සිහිවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේහවා භාවිත කරන්නට, එසේත් නොමැතිනම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ විශාරද පූජ්‍ය මීගස්වැවේ

0: Lakhanda Radio ITN.
1: සුබ උදෑසනක්. වෙලා උදෑසන 5:32යි.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: Din din ta, gati din din ta din.

වාසනාවන්ත සුන්දර දවසක් අද සැප්තැම්බර් මාසේ 13 වෙනිදා ඉරිදා දවස ජාත්‍යන්තර දිනවෙන් කිරීම අනුව නම් අද සාමාන්‍යයෙන් කැමට ප්‍රිය කරන බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය ජාත්‍යන්තර චොක්ලට් දිනය විදිහට තමයි අද දවස මේ නම් කරලා තින්නේ. ඉතින් චොක්ලට් සමාගමේ නිර්මාතෘ මිල්ටන් හර්සිගේ උපන්දිනය වෙනුවෙන් සෑම වසරකම සැප්තැම්බර් 13 වෙනිදා ජාත්‍යන්තර චොක්ලට් දිනය විදිහට සමරනවා. ඉතින් මේවා ජාත්‍යන්තර වශයෙන් විවිධ මට්ටම් වලින් සමරන විදිය වෙනස් වෙනවයි කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම ජාත්‍යන්තරව ක්‍රමලේඛකයන්ගේ දිනය විදිහට අද දවස නම් කරලා තියෙනවා. ඉතින් අද සැප්තැම්බර් මාසේ 13 වෙනිදා පත්තරවල ප්‍රධාන සිරස්තල කියන සූදානම් වන්නේ ලංකාදීප පත්තරේ අද ප්‍රධාන සිරස්තලයේ වන්නේ යලිත් IMF ගිවිසුමක් නැහැ ආර්ථිකය හැසිරවීම ආණ්ඩුවේම ක්‍රමයකට. තැනතැන මිනි මරණ වෙඩික්කරුවන්ට මරණ දඬුවමද ප්‍රශ්නාර්ථයක් යෝජනාවක් ගැන රජයේ අවධානය. සිස්පැල් බදු ඉවතට නව තීරු බදු ක්‍රමයක් එයි මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්තගේ සඳහන. පොල්ගොල්ල හා රන්තැබේ රොන්මඩත් ඉවත් කරනවා මහවැලි අධිකාරී අධ්‍යක්ෂ ජෙනරාල් මෙහෙම කියන්නේ. කිලෝ 471 ගයිස්තෝගයේ හොරෙන් පන්නන්න හැදුවාද CCIB නිසා වැඩේ ගැසිලා. ඉදිරි මාස 3 විදුලි බිල වැඩි කරන්නේ නැහැ ඇමති අනුර කරුණාතිලක. මිතුරුයි නැතුව පවුල් සැලසුම් අවුල්. රට විරුවන්ට මිලියන 10 තෙක් නිවාස ණය. ලබන 17-18 කෝච්චි ස්ට්‍රයික්. වෘත්තීය සමිතිවල පදයට මම නටන්නේ නැහැ. දුම්රිය සාමාන්‍ය අධිකාරී කියයි. කන්ටේනර් සිද්ධියට වගකිය යුතු රේගුවේ ලොක්කෙකුට රජයේ තනතුරක් විපක්ෂෙන් චෝදනාවක්.

දිවයින අද ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරනවා දෙදහය කුලියට 111ක් මාදිවෙල ඇමති 4යි නියෝජ්‍ය 9යි മന്ത്രിවරු 98ක් විපක්ෂයේ චාමර සම්පත් දයාසිරලාත් එහෙයි 22 ගැන තීන්දුව 22වනදා මැති සභයට පස්කුණඩුවේ තීන්දුවත් 22වනදා එල්නිනෝ අක්කර 1500කට ගිනි තියලා දිම්සවිය නිම කරන්න තවත් අවුරුදු 87ක් ලොව ප්‍රථම මැණික් ගම්මානය වදුල්ල පස්සර ඇස්ට්‍රෝහලෙන් SMS ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇති නඩුවලින් 134කට විසඳුම්. ඉරේගිය ප්‍රියංකර මුද්‍රණ වැඩට. ජනපතිගේ රැලි දෙකක් අද. හයසෙනිය ප්‍රතිසංස්කරණ නැති නිසා කෝටි 27ක බිලක්. උපත් පාලන පිති නැතිව අවුලක්. සිලුමින ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරනවා ඉන්දිය අත්අඩංගුවේ සිටින අපරාධකරුවන් 10ක් ගේන්න ඉන්දිය දීවර ප්‍රශ්නය විසඳන්න ජනපති ඍජුව මැදිහත් වෙයි. නාමල් සැකකාරී කරන්න නීතිපති CID උපදෙස් දෙයි. කපිල චන්දසේනගෙන් අල්ලස් මුදල් ගත් බව තහවුරු වෙලා. ප්‍රේම් සරසවිය සම්මානුල්ලේදී කොළඹ නෙළුම් පොකුණ රංගහලේදී පසුගියදා පැවති 37වැනි ප්‍රේම් සරසවිය සම්මාන උල්ලේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හර්ණි අමරසූරිය අතින් හොඳම චිත්‍රපටය හිමි සම්මානය බහුචිතවාදියා සිනමා කෘති අධ්‍යක්ෂණය කළ මාලක දේවප්‍රිය ලබාගත් අවස්ථාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සහ ජීවන් කුමාරතුංග මහතුරුන්ගේ සහිතව ඡායාරූපයක් එක්ක සිළුමින අද පළ කළා තියෙනවා. ඉන්දිය ආරක්ෂක ඇමතිගේ ශ්‍රී ලංකා සංචාරයේදී ආරක්ෂක හා සහයෝගිතා ගිවිසුම් 3ක්. ශ්‍රව්‍යාබාධිතයින්ට පොලිසිය ඇමතීමට වට්ස්ඇප් අංකයක්. ශිරන්ති හිරවෙයි බදුවංචා කර සුඛෝපභෝගී බස් ගෙන්නලා ළමා රෝහලට දුන් CT ස්කෑන් යන්ත්‍රයක් මගඩියක්. ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගගේ සම්බන්ධයක්. අල්ලස් CID ඒකාබද්ධ විමර්ශන. අනවසර හෝටල් නීතියට අවනත වෙයි. විසි දෙක සහ අධිකරණ සංවිධාන කෙටුම්පත 24 සහ 25 විවාදයට. මීගම සිද්ධියට තවත් සැකකරුවෝ 25ක් සියල්ල කාන්තා රැඳවියෝ. ප්‍රමාදයට හේතු කියන්න අල්ලස් කොමිසම අවසන් දිනයේදී

කොළඹින් භාගයක් තරම් භූමිය තවත් ඉතිරි 2031 දී ලංකාව බිම්බෝම්බ වලින් තොර රටක්. වෙලාව උදෑසන 6:08 සතියගේ පත්තරවල විස්තර සමග ඔබ හමුවන්නේ ලක්කඬ.

0: විලාව උදෑසන 6 විනාඩි 12යි.
1: විලාව ඔබ වෙත ගෙන ආවේ
2: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 5 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් තෑ ගිදලා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
3: වාර්තා පිට වාර්තා කබනි කෝටි යටේ NLB ධනනිධානයේ ලොතරැයි රටේ සංවර්ධනයේ දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානයේ බෙල දීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: Dengeng Maranthikai.
1: നിരതധിക പ്രദേശവലറ്റ് മേ ദിനവല അദഹലന കടിൻകട വെസ ഹേതുവെൻ നവതത് ഡെങ്കു അവദാനമ ഇഹലയമിൻ പവതെനവ എമനിസ ഒബ അവട പരിശ്രയൻ നിരന്തരയൻ പിരിസുതുവ തപാ ഗനീമട്ട വക ബലാ ഗന്ന അവദാനമട്ട പിര സൂദാനമിൻ സിടെന്ന
0: ഡെങ്കു മാരാനതികായ് സബുമ ഇക്വിമു ഡെങ്കു പരദമു ദശക തുനക ലക്കണ്ട അഭിമാനിയ സമഗി නවතම රේඩියෝ රියැලිටිය ලකඩ ගෝඩන් වොයිස්
2: අපි සොයන්නේ නුඹේ හඬයි
0: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලකඩ ගෝඩන් වොයිස් වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
3: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 0703 93.5 93.7 සර්ජ් ලයිට් සමාජ කමිෂනය.

මේ වෙලාව වාසනාවන්තම වෙලාවක් වෙන්න පුළුවන්. ඒ නිසා ලොතරැයි ටික අතර ගන්න දැන් ඊයේ රාත්‍රිය බලන්න නොහැකි වෙච්ච මහජන සම්පත ගොවිසෙත මෙගා පව ධනනිධානය හඳහන ඒ වගේම අද සම්පත ජය ලොතරැයි සහ සුබ දවසක් ලොතරැයි ප්‍රතිඵල කියන්න සූදානම් වෙන්නේ. මුලින්ම අතර ගන්න 6308 වන වාරයේ මහජන සම්පත ලොතරැයි ටී අක්ෂරේ තමයි ජයග්‍රාහී අක්ෂරේ බවට පත් උනේ. අංක 7829915 වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තා. 6308 වන වාරයේ මහජන සම්පත ලොතරැයි ටී අක්ෂරේ අංක 7829915 වාසනාවන්ත අංක ලෙස හඳුනා ගනිද්දී ගොවිසෙත 8550 වන වාරයේදී Y අක්ෂරේ අංක 6 අංක 13 අංක 28 සහ අංක 74යි වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තේ. ගන්න මෙගා පව අතට 2656 වන වාරයේදී කියලා බලන්න M අක්ෂරේ සුපිරි අංකය බවට පත් වුණු අංක 2 අංක 19 අංක 24 අංක 51 සහ අංක 71යි ඔබට වාසනාව අරගෙන ආවි. ධන නිධානය 2338 වන වාරයේදී Z අක්ෂරේ අංක 17 අංක 25 අංක 46 සහ අංක 55. 2338 වන වාරයේ ධන නිධානය Z අක්ෂරේ අංක 17 අංක 25 අංක 46 සහ අංක 55යි වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තේ. මේ කියන්න සූදානම් වන්නේ හඳහන 1617 වන වාරයේදී වෘශ්චික ලග්නයයි ජයග්‍රහී ලග්නය බවට පත් වුණේ අංක 22 අංක 44 අංක 45 සහ අංක 50 ඔබට වාසනාව අරගෙන ආවා. 1617 වන වාරයේ හඳහන ලොතරැයි වෘශ්චික ලග්නයයි ජයග්‍රහී ලග්නය බවට පත් වුණේ අංක 22 අංක 44 අංක 45 සහ අංක 50 වාසනාවන්ත අංක ලෙස ඔබට වාසනාව ගිනාවා. අද සම්පත 883 වන වාරයේදී රටාව උනේ 15915 ටී අක්ෂරය. අද සම්පත 883 වන වාරයේදී අංක 15915 ටී අක්ෂරය තමයි ජයග්‍රහී වාසනාවන්ත සටහන විදියට සඳහන් වුනේ. ජයලොතරැය 576 වන වාරයේ නම් බලන්න ඩී අක්ෂරය අංක 6572. 576 වන වාරයේ ජයලොතරැය ඩී 6572 ඔබට වාසනාව අරගෙන ආවේ. මේ කියන්නේ සූදානම් වන්නේ 424 වන වාරයේ සුබ දවසක් ලොතරැයි කන්‍යා ලග්නයයි ජයග්‍රහී ලග්නය බවට පත් වුනේ අංක 1-35-45 ඔබට වාසනාව අරගෙන ආවා. අංක 8-3-4-6 ඒ කියන්නේ 83-46 තමයි ප්‍රවර්ධන අංකයේ විදියට හඳුනාගත්තේ. වාසනාවන්ත අංක සටහනේ සටහන් වුණා සුබ දවසක් ලොතරැයි 424 වන වාරයේ කන්‍යා ලග්නයේ ජයග්‍රහී ලග්නය විදියට අංක 1-35-45 වාසනාවන්ත අංක ප්‍රවර්ධන අංකයේ 83-46. අද ජයග්‍රහී දවසක් වාසනාවන්ත වෙලාවක් නම් මේ වෙලාව උදෑසන 6යි විනාඩි 35යි. FM 93.5 FM 93.7 ලකන Radio ITN

0: වෙලා උදෑසන 6යි විනාඩි 37යි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: මුදලාලි අර අලුත් රූෆින් ෂීට් එක
3: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
2: උඩ වතුර රැඳෙන්නෙත් නැති, තියසවල බැඳෙන්නෙත් නැති
3: රයිනෝ ප්‍රීමියර්.
2: එතකොට යට මැටි කෝටින් එක තියෙන
3: සීලමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණ.
4: සේවන ප්‍රදාන අභිමානයයි රයිනෝ.
5: ශ්‍රී ලංකාවේ අංක 1 රූෆින් සීලින් ෂීට්.

0: පොදු ප්‍රවාහනය ජනතාවගේ පහසු තේරීම බවට පත්කිරීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරිය සඳහන් කළා. නවීකරණය කළ බම්බලපිටිය දුම්රිය ස්ථානයේ ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්විමින් අගමැතිතුමිය කිව්වේ මෙහෙම.
1: රටක තියෙන වාහන ප්‍රමාණය පුද්ගලික වාහන ප්‍රමාණයකින් නෙවෙයි. ඒ රටේ තියෙන පොදු ප්‍රවාහනයේ ගුණාත්මකභාවය කොච්චරද කියන එකෙන් අපිට හොඳටම අනින්න පුළුවන් ඒ රටක් දියුණුවද නැද්ද කියලා. අපේ රටේ ගත්තොත් මෙච්චර කල් තිබ්බේ පොදු ප්‍රවාහනය කියන්නේ මිනිස්සුන්ට කරදරයක්. අද දැන් තමයි ඒක වෙනස් වෙන්න පටන් අරගෙන තියෙන්නේ. අපි මෙතනින් බලාපොරොත්තු වෙන්නේ මේ විදියට මේ පහසුකම් ලබා දීම තුලින් කාර් එකක් අතහැරලා බයික් එකක් අතහැරලා වෑන් එකක් අතහැරලා ලක්ෂරි වෙහිකල් එකක් අතහැරලා පොදු ප්‍රවාහනය පාවිච්චි කරන්න මිනිස්සුන්ගේ ඒ පෙළඹීම ඇති වෙයි කියලා. මේක ඊට වඩා පහසුයි කියලා දැනෙයි කියලා. පොදු ප්‍රවාහනය පහසුයි කියලා දැනෙන තත්ත්වයකට මේ රට දියුණු වෙයි කියලා. ඒ ගමන අපි ආරම්භ කරලා තියෙනවා. ඒ ගමන තුළ මේ ඩ්‍රීම් ඩෙස්ටිනේෂන් සිහින ගම්මානයේ වැඩසටහන හරහා ඔබ මේ ආරම්භ කරලා තියෙන්නේ. ඒ හරිම විශේෂ දෙයක්. අපි සියලු දෙනාම දන්න දෙයක්, රටක් කියන්නේ ආණ්ඩුවක් විතරක් නෙවෙයි. රටක් දියුණු කරන්න පුළුවන් ආණ්ඩුවකට විතරක් නෙවෙයි. ඒක සාමූහික වැඩක්. මෙතෙක් අපේ රටට පොදු සිහිනයක් තිබෙන්නේ. අපි සියලු දෙනාටම එකතු වෙන්න පුළුවන්. දැන් ඒ සිහිනය නිර්මාණය වෙමින් යනවා කියලා අපිට හිතෙනවා. හැමෝටම එකතු වෙන්න පුළුවන්.
0: දකුණු ආසියාවේ දකුණු ආසියාවේ ඉහළම ගුණාත්මක ප්‍රවාහන සේවය මෙරට ඇති කිරීමට වත්මන් රජයට හැකි වූ බව අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහත්තයා සඳහන් කළා. ඒ අනුව මෙට්‍රෝ බස් සේවාව මෙරට මගී ප්‍රවාහන ශ්‍රේෂ්ඨයේ නවතම පෙරළියක් වී ඇති බව තමයි ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහත්තයා මේ විදිහට කිව්වේ.
2: දැඩි විශ්වාසයක් තියෙනවා අපිට ගුණාත්මක ප්‍රවාහන සේවයකට වඩා මෙය අනෙක් රටවල් එක්කත් සංසන්දනාත්මකව බලන්න පුළුවන්. දකුණු ආසියානු කලාපේ රටවල් එක ගත්තාම මට දැන

වෙනවා අපිට ඒ ඉතාමත්ම ඉහළම ගුණත්වයෙන් යුතු ප්‍රවාහන සේවයක් මහාමාර්ග පද්ධතියක් ලංකාව ඇතුලේ හදන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා ඔබ සියලු දෙනා මේ සඳහා දායක වෙන්න. මොකද මූලික අධ්‍යයනවලදී අපිට යම් කැපකිරීම් කරන්න සිද්ධ වෙනවා. ප්‍රතිඵලයේ එකවර එන්නේ නැහැ. හැබැයි මම ඔබට යෝජනා කරනවා මේ ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය, ආණ්ඩුව මොන වගේ වැඩ කටයුතු කරලාද, සාර්ථකද, අසාර්ථකද කියන එක මනින්න මේ ප්‍රමාණාත්මක දේවල් දිහා පමණක් බලන්න එපා. මේ ඇතුලේ ගුණාත්මක දේවල් ගණනක් සිද්ධ වෙනවා. හැබැයි මේ ගුණාත්මක දේවල් පෙනෙන්නේ නැහැ. මොකද මේ අවුරුදු දෙක ඇතුලේ අපි කිසිදු කටයුත්තක් කරලා නැහැ මේ ගුණාත්මක භාවයට හානි වෙන. ඒ නිසා ඔබ විශ්වාසය ඇති කර ගන්නට ඕනේ පළමුවෙන්ම. මොකද මේ පරිවර්තනයේදී සුවිශේෂීම කාර්යය සිද්ධ කරන්නේ ආණ්ඩුව.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව.
1: සත්‍යයක ලක්හඬ

ශ්‍රීලංකා පෞල් සංවිධාන ආයතනයේ බෙදාහරු ලබන මිදුරි උපත්පාලන පෙති රාජ්‍ය අංශයේ සහ පුද්ගලික අංශයේද නොමැති වීමෙන් පෞල් සලසුම් කෙරෙහි අවධානයෙන් සිටින මෙරට කාන්තාවන් දැඩි දුෂ්කරතාවයකට ලක්ව ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සන්ධානය සඳහන් කරනවා. ලෝකේ ප්‍රථම මැණිකා ස්වර්ණාභරණ සංචාරක ගම්මානයේ බදුල්ල පස්සර ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමු වෙලා තියෙනවා. බිම්සවිය වැඩසටහන් යටතේ මිලියන 12ක බිම් කැබලි ප්‍රමාණයේ මැනුම් කටයුතු අවසන් කිරීම සඳහා තවත් අවුරුදු 87ක කාලයක් ගතවන බව තමයි අනාවරණය වෙලා තියෙන්නේ.

සහරාන් හෂීම් ප්‍රමුඛ මුස්ලිම් මන්තවාදීන් 2019/04/21 වෙනිදා සංචාරක හෝටල් කතෝලික දේවස්ථාන ඇතුළු ස්ථාන කීපයක් ඉලක්ක කොට එල්ලකල මරාගෙන මැරෙන ප්‍රහාර සඳහා ආධාර අනුවලදීම් ඇතුළු අධිචෝදනා 23270ක් යටතේ නීතිපතිවරයා විසින් විතිකරුවන් 25 දිනකට එරෙහිව ගොනු කර ඇති නඩුවේ තීන්දුව ලබන 22 වෙනිදා කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේදී නිකුත් කිරීමට නියමිතයි.

වත්මන් ආණ්ඩුව බලයට පත්වී වසර දෙකක් පිරීම නිමිත්තෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවතුන් ලබන ප්‍රධාන මහජන රැස්වීම දෙකක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ කියන්නේ අද දවසේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. පසොරුවේ කහටගස් දිගිලේදී සහ නොච්චියාගම සිංහාරගමදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ආණ්ඩුව බලයට පත්වී ගත වූ වසර දෙක කාලයේ කළ සහ කිරීමට අපේක්ෂිත සේවාවන් පිළිබඳව මෙහිදී ජනතාව දැනුවත් කිරීමට නියමිතව තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මේ පළමු රැස්වීම පසොරු දෙකට කහටගස් දිගිලිය සතිපොළ භූමියේදී පැවැත්වෙන, පසොරු හතරට නොච්චියාගම සිංහාරගම ක්‍රීඩාංගණයේදී ඊළඟ රැස්වීම පැවැත්වීමටයි කටයුතු සංවිධානය කරලා තියෙන්නේ. වෙලාව උදැසන 6:51යි.

0: ශ්‍රීලංකාවේ ආපදා පෙර සූදානම ඉහළ නැංවීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල ඇමරිකා ඩොලර් 2,50,641ක් වටිනා හදිසි ආපදා මානුෂීය ආධාර තොගයක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වෙත නිල වශයෙන් බාර දුනා. අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එහිදී අදහස් පළ කළේ මෙහෙම.
1: මාස 27 වෙනිදා අපිට බලපාපු දිත්වාසුනික නඩුව කියන්නේ එහෙම එකක්. සමහර විට අපිට ඒ ස්වභාවික ආපදාවල තිබෙන සම්පූර්ණ හානිය පිළිබඳව කලින් කිසු කාලෙක විද්‍යාඥයෙකුට පුරෝගතනය කරන්න අමාරු තත්ත්වයක් පවතිනවා. ඒ නිසා දැන් අපි කළ යුතු වන්නේ එවැනි ස්වභාවික ආපදාවකදී මිනිස් ජීවිත බේරාගන්නට, බේරගත් ජීවිතවලට කෙටි කාලීනව අවශ්‍ය කරන පහසුකම් ලබා දීමට අවශ්‍ය මැදිහත් වීමට පූර්ව සූදානමින් ඉන්න එක. ආපදාවට පෙර සූදානම් අපේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගන්න සහ ඔවුන් ජීවිතය ශක්තිමත් කරගන්නා තුරු පහසුකම් ලබා දීමට මේ සියලු දේවල් ප්‍රයෝජනවත් වේවි.
2: Around the world.
0: ලෝක ප්‍රවෘත්ති පිළිබඳව කියද්දී ලෝකයේ වේගවින් වර්ධනය වන රටවල සහ සංවර්ධනය වෙමින් පවතින රටවල එකමුතුවක් ලෙස හඳුන්වන බ්‍රික්ස් සංවිධානයේ 18 වැනි රාජනායක සමුළුව මේ වන විට ඉන්දියාවේ සත්කාරකත්වයෙන් නවදෙල්ලි නුවර පැවැත්වෙනවා. අද අවසන් වන මේ දෙදින සමුළුවට රුසියාව, චීනය, ඉරානය ඇතුළු බටහිර රටවල ආර්ථික හා දේශපාලනික ආධිපත්‍යයට එරෙහිව ලෝක ආර්ථිකය තුළ සාධාරණ බලයක් අපේක්ෂා කරන රටවල් රැසක නායකයන් සහභාගී වෙනවා. නවදිල්ලි නුවර දැඩි ආරක්ෂක වැඩසටහනක් ක්‍රියාත්මක කරලා තියෙන්නේ. සමුළුව අවසන් වනතුරු 30,000ක ආරක්ෂක බලකායක් නගරේ පුරා ආරක්ෂක කටයුතු වල නිරතව සිටිනවා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. විශේෂ කමාන්ඩෝ ප්‍රහාරක බලකායක් සහ ජාතික ආරක්ෂක බලකායේ කමාන්ඩෝ බටන් විශාල පිරිසක් සමුළුවට සහභාගී වෙනවා. මොකද විදේශ රාජනායකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මේ විදිහට කටයුතු කරනවා කියලා තමයි සඳහන් වෙන්නේ. රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින්, චීන ජනාධිපති සී ජින්පින් සහ ඉරාන ජනාධිපති මසූඩ් ඇතුළු රාජනායකින් ආරක්ෂාව සඳහා නවදෙල්ලි නුවර අන්තර්ජාතික ගුවන්තොටුපළේ සිට ඔවුන් නවතන් ගන්නා හෝටල් සහ සමුළුව පැවැත්වෙන පරිශ්‍රය දක්වා දැඩි ආරක්ෂිත කලාපයක් බවට පත් කරලා තියෙනවා කියලා තමයි ලෝක ප්‍රවෘත්තිවලදී වාර්තා වෙන්නේ. වෙලාව දැසන 6:58.
2: ස්පෝර්ට්ස් රවුන්ඩප්.
0: ක්‍රීඩාවට අවධානය යොමු කරද්දී රුමේෂ් තරංග පිළිබඳව අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ. මොකද බොහෝ දෙනාගේ බලාපොරොත්තුවක් බවට පත් වෙලා තියෙනවා. ඔලිම්පික් රම්පදක්කම් ලාභියෙක් බවට පත් වෙනවායි කියන විශ්වාසය තුළ රැඳෙන නාමයක් විදිහට රත්තරන් පැළඳු රුමේෂ් තරංගට දියමන්තිය ඔටුන්නක් කියලා තමයි දිවයින වාර්තා කරන්නේ. මේ විදිහට සඳහන් කරන්නේ 2026 ඩයමන්ඩ් ලීග් සූරතා පිරිමිහෙල්ල විසිකිරීම ඉසව්වේ ප්‍රථම ස්ථානයේ දිනාගත්තේ ඔහු නිසාවෙන්. ඒත් එක්කම 104 වැනි ජාතික ජේෂ්ඨ සූරතා මල්ල ක්‍රීඩා තරඟාවලිය හර්ෂ, ඩිමල්ෂ, පුවිදරන්, දෙල්ලාහනි විජේසූරිය නව වාර්තා පහක් තබලා තියෙනවා. ශ්‍රී ලංකා මල්ල ක්‍රීඩා සම්මේලනයේ මෙහෙවීමෙන් හොමගම දීගම් මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවති 104 වැනි ජාතික ජේෂ්ඨ සූරතා මල්ල ක්‍රීඩා තරඟාවලියේදී තමයි මේ විදිහට දස්කම් දක්වලා තියෙන්නේ. ඉතින් ඒ අයගේ දස්කම් එක්ක වාර්තා පහක් තබලා තියෙනවා.
2: Cartoons.
0: අංජනගේ ටෝක් කාටූනේ ඔබට සඳහන් කරන්න සූදානම් වන්නේ ගලගොඩත්තේ හිමිට දුන් ජනපති සමාව වැරදීලු. ජනතාව සතුටින් මෙහිටිය කාලේ ජනපති කරපු දේවල්නේ. අංජනගේ ටෝක් කාටූනේ සමගින් සතියක පත්තරවල විස්තර නිමා කරන මම නලින් විරාජ්, වාසනාවන්ත සුන්දර ආදරණීය සතියන්තයක්.

0: සතියක ලක්හඩ.
1: අයිබොන් ජයග්‍රහේ වාසනාවන්ත උදෑසන කුදේ 7යි විනාඩි 5යි වෙලාව. අද සැප්තැම්බර් මාසේ 13 වෙනිදා ඉරිදා. Good morning Ranil.
2: Good morning Mudushankar. Good morning හැමෝටම. අපි weekend morning පටන් ගන්න හදන්නේ weekend magazine එක විදිහට. අපි ඔබ දන්නවා ඉරිදා දවසේ ලස්සන වැඩසටහන් වල එකතුවක්. එහෙම නැත්නම් කාලින සිදුවීම් වෙන්න පුළුවන්, සංග්‍රාමයේ සිදුවීම්, මේ සියල්ල එකතු කරලා ලස්සන වැඩක් කරනවා. ඒක තමයි අපි අද පටන් ගන්න හදන්නේ. පටන් ගන්නකොට මට හිතුණා මෙහෙම කියන්න, මේ ඕරම ගමනක් පටන් ගන්නකොට මදුශංක අපි පටන් ගන්නේ ෂුවර් නැතුවනේ. අන්න ඊට වඩා සමහරලාට අපේ ස්පීඩ් එක අඩුයි. අපි පටන් ගන්නේ පරක්කු වෙලා. අපිට ඒකට තියෙනවා පසුතැවිල්ල. සමහරලාට දැඩි අරගලයක අපි විසින් අපේ ජීවිතෙත් එක්ක නිරත වෙනවා. සමහර විට ඔක්කොම අත්හැරලා දාලා නවතින්න හිතෙන වාර අනන්තයි අප්‍රමාණයි. මේ ජීවන අරගලය ගැන මම ඔබට කිව්වේ. හැබැයි ඔබ හිතනවා මම පටන් ගත්ත වරක්කොයි මට මේක කරගන්න බැරි වුණා, අනිත් අය මට කලින් පටන් අරගෙන මේ ගමන යනවා. හැබැයි මතක තියාගන්න ඕන එක තමයි ඔයාගේ ආරම්භය නෙවෙයි අවසානයේ තීරණය කරන්නේ. ඒ නිසා හැමතිස්සෙම තමන්ගේ ගමන ගැන විශ්වාසයෙන් වැඩේ දිගටම දිගටම කරගෙන යන්න. තමන්ගේ ගමන ගැන විශ්වාස කරලා ඒ වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කළා. තව කොච්චර දුරක් යන්න ඕනද කියලා නෙවෙයි, ඔබ ගමන් කරන ඉලක්කය ගැන අවධානය යොමු කරලා ඉලක්කෙ දිහා බලාගෙන දුවන්න. එතකොට ඔයාගේ වැඩේ දිනලා ඉවර කරන්න පුළුවන්. කොහොමද ඒ වැඩේ?
1: එනිමයි ජීවිතේ සලසමක් එක්ක ගමනක් යන මිනිස්සුන්ට ජීවිතේ තමන් දැකපු හින හැබෑ කරගන්න පුළුවන්. එහෙමනම් අපිට අවසරය යන බන්න මේ වීකෙන්ඩ් මැගසින් U-turn. අයිබෝන් ජීවිතේ ගොඩාක් සතුටින් ඉන්න වෙලාවට හදිස්සියෙම නරක දෙයක් වෙයිද කියලා යටිසිතින් බයක් දැනෙනවාද? ඔබ බොහෝ කාලයක් තිස්සේ ප්‍රාර්ථනා කරපු රැකියාව ලැබුණට පස්සේ පවුලේ හැමෝමත් එක්ක ඉතාම ආදරෙන් විනෝදයෙන් නිවාඩුවක් ගත කරන මොහොතක, එව නැත්නම් ඔබේ පුංචි දරුවා සුව නින්දක ඉන්න වෙලාවේ මේ අවස්ථාව ටික මොහොතකට සිහිර නගා ගන්නකො. ඒ අතිශය සුන්දර සතුටුදායක නිමේෂයේදී කිසිම හේතුවක් නැතුව හදිස්සියෙම මට මගේ සතුරු නැති වෙයිද, මගේ දරුවට අනතුරක් වෙයිද, මට මගේ රැකියාව අහිමි වෙයිද, මේ වගේ අතිශය ඛේදනීය සිතුවිලි මාලාවක් අකුණක් ගන්නවා වගේ ඔබේ මනසට කඩා වැතිලා දැඩි බියකට පත් කරපු අවස්ථා ඔබේ ජීවිතයේ ඕනෑ තරම් ඇති. මනෝවිද්‍යාවේදී මේක හඳුන්වන්නේ පෙරනිමිතිකාරී බිය කියලා. ඒ කියන්නේ සතුටක් සාමයක් දැනෙන වෙලාවට මොළය විසින් ඊළඟට සිදුවෙන්න පුළුවන් නරකම දේ පිළිබඳව පූර්ව අනතුරක් වීමක් කරනවා. මොළේ සතුටට ඇයි මේ තරම් බය? මේක ඔබේ මානසික දුර්වලතාවයක් නෙවෙයි. මිනිස් මොලේ වසර ගණනාවක් තිස්සේ පරිණාමය වෙලා තියෙන ආකාරය පිළිබඳ ගැටලුවක් මේ තියෙන්නේ. ඔබ දීර්ඝ කාලයක් තිස්සේ ජීවිත විවිධ ප්‍රශ්න, අරගල, මානසික පීඩාවන් මැද්ද ජීවත් වෙච්ච කෙනෙක් නම් ඔබේ ස්නායු පද්ධතිය පුරුදු වෙලා තියෙන සටන් කිරීමට එහෙම නැත්තම් පලා යාමේ තත්ත්වයට. හදිස්සියෙම ඔබේ ජීවිතේ කිසිදු ප්‍රශ්නයක් නොමැති සාමකාමී, ආදරණීය, බොහොම සුන්දර පරිච්ඡේදයක් ආපු වෙලාවට ඔබේ යටිසිතට මේක දරා ගන්න බැරි වෙනවා. මොකද යටිසිත සාමයට නොහුරුයි. එය සලකන්නේ සාමය කියලා කියන්නේ විශාල අනතුරකට පෙර ඇති වෙන නිශ්ශබ්දතාවක් විදිහට. ඒ නිසා හදිස්සියෙම ලැබුණු සතුට විශ්වාස නොකරන මොළය ෂණිකව කොටිසෝල් මුදාහරිමින් ඔබව අනාගතයේ සිදුවෙන්න පුළුවන් මනක්කල්පිත ඛේදවාචකයන් සඳහා මානසිකව සූදානම් කරන්න උත්සාහ කරනවා. මේ මායාවෙන් මිදලා වර්තමානයේ සතුට විඳින්න කොහොමද එහෙනම්? ඔබ බියෙන් පලා යනවා වෙනුවට යටිසිතට අභියෝග කිරීමේ අභ්‍යාසයක යෙදෙන්න උත්සාහ කරන්න. අනිත් කාරණේ තමයි ඔබ සතුටින් ඉන්න හැම වෙලාවකම අනාගතය ගැන බියක් පැමිණි තප්පරේ ඒ බිය සමග සටන් නොකරන්න. ක්ෂණිකව කෘතවේදීත්වය වෙත මාරු වෙන්න. අනුතුරක් ගැන බියක් ගැන වහාම මට මෙතරම් සෞඛ්‍ය සම්බන්ධ දරුවෙක්, පවුලක්, ආදරණීය සහකරුවෙක් ලැබීම ගැන මම විශ්වයට ස්තුතිවන්ත වෙනවා කියලා ඔබ ඒ පිළිබඳව පොසිටිව් මයින්ඩ් එකකට එන්න. බියක් දැනුනොහම අභ්‍යන්තරයට ගිහිල්ලා ඒ හැඟීම විද්‍යාත්මකව දකින්න, මේ වෙන්නේ නරකම දෙයක් නෙවෙයි, මේ මගේ මොළය මාව ආරක්ෂා කරන්න දරන බොරු උත්සාහයක් විතරයි කියන එක ඔබ ඔබටම ඒ පණිවිඩය දෙන්න. ඔබේ මනස අනාගතයේ සිතුවිය හැකියි අනතුරක්ම වාගනිමින් ඈතට පාවෙලා යන්න හදන හැම වෙලාවකම මොහොතක් නතර වෙලා ඔබේ පූර්ණ අවධානය ඔබ වර්තමානයේ ජීවත් වෙන ඔබ හුස්ම ගන්න වටපිටාවට යොමු කරන්න. ඔබ මේ තප්පරේ පොළවේ පය ගහලා ඉන්නවා, මේක මායාවක් කියන එක මෙනෙහි කරන්න. සතුටක් දැනෙනකොට ඒකෙන් පලා යන්නේ නැතිව ඒ සතුට තුළ තවත් විනාඩි 5ක් වැඩිපුර රැඳී ඉන්න උත්සාහ කරන්න. හිනා වෙනකොට, ආදරේ විඳිනකොට, බියක් ආවොත් සිනහව නතර නොකර තවදුරටත් සිනාවෙන්න. සතුට කියන්නේ භයානක දෙයක් නෙවෙයි, ඒක ඔබව ජීවත් කරන මහ ශක්තියක් බව ඔබේ යටිසිතට සහ ස්නායු පද්ධතියට ඒත්තු ගැන්වීමේ ක්‍රියාවලිය කරන්න. ජීවිතේ කෙටි කියන එක ඇත්ත, දේවල් අහිමි වී යා හැකි බවත් ඇත්ත. නමුත් හෙට අහිමි වේවි යන බිය නිසා අද ඔබට ලැබිලා තියෙන සුන්දර තප්පරය අහිමි කරගන්නේ ඇයි? අදම අනාගතයේ මායාවන් එක්ක සටන් කිරීම නවත්තන්න. මේ මොහොතේ ඔබේ ජීවිතය තුළ පවතින සැබෑ සතුට පූර්ණ සිහියෙන් යුතුව අත්විඳින්න යටි සිතට අවසර දෙන්න. ඔබට ජයග්‍රාහී සාමකාමී ආදරණීය දවසක් වේවා.

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: උදේ 7යි විනාඩි 14යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
3: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 55,000 සහ 25,000

0: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස් අපි සොයන්නේ නුඹේ හඬයි. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස්. වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට් ලයිට්
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0.7.3 93.5 93.7 සර්ජලයි සමාජ ගවේෂණය. කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම්මන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
2: ලක්හඬ
3: සම අනුග්‍රහය
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: අන්දිමිතා
1: ලස්සන්ට මල් පිපිලා තියෙන ගහක කුල හැලිලා කනාටුවෙන් ආයෙත් ඒ ගහ ලස්සන්ට දළු දළු මල් පිපෙන තමුසුගේ ජීවිතයටත් ආයෙ ලොයෙත් නැති වෙන මල් පිපෙනවා.
2: සති අග රාත්‍රී 8ට ITN බලන්න.
0: අසන්දිමිතා

0: සතියක ලක්හඩ.
1: සමහර වෙලාවට අපි කියන මේ මම පොඩ්ඩක් පොලිමේ ඉස්සරහට ගන්න මම මොනහරි වලට සහයෝගයක් දෙන්නම් කියලා. මේ වැඩේ කොහොමරි කරගන්න මේ
2: රජ ආයතනෙකට ගියත් පාසලේ වැඩක් කරගන්න ගියත් නේද? අතයරින් මොනහරි දීලා සන්තෝෂමත් දීලා අපි කතාවල කියන එක.
1: ඒක සමහර වෙලාවට මේ සල්ලි වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් වෙනත් අල්ලසක් වෙන්න පුළුවන්. මේ අපි සමහර වෙලාවට කියන මානසික අල්ලසක් වෙනවා කියලා. මේ අල්ලස් දෙන එක වැරදිද අල්ලස් ගන්න එක වැරදිද එහෙම දුන්නොත් හරි ගත්තොත් හරි නීතියේ වෙනුවෙන් තියෙන ප්‍රතිපාදන මොනවාද මේ ගැන ටිකක් හොයලා බලන්න අපිට හිතුණා. අපි කතා කළේ ජ්‍යෙෂ්ඨ නීතිඥ රුවිනි සඳලතාධිකාරී නීතිඥතුමියට. බලමු ඇත්තනම අල්ලස් දෙනවද අල්ලස් ගන්නවද අල්ලස් ගැන වැඩිපුර සමාජයේ කතා බහ වෙන වෙලාවක මේ නීතිමය පැහැදිලි කිරීම වටිනවා කියලා අපි විශ්වාස කරනවා.
3: අතම ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ දවස්වල ගොඩක් සමාජ කතා බහට ලක් වෙන කාරණාවක් ගැන. ඒ තමයි අල්ලස් දීම සහ අල්ලස් ගැනීම පිළිබඳව. මේ අල්ලස කියන වචනේ අපිට ඇහුනහම ගොඩක් වෙලාවට අපිට මතක් වෙන්නේ ලොකු මුදල් ගන්න දෙනවා. එහෙම නැත්නම් ලක්ෂ ගානක සල්ලි අරගෙන නීති විරෝධී වැඩක් කරලා දැන් නියදාරියෙක්ව තමයි මතක් වෙන්නේ නේද? හැබැයි අල්ලස හැම වෙලාවකම ඒ තරම් විශාල දෙයක් වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි සාමාන්‍ය ජීවිතේදී අපි අහන තියෙන වචන ටිකක් බලන්නකෝ. මහත්ය මේ වැඩේ පොඩ්ඩක් ඉක්මනට කරලා දෙන්න බැරිද? මොන හරි කරලා දෙන්න. වැඩේ කරලා දෙන්න. ෆයිල් එක ඉස්සරහට දාගන්න පුළුවන්ද? තව අපි කියන මේ අපි පොඩි ටැග් එකක් දෙමු. එතකොට වැඩේ ඉක්මනට වෙයි. මෙන්න මේ වගේ දේවල් සාමාන්‍යයෙන් අපි තාම මේ සාමාන්‍ය දේවල් දිහා දකින්න පුරුදු වෙලා ඉන්නවා. මම හිතන්නේ මේ වගේ දේවල් නොකරපු කෙනෙක් ඉතාම අඩුවෙන් තමයි හොයාගන්න තියෙන්නේ. ඉතින් මේ අපිට සාමාන්‍ය දේවල් වුණාට ගොඩක් ලාට නීතිය ඇහිම් බලපුවහම මේවා අල්ලස් සම්බන්ධ වැරදි වෙනවා. අල්ලසක් කියලා කියන්නේ හැම වෙලාවකම මුදල් නෙවෙයි. යම් කිසි කාර්යයක් කරගන්න එහෙම නැත්නම් ඒ කාර්ය නොකරන්න බලපෑමක් කරන්න එහෙම නැත්නම් විශේෂ වාසියක් ලබා ගන්න ප්‍රතිලාභයක් ලබා ගන්න කරන යම් කිසි පෙළඹවීම. ඒ ප්‍රතිලාභයේ මුදලක් වෙන්නත් පුළුවන්, තෑග්ගක් වෙන්නත් පුළුවන්, නැත්නම් භාණ්ඩයක්, සේවාවක්, නැත්නම් වෙනත් වාසියක් වෙන්නත් පුළුවන්. මෙතනදී අපි මතක තියාගන්න ඕනේ වැදගත් දෙයක් තමයි. ඒ තමයි අපි හිතනවා මේ අල්ලස් ගන්න කෙනා විතරයි වැරදි කියලා. මනේ අල්ලස දෙන කෙනා වැරදි. නීතියට අනුව අල්ලස ඉල්ලීම සහ ලබා ගැනීම කියන දෙකම පරපතල වරදක් විදිහට තමයි සැලකන්නේ. ඒක නිසා එයා ඉල්ලපු නිසායි මම දුන්නේ කියන එකෙන් අපිට ගැලවීමේ හැකියාවක් නැහැ. අපි උදාහරණයක් විදිහට ගමු. ඔබට නීත්‍යානුකූලව ලබා ගන්න පුළුවන් බලපත්‍රයක් අවශ්‍යයි කියලා අපි හිතමු. ඔබට අවශ්‍ය මේ සියලුම ලියකියවිලිත් ඔබ හදලා දෙලා තියෙනවා. හැබැයි නිලධාරියෙක් ඔබට කියනවා මේක සාමාන්‍ය ක්‍රමයට ගියොත් ටිකක් කල් යනවා. මට රුපියල් 10000ක් දෙන්න මම ඉක්මනට කරලා දෙන්නම්. එහෙම නැත්නම් අපිට උදව්වක් කරොත් කරලා දෙන්නම්. ඔන්න ඒ වගේ වචන කියනවා. මේ වගේ වෙලාවකදී අපිට හිතෙන්න පුළුවන් මගේ වැඩේ නීත්‍යානුකූලයිනේ. මම වැරදි වැඩක් කරන්නේ නැහැනේ කියලා හිතෙන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තමයි ඔබ කරගන්න යන අවසාන වැඩේ නීත්‍යානුකූලද කියන එක විතරක් නෙමෙයි. ඒ වැඩේ කරගන්න පාවිච්චි කරන ක්‍රමයක් නීත්‍යානුකූල වෙන්න. ඒක නිසා අල්ලස් ලබා දීම කියන කාරණාවත් අපතල වරදක්. තව වැදගත් කාරණාවක් තියෙනවා. අල්ලස නිසා අසාධාරණ ලක් වෙන්නේ මුදල් දුන්න කෙනා හරි මුදල් ගත්ත කෙනා හරි විතරක් නෙවෙයි. දැන් පොලිමේ ඔබට කලින් හිටපු පුද්ගලයා අසාධාරණ ලක් වෙන්නේ නැද්ද? සුදුසුකම් තියෙන වෙනත් පුද්ගලයෙකුට අසාධාරණයක් වෙන්නේ නැද්ද? ඒ වගේම තමයි අවසානයේ රාජ්‍ය සේවයේ සහ නීති පිළිබඳ ජනතාවට තිබෙන විශ්වාසය මේකෙන් බිඳෙනවා. ඒ නිසා කෙනෙක් ඔබෙන් නිලකාරයක් කරලා දෙන මුදලක් හරි වෙන වාසියක් හරි ඉල්ලනවා නම් මේක තමයි ලංකාවේ හැටි කියලා ඒක සාමාන්‍ය දෙයක් විදිහට පිළිගන්න එපා. සිද්ධිය පිළිබඳ තොරතුරු නිවැරදිව මතක තියාගෙන හැකි තරම් නීත්‍යානුකූල සාක්ෂි ආරක්ෂා කරගන්න. අතර නීතිමය සහ ආයතනික ක්‍රියාමාර්ග ගන්න නිසි උපදෙස් ලබා ගන්න. බද අවසාන වශයෙන් මම ඔබට කියන්නේ දූෂණය කියන්නේ අපේ ඇක් තියෙන දෙයක් නෙවෙයි. ඒක ආරම්භ වෙන්නේ සමහර විට මේ පොඩි වැඩේ කර කර පොඩි ගාණක් දෙමු කියන තැනේ. ඒක නිසා අල්ලස ගන්නත් එපා, ඉල්ලන්නත් එපා, දෙන්නත් එපා. අපිට අයිති නීත්‍යානුකූල සේවාවක් ලබා ගන්න අල්ලසක් ගැනීම සාමාන්‍ය දෙයක් බවට පත් කරගන්න නැතිව ඉන්න අපි උත්සාහ කරමු.

0: ඇති මොබිටෙල් ෆයිබර්ක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. SLT මොබිටෙල් ෆයිබර්.
1: නොසලකීමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසහියෙන් රියදාවනය කිරීමෙන් වළකින්න.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරය. NLP හඳහන. ඔබත් අදම NLP හඳහඳ බලාගන්න.
3: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
4: දැන් එතකොට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්නේ.
5: එහෙමයි.
3: ඉලෙක්ට්‍රික් යතුරු පැදි ඇතුළු තවත් ඇතිලා ගන්න TLB වාසි කොයි කාටත් වාසි.

0: அதே வினாடி விசினாவே அவை மட்டும் ஈ தினம் மதினது ஜாதிகள் துறை மண்டலையில் துறை பத்தில் பிரதிபால மதக்கல்லை முரணி
1: செப்டம்பர் மாசி தொலசூனி சினசுருவாத தினம் மெதப்பு ஜாதிகள் உத்தரை மண்டலையில் உத்தரை வல்ல பிரதிபலா பேபட்ட கியான்னு மகாஜன சம்பத்தி இங்கிலீஷ் அக்ஷரே வாசனவாந்தாங்க ஹத் அட்ட திக்க நவய இக்க பஹா டி இங்கிலீஷ் அக்ஷரே வாசனவாந்தாங்க ஹத் அட்ட திக்க நவய இக்க பஹா கொவிசத்து வை இங்கிலீஷ் அக்ஷரே வாசனவாந்தாங்க ஹய தஹத்துன விசியாட்ட ஹெத்த ஹத்தர் Y, Haya, Dahatuna, Visiata, Hatta Hatara. Megapaval Utraye, M. English, Akshari, Prasadankyanka, Deka Vasanavantanka, Dahanawe, Visihatara, Panas Seka, Saha, Hatta Eka. M. English, Akshari, Prasadankyanka, Deka, Vasanavantanka, Dahanawe, Visihatara, Panas Eka, Saha, Hatta Deka, Megapaval Utraye, Dana Nidane, Z. English, Akshari, Vasanavantanka, Dahata, Visipaha, Hatalis, Haya, Saha, Panas Paha. Z. දහත විසිපහ හතලිස් හය සහ පනස් පහ හඳහන උෂ්ටික ලග්නය වසනවන්තංක විසි දෙක හතලිස් හතර හතලිස් පහ පනහ විසි දෙක හතලිස් හතර හතලිස් පහ පනහ ලග්නය උෂ්චික ඒ හඳහන ලොතරයි අද සම්පත ලොතරයි අංක රටාව එක පහ නවය එක පහ දෙක නවය එක පහ ටී එක පහ නවය එක පහ දෙක නවය එක පහ ටී එනල්බී ජයලොතරයි ඩී ඉංග්‍රීසි අක්ෂරය වසනවන්තංක හය පහ හත දෙක ඩී හය පහ හත දෙක සුබදවසක් ලොතරැයි කන්‍යා ලග්නය වාසනාවන්තංක එක තිස් පහ හතලිස් පහ කන්‍යා ලග්නය එක තිස් පහ හතලිස් පහ ජයග්‍රහයංක විශේෂංකය අසූ තුනයි හතලිස් හය ශිෂංකය අසූ තුනයි හතලිස් හය අදත් සුපිරි තෑගි ගණනාවක් තියෙනවා වැඩිපුර තෑගි දිනාගන්න වැඩි වැඩියෙන් ජයමල් දිනාගන්න ඔබට පුළුවන් වැඩි වැඩියෙන් ජාතික ලොතරැයි මණ්ඩලේ ලොතරැයිම මිලට ගන්න
0: උදේ 7 විනාඩි 30 වෙලාව දැන් අපි විවිධ දවස්වල විවිධ කාරණා පිළිබඳව කතා කරමින් ඉන්නවා මේ ජීවිතේ සමහර වෙලාවට අපිට ඔය ප්‍රේමය කියන කාරණාව ළඟදී අපි ඉතාම අසරණ වෙනවානේ ප්‍රේමය බිඳ වැටීම අපිට දරා ගන්න බැරි අත්දැකීමක් රැනේ අපි හැමෝටම ප්‍රේමය නැති වෙලා ගියොත් එහෙම නැත්නම් අපි විශ්වාස කරපු අපේ බැඳීම් ටික බිඳිලා යන තැන ඒක දරා ගන්න බැරි ඛේද වාචකයක් ඉතින් එහෙම වෙලාවට සමහර තැන්වල අපි දැක්කා තමන්ගේ ප්‍රේමය තමන් අතහැර යන හැම වෙලාවකම ප්‍රේමයෙන් පිළිගන්න උත්සාහ කරනවා. හැබැයි ඒ වෙනුවට පුළුවන් වුණා නම් ප්‍රේමණීය විදිහට කවියක් ලියන්න. ප්‍රේමණීය විදිහට තමන්ගේ අත්දැකීම නිර්මාණයක් බවට පත් කරන්න. විරහ වේදනාව දරාගත් මිනිසු තමයි සංවේදී ගීත ගණනාවක් රචනා කළ තියෙන්නේ. අර ප්‍රේමය මිය ගිය තැන්වල එහෙම නැත්නම් ප්‍රේමය අපිව අතහැරපු තැන්වල අපි හැරගිය ප්‍රේමය මරා දැමුවා නම් අද අපි යතින් නේද? දහස් ගානක් මිනිස්සු මියන්න තිබුණා මේ කයිවන් දොරකඩේදී මීට වසර කීපයකට එහා පැත්තේ ආචාර්ය රත්නශ්‍රී විජේසිංහන් කියපු කතාවක්
2: කයිවන් දොරකඩ මම එක්තරා අමාත්‍යාංශයක වැඩ කරන කාලේ මට ආරාධනාවක් ලැබෙනවා පාසලක කලා උළෙලකට එන්න කියලා කලා උළෙල තිබුණේ පළාත විතරක මං කියනනම් සබරගමු පළාත ඒ කලා උළෙලට මං ගිය වෙලාවේ මං ඒ පාසලේ ගුරුවරයෙකුට කියනවා කරුණාකර මාව එක්ක යන්න ඔබේ විද්‍යාගාරයට මට බලන්න ඕන පොඩ්ඩක් කියලා. ඔබ දන්නවා ලංකාවේ හැම මධ්‍යම විද්‍යාලයක විද්‍යාගාර හදලා තියෙන එක සැලැස්ම. ඒක යුනෙස්කෝ එකෙන් දීපු සැලැස්ම කලුගල වලින් බෙච්ච බැඳලා විවෘත ආලින්දයක් තියෙන පරිදි හදලා තියෙනවා. ඒ පාසලෙත් ඒ විදිහේ විද්‍යාගාරයක් තිබුණා. ඒ විද්‍යාගාරයේ ආලින්දයේ කෙළවරක මේසයක් තිබුණා. මං ඒ මේස ළඟට ගිහිල්ලා හොඳට බැලුවා, අතගාලා බැලුවා. ඇයි කියලා ඔබ දන්නවද? මම දැනගෙන හිටියා ඒ විද්‍යාගාරයේ ඒ මේස ළඟදී ඊට කලින් අවුරුද්දේ සිද්ධ වෙච්ච මහා අවාසනාවන්ත ඛේද වාචකයක් පිළිබඳව ඒ පාසලේ විද්‍යාගාර මේස ළඟදී ඊට කලින් අවුරුද්දේ ඒ පාසලේ උසස් පෙළ පන්තියේ ශිෂ්‍යෙක් පිරිමි ළමයෙක් තමගේ සහෝදර ශිෂ්‍යාවකට පිහියෙන් ඇල්ලා ඝාතනය කළා මේ මේස ළඟදී. ඇත්තට මේක වුණා මොනව කරන්නද එහෙම වෙනවා. ඕක එහෙ විතරක් වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. තවත් කොච්චර තැන්වල වෙනවද ඔහොම දේවල්. විද්‍යුත් විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරියක් තමගේ විද්‍යාර්ථියෙක්ගේ මන්න පහට ගොදුරු වෙනවා. මැරුණ නැ බේරුණ තමයි. සියඹලාණ්ඩුව මහාවිද්‍යාලයේ ආචාර්යවරියක් පාසලදීම ඝාතනය වෙනවා. ඔබ හිතන්නේ වෛද්‍ය පීඨයේ ඉහළම බුද්ධිමත්තු කියලා. එහෙම හිතන්න එපා. ගාල්ල වෛද්‍ය පීඨයේ රොහුණු වෛද්‍ය පීඨයේ වෛද්‍ය ශිෂ්‍යෙක් වගේ පිහරමකට මුල් වෙනවා. මැරුණ නැ බේරුණ තමයි. ඔය ඔක්කොටම කලින් කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථිනියක් ඝාතනය වෙනවා විශ්වවිද්‍යාල භූමියේදීම. ඒ මදුවන්ති ගුණවර්ධන. මදුවන්ත ගුණවර්ධන කියන්නේ දයානන්ද ගුණවර්ධන කියන කීර්තිමත් නාට්‍යවේදියාගේ මල්ලිගේ දුව. ඇයි ඝාතනය වෙන්නේ? ඇගේ ඝාතනය පිළිබඳව වසන්ත ඔබේසේකර චිත්‍රපටයක් නිර්මාණය කරන සලෙලු අරම කියලා. ඒ කතාව තමයි ඒක තියෙන්නේ. ඉනිසම ඒක ඕන තරම් කියන්න පුළුවන්. අර සබරගමුවේ ශිෂ්‍යයාට අධිකරණය මරණය දන්නේ නියම වෙනවා. අධිකරණ ඔබ නම අනාවරණය වෙන නිසා නමකට කමක් නැහැ. ඔබ නම ජයතිලක. ජයතිලක මේ ඝාතනය කරන්නේ ඇයි කියලා දස්සල පත්‍රවල තියෙනවා. පත්‍රයේ තියෙන විදිහට මේ ඝාතනය ඔබ කරන්නේ ප්‍රේමය ප්‍රතික්ෂේප කිරීම නිසා. ප්‍රේමය ප්‍රතික්ෂේප වුණා කියලා කෙනෙක් ඝාතනය කරන්න මරන්න පුළුවන්. මං හිතන්නේ එහෙම කරන්න බෑ. සමහර ගුවන්විදුලි නාලිකා අපට යෝජනා කරනවා තමයි රොචරාරණිය අහන්න එකපාරම මරන්න කියලා. එහෙම කියනවා. එහෙම කියනවා. දැන් රොචරාන් එකපාර මරනද අම්මල හරි අමාරුවෙන් කිරි දීලා හදලා අතපය ලොකු මහත් කළා ඔච්චර හදලා වරලා තියෙන්නේ. මං හිතන්නේ රොචරාන්ට එහෙම කරන්න බෑ. එකපාර මරන මැස්සවත් මදුරුවත් නෙමෙයි මිනිස්සු මේ. අනික ප්‍රේමයෙන් පෙරදිච්ච අය මරණගත විදිහට ලංකාවේ ජනගහණයෙන් භාගයක් විතර මරන්න වෙයි. මොකද මේ භාගයක් විතරනේ පෙරදිච්ච අය තමයි ප්‍රේමී. මොකද කරන්නේ? මේ අර්ථකථන පරාජිතව බිහි කරනවා. ඒකනේ මේ වෙන්න ඕන. ප්‍රේමයේ පරාජය ගැන කවියක් ලියන්න, ගීතයක්, නාට්‍යයක්, කෙටි කතාවක්, නවකතාවක් ලියන්න. ලියන්න බැරි නම් ලියවිච්ච ගීතයක් ගායනා කරන අඩුම ගන්න. ඔබ හිතන්න අර දරුවා සබරගමුවේ ජයතිලක. ප්‍රේමයේ ප්‍රතික්ෂේපනට පස්සේ කමක් නැහැ කියලා ගිහිල්ලා මිදුල කෙනෙකු කොනට කියලා කිව්වනම් නන් නාඳුන ලෙසේ මඟතොට යලිත් හමු වෙලා මහමෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා කියලා හිත හදා ගන්න පුළුවන් වුණා නම් මේ ළමයි දෙන්නව තව අපට ඉන්න. ඒ ගීතය අපි අහමු. වසන්ත බණ්ඩාර දිසානායක ලිව්වේ, කපුගේ සංගීතවත් කළේ. දුක හාදුන් රැයි හිත පතුලට උමිලා, යෞවනේ අකට විය විරහී හද ගිලන් වෙලා.

0: Taiwan Toraja. ලංකාවේ කලාවට ආදරය කරන කලාවට ප්‍රිය කරන බොහෝ දෙනෙක් ඉන්නවා. ඉතින් ඒ අතරේ අපිට අපේ සහෘදයේ ගැන යමක් කියන්න තියෙනවා. අද අපි කලාබර ඇතුලේ කතා කරන්න සූදානම් වෙන්නේ ලංකාවේ දක්ෂ කැමරා ශිල්පියෙක්, එහෙම නැත්නම් ඡායාරූප ශිල්පියෙක්ගේ ප්‍රදර්ශනයක් පිළිබඳව. දැන් ඡායාරූප කලාව සමහර වෙලාවට අපිට මගහැරිච්ච කලාවක්. අපි ඕනතරම් පේන්ටිංස් බලන්න යනවා, නාට්‍ය බලන්න යනවා, කලාව ඇතුලේ විවිධ පැතිකඩයන් රස විඳින. හැබැයි ඡායාරූප කියලා කියන වෙනම කලාවක්. මේ ඡායාරූප ප්‍රදර්ශනයක් ස්වාධීන රූපවාහිනී පරිශ්‍රයේදී 14-15 දවස් දෙකේ තියෙනවා. ඉතින් මේ වැඩ පිළිවෙල, එහෙම නැත්නම් මේ ඡායාරූප සියල්ලෙම හිමිකරුවා තමයි අපේ රොෂාන් අයියා. අපි කලාබරතුලින් රොෂාන් අයියාගේ මේ ඡායාරූප ප්‍රදර්ශනය ගැන ටිකක් හොයලා බලන්න තීරණය කළා.
1: කලාබර ස්වාධ රූපයිනේ ආයතනයේ රාජකාරී කරන අවස්ථාවලදී ගොඩක්ම කැමරාව විතර ළඟ තියා ගන්නවා. ඉතින් මේ ඒ අන එනකොට ඔය ස්ට්‍රීට් ෆොටෝග්‍රාෆි කියන්නේ එදිනෙදා දකින මොහොතේ ගන්න ඡායාරූප. ක්ෂණිකව දෙයක් දැක්කම එතන කලාව දකිනවා නම් මම ක්ෂණිකට අග චාරුවක් ගහ ගන්නවා. ඒ වෙලේ එකතුව තමයි ඔතන තියෙන්නේ. ඔව චාරුව ටික මම 2014 කොළඹ කලාභවනයේ ප්‍රදර්ශනය පැවැත්වුවා, මගේ ප්‍රථම චාරු ප්‍රදර්ශනය. ඉතින් දැන් ලබන 15 දින මම මෙහින් විශ්‍රාම යනවා. රාජකාරී කාලය අවසන් වෙලා 2014 අවස්ථාවේදී අපේ ආයතනයේ අයට අවස්ථාව ලැබුණේ ප්‍රදර්ශන බලන්න එන්න. ඉතින් මම හිතුවා මම යන මොහොතේදී ඒ ටික බලන්න අවස්ථාව දෙනවා නම් හොඳයි කියලා. මං ඒ නැවත වර්ණ සකස් කරපු චාරුප ඔබට ප්‍රින්ට් කරා. වර්ණ හොඳට තිබුණේ ඒවා එහෙම තියාගත්තා. තියාගෙන මම මේ 14 වෙනිදා උදේ 10ට විවෘත කරලා 14-15 දවස් දෙකේම ආයතනයේ සහෝදරයෝ වෙනුවෙන් ප්‍රදර්ශනය පවත්වනවා ඔඩිටෝරියම් එකේ ලොබි එකේ. ඔය ඇත්තරම දැන් අද 2026නේ. එතකොට 2008-07 ඒ කාලවල ගත්ත චාරුප තමයි තියෙන්නේ. එතකොට තාක්ෂණයේ අද වෙනකොට ගොඩක් ඉහළ ගිහිල්ලා. හැබැයි ඔතන බොහොම සරල චාරුප තියෙන. ඒ කියන්නේ පාර ගන්න ඒවා ලොකු එඩිටින් ගොඩක් කරලා නැහැ. වර්ණ සකස් කරලා විතරයි. ඒ වගේම අද තාක්ෂණයේදී ගොඩක් චාරුප ශිල්පීන් ඉහළම තාක්ෂණය පාවිච්චි කරනවා. ඒත් ඔතන ওই චාරුප එකකවත් එහෙම ලොකු තාක්ෂණයක් පාවිච්චි කරන්නේ නැහැ. ඒ අදිතියේ තිබුණු පහසුකම් වලින් ගත චාරුප ප්‍රමාණය තියෙන්නේ. හැබැයි කිනෙක්ට දකින්න පුළුවන් මේ චාරුප දැක්කම අද 2026ට ගැලපෙන්නේ නැති තත්ත්වයක් පෙන්නුම් කරනවා. ඒ කියන්නේ සරලයි ওই චාරුප. හැබැයි ඒ ඇතුලේ කලාවක් තියෙනවා. තාක්ෂණයේ ලොකුට වාචන නොකර දකින කලාව තමයි උතර මම ඉදිරිපත් කරලා තියෙන්නේ. හැබැයි අද වෙනකොට ගොඩාක් චාරුප ශිල්පීන් පාවිච්චි කරන තාක්ෂණය ඊට හාස්පෙන් වෙනස්. උතන එහෙම තාක්ෂණයක දෙයක් කරපු දෙයක් නෙවෙයි ওই චාරුප වල තියෙන්නේ. ලංකාවේ ගොඩක් කට්ටිය ඩිජිටල් වලට ඇවිල්ලා තිබුණෙත් නැහැ. මම නෙගටිව් කැමරා ගන්නකොට ඇක්මි අධිපතිතුමා රංජන් මහත්තයා කිව්වා, රොෂාන් දැන් නෙගටිව් වල යන්න එපා. දැන් ඩිජිටල් චේන්ජ් වෙන කියලා එයාම තමයි මට කැමරාවත් ගෙනත් දුන්නේ. එතකොට මේ ඒ ඩිජිටල් කැමරාව මුල් අවදි ගත්තම චාරුප වල තියෙන්නේ. එතකොට මේ ඒ කාලේ හැටියට අපිට ලොකු සොෆ්ට්වෙයා තිබුණෙත් නැහැ පහසුකම් එඩිට් කරලා කරන්න. ඉතින් බොහොම සරල විදිහට අදපු චාරුප තමයි මම බුද්ධිවත් කරලා තියෙන්නේ. ඒ වගේම තව අනාගතේ මම බලාපොරොත්තුක් තියාගෙන ඉන්නවා ළමයිගේ චාරුප ප්‍රදර්ශන කරන්න. ඒක ටිකක් මහන්සිලා කරන්න ඕන. කියන්නේ ඒක සාමාන්‍ය නිකම් ළමයිගේ දෙයක් නෙමෙයි. මට ඕනකම තියෙනවා අපේ රටේ දුක් විඳින ළමයි ඉන්න ගොඩක්, ගම්බද නගරබද, ඒ ළමයි වෙනුවට අවධානය යොමු කරන්න සමාජයට. එහෙම චාරපත්‍රයක් මම ගන්න ඕන තියෙනවා. ඉදිරි කාලේ මම බලාපොරොත්තු වෙනවා එහෙම දෙයක් කරගන්න.

හේතුවක් මහන්සි වෙන්න ඕන එකක්. ඒ කියන්නේ බොහොම කලාතුරකින් දකින්න හම්බෙන ඒ ළමයිගේ ජීවිත රටාව ඉවත් කරන පුළුවන් චාරිත්‍රයක් මම ගන්න බලාපොරොත්තු වෙන්නේ. නැත්නම් නිකන් ළමෙක් අරන් ළමෙක් පාඩිය පියමට වාඩිලා ඉන්න එහෙම වැඩක් නැහැ. ඊට වැඩිය අභ්‍යන්තරට ගිහිල්ලා සමාජයට පින්නම් දැනගන්න ඕනේ මේ වගේ දුක් දුක් පිළ ළමයි අපේ රටේ ඉන්නවා. මේ ළමයි වෙනුවෙන් දෙයක් අපිට කරන්න පුළුවන් නම් සමාජයට ඒක හිතන්න තමයි මම මේ චාරිත්‍රය කරන්න ිතාගෙන ඉන්නේ. චාරිත්‍ර ශිල්පියෙක් ගන්න බලන්නේ ඉහළම කලාත්මක පැත්තක් චාරිත්‍ර ශිල්ප තුර. හැබැයි මම ඔය චාරිත්‍ර පොල ගොඩක් එච්චර එහෙම හිතලා ගත්තේ වනේ. ඒ කියන්නේ මම බලන්නේ සමාජ හැම කෙනම චාරිත්‍ර ශිල්පිය දන්නුරන්නේ නැහැ. ඒතර අපිට පුළුවන් වෙන්න ඕන මේ මේක ඇතුලේ තියෙන නොතේරෙන දයක් අපි දා හරියන්නේ නැහැ. පොදු සමාජය දැනෙන දයක් අපි දෙන්න ඕන චාරිත්‍ර ශිල්පිය. එහෙම සමාජ පණිවිඩයක් දෙන්න නම් අපි සරල වෙන්න ඕන. ඒ චාරිත්‍රයේ පිළිමයට පවා ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් ශනිකව හැඟීමක් එන චාරපකිනු අපි චාරප ශිල්පී කියලා වහා ඉහළ තැනකින් චාරප ගත්තොත් සමාජය හැමෝටම තේරුම් ගන්න බෑ. ඔටසකින් තේරුම් ගන්න පුළුවන්. අර චිත්‍රයක් වගේ තමයි. චිත්‍රයක් අපි අඳකොට මහා අපබ්‍රංශ විද චිත්‍රයක් අඳුත් එම ඒ පණිවිඩේ තේරුම් ගන්න සමාජය අල්පයි යන්නේ. හැබැයි මේ චිත්‍රය හරි චාරපේ හරි ටිකක් සරලව ගත්තොත් පොදු සමාජය හැමෝ කෙනෙක්ටම තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට ඒතර අපි කරන්න ඕන පණිවිඩේ ලොකු ප්‍රසාරය යනවා. ඉතින් ඒ හින්දා මම ওই චාරප වල ගොඩක් මම උත්සාහ කළා තියෙන්නේ සරලව දෙයක් ඉදපත් කරන්න. චාරප ශිල්පියෙක් වුණත් ඉදිරියට එහෙම අපි මහා ලොකු තාක්ෂණික ඉඳගෙන නෙමෙයි කරන්න ඕනේ සරල තැනක ඉඳලා පොදුවේ උන්චි ළමයට බව ඒ හැඟීම එන්න චාරප ඉදපත් කරන්න අපි කරන්න උත්සාහ කරන්න ඕනේ. කලාපුර

ස්ටියරින් වීල් එකක්වත් පාගන්න බ්‍රේක් පෙඩල් එකක්වත් නැති වාහනයක නැගලා පාර යන්න ඔබට කිව්වොත් ඔබ ඒක කරන්න ලෑස්තිද? ඔන්න ඇමරිකාවේ ඉලෝන් මස් ඔහුගේ ටෙස්ලා සමාගමේ මේ සංකල්පය අත්හදා බැලීමක් විදිහට නෙවෙයි මහමග සාමාන්‍ය මගී ප්‍රවාහනය සඳහාම නිල වශයෙන් ආරම්භ කරලා තියෙනවා. ඔහුගේදා ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඔස්ටින් නගරේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් ධාවනයට එක්වුණු මේ රන් පැහැති සයිබර් කැබ් රථවල කිසිදු මැනුවල් පාලන උපකරණයක් නැහැ. හදිසි අනතුරක් වුණොත් ඇතුළේ ඉන්න මගියාට තිරිංග පාගන්නවත් කිසිම ක්‍රමයක් නැති මේ අලුත්ම තාක්ෂණික පියවර ලෝකේ ප්‍රවාහන ශේෂ්ත්‍රයේ සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු කරන සංදිස්ථානයක් ලෙසයි සැලකෙන්නේ. සයිබර් කැබ්, ඇත්තටම සයිබර් කැබ් කියන්නේ මොකද්ද? සයිබර් කැබ් කියන්නේ දොරවල් දෙකක් සහ ආසන දෙකක් පමණක් තියෙන සම්පූර්ණයෙන්ම විදුලියෙන් ක්‍රියාත්මක වෙන ස්වයංක්‍රීය කුලී රථයක්. සාමාන්‍යයෙන් අපි දකින ඕනම වාහනයක තියෙන රියදුරු අසුන, ස්ටියරින් වීල් එක, ඇක්සලරේටර් සහ බ්‍රේක් පෙඩල් වගේම සයිඩ් කණ්ණාඩි පවා මෙහි දකින්න ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට තියෙන්නේ ඉදිරිපස සවි කරලා තියෙන විශාල ස්ක්‍රීන් එකක් පමණයි. සාමාන්‍ය කුලී රථයක මෙන් ඌබ එකක් දාන විදිහට ටෙක්ස්ලා රොබෝ ටැක්සි ඇප් එක හරහා ගමනක් බුක් කළාම මේ සයිබර් කැබ් එක ඇවිත් මගියා නංවාගෙන නියමිත ගමනාන්තයටම කිසිම මනුෂ්‍ය මැදිහත් වීමකින් තොරව ධාවනීය වෙනවා. සාමාන්‍යයෙන් වේමෝ වැනි අනිකුත් ස්වයංක්‍රීය වාහන පාරේ ඇති බාධක හඳුනා ගන්න ලිඩා සහ රේඩාර් කියන මිල අධික සංවේදක පද්ධති භාවිතා කරනවා. එහෙත් ටෙස්ලා සමාගම මෙහිදී ක්‍රියාත්මක වෙන්නේ තනිකරම AI තාක්ෂණීය සහ කැමරා පද්ධති මත පමණයි. මිනිස් ඇසකින් වටපිට බලා මොළයෙන් තීරණ ගන්නා ආකාරයටම වාහනේ සවිකර ඇති කැමරා මගින් අවට දර්ශන පරිලෝකනය කර තප්පරෙන් පංගුවකදී තීරණය ගන්නා පරිගණක මොළයක් තමයි මේ වාහනය පාලනය කරන්නේ. මේ නිසා මේ වාහනය නිෂ්පාදනය කිරීමට යන වියදම විශාල වශයෙන් අඩු කරගන්න එලෝන් මස්ක්ට හැකියාව ලැබිලා තියෙනවා. කෙසේ වෙතත් සාමාන්‍ය පාරවල් වලට මෙවැනි වාහන නිකුත් කිරීමත් සමගම ඇමරිකාවේ ප්‍රවාහන සහ මහාමාර්ග ආරක්ෂක ආයතනය විසින් මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කරලා තියෙනවා. ෆෙඩරල් ආරක්ෂක නීති රීති වලට අනුව වාහනයක තිබිය යුතු මූලික පාලන උපාංග නොමැතිව මහජන ධාවනයට මේ වාහනේ එක්කිරීම පිළිබඳව ඔවුන් ප්‍රශ්න කරලා තියෙනවා. වගේම මීදුම අධික හෝ හිරුවෙලිය වැනි දෘශ්‍යතාව අඩු අවස්ථාවලදී කැමරා පමණක් භාවිතයෙන් අනතුරු වළක්වා ගන්න පුළුවන්ද කියලා සමාජය තුළ විශාල බියක් සහ විවාදයක් නිර්මාණය වෙලා තියෙනවා. මිනිස් පාලනයක් නැතුව සම්පූර්ණයෙන්ම තාක්ෂණය මත විශ්වාසය තබන මෙවැනි වාහන ලෝකේ අනාගත ප්‍රවාහනයේ බවට පත්වේ කියලා එලෝන් මස්ක් විශ්වාස කරනවා. නීතිමය බාධක මැද වුණත් නගර කිහිපයකට මේ ව්‍යාප්ත කිරීමට සැලසුම් කර තිබීම ප්‍රවාහන ලෝකේ දැවැන්ත පෙරලියක ආරම්භයක් සනිටුහන් වෙනවා. හදිස්සියකදී අතින් හෝ කකුලෙන් පාලනය කරන්න කිසිම ක්‍රමයක් නැති මෙහෙම රථයක නැගලා ගමනක් යන්න ඔබත් කැමතිද?

0: කෘෂි
1: ක්ෂේත්‍රයේ නවපනක් ලබා දෙමින් කසකල ප්ලාන්ටේෂන් මගින් ආරම්භ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසකල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසු මීට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: රටේ සල්ලි දැන් රට වෙනුවෙන් පුරවැසියාගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම රජයක මූලික වගකීමක්. ඒ වෙනුවෙන් මහජන බදුමුදල් නිසි පරිදි කළමනාකරණය විය යුතුයි. 2025 GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. ප්‍රාථමික අයවැය ශේෂය 5.4% අතිරික්තයක් වාර්තා කළා. මේක නිදහසින් පසුව වාර්තා වුණු ඉහළම අගයයි. රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
3: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
4: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
5: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමිරාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්මිපැණිය හන්දි තෛලය මුඛ සෝදනය ක්‍රිමිරාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
6: ලකාණ්ඩ Radio ITN.
7: Satyag Lakhana.
8: Playground.
9: අද ලෝකයේම ක්‍රීඩාලෝලින්ගේ අවධානය යොමු වෙන්නේ එක්සත් අරාබි එමිරාජ්‍යයේ ඩුබායි නගරය වෙත. ඒ 2026 කාන්තා 2026 ආසියානු කුසලානයේ අවසන් මහා තරගය අද පැවැත්වීමට නියමිත නිසා. මෙවර ආසියානු කුසලාන තරගාවලිය අගෝස්තු 28 වෙනිදා තමයි ආරම්භ වුණේ. කණ්ඩායම් 8ක් තරගාවලියට එක් වුණා. සියලුම තරඟ ඩුබායිහිදී පැවැත්වුණු අතර අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටින්නේ වත්මන් ශූරයන් වන ශ්‍රී ලංකාව සහ ඉන්දියාවයි. ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට පැමිණියේ පාකිස්තානයට එරෙහිව පැවති දෙවැනි අවසන් පූර්ව තරගයේදී කඩුලු 4ක විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගනිමින්. පාකිස්තානය පළමුවෙන් පන්දුවට පහර දී ලකුණු 130ක් රැස් කළ අතර ශ්‍රී ලංකාවට ආරම්භයේදී විශාල අභියෝගයක් එල්ල වුණා. ලකුණු 33ට කඩුලු 4ක් බිඳ වැටී තිබූ අවස්ථාවක ශ්‍රී ලංකා ඉනිම ගොඩ නැගුවේ හර්ෂිතා සමරවික්‍රම සහ කවීෂා දිල්හරි. ඔවුන් දෙදෙනා පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 67ක ඉතා වැදගත් සබඳතාවක් ගොඩනගමින් තරඟය නැවතත් ශ්‍රී ලංකාව දෙසට හරවා ගත්තා. කවීෂා දිල්හරි පන්දු 33කින් ලකුණු 33ක් රැස් කළ අතර හර්ෂිතා සමරවික්‍රම ඉතා තීරණාත්මක ඉනිමක් ක්‍රීඩා කළා. අවසානයේ ශ්‍රී ලංකාව පන්දු ඉතිරිව තිබියදීම කඩුලු 4කින් තරඟය ජයගනිමින් අවසන් මහා තරගයට පැමිණියා. අනෙක් අවසන් පූර්ව තරගයේදී ඉන්දියාව ලකුණු 40කින් බංග්ලාදේශය පරාජ කළා. ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහර දී ලකුණු 149ක් රැස් කළ අතර එහිදී ඉන්දිය ආරම්භක පිතිකාරණේ ෂෆාලි වර්මා පන්දු 40කින් ලකුණු 64ක් ලබා ගනිමින් විශිෂ්ට පිතිහරමයක නිරත වුණා. ඉන්පසුව පන්දුවෙන් දීප්ති ශර්මා බංග්ලාදේශ පිතිකරණය අඩපණ කරමින් කඩුලු 3ක් දවා ගත්තා. බංග්ලාදේශයේ නියමිත පන්දු වාර 20 තුල ලබාගත හැකි වූයේ ලකුණු 109ක් පමණයි. ඒ අනුව ඉන්දියාව ලකුණු 40ක විශිෂ්ට ජයක් ලබාගෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා. මෙවර අවසන් මහා තරගය විශේෂ වෙන්නේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අඛණ්ඩව තෙවැනි වරටත් ආසියානු කුසලාන අවසන් මහා තරගයකදී එකිනෙකා හමුවීම නිසයි. 2022 අවසන් මහා තරගයේදී ඉන්දියාව ජයගත් අතර 2024 අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාව ඉන්දියාව පරාජය කරමින් ඉතිහාසයේ පළමු වරට කාන්තා ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට රැගෙන ආවා. ඒ නිසා මෙවර ශ්‍රී ලංකාව උත්සාහ කරන්නේ තමන් සතු ශූරතා කිරුළ ආරක්ෂා කර ගැනීමටයි. ඉන්දියාවට අවශ්‍ය වෙන්නේ 2024 පරාජයට පිළිතුරු ලබා දෙමින් නැවතත් ආසියානු ශූරයින් බවට පත්වීමටයි. ඒ අනුව අද ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගය ආසියානු කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ තවත් උණුසුම් පරිච්ඡේදයක් බවට පත්වනු ඇති. වත්මන් ශූරයන් වන ශ්‍රී ලංකාවද බලවත් ඉන්දීය කණ්ඩායමද අද ආසියානු ක්‍රිකට් කිරුළ වෙනුවෙන් සටන් වදිනවා. එසේනම් අද අවසන් වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයට තවත් රන් පිටුවක් එක් කරමින්ද නැත්නම් ඉන්දියාව නැවතත් ආසියානු ශූරයින් බවට පත්වෙමින්ද? ඒ පිළිතුර අද ඩුබායි පිටියේදී ලියවෙනු ඇති. ලබන සතියේත් මේ වගේ වැදගත් ක්‍රීඩා තොරතුරු එක්ක අපි හමු වෙමු. රැඳී සිටින FM 93.5 FM 93.7 ලක්හඬ 1.

0: වෙනතයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට් ලයිට්
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 සර්ච් ලයිට් සමාජික විෂණය.
2: ඉබන් වාසනාවතු දර්ශනක් උදේ 8යි විනාඩි 3යි වෙලාව. සර්ච් ලයිට් සමාජ ගතිගාව. මේ සමාජ ගතිගාව සමාජයේ හඬක් නොමැති මිනිසුන් වෙනුවෙන් තමන්ගේ ප්‍රශ්න ටික තමන්ගේ ගැටලු ටික ලෝකෙට කෑ ගහලා කියන්නේ මේ ප්‍රශ්නෙට හරි විසඳුමක් හොයාගන්න බැරි මිනිස්සුන්ට වේදිකාවක් අවශ්‍ය වෙනවා. ඒ නිසා තමයි අපේ ගරු සභාපතිතුමන්ගේ උපදේශන දායකත්වයේ තුල අපි සර්ච් ලයිට් සමාජ ගතිගාව ආරම්භ කරන්නේ. මේ කතාබහ ඇතුලේ නොදන්න කාරණා පිළිබඳ ප්‍රශ්න කරන්න සාමාන්‍ය පොදු මහ ජනතාවට ඉඩ අවකාශය ලැබෙනවා. විශේෂයෙන් තමන්ට රජයට යමක් කියන්න තියෙනවා නම් තමන්ගේ ප්‍රශ්නයකට ගැටලුවකට රජයේ පාර්ශවයෙන් විසඳුමක් ලබා ගන්න අවශ්‍යයි. නම් ඒ සඳහා සම්බන්ධීකරණය කිරීම තමයි සර්ච් ලයිට් සමාජ කතිකාව තුල අපේ බලාපොරොත්තු අරමුණ වෙලා තියෙන්නේ. රනිල් හයිබෝන්.
3: අයිබෝන් මදුශංක, කෙනෙක්ට හීනයක් තියෙනවා මගේ ජීවිතේ ගොඩදා ගන්න. මම රට රැකියාවකට යන්න ඕනේ. එහෙම නැත්නම් විදේශ සේවයට යන්න ඕනේ. මේ වගේ මිනිසුන්ට තියෙනවා හීනය. විශේෂයෙන් අපේ වගේ රටවලට තියෙනවා. අපේ ජීවිතේ මීට වඩා ජීවන තත්ත්වය උසස් කරගන්න පුළුවන් අපිට රට රැකියාවකට යන්න පුළුවන් නම් කියලා. එතකොට මේ සඳහා රජයේ මැදිහත් වීම කොහොමද? මට රජයේ මැදිහත් වීමෙන් රට යන තිබුණා හොඳයි කියලාත් බොහෝ අයගේ ඔළුවේ තියෙනවා මතයක්. මේ සියලු දේ ගැන කතා කරන්න අපි විශේෂ මාතෘකාවක් දාගත්ත. මේ මාතෘකාව ඇතුලේ අපි සටහන් කරේ FB ස්ටිකව බැලුවනම් පොලියෙන් කොටසක් රජයෙන් ගෙවන ඊතර දිරිය ණය යෝජනා ක්‍රමය කියලා තමයි අපි මාතෘකාව දාගත්තේ. ඊටත් එහා ගිහිල්ලා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ කාර්යභාරය කොහොමද, මොන වගේ සේවාවන්ද උඩ ලවා ගන්න පුළුවන්, ඒ වගේම මොන වගේ දේවල්ද මේ තුලින් ඉටු කර ගන්න පුළුවන් කියන කාරණේ කතා කරන්න මේ ආයතනයේ ප්‍රධානියාව අපි අද කැඳවා ගත්තා සර්ච් ලයිට් තුලට. කෝසල වික්‍රමසිංහ සභාපති ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ එතුමන් සමගින් මේ පැය දෙක අපි ලස්සන අර්ථවත් කතා බහක් කරගෙන යන්න සූදානම් වෙලා ඉන්නවා.
2: මේ කතාබහට ඔබට සක්‍රීයව දායක වෙන්න පුළුවන් දැන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්යභාරය ඔවුන් යම් වෙලාවක මුණ ගැහෙන්න ප්‍රශ්න කරන්න ඔබ විදේශගත වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ ඒ පවුලේ කෙනෙක් විදේශගත වෙලා ඉන්නව වෙන්න පුළුවන්. ඔබට යම් කිසි ආකාරයක පැහැදිලි කර ගැනීමක් කරගන්න අවශ්‍ය නම් ගරු සභාපතිතුමාව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන මාර්ග ඔස්සේ 0112-775-285 ඒ වගේම WhatsApp ඔස්සේ අපිට ලියන්න 0703-935-937 කියන අපේ දුරකථනංකය විවෘතයි. අපි ඉතාම ගෞරවයෙන් ගරු සභාපතිතුමනි බුදුමන්න පිළිගන්නවා. හයිබන් සුබදසනක්.
4: හයිබන් සුබදසනක්.
3: අපි මේ කතාව මෙහෙම පටන් ගමු. හුඟක් අයට හරි අවබෝධයක් තියෙනවා නම් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ කාර්යභාරය දැක්ම මොනවද, ඊට වෙන සේවාවන් කියලා මේ කතාවට හොඳ අඩිතාලමක් දාගන්න පුළුවන් සභාපතිතුමා. අපි කියමුකෝ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ කාර්යභාරය සහ දැක්ම මොන වගේද?
4: බොහොමත්ම ස්තුතියි අවස්ථාව ලබා දුන්නට. විදේශ නියුක්ති කාර්යාංශය 1945 වසර 40ක වගේ ඉතිහාසයක් තියෙන ආයතනයක්. පාර්ලිමේන්තු පනතකින් ස්ථාපනය කරපු විදේශ නියුක්ති කාර්යාංශය ආරම්භයේ සේවක සංඛ්‍යාව 7 වගේ කණ්ඩායමකින් පටන් අරගෙන අද වෙනකොට සේවක සංඛ්‍යාව 1200ක් වගේ ඉක්මවා ගියපු ඉතා දැවැන්ත ආයතනයක්. විදේශ නියුක්ති කාර්යාංශය ක්‍රියාත්මක වෙන්නේ විදේශ නියුක්ති කාර්යාංශය පිහිටවපු අධ්‍යක්ෂක මණ්ඩලයක් හරහා. අධ්‍යක්ෂ මණ්ඩලය පත් කරන්නේ අමාත්‍යතුමා. මේ වෙනකොට විදේශ නියුක්ති කාර්යාංශය පවත්ින්නේ විදේශ කටයුතු විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ. අපගේ නම අමාත්‍යතුමා වෙන්නේ ගරු අමාත්‍ය විජිත හේරත්මැතිතුමා. නියෝජ්‍ය අමාත්‍ය අරුණ හේමචන්ද්‍ර මහතාත්මැතිතුමාට අපි විදේශ රැකියා අංශය භාර කරලා තියෙනවා. එතුමා විදේශ කටයුතු විදේශ රැකියා අනිවාර්ය අමාත්‍ය වශයෙන් වැඩ කරනවා. විදේශ නියුක්ති කාර්යාංශයේ මූලිකව පිහිට වෙනකොට 1985 ශ්‍රී ලංකික ශ්‍රමිකයන් විදේශ රැකියා ඉලක්ක කරගෙන රට යන්න පටන් අරගෙන යම් කාලයක් ගත වෙනවා. ඒ වෙනකොට විදේශ රැකියා පටන් අරගෙන ප්‍රයිවේට් ටෙලිස් ඒජන්සිස් හරහා තම තමන්ගේ කණ්ඩායම් හිතවත් කණ්ඩායම් තමන්ගේ අවබෝධය අනුව රෙජිස්ටර් කරපු ලයිසන්ස් ඒජන්සියට යන්න පටන් ගන්නකොට ඒකෙදී රාජ්‍යයක් වශයෙන් මැදිහත් වෙලා නියාමනය කරන්න ඕන කියන තර්කණයට ඇවිල්ලා ඒක රජයක් වශයෙන් සලකා බලලා ඒකෙදී විශේෂයෙන් ඔබ දන්නවා අපි දන්නවා කෙනෙක් ලංකාව තුළ රැකියාවක් සොයා ගන්නවා නම් අපිට පැහැදිලිව තේරෙනවා මේ කම්පැනිය මොකද්ද, ආයතනයේ වැඩ කරන ස්වභාවය මොකද්ද, ලංකාවේ නීතිපත් විදිහට උන් යටත් ඔන්න හරහා විදිහ රැකියාවේ යම් ගැටලුවක් වුණොත් ලංකාවේ කම්කරු නීතිය තියෙනවා, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වෙනුවෙන් ඉල්ලීම් කරන්න පුළුවන් අයිතිවාසිකම් තියෙනවා. හැබැයි කෙනෙක් ලංකාවෙන් පිට විතර රටකට රැකියාවකට යද්දී ලංකාවේ නීතියට පරිබාහිර ඒ රටේ නීතියට ක්‍රියාත්මක වෙන කම්කරු නීතියෙන් ආයතන සංග්‍රහ දණ්ඩ නීති වගේ දේවල් යටතේ ශ්‍රමිකයෙක් විදේශගත වීමේදී යම් කිසි රිස්ක් එකක් තියෙනවා, ඒ බලාපොරොත්තු වෙන සේවාව හෝ ගිවිසුම් ගතව යන කාරණා ඉෂ්ට නොවීමෙන් අගතියක් වෙන්න පුළුවන් කියන කාරණාව මත මෙය නිගමනයක ප්‍රජාවට යම් කිසි නියාමනයක් ඇඳවන්න තමයි විදේශ නුක්ත කාරණාංශය පිහිටවන්නේ. ධර්මසි 85 පිහිටවනකොට මූලිකවම සලකා බලපු කාරණාවක් තියෙනවා විදේශ රැකියා ප්‍රවර්ධනය. ලංකාවේ ආර්ථිකයට අදහසක් තියෙනවා ඒ කාලෙ ඉඳලම. විගමනික ප්‍රජාව ආර්ථිකයට දෙආකාරයේ තුන් ආකාරයකින් දායක වෙනවා. එක ආකාරයක් තමයි විගමනික ප්‍රේෂණ ලබා ගන්නවා ශ්‍රී ලංකාවට විතර යෑමෙන්, විදේශගත වීමෙන් ඇමරිකන් ඩොලර් උපයන්න පුළුවන්. ඒ ඩොලර් ලංකාවට එීමේ ලංකාවේ ආර්ථිකයට දායකත්වය දෙන්න පුළුවන්. දෙක, ඒ යන ශ්‍රමිකයාට තමන්ගේ පුද්ගලික ආර්ථිකය දියුණු කරගන්න පුළුවන්. තමන්ගේ පවුල, තමන්ගේ දෙමාපියන්, දරුවන්, උන්ගේ අධ්‍යාපන කටයුතු, රැකියා කටයුතු වගේ ගෙවල් දරුවල ඉඩම් කඩම් හදාගෙන ආර්ථික මට්ටම ඒ මොහොතේ ගෙවීමෙන් සිටි ලංකාවේ ආර්ථික මට්ටමට වඩා හොඳ ආර්ථිකයක් ලබා ගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. තුන, ලංකාවේ යම් ප්‍රමාණයකට විරැකියා ප්‍රශ්නයකට විසඳුමක් හම්බ වෙනවා. ඔබ දන්නවා විරැකියාව කියන එක ලංකාවේ දෙවන්ත ගැටලුවක් වෙලා තිබ්බ ඉතිහාසයේ දනොත් තාමත් එක ගැටලුවක්. ඔන්න ඒ කාරණා උඩ විගමනිකේ රට ගියාම එන අවබෝධය උඩ විගමනිකයන් රට යැවීම කියන්නේ ශ්‍රී ලංකා විදේශ නීති කාර්යාංශයේ ප්‍රධාන කර්තව්‍යයක්. විදේශ රැකියා ඉලක්ක කරගෙන කරන ප්‍රචාරණය සංවර්ධනය අපේ පළමු ඉලක්කයේ එකක් තියෙනවා. දෙක, මේ සඳහා විගමනිකේ රට යැවීමේදී තියෙන ක්‍රියාවලිය නියාමනය කරන්න. ක්‍රියාවලිය නියාමනය කියන එක අංක දෙකට තමයි අපිට තියෙන්නේ. ක්‍රියාවලිය නියාමනය කරද්දී රජයෙන් වේවා පුද්ගලික අංශයෙන් වේවා ආයතනයෙන් කරහා ලියාපදිංචි රැකියා ඒජන්සි ආයතනය කරා වේවා යන විගමනිකයා යන් ඔහුව නියාමනය, ඔහුගේ ක්‍රියාවලිය නියාමනය කිරීම, ඔහු සම්බන්ධව ගැට ගැහෙන උත් එක්ක වැඩ කරන පෙරමුණට එන සහ ක්‍රියාත්මක වෙන ආයතන නියාමනය කරන්න. විශේෂ නියුක්ති කාර්යාංශය යටතේ අපි ලංකාවේ කෙනෙක් රට යනවා නම් ඒ රට යන කෙනා ඒ ප්‍රයිවේට් ලයිසන්ස් ඒජන්සිය කරා යට යනවා නම් ඒ ලයිසන්ස් ඒජන්සිය විදේශ නියුක්ති කාර්යාංශයේ රෙජිස්ටර්ඩ් ඒජන්සියක් වෙන්න ඕනේ. ඒක අපේ අනිවාර්ය අංගයක්. වාර්ෂිකව ලියාපදිංචි අපි අලුත් කරමින් ඔවුන්ව සුපරිස් සහකාරී භාවයට ලක් කරනවා. ඒ අපේ පනතේ මූලික කර්තව්‍යයක්. ඒ අංක දෙක ඒක. එසේ නොවන කෙනෙක් ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි රැකියා ඒජන්සිය කරා නොයන කෙනෙක් රට යන්න තියෙන අවස්ථා හරිම අපි කියන්නේ ඒක නොකළ යුතුයි. රැකියාවකට යන අවස්ථා තුනක් තියෙනවා. මම වෙනම පැහැදිලි කරන්න. ඒ නියාමනය ඊළඟට තමයි විදේශගත රැකියාව නියලත ශ්‍රී ලාංකිකයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල යැපෙන්නන්ගේ සුබ සාධනෙ. ඔය ප්‍රධාන කාර සුබ සාධනෙ ගත්තොත් අපි රට යන කෙනාගේ රැකියාව සුරක්ෂිත කිරීම, රැකියා ස්ථානයේ තියෙන ගැටලුවට මැදිහත් වීම, ඔවුන්ගේ ඒ රටේ රැකියාව තුළ උන්ට ලැබෙන පහසුකම්, නවාතැන් පහසුකම්, කාමර පහසුකම්, පඩිනඩි සහ වෙනත් දේවල් නියම් පරීක්ෂා කිරීම, ඒවා ගැන අපි වාර්තා කිරීම, සම්බන්ධයෙන් සේවකය සේවය හිමි ආයතන සමඟ සාකච්ඡා කිරීම, ඒවා නිවැරදි කර ගැනීම, ගිසුමක් අනුමත කිරීමේදී මූලික කර්තව්‍යයක් වශයෙන් ඒක පරීක්ෂා කරලා බලන්න. ඒ බලන්නේ අපි යන විගමනිකයාට පරීක්ෂාකාරී රැකියාවක් විශේෂ රැකියාවක් ලැබෙනවද, ඉන්න තැන පහසුකම් තියෙනවද වගේ දේවල් අපි පරීක්ෂා කරනවා. ඒ වගේම තමයි රට ගියාට පස්සේ රට ගිය ශ්‍රමිකයාගේ පවුල, දරුවන්, ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු මෙහෙවෙනවද, ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු ක්‍රියාත්මක කරන්න පුළුවන්ද, ගැටලු තියෙනවද, ශිෂ්‍යත්ව වගේ දේවල් ලබා ගන්න ඕනට පුළුවන්ද, ලබා දෙන්න ඕනේද, සහ දිරිගැන්වීම. ලංකාවට නැවතාවට පස්සේ ඔවුන්ට විශේෂ දිරිගැන්වීම අපිට කරන්න පුළුවන්. රැකියා ලබා දෙන වගේ සුබ සාධන කටයුතු, ඒක විශේෂ විශාල ශ්‍රේෂ්ඨයක් තමයි සුබ සාධන කටයුතු වලට ශ්‍රී ලංකා දේශනාවේ කාර්යාන්තය මැදිහත් වෙනවා. මම අර කිව්ව ප්‍රධාන කාර්තව්‍ය තුනෙන් එක් කාර්තව්‍යයක් තමයි සුබ සාධන කටයුතු. ඕක තමයි මූලික වශයෙන් අපගේ ප්‍රධාන කාර්යයන් විශේෂයෙන් ශ්‍රී ලංකා දේශනාවේ කාර්යාන්තය පිහිටවන්නට හේතු වෙලා තියෙන්නේ.
2: මේ පැහැදිලි කිරීම ඉතාම වටිනා අපි කතාවට හොඳ ප්‍රවිෂ්ටයක් ලබා ගැනීම සඳහා ගරු සභාපතිතුමනි ඔබතුමා කිව්වා දැන් මේ රැකියාවක් සඳහා විදේශගත වීමේදී අවස්ථා තුනක් තියෙනවා අපි පසුව පැහැදිලි කරන්නම් කියලා පොඩ්ඩක් අපි මේ කතාවට ප්‍රවිෂ්ටයක් ලබා ගැනීම සඳහා ඒ අවස්ථා තුනත් පොඩ්ඩක් පැහැදිලි කරලෙමු.
4: ඔව් ප්‍රධාන වශයෙන් ශ්‍රී ලාංකික විදේශගත වෙනකොට අවස්ථා තුනක් තියෙනවා මාර්ග තුනක් තියෙනවා එකක් තමයි පළමුවෙන් අපි කියන්නේ විදේශ නියුක්ති කාර්යාංශය රජයක් වශයෙන් මැදිහත් වෙලා විදේශ රටක් සමග එකඟතාවයට ආපෝ ගිවිසුම්ගත රාජ්‍යන්දයක් අතර වන විදේශ ගමනික ප්‍රජාව ප්‍රවාදනය කිරීමේ යයි මේ ගිවිසුම. ඒකට අපි කියනවා G2G ගවමට ගවම නැග්‍රීමන්ට් එකක් කියලා. ඒක එක් ක්‍රමයක්. දෙවෙනි ක්‍රමය තමයි ලංකා විදේශ නියුක්ති මං ඉස්සල සඳහන් කරපු විදේශ නියුක්ති කාරාංශය යටතේ ලියා බඳිච්ච වෙච්ච ලයිසන්ස් ඒජන්සි ආයතන 980ක් විතර තියෙනවා. එයාලට පුළුවන් පිටරට ගොස් පිටරට ආයතනයක් හෝ පිටරට විදේශ රැකියා ලබා ගන්නා ඇනුවම් කරන ගන්නා ඒජන්සි ආයතනයක් හෝ සමග ගිවිසුම් ගත වෙලා ලංකාවෙන් ශ්‍රී ලංකාවෙන් පිටරට යවන්න. ඒ අවස්ථාවට අපි කියනවා B2B අවස්ථාව. ඒ හැරුණාම තුන්වෙනි අවස්ථාවක් අපි නිර්මාණය කරලා තියෙනවා. ඒ අවස්ථාව අපි පසු කාලීනව ශේෂය ඉදිරියට යද්දී මිනිසුන්ට තියෙන පහසුකම් ලෝකයේ තියෙන තාක්ෂණ දියුණු වීම කන්ටැක්ට් කරගන්න පුළුවන් පහසුකම් වල අන්තර්ජාල පහසුකම් මතුවීමත් එක්ක අපි අවස්ථාවක් නිර්මාණය කරලා දෙනවා. යම්කිසි පුද්ගලෙක් ලංකාවේ ඉන්නවා නම් ඔහු විසින් හඳුනාගත්ත එම්ප්ලොයි කෙනෙක් එහි ඉන්නවා නම් එක්කෝ එයා ඊට කලින් වැඩ කරලා ලංකාවට ඇවිල්ලා ආය යනවා වෙන්න පුළුවන්. ඔහු ඒ රටේ රැකියා ස්වභාවය දන්නවා, පරිසරය දන්නවා, එම්ප්ලොයර් දන්නවා. එතකොට අපිට ගිවිසුම් ගත වෙලා අර අපි මූලික වශයෙන් ගිවිසුම් ගත වෙලා සුරක්ෂිත කරන්න හදන්නේ රැකියාවට ගියාට පස්සේ ඔහුට වෙන්න පුළුවන් අඩුපාඩු සිදුවීම් වළක්වා ගන්න, නීතිමය තත්ත්වෙන් වළක්වා ගන්න. හැබැයි මූලික ඔබ ඒ පාර්ශ්වය දන්නවා නම්, කෙනෙක්ගේ සහෝදරයෙක් එහෙ වැඩ කරනවා නම්, හෝ ඔබ අන්තර්ජාලයෙන් ඔහුත් සමග සාකච්ඡා කර ඔහු ඒ ආයතනේ ලංකාවෙන් ගෙන්න ගන්නේ අන්තර්ජාල හරහා කරන ඉන්ටර් වරහ ප්‍රොසෙස් එකකින් නම් අපි විශ්වාස කරනවා ඒකෙදි විගමනිකයාට හැකියාවක් තියෙනවා ඔහු සහ සම්බන්ධයෙන් ලබා ගන්න රැකියාව සම්බන්ධයෙන් තීරණ ගන්න. ඒකෙදි අපි ඔහුගේ ඉල්ලීම සලකා බලා ඇෆිඩෙවිට් එකකින් අවසර දෙනවා. විදේශ නියුක්ති කාර්යාලය සරහා ලියා පංචෝල යන්න. මේ කොයි අවස්ථාවකින් ගියත්, අවස්ථා තුනම ගියත් අපි විදේශ නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි අනිවාර්ය කියලා අපි සඳහන් කරනවා. ඒක රටේ නීතිය. ලියාපදිංචි නොවේ විදේශ රැකියාවකට යෑම දන්වාම ලැබිය හැකි අත්අඩංගුවට පත් වරදක් වශයෙන් තමයි අපි සඳහන් කරන්නේ.
2: දැන් අපි දකිනවා ගොඩක් වෙලාවට තාත්තා ඒ රටේ වැඩ කරපු නිසා පුතා යනවා, එහෙම නැත්නම් තමන්ගේ ස්වාමිපුරුෂයා තව පිරිසක් ගෙන්න ගන්නවා, මොකක් හරි ඔය ක්‍රමවේදයන් ඇතුලේ සමහරට විසිට් වීසා එකක් දාගෙන තමයි ගිහිල්ලා තියෙන්නේ. එහෙම ගිහිල්ලා මොකක් කරලා රැකියාවක් කරන්න. එතකොට මේ වගේ අය සම්බන්ධයෙන් යම්කිසි නියාමනයක් කරන්න ඕනම වෙනුවෙන් මැදිහත් වීමක් කරන්න පුළුවන්කමක් තියෙනවා. දැත්‍රම ලියාපදිංචිය නොමැතිව එහෙම නැත්නම් එහෙම පිළිගත් ආයතනයකින් අපේ රජයට එහෙම නැත්නම් ඔබතුමන්ලට නොදන්නවා කවුරු හරි විදේශගත වෙලා රැකියාවක් කරනවා නම් එතනදී සිදුවෙන ප්‍රශ්න ගැටලු සම්බන්ධයෙන් ඔබතුමන්ලට මැදිහත් වීමක් කරන්න පුළුවන්ද ස්වභාවිකවම?
4: පැහැදිලිවම ඒක හොඳ ප්‍රශ්නයක් අහපු. අපිට තියෙන ගැටලුවක් තමයි විදේශ නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී රට යන්න තියෙන අවශ්‍යතාවය මොකක්ද කියන එක. විදේශ නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වුණොත් අපට මොකද්ද නැති වෙන්නේ?
2: බියුරෝ ගෙවන්න වෙන එකද මේ?
4: ඔව්, බියුරෝ ගෙවන්න. රුපියල් 22000ක් ගෙවන්න වෙන එකෙන් බේරෙන්නද මේ හදන්නේ? මම අහන්නේ ඒක සරල ප්‍රශ්නයක් අහන්නේ. රුපියල් 22000ක් 500ක් 20000 ගානක් රුපියල් 25000ට අඩු ගානක් ගෙවන්න වෙන හේතුවෙන් වැළැක්වීලා ඔබ ලබා ගන්න ජයග්‍රහණය මොකක්ද? ඔබ කරන් ඔබට වෙන රැවටීමක්. ඔබ රවට්ටනවා. ප්‍රධාන වශයෙන් අපි කියන්න ඕනේ 25000ක් නොගෙවා බේරා ගන්න උත්සාහ කරන උත්සාහය ඇතුලේ වෙන කුමන්ත්‍රණයක් තියෙනවා. අපි ඒක පැහැදිලි කරන්න. 25000කට වඩා අඩු මුදලක් ගෙවලා යන්න තියෙන එක වළක්වලා ඔබ විසිට් වීසාවකින් රට යනවා නම් ඒක ඔබ කරන්නේ පළවෙනි වශයෙන් ඔබ පුරවැසියෙක් වශයෙන් මේ රටේ නීතියට අවනත නොවී ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. දෙක, අතනමයි තරවකාරයන්ගේ බසට ක්‍රියාත්මක වෙන ඔබ සාමාන්‍ය බුද්ධිය සහිත නීතිගරුක පුරවැසියෙක් නෙවෙයි කියන එක අපට හිතන්න වෙනවා. තුන, ඒ හරහා ඇති වෙන අනීතික ක්‍රියාවලිය. මම කියන්නේ දැන් ඔබ පටන් ගත්ත මා කතාව තමන්ගේ පුද්ගලික සම්බන්ධතා කරහා ඥාතියෙකුට ලංකාවෙන් කෙනෙක් රට එක්ක යන්න පුළුවන්. මම අර කිව්වා රට යන තියෙන අවස්ථා තුනෙන් තුන්වෙනි අවස්ථාව අපි ඉඩ තියලා තියෙන්නේ ඔය තියෙන ලිහිල් අවස්ථාව පාවිච්චි කරන්න. අම්මා තාත්තා වැඩ කරන කම්පැනි වල පුතා ගෙන්න ගන්න පුළුවන්. එතකොට අපිට පුතා කියන්න ඕනේ, හරි ඩොකියුමන්ට් ගිවිස එකක් ඕනේ, රට යන ආයතන විස්තර ඕනේ, රැකියා ගිවිසුමක් ඕනේ. එතකොට අපි දන්නවා මේ කන්ටැක්ට් එක පැහැදිලි කරලා කිව්වම අහවල් රටේ අහවල් තැන අහවල් කම්පැනි මගේ තාත්තා වැඩ කරනවා, මගේ යාළුවෙක් වැඩ කරනවා, හෝ මම මේ ජොබ් එක හොයාගත්තේ ඉන්ටර්නෙට් හරහා කතා බහ කරලා ඔන්ලයින් ඉන්ටර්වියු කරන්නේ ඒ කම්පැනිය එන්න කැමති නෑ වෙන ප්‍රොසෙස් හරහා යාළුවා ඊසි ප්‍රොසෙස් එකකින් ඉන්ටර්වියු කරන්නේ කියලා අපිට යම් ප්‍රමාණයට ඔප්පු කරනවා, ඔප්පු කරනවා නම් පැහැදිලි සාක්ෂි කියනවා නම් අපි එයා ලියාපංචි කරගන්න. එයා ලියාපංචි කරාම එයාට නැති වෙන දේවල් නෑ. එයා ලියාපංචි වුණාම එයාට ලැබෙන දේවල් වැඩි. මම මේ කියන හදන්නේ. එතකොට කවුරු හරි අතරමැදියෙක් ලියාපංචි නොකර ඔබ ගෙනියන්නේම ඔබ රවටා ගැනීමේ උමනාවෙන්. ඔබට යම්කිසි අසාධාරණයක් වුණාම නීතිය සරණට යන්න තියෙන මාවත ඔබ වසා ගන්න ඔබගේ තියෙන ඔබ නොදැනුවත් කාමකම. ඒ නිසා අපි කියන්නේ රට යනවා නම් නිසනිකන් ලියාපංචි 22500ක මුදල ඔබ ගෙවනකොට ඔබට ප්‍රතිලාභ ගොඩක් තියෙනවා. අපි ඒක දිදී කතා කරමු. රෙජිස්ටර්ඩ් ශ්‍රී ලංකන් කෙනෙක් වුණාට පස්සේ ඒ රටේ අසරණතාවයට පස් වුණාට පස්සේ නීතියේ සරණ අපේ මැදිහත්වීම අපේ අත් උදව්ව ලංකාවේදී ඔබේ දරුවන් රමන් ඇසලගේ පහසුකම් නියුක්තිකාරයන්සේ ප්‍රධාන කර්තව්‍යයේ තුනේ එකක් වෙන සුබසාධන කටයුතු සියල්ලම කරන්න පුළුවන් වෙන්නේ ලියාපංචි විදිගමනියකට පමණයි. ලියාපංචි නොවී යනවා නම් ඔබ ඒ අවස්ථාව සම්පූර්ණ මගහැරව ගන්නවා. ඒක ඉතාමත්ම අවසනාවන්ත නොකළ යුතු දෙයක් වශයෙන් අපි හඳුනා දෙන්නේ.
2: සමහර විට මේ ජාවාරම් කරුවන් විදිහට මේ අපිට හඳුනා ගන්න පුළුවන් තරව කරුවෝ ප්‍රමාණයක් ඉන්නවා. එයා කියනවා රැකියාවක් තවම නැහැ, ගිවිසුමක් නැහැ, යමුකෝ එයා ඉන්නකෝ හිට ආවට පස්සේ අපි හොයලා දෙන්නම්. ওই විදිහට ගිහිල්ලා වැඩි කතන්දරයක් අවශ්‍ය නැහැ සබබතුමා. අපිට මතකයි පහුගිය කොරෝනා සමය වගේ වෙනකොට මිනිසුන්ගේ ආර්ථිකය කඩා වැටෙන වටපිටාවක් ඇතුළේ හුඟක් අය ওই විදිහට ගියා. ආගේ හරි හිතවත්කමකට එන්නකො මං ආවට පස්සේ හදලා දෙන්නම්. අවසානයේදී වීසා එක දික් කරගන්නවත් විදිහක් නෑ. ගෙවල් වල තිබිච්ච සල්ලි ටික අරගෙන ගිහින් තමයි ඒ රටේ ජීවත් වෙන්න සිද්ධුනේ. මෙහෙම ඛේදවාචකයන්ට මොන දීපු අය වෙනුවෙනුත් පසු රජයේ පාර්ශ්වයේ විදිහට බුදුමනලට මැදිහත්වීමක් කරන්න බෑ. මොකද ලියාපදිංචි වෙලා නෑ, ඒ පිළිබඳ තොරතුරක් නෑ, විදේශගත වෙච්ච කෙනෙක් විදිහට කොහෙවත් රෙජිස්ටර් වෙලා නෑ. අවසානයේදී මොකක් හරි දෙයක් වුණාම ඔන්න යකඩ ඇනඟට බැස්සුවා, අපිට ගෙදරදී හොඳටම දඬුවම් කළා, අපිට කන්න දුන්නේ නැහැ සත්තුන්ට වගේ සැලකුවේ, අනේ ජනාධිපතිතුමනි ඇමතිතුමනි අපිව ගෙන්න ගන්න. ඔන්න අවසානයේදී එහේ ඉඳන් Facebook live එකක් ඇවිල්ලා තමන්ගේ දුක කියන්න පටන් ගන්නවා. හැබැයි නිවැරදි ක්‍රමවේදය භාවිත නොකිරීම ඇතුලේ කිසිවෙකුටත් ඔබට සරණක් වෙන්න, ඔබට පිහිටක් වෙන්න බෑ කියන කාරණේ තමයි ගරු සභාපතිතුමා පැහැදිලි කරන්නේ. මේ සම්බන්ධයෙන් ඔබට යම් කිසි පැහැදිලි කර ගැනීමක් කරගන්න අවශ්‍යයි. මේ වෙනකොට සමහරවිට අපි මේ කතා කරන කාරණා ඔබේ පවුලේ කෙනෙක් අත්විඳිනවා වෙන්න පුළුවන්. ඒ සියල්ල පිළිබඳව ගරු සභාපතිතුමන් ප්‍රශ්න කරන්න, නීතිමය වශයෙන් අවශ්‍ය පියවර ගන්න කොහොමද කියන කාරණේ පැහැදිලි කරගන්න මේ සියලු දේ වෙනුවෙන් අපේ දුරකථන අංක අපි විවෘත කරලා තියෙන්නේ. කතා කරන්න 2775 285 2774 606 අපේ දුරකථන අංක විවෘතයි. යලි මතක් කරන්නම් 0112 775 285 0112 774 606 0107 093 935 7 කියන WhatsApp අංකය ඔස්සේත් ඔබට ඔබේ අදහස් යෝජනා එකතු කරන්න පුළුවන්කම තියෙනවා. අපි විරාමයක් අරගෙන යලි කතා කරමු උදේ 8යි විනාඩි 20යි.
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
5: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
6: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයිය NLB හදහන ඔබත් අදම NLB හඳ හඳ බලා ගන්නවා.

0: Radio ITN ratata waga kiyana radio
1: SLT Mobitel fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable unlimited තෝරගන්න package රසක්. SLT Mobitel fiber.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374
3: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නව නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.
4: සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණය.
5: සේවන ප්‍රදාන අභිමානය රයිනෝ.
6: ශ්‍රී ලංකාවේ අංක එකේ රූෆින් සසිලුෂන්.
7: දැන් එතකොට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්නේ.
8: එහෙමයි. එහෙම කියලා බලන්න.
7: විතියදී ඉලෙක්ට්‍රික් බයික් ගන්න රත්තරන් අඩු ගන්න. කොහින්ද Tamanට මේ තරම් සල්ලි?
8: ඈ? දන්නේ නැද්ද සර්? දැන් හැමදාම වාසිනී.
7: වාසි කොහින්ද කියලා තමයි මිනිහ මාත් අහන්නේ.
8: වාසි නම මිනිහ කොහින්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්න.
7: ඈ?
9: සංවර්ධන ලොතරැය හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5යි 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදි ඇතුළු තවත් තෑගි දිනා ගන්න.
10: ලකඩහගෙන උදේ 8:00 විනාඩි 26යි.
11: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
9: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5යි 50,000 සහ 25,000

0: ලංකාවේ ඉතින් විදේශ රටකට ගිහිල්ලා එහෙම නැත්නම් අපි කියනවා රට යනවා කියලා. එහෙම ගිහින් තමන්ගේ ආර්ථිකය ගොඩනගා ගන්න, තමන් දැකපු හීන ටික හැබෑ කරගන්න, කොහොම හරි අප්‍රමාණ දුක් විඳගෙන තමන්ගේ ජීවිතේ ගොඩදා ගන්නවා, පවුල ගොඩදානවා කියලා හීන දැකපු ඒ අහිංසක මිනිස්සුන්ගේ හීනේ පාට කරන්න ගරු ජනාධිපතිතුමාට ලොකු උවමනාවක් තිබුණා. ඒතොත් දිගින් දිගටම මේ රට විරුවන් වෙනුවෙන් යමක් කළ යුතුයයි කියන විශ්වාසය තුල හිටියා. ඒ නිසාම මේ මෑත අපිට අහන්න ලැබෙන විශේෂ කාරණයක්, ඒ තමයි පොලියෙන් කොටසක් රජයෙන් ගෙවන ඊතරදිරිය ණය යෝජනා ක්‍රමයේ සම්බන්ධයෙන්. මේ මාතෘකාව පෙරදරි කරගෙන තමයි අපි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගරු සභාපති කෞශල වික්‍රමසිංහ මැතිතුමන් එක්ක කතා බහ කරන්න මේ කතාව ආරම්භ කරන්නේ. අපි ඒ පිළිබඳව ඉදිරියේදී දැනුවත් කිරීමක් කරමු. නමුත් දැන් අපිට මේ එතනින් එහාට ගිය කාරණා ගන්නවක් තියෙනවා. විශේෂයෙන්ම අපි දුරකථන අංක විවෘත කිරීමත් එක්ක ලංකා විවිධ ප්‍රදේශවලින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සම්බන්ධ කරගන්න, එතකොට උපදෙස් ලබා ගන්න, කරුණු කාරණා පැහැදිලි කරගන්න බොහෝ දෙනෙක් උත්සාහ කරමින් ඉන්නවා. ඒ අය අතරට ඔබටත් එකතු වෙන්න පුළුවන්. 2775285 2774606 අපේ දුරකථන අංක. රනිල් අපිට ඇමතුමක් තියෙනවා.
1: ඔව් අපිට ඇමතුමක් තියෙනවා. චන්දන බොතේජු මහත්මයා මිරිහාන ප්‍රදේශයෙන්. ඔබතුමාට පුළුවන් කතා කරන්න. අයිබෝන් සුබෝදෑසනක්.
2: අයිබෝන් සුබෝදෑසනක්. ඇත්තටම මේ කර සභාපතිතුමාට අයිබෝන්. මේ මට මේ තාම අහම්බෙන් තමයි මේ වැඩසටහනට මේ අහන්න ලැබුණේ. ඉතින් ඇත්තටම මේ මම මේ අවස්ථාවේදී මෙතුමා කියපු කාරණා ගැන බොහොම අවධානයෙන් අහගෙන හිටියා. හැබැයි මේ මට ඇත්තටම මම නීතිඥවරයෙක් වශයෙන් මට කල්පනා වුණා මේ විදේශ සේවා නියුක්ති කාර්යංශ පනත මම දන්නේ මොන කාලෙම එක සම්මත වෙච්ච පනතක්ද කියලා. ඒක තියෙනවා කියලා නීතියක්. දැන් කවුරු හරි කෙනෙක් විදේශගත වෙලා රැකියාවක් කරොත් එහෙම විදේශගත ඒ පනත යටතේ කාර්යංශය ලියාපදිංචි නොවි ඒක අපරාධ වරදක් කියලා. ඒක නිවැරදිද මේ සභාපතිතුමා?
3: නැ මෙහෙමයි, අපරාධ වරදක් කියන වචනයට වඩා අපි දකින්නේ ඒක මේ ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යාංශයේ පාර්ලිමේන්තු පනතකින් සම්මත වෙච්ච පනතක් ඒකේ ව්‍යාපංච අනිවාර්ය කරලා තියෙනවා. අපි බොළවන්දරට උත්සාහ කරන්නේ එසේ රට යම වළක්වන්න. අපි පැහැදිලි කරනවා හැමතිස්සෙම ඔහුට රැකවරණය ලැබෙන්නේ පනතේ තියෙන ප්‍රතිපාදන හරහා විදේශ නියුක්ති කාර්යාංශ ලියාපදිංචි වීමෙන්. විදේශ නියුක්ති කාර්යාංශයට අනුබද්ධ විදේශ රටවල අපගේ තානාපති කාර්යාල හරහා අපි ස්ථාපනය කරපු කම්කරු කාර්යධාරීන් සිටිනවා. ඔවුන්ගේ අපැදිහත් වීමෙන් ඔවුන්ට නීතිමය රැකවරණ ලබා දෙන්න පුළුවන් වෙන්නේ ඒ පනත හරහා ක්‍රියාත්මක වන ලියාපදිංචි ලබා ගත්තොත්. අපි පනත සංශෝධනය කිරීමෙන් තියෙනවා ඉදිරියේදී. පනතේ මේ වෙනකොට වසර 40ක් වෙන පනත දෙපාරක් සංශෝධනය වෙලා තියෙනවා. මට මතක මම නිවැරදි නම් 2004 හෝ 2009 විතර. ඒකදී අපි හඳුනාගත්ත යම් ශේෂ තියෙනවා. තාමත් පනතෙන් බලාපොරොත්තු වෙච්ච විදිහේ පනත ක්‍රියාත්මක කරගන්න ගියාම යම් යම් ඒරියාස් වල ගැප්ස් තියෙනවා. අපි ඒවා වෙනස් කරමින් සංශෝධනය කරලා ඉදිරියේදී පනත පාර්ලිමේන්තුවට ඒකෙදී ගොඩාක් අපි බලාපොරොත්තු වෙච්ච නියාමන ක්‍රියාවලිය වඩාත්ම විධිමත් තැනකට ගෙන්න බලාපොරොත්තු වෙනවා. අන්න ඒ අදහස පැහැදිලි කරගෙන තමයි මම මේක වරදක් විදිහට දකිනවා, මගේ පුද්ගලිකවම දකිනවා. ඒ වගේ පනතෙන් පනත අනුව ලියාපදිංචි නොවී රට යෑම කියන එක අපි ප්‍රතික්ෂේප කරනවා. ඒකදී විශේෂයෙන් දකින්නේ අගතියක් වෙන්න ඉඩ හැර ගැනීමම වරදක් වශයෙන් අපි දකිනවා. ඒක පන අපිට අත්අඩංගුවට ගන්න පුළුවන් ජනිත කාර්යාංශයේ අපගේ අංශ තියෙනවා. අපි ක්‍රියාත්මක වෙනවා එයාපෝර්ට් එකේදී සුපරීක්ෂාකාරී බවකට ලක් වෙනවා. එසේ යවන තැරවකාර කණ්ඩායම් හඳුනාගත්තොත් අපි අත්අඩංගුවට ගන්නවා. මේ වගේ නියාමන කර්තව්‍යයක් කරනවා. ඒකදී මම පැහැදිලි කරන උත්සාහ කරේ එසේ නොකර යෑම හරහා වෙන අගතිය වළක්වා ගන්නත් ලංකාවේ පුරවැසියන්ට පනතේ හරහා ක්‍රියාත්මක වන ලියාපදිංචියේ වීම හරහා ලැබෙන්න පුළුවන් සුබසාධන කටයුතු පහසුකම් පැහැදිලි කර ගැනීමක් තමයි මම උත්සාහ කරේ.
2: ඒ කාරණේ ඉතාම පැහැදිලිව මම හිතන්නේ ගල් කලාපේ රටවල් වල නුපුහුණු ශ්‍රමිකයන් සම්බන්ධයෙන් එක මම හිතන්නේ ඇත්ත කතාවක් අපි අහන්න දකින්න ලැබෙනවා. ඕනතරම් ලංකාවේ මේ අහිංසක මිනිසුන්ව රවට්ටලා අරන් ගිහිල්ලා ඒ මිනිසුන්ව වද හිංසාවලට ලක් කිරීම සහ අන්තිමට ඒකට පඩිත් නෑ, ඉන්න තැනුත් නෑ. ඒ කතාව පැහැදිලි. නමුත් වර්තමාන යථාර්ථය ගත්තොත් එහෙම මේ මහත්මයා ලංකාවේ ඉන්නවා අතිවිශාල පිරිසක් පුහුණු ශ්‍රමිකයන්, පුහුණු සහ එහෙම නැත්නම් ස්ටුඩන්ට් වීසා කියන කැටගරිය එක යටතේ ඒකල රට යනවා. ඒක තමයි යථාර්ථය. එතකොට ඒ අය රට ගිහිල්ලා අනිවාර්යෙන් ඒ අය පැය 20ක් එහෙම නැත්නම් පැය 40ක් නිවාඩු කාලෙන් එයාලා රැකියා කරනවා. හැබැයි මම හිතන්නේ මගේ දැනුම අනුව සහ අධ්‍යක්ෂීම අනුව ඔය කවුරුත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිලා ඉති කියලා. සයි හැමෝම තමන්ට පුළු පුළුවන් ආකාරයෙන් තමන්ගේ අධ්‍යාපනය වගේම තමන්ගේ ඉදිරිදා වීදම් කටයුතු දරනවා වගේම ඒ ලංකාවට මුදල් එවනවා. මගේ සේවාදායකයන් ඉන්නවා වර්තමානයේ. රයිට්. හැබැයි ඒ කවුරුත් ඔය පනතයට ලියාපදිංචි වෙලා නැහැ. අන්න එතන තියෙනවා අර විශේෂම ස්ටුඩන්ට් වීසා කැටගරියකින් පිටරට යන සහ මම වෘත්තිකයෙක් රයිට්. මම නවසීලන්තේ මම බැරිස්ටර් කෙනෙක් රයිට්. මම එතකොට හෙත් වැඩ කරනවා. මම හෙත් වැඩ කරනවා. ඒතර මම දන්නේ නැහැ මෙහෙම නීතියක් තියෙනවා කියලා. දැන් ඒ නීතිය අනුව බැලුවාම ඒතර මම ප්‍රතිකාරේ රයිට්. නමුත් අර ගල් කලාපේ එහෙම නැත්නම් අපි ගත්තොත් එහෙම ඊශ්‍රායලයේ කොරියාව යන අයට වගේම අපි වගේ අයටත් රයිට් ස්ටුඩන්ට් වීසා වගේ වලින් යන අයටත් මේ පනත එක සමානව ආරෝපණය වුණොත් එහෙම ඒක ඇත්තටම අපි කියනවා නීතියෙන් ඒක ඔබ්නොක්ෂස්. එහෙම නැත්නම් ඒක හරීම මේ මෝඩ පනතක් වෙනවා. එහෙම නැත්නම් ඉරෂනල් අතාර්කික පනතක් වෙනවා. මම ඉතින් ඔබතුමාට කාරුණිකව ඉල්ලා සිටින්නේ මෙන්න මේ තියෙන වෙනස්කම්. ඔක අවුරුදු 40ක් පරණ පනතක්නේ. ඒ නිසා ඒක වර්තමානයේ අවශ්‍යතා අනුව හැඩගත් මේ එක්කෝ ඒ වගේ අර ස්ටුඩන්ට් වීසා හරි එහෙම නැත්නම් වෙන වීසාවක් මත යන අයට ඒක රෙජිස්ට්‍රේෂන් එක ෆී කරලා හරි එහෙම නැත්නම් ඒ රෙජිස්ටර් වෙන පරිතරතේ පරිතකාරය නොවේ කියන කාරණේ හරි උකක් හරි ඔබතුමාලා ඒ කියන්නේ සම්බන්ධයෙන් හදාරීමක් කරලා වර්තමානයට අනුව ඔය පනතේ වෙනස් කරනවා නම් මං හිතන්නේ කිතාමත් කාලෝචිතයි. ඔයා මං හිතන්නේ මේ ආණ්ඩුවට 3-2 බලයක් ජනතාව ලබා දුනෙත් ඔය වගේ යල් පැන ගිය පනස්වල තියෙන අතාර්කික දේවල් වෙනස් කරලා මේ නීතිය යාවත් කාලින් කරන්නේ. ඒක නිසා මම ඔබතුමාගෙන් කාරණකේ ඉල්ලා සිටිනේ අවශ්‍ය වෙනස්කම් කරන්න කියලා.
3: ඔව් මම පැහැදිලි කරන්නද?
0: හොඳයි පැහැදිලි කරා.
3: ඔව් දැන් මෙහෙමයි න ස්ටුඩන්ට් වීසා යන කණ්ඩායම් වලට ලංකාවෙන් රට යන්න පුළුවන්. කිසි බාධාවක්
0: ඉගෙන ගැනීම සඳහා යන්න පුළුවන්.
3: ඔව් ඒක විදේශ නියුක්ති කාර්යාංශයේ මුණියාමනේ කාර්යතාවය ඇතුළෙත් නෑ යාර. අපි ඒකට බලපෑම් කරන්නෙත් නෑ මදිහත් වෙන්නෙත් නෑ. නිකන් අපි මෙහෙ මාත්‍ය කිව්වේ ප්‍රායෝගික යථාර්ථයක්නේ. ප්‍රායෝගික යථාර්ථය තුළ ස්ටුඩන්ට් වීසා ගිහිල්ලා තමන්ගේ ආර්ථිකය කළමනා කරගන්න බැරුව සල්ලි හොඳටම සල්ලි තියෙන දරුවෙක් ගිහිල්ලා හොඳ තැනක ඉඳගෙන ඉඳගෙන ගන්න එක විතරක් කරලා ඉගෙනගෙන රටේ ජොබ් එකක් හොයාගෙන තමන් කාල සීමාවෙන් අවසානයේ ජොබ් එකක් හොයාගන්න එක වෙනයි. ආර්ථික අපහසුතාවන් මැද සල්ලි මැනේජ් කරගෙන ගිහිල්ලා තමන්ගේ පාඨමාලාවට අවශ්‍ය මුදල් හොයාගෙන తాවකාලික රැකියා කරන එක වෙනයි. తాවකාලික රැකියා කරන එක විශේෂ නියුක්ති කාර්යාලය නියමනය කරන්නේ නැහැ.
0: ඒ කියන්නේ මේ මොකක් හරි
3: සුපර් මාකට් එක පාර්ට් ටයිම් කරන එක වෘත්තියමය කිවිසුමක් කරලා තියෙන එක කියන්නේ අපි සලකන්නේ නැහැ. අපි කියන්නේ ස්ටුඩන්ට් වීසා ගිහිල්ලා අධ්‍යාපන කටයුතු නිමා කර තමන්ගේ අධ්‍යාපන කටයුතු නිමා කර රැකියාගත වෙනවා නම් ඒ රටේ අන්න එදාට ඒතොලතුරු දිසෙන්ති කාරන්තරේ වන්න ලංකාවෙන් යගේ තාත්තා හෝ අම්මා හෝ සහෝදරයෙක් හරි කියන්න මගේ පුතා රැකියාවක් කරනවා යාචනය ගිවිසුමේ වන්න පාස්පෝර්ට් කොපියක් එක එයා ලංකාවට එන්නේ නැතුව අපි මැදිහත් වෙලා ඔහු ලියාපදිංචි කරලා දෙන්න.
0: එහෙම ප්‍රතිපාදනයක්
3: ඕ එහෙම එකක් තියෙනවා. මේක මේ වැරදියට ගන්න ඕනේ නැහැ. නීතියක් තියෙනවා ලංකාවෙන් යනවා නම් රට රැකියාවකට ගිවිසුමක් තියෙන්න ඕනේ. රැකියා ගිවිසුමක් නැති කෙනෙකුට අපේ රට යන දෙන අවස්ථාවක් නැහැ. ස්ටුඩන්ට් කෙනෙකුට රැකියා ගිවිසුමක් නැහැනේ. එයාට ස්ටුඩන්ට් කෙනෙකුට රට යන්න පුළුවන්. පාර්ට් ටයිම් කරන එක යාගේ පොඩ්ඩක් කැමත්ත. අපි ඒකට දොස් කියන්නේ හෝ දිරිමත් කරන්න ඕන දෙකෙම කිසිම එකකට අපි මැදිහත් දෙන්නේ නැහැ. අපට අදාළ මාතෘකාවක් නෙවෙයි. හැබැයි ඔහු රැකියාවක් හොයාගන්න ඕන නම් ඒ රටේ ඒ ගිහින් ඉගෙනගෙන පස්සේ අනේ රැකියාව ලියාපදිංචි වෙන්න ඔහු එතකොට අපි ඔහු එතකොට මේ විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වෙච්ච නියාමන ක්‍රමවේද ඇතුළත් වෙනවා. ඔහුට අගිටයක් වෙනවා නම් රැකියා ප්‍රශ්නයක් වෙනවා නම් අන්න එතෙන්දී මැදිහත් වීම සහ ඔහුට අවශ්‍ය සුබසාධන කටයුතු ඔහුගේ දරුවන්ට සහෝදරයන්ට නෑදෑයන්ට අවශ්‍ය සුබසාධන කටයුතු කරන්න විදේශ නියුක්ති කාර්යාංශයේ සම්මත ක්‍රියාවල ඇතුළේ ක්‍රියාත්මක වෙන පුළුවන් විදියට මේක අවබෝධාත්මක තැනක වැඩ කරන්න. එතුමාගේ ප්‍රශ්නය හරි හොඳයි පැහැදිලි. මං හිතනවා මං සාධාරණ උත්තරයක් දුන්නා කියලා.
0: අවශ්‍යතාවයේ අධ්‍යාපනය ලැබීම ඒ නිසා ඔවුන් යන්නේ අධ්‍යාපනය ලබා ගැනීම ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ශිෂ්‍යෙක් විදිහට යන්නේ ගිහිල්ලා ඒ කරන ක්‍රියාවලියට ඇත්තටම කිව්වොත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට මැදිහත් වීමක් කරන්න නෛතික වටපිටාවක් නැහැ. ඔහු හෝ ඇය ඒ රටේ අධ්‍යාපනය හමාර කළ රැකියාවක් කරනවා නම් එතැන් සිට ඔවුන්ගේ වගේ
3: කැමැත්ත
0: මත
1: මදුෂංක දැන් මේ කතාව මේ ඉතාම වැදගත් නිසා අපි මේක FB පේජ් එකේ ලක්ෂණ පේජ් එකේ දැන් ලයිව් එකක් විදිහට යනවා. සභාපතිතුමා මේ කතා කරන කතාව ගොඩක් අයට වැදගත් ලංකාවේ වගේම ලංකාවෙන් පිට ඉන්න අයට. ඒ නිසා මේක අපි FB ලයිව් එකක් විදිහට අපේ ලක්ෂණ පේජ් එකේ මේ වෙලාවේ ප්‍රචාරය කරන ඔබට පුළුවන් ගිහිල්ලා එතන කමෙන්ට් කරන්න සහ මේ ඔබට තියෙන ප්‍රශ්න ගැටළු අහන්න. මේ සභාපතිතුමා කිව්ව කතාවේ මේ අර්ථය මම තවත් ටිකක් මට තේරෙන විදිහට පැහැදිලි කරනවා නම් මේක හොඳයි හැමෝටම හොඳයි. දැන් හැමෝම කියන අපි ඩොලර් එවන්නේ ලංකාවට. අපි ජොබ් එකක් කළා එහෙම නැත්නම් එහි පදිංචි වෙලා අපි ඩොලර් එවන්නේ ලංකාවට. හැබැයි මේ විදේශ රැකියාවක් උදෙසාම අපි කියන අවුරුදු දෙකක කාලයක ගිවිසුමකට එහෙම නැත්නම් යම් කිසි නියමිත කාලයක ගිවිසුමකට පිටරටකට ගියාම

0: නැහැ ලියාපදිංචි නොවී යන කෙනෙක් විදේශ කටයුතු අමාත්‍යංශය හෝ එහෙම නැත්නම් ඒ ආයතනයක. එතකොට ඔවුන්ට පිහිට වෙන්න එහෙමත් නැත්නම් ලංකාවේ කෙනෙක් වෙනුවෙන් පෙනී හිටින්න යම් බලයක් නැති වෙනවා මේ කාරණාව නිසා. නීතියකටත් වඩා මේක අනිවාර්ය ලියාපදිංචි කරලා තියෙන හේතුව විදිහට පැහැදිලි කරගන්න ඕනේ. ලංකාවේ කෙනෙක්ට තියෙන රක්ෂාව, එහෙම නැත්නම් ලංකාවේ කෙනෙක්ට තියෙන රැකවරණය, ඔහු වෙනුවෙන් වගවීම සහ මේ ඊළඟට අපි කතා කරන්න යන කාරණාව, දැන් විදේශගත ශ්‍රමිකයන් වෙනුවෙන් අපි කියන ඩියුටි ෆ්‍රී එකේ යම් අවුරුදු ගණක් රට ඉඳලාම යම් ප්‍රතිලාභ තියෙනවා, ඒ වගේම දැන් මේ ලෝන් එක එහෙමත් නැත්නම් රට ගිහිල්ලා හරි හම්බ කරන මුදල් හරියට භාවිතා කරලා අපි කියන ණය මුදලක් ලබාගෙන ඒකේ අඩුපොලියක් විශේෂ ආයෝජනයක් කරලා ඒ ටික ඉතුරු කරන්න ප්‍රතිපාදන හදලා තියෙනවා. ඒ වගේම රක්ෂණ ආවරණය, මේ ගැන අපි කතා කරමු සභාවතුම. එතකොට හොඳට පැහැදිලි වෙයි මොකද්ද මේකේ තියෙන ප්‍රතිපාදන සහ රැකවරණය කියන එක.
1: 22500 වැය කරන්න ඕනේ. ඊට පස්සේ පිටිපස්සෙන් එන ප්‍රතිලාභ කන්දරාව පොඩ්ඩක් මතක් කරමු සභාවතුම.
2: ඔව්, දැන් අපි පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ මේ සාකච්ඡා ඇතුළේදී විදේශගත රැකියාවකට යද්දී අපි ලියාපදිංචි කිරීම, ලියාපදිංචි වීම අනිවාර්ය වීම හරහා ලැබෙන්නේ ඒ මුදලේ වටිනාකම විදේශ නීති කාර්යාලයන් එකතු කර ගැනීම වගේ එකක් නෙවෙයි. තරවකාරයන් කියන්නේ සහ සමහර කණ්ඩායම් අපෙන් අහනවා අපි ලියාපදිංචි අපිට මොනවද දෙන්නේ, වැඩක් නැහැනේ, අපි ලියාපදිංචි මුදල් අපරාධ වගේ තැනක තමයි සමාජයේ ගොඩක් ඉන්නේ. හැබැයි වෘත්තීයම භාවයක් තියෙන රටේ නීතිය සමාජයේ ප්‍රතිලාභ වෙන්න පුළුවන් හානිය අගතිය වෙන්න පුළුවන් තත්ත්වයන් සහ යම්කිසි අනපේක්ෂිත තත්ත්වයකදී මුහුණ දුන්නාම රටේ නීතිය සහ පිළිසරණ උදව්ව ලබා ගන්න ඕන කියන අවබෝධාත්මක කණ්ඩායම් මේකෙදී එහෙම හිතන්නේ නැහැ. ඔවුන් ලියාපදිංචි වෙලා යනවා. විශේෂ නියුක්ති කාර්යාංශ ලියාපදිංචි වෙනකොට මම අර කිව්වා විසමන්දාරුඩා අද මුදලකින් අපි ලියාපදිංචි කරගන්නවා. ඒකදී අපි විශේෂ නියුක්ති කාර්යාංශ ස්ටෑම්ප් එකක් ගන්නවා අපේ පොතේ. ඔබ දකිනවා පොඩි වයි වර්ණ සහිත පොඩි කොටුව පොඩි ස්ටෑම්ප් එකක්. ඒක හරහා අපි සහතික කරනවා ඔහු විශේෂ නියුක්ති කාර්යාංශ ලියාපදිංචි කියලා. ඒ ලියාපදිංචි ස්ටෑම්ප් එක ගහන්න කලින් මම අර කිව්ව අවස්ථා තුන, විශේෂ නියුක්ති කාර්යාංශයේ ක්‍රියාවලිය හරහා රට යන ක්‍රමයට, ප්‍රයිවට් ලයිසන්ස් ඒජන්සියක් හරහා රට යන ක්‍රමයට, හෝ තමන් විසින් හොයාගන්න කියලා අපි කියනවා සෙල්ෆ් ක්‍රමයට. වගේ තුනකටම ඒ අවස්ථා තුනටම රට යනවා නම් ඒකෙදී ඔහුට පුළුවන් ඒ අවස්ථා තුන හරහා වෙන ක්‍රියාවලිය හරහා අවශ්‍ය ඩොකියුමන්ටඩ් ප්‍රොසෙස් එක කම්ප්ලීට් කරන්න. රැකියාව විසමක් ඉල්ලනවා, ඒ ඔහුගේ පාස්පෝර්ට් එක, ඔහුගේ සුසුකම් පරීක්ෂාව, ක්වොලිෆිකේෂන් එක. රජයේ රට රැකියාවට යනවා නම් රජයේ රැකියාව සඳහා විශාල ක්‍රියාවලියක් තියෙන එකත් ඔන්න මම ගෙනම් පැහැදිලි කරන්නම්. ඔයගේ ක්‍රියාවලිය හරහා ප්‍රසත් ක්‍රියාවලිය හරහා සහතික සත්‍යාපනය කරගෙන ආවට පස්සේ අපි ස්ටෑම්පෙන් ගැහුවාම ඒකෙදී පොඩි මුදලක් අපි වෙන් කරනවා ඔහුට ඉන්ෂුරන්ස් එකකට. ඔය හරහා ඔහු රක්ෂණයකට ගැට ගැහෙනවා. රක්ෂණය හරහා ඔහුට ප්‍රධාන වශයෙන් අපි කියන්නේ අපි හිතමුකෝ දැන් පිටරට යනවා. ඒ රක්ෂණය හරහා ලැබෙන මුදල වෙනමයි. විශිෂ්ට ලියාපදිංචි කෙනෙක් වුණාම ඔහු වෙනුවෙන් යම්කිසි මුදලක් දරනවා නම්, ඔහු වෙනුවෙන් යම්කිසි මුදලක් මැදිහත්වලා කරනවා නම් අපට නෛතික බලයක් හිමි වෙනවා. විශේෂ නියුක්ති කාර්යාංශයට නෛතික බලයක් හිමි වෙනවා ඒ විදේශ ශ්‍රමිකයා සම්බන්ධයෙන් වියදම් කරන්න. අපට තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි එසේ ලියාපදිංචි නොවූ කෙනෙක් වෙනුවෙන් සත්ව පහකවත් වියදම් කරන්න අපට අයිතියක් නැහැ. එහෙම වියදම් කරන්න බැරි ඇයි? මේ පනත හරහා හැදිච්ච අරමුදල් තියෙන්නේ රෙජිස්ටර්ඩ් මයිග්‍රන්ට් වර්කර්ස්ලා යොපු සල්ලි. පනතරහා අපිට අරමුදල් දෙකක් තියෙනවා. ජනිත කාර්යාංශයේ වර්කර්ස් වෙල්ෆෙයාර් ෆන්ඩ් කියලා එකක් තියෙනවා, ලෝකල් එකක් තියෙනවා, විදේශ එකක් තියෙනවා. ඔය අරමුදල් වලට මුදල් දෙන්නේ ඔය සත්‍යාපනය කරලා සල්ලි දෙන රෙජිස්ටර් කරන කණ්ඩායම වල මුදල්. ඒ මුදල් හරහා පනතක් එකතු කරලා පනතරහා සල්ලි එකතු වුණාට පස්සේ ඒ මුදල් තමයි අපි ප්‍රතිපාදන වලට උන්ගේ අනතුරකදී ගෙන්නා ගන්න වගේ දේවල් ගොඩාක් කරන්න. එතකොට ඒසේ මුදල් එකතු වෙන්න නොදී එකතු කරගන්න සහයෝගය නොදුන්න එම ආවරණයට ආපු නැති කෙනෙකුට වියදම් කරනවා කියන්නේ අපි අල්ලසක් දීමක් වගේ එකක් වෙනවා. කාට හරි නිරපරාධී රාජ්‍ය මුදල් වියදම් කරා වගේ නෛතික ගැටලුවක් වෙන හින්දා අපට කිසිම අයිතියක් නැහැ. මම අර කිව්වා වගේ ਉਹ අනිවාර්යෙන් එකතු වෙනවා මුදල් වියදම් කරන්න. විදේශ නියුක්ති කාර්යාංශයට ශ්‍රමිකෙක් වෙන මුදල් වියදම් කරන්න වෙන අවස්ථා මොනවද? පුද්ගලගත අපි හිතමු අර මේ මහත්මයා කිව්වා වගේ ගම් වතුරක් එනවා, සුනාමියක් එනවා. අපිට තාවකාලික ඔවුන් අනතුරුදායක ප්‍රදේශ වලින් ඉවත් කරන්න වෙනවා. අපට ලැබුම් මල් මිලදී ගන්න වෙනවා, ආහාර පාන දෙන්න වෙනවා. එතකොට ඔහු වෙනින් අපට විදම් කරන්න මුදල් අනුමත කරන්න වෙනවා. අන්න ඒ වගේ වෙලාවක ඔහු හොයාගෙන ඔහුට හොයාගන්න පහසුයි. කන්ටැක්ට් කරලා එතනින් ඔහු ඉවත් කරලා ගෙනල්ලා තවාලික ස්ථානයක නවත්තන් දෙන්න පුළුවන්. ඒවට ඔහුට ආහාර පාන දෙන්න පුළුවන්, රැකවරණය දෙන්න පුළුවන්. නැවත රැකියාගත කරන්නකම් ඔහු වෙනින් මුදල් විදම් දරන්න අපට හැකියාව තියෙන්නේ අන්න අර රෙජිස්ටර්ඩ් කෙනෙකුට විතරයි. මම අර කිව්වා වගේ ඒ මුදල් වියදම් කරන්න අපට නෛතික බලයක් තියෙනවා. ඒ අරුණාම අපි හිතමුකෝ

0: කෙනෙක් රැකියාවක් අහිමි වෙනවා. රැකියාවක් අහිමි වුණාට පස්සේ ඔහු ජේසන් නියුක්ත කරා රෙජිස්ටර්ඩ් කෙනෙක්ින්ද ඔහු කලින් කරපු රැකියාව ගිවිසුම අනුමත කරලා සත්‍යාපනය කරපු ගිවිසුමකින් තමයි රට යන්නේ. ඔහුට ඔහුට අයිතියක් තියෙනවා. මම ආවේ මේ ගිවිසුම හරහා. මම මේ ගිවිසුම හරහාවට මගේ ගිවිසුම ක්‍රියාත්මක වෙන්නේ නැහැ, උල්ලංඝනය වෙනවා. මට සාධාරණේ කරන්න. ඔහුට පුළුවන් ඒ රටේ අදාළ විතානපති කාලයට ගිහිල්ලා කන්සුල් හංසයට හෝ අපගේ කම්කරුණ නිලධාරියට පැමිණ කර කම්කරුණ නිලධාරියව වන්නේ තමගේ රස්සාවෙන් බැඳී සිටිනවා ඔහුට උදව් කරන්න. යාචෙන්ට කතා කරන්න. කතා කරලා මීටිමක් ඉල්ලලා සාකච්ඡාට මැදිහත් වෙලා ප්‍රශ්න අහන්න, ඔගේ ගැටලු විසඳන්න. ඔහුට නවතින පහසුකම් ප්‍රශ්න තියෙනවා නම් කතා කරන්න. රැකියාවෙන් ඉවත් කරන ආයතන වහනවා තාවකාලික මොකක් හරි ආයතන ඇතුළ ෆයිනෑන්ෂල් ඉෂුවක් කියලා ආයතන වහනවා. අපිට ඉල්ලීමක් කරන්න පුළුවන්. එහම අවස්ථාවක් අපි සෑහෙන්න නිර්මාණ කරලා දීලා තියෙනවා. ඔහුට රැකියාව පඩි ඔය ලංකාවට එනවා නම් මේ ගිවිසුම කඩන්න බෑ. මෙන්න මේ ගිවිසුම වසර දෙකකට තියෙන්නේ. ඔහුට පඩි ගෙවන්න, පඩි ගෙවලා මුදලක් ගෙවන්න, ඔය ලංකාවට නිකන් වියදම් දරන්න වගේ ගොඩාක් කාරණා. රැකියාවෙන් දෙොට්ට දාන්න කිසිම අයිතියක්
1: නැහැ. රාජතාන්ත්‍රික මැදිහත් වීමක්
0: පාවා කරන්න පුළුවන්. අපි කරනවා, අපි කරලා ලංකාවට ගෙන්නගත් කණ්ඩායම. අපි තව හිතමුකෝ මෙහෙම අනපේක්ෂිත විදිහට කෙනෙක් මිය යනවා. අපි හැමෝම යන්නේ ජීවත් වෙලා තමන්ගේ පවුල රැකලා පවුලට උදව් කරලා ගොඩ ගිහිල්ලා ලංකාවටත් ඇවිල්ලා සතුටින් ජීවත් වෙන. ඔබ දන්නවද වසරකට ලක්ෂ 3ක් වගේ රට යනවා, 1000න් එක්කෙනෙක් මිය යනවා. 300ක් වගේ ලංකාවේ මියනවා. රෝගාබාධ, අසනීප, අනතුරු විවිධ හේතු මත මියනවා. ඒ මිය ගියාම ඒ ඔහුගේ මෘතදේහ ලංකාවට ගේන ලොකු වියදමක් කරනවා. මෘතදේහ ලංකාවට ගේන්න වියදම කිරීමේදී අපි මැදිහත් වීමක් කරනවා. විශේෂිතකාරා රෙජිස්ටර් ලියාපන්චි වෙලා ගියව කෙනෙක් ගේන්න අපි ආයතනයට කතා කරනවා. ආයතනය බැඳී සිටිනවා ඔහුගේ මෘතදේහ ගේන්න වියදම දරන්න, ඔහුගේ පඩි ගෙවන්න, ඔහුට හිඟ මුදල් ගෙවන්න. මෘතදේහ ලංකාවට සාමාන්‍ය රටක ඉඳලා ලංකාවට මෘතදේහයක් ගෙන්නන ගියාම ලක්ෂ 20, ලක්ෂ 12, ලක්ෂ 8, 10, 12, 20 වගේ ලොකු මුදල් ප්‍රමාණයක් යනවා. එතකොට තමන්ගේ ආදායම හොයපු, තමන්ගේ ප්‍රධාන රැකියා කරපු, තමන්ගේ පවුල නැත්තු කරපු කෙනා මිය ගිහින් තියෙන්නේ මොකද? එතකොට ලංකාවේ අයට සරණක් නැහැ. විදේශ කාර්යාංශයේ මැදිහත් වෙලා මෘතදේහ ගෙන්න ගන්න පුළුවන්. ඒකට විදේශ කාර්යාංශයේ විධාන කරන්න ඕනෙත් නැහැ. අදාළ ආයතනෙ විධාන කරනවා. බැරි වෙලාවත් ඒ ආයතනයේ මොහොතේ ෆයිනෑන්ෂල් ක්‍රයිසිස් එකක් හින්දා විධාන කරන්න බෑ කිව්වොතින් අපි අර එකතු කරපු ෆන්ඩ් එකේ තියෙන මුදල් වලින් අපි මැදිහත් වීමක් කරලා විධාන කරනවා.
2: අන්න හොඳ පොයින්ට් එකකට ඇවිල්ලා තියෙන සබපතම. දැන් අර ප්‍රශ්නයක් එනවනේ. තාත්තා කම්පැනියේ වැඩ කරපු නිසා තමයි එන්නේ. එතකොට මැදිහත්කාරුවෙක්, එහෙම නැත්නම් පාර්ශවකරුවෙක්, තරවකරුවෙක් නැහැ මේ ඩීල් එකේ.
0: නැහැ.
2: තාත්තා තමයි එන්න කියලා කිව්වේ. සමහරවිට තාත්තත් පුතාට රස්සාව දීලා අපව ලංකාවට ඇවිල්ලා ඉන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තාත්තා මිය ගිහිල්ලා වෙන්න පුළුවන්. එහෙම කෙනෙක්ට ওই වගේ ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වුණොත් කවුද මැදිහත් වෙන්නේ?
0: ඒත් පුළුවන් නේ. මම කිව්වේ එහෙම යන ක්‍රමයේ self ක්‍රමයේ හරහත් ලියාපංච වෙලා ගියා නම් අපි අනිවාර්යෙන්ම මැදිහත් වෙනවා. ඒ ඇත්තෙනවා සමස්ත ක්‍රියාවලිය ඇතුළට. අවස්ථා තුනක් තියෙනවා. එකක් රජය, එකක් පුද්ගලික ඒජන්සි ආයතන, එකක් තමන් විසින් හොයාගන්න රැකියාව. තමන් විසින් හොයාගන්න රැකියාව සම්බන්ධයෙන් ඔහුට යම් වගකීමක් තියෙනවා. ඔහු තමයි කියන්නේ මේ රැකියාව මම දන්නවා, ස්ථානය දන්නවා, පඩිය මට ෂුවර්. ඒකනම් අපි ඇග්‍රීමන්ට් එකක් ගෙනල්ලා අපි සත්‍යාපනය කළා. ඔහුගෙන් ගන්නවා ඇෆිඩවිට් එකක්. ඔහුගෙන් ගන්නවා ඇෆිඩවිට් එක කියන්නේ දිවුරුම් ප්‍රකාශයක් ගන්නවා. මේ රැකියාව මා විසින් සොයා ගන්නාලද? එහි සියලුම ආංශික කරුණු සම්බන්ධයෙන් අවබෝධයක් තියෙන හානිදායක තත්ත්වයක් නැතුව මට යන්න පුළුවන් රැකියාවක් කියන අවසර දෙන්න කියලා ඉල්ලුමක් කරනවා. එහෙම ගියත් ගියාට පස්සේ ආරන්තරක් හෝ ගැටලුවක් ආවොත් සමස්ත ක්‍රියාවල තුලදීම අපි ඔහුට ඒ අවස්ථාව හිමි කරලා දෙනවා.
1: අපේ FB live එකට හොඳ කමෙන්ට් එකක් දාලා තිනු. නිසංසල කුමුදුනි තමයි මේ live එක දාන්නේ. කියනවා මේ අයුවන් ලියාපදිංචි වෙලා ආවත් ගෘහස්ත සේවයට යන කාන්තාවන් agreement එක sign කරන්නේ දවසකට පැය 7ක සේවා කාලයක් සතියකට 1 දිනක් නිදහස් දවසකට යටත්ව. ඒත් විශේෂයෙන් මැද පෙරදිග සේවිකාවන් සමහර වෙලාවට පැය 20ක්ම වැඩ. මේ වෙනුවෙන් අයිතියක් නැද්ද ගිවිසුමට පටහැනිව සේවයේ නිරත කරවීම වෙනුවෙන් සේවයට අයිතියක් තියෙනවද මේ පිළිබඳව ප්‍රශ්න කරන්නේ.
0: ඔක සෑහෙන කතා කරන මාතෘකාවක්. අපි මෙහෙමයි, දැන් ඕකදී යම් ප්‍රමාණයකට ගත්තොත් විදේශගත ශාස්ත්‍රය තුළ පැය 7ක සේවයක් නෙවෙයි ගෘහ සේවයට තියෙන්නේ. ඒක අපි ඇත්තටම තේරුම් ගන්න
2: ඕනේ.
0: ඔහුට නවාතැන් දෙන්නේ තමන්ගේ ගෙදර. තමන් ගෙදර වැඩ කරද්දී නවතෙන් දෙද්දී ඔහුට තියෙන වැඩකාර රාජකාරී ගිවිසුම්ගත රාජකාරියට එහා ගිය එක. ඔය ගිවිසුම්ගත රාජකාරියට අපිට තියෙන චැලෙන්ජ් එකක් තමයි රටවල් වල නීතියෙන් ස්ථාපන වෙලා තියෙන නිවාඩු දින. අයි අපිට දෙන්නේ නැත්තේ වසර අවසානයේ බෝනස් අයි අපිට දෙන්නේ නැත්තේ කියන එක. මේ ශ්‍රේෂ්ඨය කොච්චර උත්සාහ කරත් යම් ප්‍රමාණයකට අවිධිමත් ශ්‍රේෂ්ඨයක්. අර අපි කිව්වට අපි තියෙන ආර්ථික ප්‍රශ්නයට අපි මේ ගෘහ සේවයට යන්නේ එක ක්‍රියාත්මක කරාට අර අපි කියන සම වෘත්තිය කියන රට යවන ක්‍රමයට වඩා පොඩි අඩුපාඩු තැනක එක තියෙන්නේ. අපිට ඒකට චැලෙන්ජ් කරන්න පුළුවන් සීමා සහිත ප්‍රමාණයක් තමයි තියෙන්නේ. තන හොඳ නැත්නම් තන මාරු කරන්න කියලා අපිට කියන්න පුළුවන්. අපිට යාට පුළුවන් කප්පල් කම්ප්ලේන්ට් කරලා තන මාරු කරන්න. මමත් අවුරුදු 17ක් රට හිටපු කෙනෙක්. මම සෞදි අරාබිය වැඩ කරා. ඩුබයි වල වැඩ කරා, බහරෙන් වැඩ කරා. ඔය කියන වටපිටාව පරිසර සම්බන්ධයෙන් මට පුද්ගලික අත්දැකීම් ගොඩක් තියෙනවා. අපි ගොඩාක් ඔත අපි ඒ කාලේ වැඩ කරද්දී 2000 ඉඳලා වැඩ කරා. මම දේශපාලනය කරා, සමාජ සුභ සාධනය කරා, විගමනික ප්‍රජාට උදව් කරා. ඒ මිනිස්සුන් හිරේ ගියපු කණ්ඩායමට ලේපා මන් දීලා තියෙනවා. හිරේ ගිය කෙනෙක් බියර ගන්න ලේ අප වෙලා දීලා තියෙනවා. අපි ගිහින් බලලා තියෙනවා. තමහර කියන්න කනගාටු ලංකාවේ මිනිස්සු ගිහිල්ලා ඉන්න විදිහ දැක්කම කාමර නෑ, ඉන්න තැන් නෑ, හරි දුප්පත් තැන්වල ඉන්නේ. ඉතින් ඒක ඛේදවාචක එක මට්ටමක තියෙන එකක් තමයි. අපි ඒකට විසඳුමක් හොයාගන්න ඕනේ. පුළුවන් තරම් නියාමනය කරනවා. තන හොඳ නැත්තම් අපි තන මාරු කරලා දෙනවා. අර වගේ අහවල් දී අපට අයිතියක් වශයෙන් දෙන්න කිව්වහම ඒක වෙනුවෙන් යන්න පුළුවන් මට්ටමට විශේෂ තම දිනු නෑ. මීට පස්සේ හිතන්නකෝ වසර 20කට එහා කොහොමද තියෙනවද? දැන් නම් ප්‍රමාණයකට දිනුනේ. දැන් තාක්ෂණය තියෙනවා, ෆෝන් එකක් තියෙනවා, පාවිච්චි කරන්න පුළුවන්. අපි කම්ප්ලේන්ට් මැනේජ්මන්ට් සිස්ටම් එක ළඟදි හඳුන්වලා දුන්නා. ඕනම ශ්‍රමිකයෙක් විදේශගත වෙද්දී අපිට ලංකා කනෙක්ට් කියලා ඇප් එකක් තියෙනවා. ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ලංකා කනෙක්ට් ඇප් එක කරා ඔවුන්ට පුළුවන් කම්ප්ලේන්ට් කරන්න. ඒක අපේ කලින් තිබිච්ච බියුරෝ එකේ ඇතුලේ තියෙන කම්ප්ලේන්ට් මැනේජ්මන්ට් සිස්ටම් එකට කනෙක්ට් කරලා තියෙනවා.
2: සබවතුම මේ මේ මෙහෙම පහසුකම් ගණනාවක් ඔබතුමන්ලා හදලා දෙනවා. මේ මේකේ ඇතුළෙම තව කාරණාවක් තියෙනවා. දැන් සමහර තැරව්කාර ආයතනත් එක්ක අපි මේ සම්බන්ධයෙන් මීට පෙර සාකච්ඡා කළා. ඔවුන් අපිට කියන කාරණේ තමයි ඉන්ටර්වයුව එක කරලා ඒගොල්ලන් යම්කිසි මුදලක් අපිට ලබා දෙනවා. ඒක තමයි අර තැරව්කරුවක්. දැන් අපිට තව ප්‍රාදේශීය මට්ටමේ තැරව්කරුවට ඉක්කුත් ඉන්නවනේ. ඒජන්සියට මෙයාව ගෙනත් දෙනවා. රුපියල් ලක්ෂයක් විතර ගෙවන ආයතන තියෙනවා. කෙනෙක් ගෘහ සේවය සඳහා හොයලා දෙනවා නම් එහෙම ගෙවන ඒජන්සි ඕන තරම් ලංකාවේ තියෙනවා. එතකොට ඒ අය කියන්නේ මේ ඇග්‍රිමන්ට් එක ඇතුලේ පිටරටින් මාව ගෙන්නා ගන්න යම්කිසි මුදලක් දෙනවා, ටිකට් එකට ගෙවනවා, ඒ සියල්ල ගෙවලා තමයි ගේන්නේ. ගෙදර ඇවිල්ලා ටික දවසක් යනකොට ඔන්න වැඩ කරන්න බෑ. තව එහෙම නැත්නම් යාළුවෝ ටිකක් ඒ මැද පෙරදිග රටේදී ලංකාවේ පිරිසක් අඳුරගන්න ඒගොල්ලෝ ගෙන උතෙන්ට වඩා පඩි ගෙවන තැනක් තියෙනවා. එහෙම සමහර වෙලාවට මේ රැකියාව මාරු කරපු අවස්ථ තියෙනවා. ඔය නිසා ප්‍රශ්න කන්දරාවකට මුහුණ දීලා තියෙනවා. දැන් ඔබතුමා මේ කතාවේ එකතන කියනවා රැකියාව ස්ථානයේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා නම් ස්ථානය මාරු කර ගැනීම හැකියාවක් තියෙනවා කියලා. අපි බැලුවොත් එහෙම කවුරු හරි කෙනෙක් පෞද්ගලිකව ස්පොන්සර් කරලා ගෙනාව කෙනෙක්. ඒ සේවා ගිවිසුම ප්‍රකාරව ඒ කාල පරාසය ඇතුළේ ඉන්න ඕනද? එහෙම නැත්නම් එතනින් පිටත් වුණාට පස්සේ සමහර තැන්වල අපි දැකලා තියෙනවා පාස්පෝර්ට් එකවත් දෙන්නේ නැහැ. පාස්පෝර්ට් එකක් ගෙදර තියාගෙන ඉන්න. එතකොට එයා හොරෙන් පැනලා වැඩ කරන කෙනෙක් විදිහට තමයි ඒ රට ඇතුලේ ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. එතකොට උන් අනාරක්ෂිතයිනේ. මොකද මේකේ තියෙන නෛතික පසුබිම?
0: ඔව්. දැන් මෙහෙම ඔක පැටි කීපයක් තියෙනවා. ඔබ පටන් ගත්ත දෙන මම පටන් ගන්නම්. ලංකාවෙන් දෙක ගෘහස්ත සේවය සඳහා විදේශගත වෙද්දී ලංකාවේ මේ වෙනකොට තියෙන තත්ත්වය තමයි ශ්‍රමිකයන් යොමු කර ගැනීමට සබ් ඒජන්ස්ලා ඉන්නවා. අපේ තුමු එක්ස් කියලා ඒජන්සියක් තියෙනවා. ඔහුට එනවම් 50ක් තියෙනවා. 50ට කට්ටිය හොයාගැනීමේදී ඔවුන් පළාත් වලින් තැන් තැන් වලින් ඔවුන්ට හදාගත්ත ජාලයක් තියෙනවා. සබ් ඒජන්ට්ලා ඉන්න තියෙන කණ්ඩායම ඉන්නවා කියනක අපි දන්නවා. අපි නීතිගත කරලා නැහැ. සබ් ඒජන්ට්ලා අපි නීතියෙන් පිළිඅරගෙන නැහැ. සබ් ඒජන්ට් කෙනෙක්ගේ ක්‍රියාවලිය තමයි කෙනෙක් ගාවට ගිහිල්ලා කන්වින්ස් කරන එක. වයිෆ් කන්වින්ස් කරන්න බැරි නම් ඔහ හස්බන්ඩ් අප්‍රෝච් කරනවා. ඒකෙදී අපි එකඟ නැති ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. විදේශගත වෙද්දී අපි මුදල් ගෙවලා විදේශගත වෙන ක්‍රම තමයි ගොඩක් තියෙන්නේ. අපි හිතමුකෝ වෘත්තිකයක රට යද්දී රෙක්‍රූට්මන්ට් ප්‍රොසෙසින් චාර්ජ් එකක් තියෙනවා. ඒ පැත්තෙන් වීසා චාර්ජ් එකක් තියෙනවා. ඒකට අපි මුදල් ගෙවලා අපි යන්නේ. සාමාන්‍ය ලෝකයේ හොඳම ක්‍රමය තමයි කියන්නේ සීරෝ කොස්ට් මයිග්‍රේෂන්. ඒක ප්‍රායෝගික තලයේ නෑ දැනට. අපි හිතනවා ඒක යම් කාලයකදී ඒක තාම තියෙන්නේ ගොඩාක් දුර. ගෘහ සේවයට යන කණ්ඩායම් වලට මෙසේ මුදල් ගෙවීමක් කරනවා. ඒ පැත්තෙන් අර මම අර කියන පෙළඹවා ගැනීමට ওই මුදල් ගෙවීම කරහා තමයි මේ අයථාකට සියල්ල සිද්ධ වෙන්නේ. එසේ අයථාකට වෙන්නේ කියගත්තොත් සමහර කණ්ඩායම් ඉන්නවා මේ නෙගටිව් පැත්ත කියන්නම්. ලක්ෂ මෙච්චර දෙන්නම් වයිෆ් කන්වින්ස් කරලා දෙන්න. හස්බන්ඩ්ට මේක යම් ප්‍රමාණයකට වාසියක් මුදල් කරනවා. මෙහෙම රට ගිහිල්ලා උඹ රට ගිහිල්ලා මාස 5කින් වරෙන් සිංහල ආසාවෙන්
2: සරවතිව
0: එහෙම ගිහිල්ලා අරහේ ගිහිල්ලා මෙයා දැන් සල්ලි ගත්තට මෙයා ට්‍රේනින් කරලා ප්‍රොසෙස් එක අරහා ගිහලා ට්‍රේන් වෙලා හොඳට භාෂා පුරුදු කරලා යම් ප්‍රමාණයකට පුහුණු වීම කරලා බාහන් බාණ්ඩ ආවරණය කරන වැඩ සමග වැඩ කරන ක්‍රියාවලිය කියලා දීලා NVQ3 ලෙවල් එකට සර්ටිෆයි කරලා දවස් 25ක නේවාසික පුහුණුවක් දවස් 3ක ප්‍රායෝගික පරීක්ෂණ පුහුණුවක් සමස්තයකට දවස් 28ක පුහුණුවක් කරලා අපි යොමු කරලා පුහුණු කරලා පළවෙනි වතාවට යනවනම් පුහුණු කරලා තමයි මෙයා යවන්නේ. එතෙන්දී ඔහුට වැඩ කරගෙන ඇයට වැඩ කරගැනීමේ ගැටලුව තියෙනවා. ඒත් වෙන්න පුළුවන් ඒ වැඩ කරන තන ස්වාමියාගේ නපුරු බස් වචන හැසිරීම උන්ගේ තියෙන හොඳ නොවීම උඩ වැඩ කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ඒකවත් ඒවට විසඳන්න පුළුවන් ක්‍රමවේද තියෙනවා. එසේ නොවි උමනාවෙන් අගතිගාමී විදියට ගිහිලා ලංකාව නැවතෙන්න අදහසකින් යන කණ්ඩායම් ඉන්නවා කියන ගම අපිට නිරීක්ෂණ වෙලා තියෙන්නේ. ඒක ඒ හරහා තමයි ඔය කඩවැටීම තියෙන්නේ. ඕනම කෙනෙක් විදේශගත වෙලා ගෘහාසිර රැකියාව සඳහා විදේශයට වුණත් තමන්ගේ රැකියාවේදී ගැටලුවක් ආවොතින් අනිවාර්යෙන් ඔයයට කම්ප්ලේන් කරන්න අපි දැන් මැකනිසම් එකකුත් හදලා තියෙනවා. ෆෝන් එකට ඇප් එකකුත් දීලා තියෙනවා. කනෙක් කරලා කම්ප්ලේන් කරන්න පුළුවන්. හැබැයි මෙම නයිතික ක්‍රියාවලියට පරිබාහිරව තරවකාරයන් මැදිහත් වීම කරන ක්‍රියාවලියක් ඔබතුමා කිව්වා වගේ තියෙනවා. ඒක අරහා විවිධ පාර්ශ්වවල විවිධ බෙනිෆිට් ගන්නවා. එළියට වහින්න. ඔතනින් එළියට වහින්න කියන්නේ නීති කඩන්න කියන්නේ. එළියට බැස්සට පස්සේ ඉන්නේ කොහෙද අපි දන්නේ නැහැ. අතනින් කම්ප්ලේන් කරනවා රම් භාණ්ඩ හොරකමක් කරලා එළියට බැස්සා කියලා. හොරකම් කළා නෙමෙයි බහින්නේ. හැබැයි ස්පොන්සර් යාව ගෙන්න ගන්න ලංකාවේ ඩොලර් 10,000 15,000 20,000 වියදම් කරලා තමයි ලංකාවෙන් කෙනෙක් ගෙන්න ගන්න. ඔහුට ඊයේ මුදල පියවා ගන්න ඌ අවුරුදු දෙකක් ඇතුළත උත්සාහ කරනවා ඔහුගෙන් සේවය ලබා ගන්න. අපි ඒ පැත්තේ හිතුවත් මුදලක් වියදම් කරලා ගෘහ සේවයට කාන්තාවක් ගෙන්න ගන්න තමන්ගේ ගෙදර තියෙන රයිඩර් ටික් කරගන්න හොඳ සේවකයෙක් හොඳ සේවය හිමි කෙනෙක් නම් පදල ටික් කරනවා පඩිය ගෙවනවා වසරව දෙක අවසානයේ තව ඉන්නවනම් කියන තව ඉන්න මේක ගිවිසුමක් ගතව හොඳට ක්‍රියාවලිය යනවා මුදල් හම්බ කරන කාන්තාව ලංකාවට සල්ලි දෙනවා තමන්ගේ ලංකාවේ ආර්ථිකය බැලන්ස් කරනවා එසේ ක්‍රියාවලියට යන සේවිකාවගේ පැත්තෙන් වරදක් වුණා ඉතින් මම අර කිව්වා වගේ සැලසුම් සහගතව නැවත එන්න ආපහු ඇවිල්ලා ආයන්න වගේ තැනකට ගියොත් අර සේවය ලබා ගන්න මුදල් වියදම් කරපු ඒ ගෘහස්ත හිමිකෙනාට අසාධාරණයක් වෙනවා. ඔහු කරන්නේ කම්ප්ලේන් කරලා සල්ලි අරන් පැන්නා කියලා කම්ප්ලේන් කරනවා. එහෙම නොවෙන්න අපි කියන්නේ ගැටලුවක් ආව වෙලාවට කෙලින්ම සංයුක්ත කාර්යාංශයේ තනාපති කාර්යාලයෙන් නිදාගෙන දැනුවත් කරන්න. අපි මැදිහත් වෙලා ඊළඟ තත්ත්වයට උන්ව ගමන් කරන්න ප්‍රශ්න ලියලා දෙන්න පුළුවන් අද.
1: ඔබ ඉක්මනට මුචු විරාමයක් ගමු. උදේ 8:55 වෙලාව ඔබ වෙත ගෙනාවා.

0: අඩකුඹුරි රළුමාවතී නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය මහ පුලවට මහ බලයක්
1: ආරක්ෂම පොදු ප්‍රවාහනයකට බස් රථ 10කින් ආරම්භ කළ මෙට්‍රෝ ජාලය සැප්තැම්බර් සිට බස් 121ක් දක්වා ඉහළ දමමින් ලබන වසරේදී ගාල්ල මහනුවර යාපනය නගර කරාද ව්‍යාප්ත කිරීමට නියමිතයි 2026 අයවැයෙන් ලංගම දුරගමන් සේවයට බස් 600ක් බස් 307ක එන්ජින් ප්‍රතිස්ථාපනයට රුපියල් මිලියන 262ක් නව දුම්රිය කට්ටල සඳහා රුපියල් මිලියන 3300ක් වෙන් කෙරුණා දියුණු පොදු ප්‍රවාහන සේවයක් තව දුරටත් අපට සිහිනයක් නොවේ
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි
3: මෙය මුදල් ගෙවා ප්‍රචාරීකන් ලද දැන්වීමකි
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: උදේ 8:55
6: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
7: අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3-wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි

0: ලක්කඩේ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණී උදේශක ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුන් දිලක්කලින ආරච්චේ
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්මුන සමට දැනුම් දීමයි ඉබත් වෙන
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
0: රුපියල් 1,59,90,000 වටිනා විදේශීය දුම් වැටි තොගයක් සමගට දෙනෙකු රෙගෝ මගින් අත්තරන් කුඩගෙන තිබෙනවා. ඩුබායි සිට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබූ මොවුන් දෙදෙනා ගුවන්තොටුපළ පරයන්තේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති හරිත භවත ඔස්සේ පිටව යාමට සූදානම්ව සිටියා. එහිදී රේගුලධාරීන් ඔවුන් රැගෙන ගමන්බළු 4ක් පරීක්ෂා කළ අතර ඒවෙහි තිබී විදේශීය නිෂ්පාදිත දුම් වැටේ 1,06,000 අඩංගු කාටුන් 533ක් සුවගත්තා. මෙම සැකරුවන් කොළඹ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයින් බවයි අනාවරණය වී තිබෙන්නේ. බ්‍රික්ස් රටවල නායකින්ගේ 18 වැනි සමුළුවේ පළමු අධිරේ රැස්වීම ඉන්දියාවේ නවදිලි නුවරදී පැවැත්වුණා. ඒ බ්‍රික්ස් සාමාජික රටවල නායකින්ගේ සහභාගිත්වයෙන් එහිදී අදහස් දක්වමින් චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ බ්‍රික්ස් සංවිධානය ලොව ප්‍රමුඛ සංවිධානයක් ලෙස අඛණ්ඩව වර්ධන වෙමින් පවතින බවයි. මෙහිදී ලෝක නායකයින් මැදිරිදිග යුත්තත්වය සම්බන්ධයෙන්ද අදහස් හුවමාරු කරගත්තා. එහිදී ෂී ජින්පින් ජනාධිපතිවරයා මැදිරිදිග සාමය සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා යෝජනාවලියක් ඉදිරිපත් කළ බවත් ගැටුම් අවම කිරීම සහ සාමය ප්‍රවර්ධනය කිරීම එහි අරමුණ බවත් කියා සිටියා. මේ අතර 2027 වසරේදී චීනය බ්‍රික්ස් සංවිධානයේ වාරික සභාපතිත්වයේ භාරගත් අතර බ්‍රික්ස් රටවල ඩයිකින්ගේ 19 වැනි සමුළුවට චීනය සත්කාරකත්වය සපයන බවද එහිදී නිවේදනය කළා. මේක ලක්කන ප්‍රවෘත්ති පෙරවරු 10ට.
5: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

ලක්ෂ 10 5 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් ගිනිනා ගන්න TLB වාසී කොයි කාටත් වාසී.

0: ചർച്ച്ലൈറ്റ് സമാജ കഥികാവത്തുല പിന്നെ അത് അപ്പൊ മാതൃകാവത്തമായി വിദേശ റട്ടക്ക് රැකියාවල් කරන අපේම ආදරණීය සහෝදර ජනතාවට දෙන ප්‍රශ්න ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් ඉන්න වෙලාව ඉතාම ගෞරවයෙන් අද මේ කතාබහට අපි ආරාධනා කළා සභාපති ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කෞසල වික්‍රමසිංහ මහත්මන්ට එතුමන් සමගින් අපි කතා කරමින් ඉන්නේ. සභාපතිතුමා, පහුගිය කාලවකවානු අපිට දැන් දශකයකට විතර එහා පැත්තේ මතකයේ තියෙන්නේ විදේශ රටකට යනවා කියලා කියන්නේ අපායට යනවා කියන හැඟීමක්. ගෙදර තියෙන ආර්ථික ප්‍රශ්න ටික මේ ගැටළු වලට නිවැරදි මැදිහත් වීමක් කරන්න ලංකාව ඇතුලේ ජීවත් වෙන්න වටපිටාවක් නැති වෙනකොට කුඹුරු ටික මැරලා යනකොට මෙතනින් එහාට ගොඩ යන්න නම් ගෙයක් දොරක් හදාගන්න නම් රට යන්න ඕන කියලා හිතපු අම්මලා තාත්තලා අපි දැක්කා බොහෝ වෙලාවට තමන්ගේ දරු පෙටව ටික දාලා ගියා. මේක එක පැත්තකින් සමාජ ඛේදවාචකයකුත් නිර්මාණය කළා, ප්‍රශ්න ගණනාවකුත් නිර්මාණය වෙච්ච එකක්. එක උත්තරයක් හොයාගෙන ලංකාවට එනකොට තව ප්‍රශ්න පත්‍රයක් ගෙදර ඇතුලේ නිර්මාණය වෙලා තිබුණා. තමන්ගේ දරුවන්ට විවිධ හානි සිද්ධ වෙච්ච අවස්ථා තිබුණා. මේ සියල්ල දිහා බලාගෙන ඉඳලා අවසාන අපි දැකපු දේ තමයි අර දැකපු හීන ඔක්කොම පොදි බැඳගෙන ගිය අම්මව ගෙන්න ගන්න උනේ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මැදිහත් වීමක් කරලා. හරි, ඒ ආවට පස්සෙත් කිව්වා යඟට මේ ඇඟ ඇතුලේ යකඩ යන තියෙනවා, මෙයාට තැලුම් පහරවල් තියෙනවා, ගහලා තියෙනවා, තුවාල වෙලා තියෙනවා, මෙන්න මෙහෙම කතා ගොඩාක් පහුගිය කාර්තුවේ අපිට ඇහුණා. හැබැයි හරි වාසනාවක් ඒක. දැන් අපිට එහෙම ප්‍රවෘත්ති වාර්තා වෙන්නේ නැහැ. මොකක්ද ඔබතුමන්ලා මේ කරපු විප්ලවය? මොකක්ද මේ කරපු කෙලින්ම කිව්වොත් එම අංශක 360ක් අනිත් පැත්තට කරකවලා තියෙන වැඩේ. නැත්තම් අපිට දවස ගානේ මේ වගේ සිදුවීම් අහන්න සිද්ධ වුණා. මොකක්ද ඒ කාලේ එහෙම වෙන්න බලපාපු හේතුව?
1: ඔව්, ඇත්තටම අපි මේක පැහැදිලි කරන්න නම් චුටි වෙලාවක් අරගෙන ශ්‍රී ලාංකික ඔය කියන ශ්‍රේෂ්ඨය ඔබ කියන කණ්ඩායම බෞද්ධරේ ගත්තොත් ස්කිල් නොවන මයිග්‍රේෂන්, අන්ස්කිල් සෙමි ස්කිල් මයිග්‍රේෂන් කණ්ඩායමේ තමයි තියෙන්නේ. ඔය ප්‍රශ්නේ එන්නේ නෑ ස්කිල් සහ ප්‍රොෆෙෂනල් කැටගරි කට්ටිය රට ගියාම. ඉතා දරිද්‍රතාවයේ ඉතාම වැඩි, ආර්ථික පීඩනය වැඩි, අර්බුදයෙන් ගැලවෙන්න රට යන්න තෝරාගන්නේ අවසාන මොහොතේ වගේ තත්ත්වයක තියෙන්නේ ඔය කියපු සෙමි ස්කිල් කැටගරි එක. ලංකාවේ දේශ නියුක්ති කාර්යංශය පිහිටවන්න කලින් ඉඳලම ප්‍රධානවත් ධාරාව උනේ ගෘහ ශ්‍රමිකයන් ලාපිටට යෑම. ඒක ඉතා විශාල වශයෙන් ආර්ථිකයට දායකත්වය දෙන ගමන්ම ඔබ කිව්වාගේ සමාජකයේ දේවාචකයකුත් වෙලා තිබුණා. මුලදී මේක අන්ස්කිල් විදිහට ගියාට පසුගිය කාලවල වසර 7-8කට කලින් මම නිවන්තකේ නිවැරදි නම් මේක ස්කිල් මයිග්‍රේෂන් එක වශයෙන් ට්‍රාන්ස්ෆෝම් කරන්න තීරණ අරගෙන මේක විද්‍යමත් පුහුණු ක්‍රියාවලියකට අනුයුක්ත කරලා අනුගත කරලා විදිත්ති කාර්යාංශය අධීක්ෂණය යටතේ ශ්‍රමිකයන් ගෘහස්ථාස්තික රැකියාවන්ට ශ්‍රමිකයන් පිටරට යැවීම නියාමනය කරමින් පැවතිලා තියෙනවා. ඒකෙදි තමයි ඔය ක්‍රමක්‍රමයෙන් ඔය තියෙන අඩුපාඩු අඩුවලු වෙමින් ආපු එකට බලපාව විශාල හේතුව. ඒක තමයි විදේශ නියුක්ති කාර්යාංශයේ කාර්තව්‍ය කාර්යභාරය වගකීම. ඒකෙදි අපි දින 50 අපි ගත්තොත් ගෘහ සේවයට යන කාන්තාවන් සහ පිරිමින් ඉන්නවා නම් පිරිමින්ට අපි පිරිමින් නම් ඉතාම අල්පයම දනතරමින් වාර්තා වෙනවත් අඩුයි. කාන්තාවන්ට අපි දෙනවා තමන් පළවෙනි වතාවට විදේශගත වන්නේ නම් ගෘහ සේවයේ රැකියාව සඳහා දින 25ක ගෘහස්ථ පුහුණුවක් දෙනවා සහ දින 3ක සමස්ත දින 28ක් වෙන ගෘහස්ථ පුහුණුවක් දෙනවා. ඒකෙදි අපි සිල්ලුම දේවල් පුළුවන් තරම් දුරට ඇයට උගන්වන්න බලනවා. විශේෂයෙන් එදිනෙදා ගෘහස්ථ ජීවිතයේ භාවිතා වෙන පාරිභාෂික වචන, අම්මට කියන්නේ කොහමද, හසබන්ඩ්ට කියන්නේ කොහමද, බොස්ට කියන්නේ කොහමද වගේ, ගෙදර භාණ්ඩ, ටොයිලට් එක, කුස්සිය, කෑම, පිඟාන, මේසය, ඇඳ ඇතිරිල්ල, එදිනෙදා ජීවිතයේ පාරිභාෂිත වචන සියල්ලම අපි උගන්වන්න උත්සාහ කරනවා. ඒ කිටි කාලය තුළ අපි ඔව ටෙස්ට් කරනවා. ඩමීස් හදලා අපි ගෙදරක් ගෘහයක අල්මාරිය ඇඳ තියෙන විදිහ අපි හදලා ඒවා පිළිවෙල කරන නවන්නේ පහසුකම් සපයන්නේ ක්ලීන් කරන්නේ කොහොමද කියන පුහුණු කරනවා. ගෘහ සේවයේ රැකියාවන් තුළ අපි අකමැත්තෙන් වත් සමස්ත ගෘහ සේවයේ තුළ තියෙන ක්‍රියාවලියම කරන්න හන්දා වස්රූම් ක්ලීනින් පවා එකට අයිති හන්දා නිශාකාර වස්රූම් ක්ලීන් කරන්නේ කොහොමද කියන අර පුහුණු ඇතුළේ තාක්ෂණික නිලධාරීන් අත්දැකීම් තියෙන පුහුණු කිරීමට නිපුණතාවය සහිත නිලධාරීන් ලබුවා පුහුණු කරනවා පහසු කරන්නේ කොහොමද කියන විශේෂයෙන් ගත්තොත් ඉලෙක්ට්‍රොනික උපකරණ වෙන තාක්ෂණය තුළ දියුණු වෙච්ච ඉලෙක්ට්‍රොනික උපකරණ අපිට යම් යම් තාක්ෂණික ගැටලු සහ ප්‍රතිපාදන ගැටලු තියෙනවා මෑත කාලේ අපි හඳුනාගත් අපි ඒ රටේ මේ මොහොතේ දැනට පාවිච්චි කරන තාක්ෂණික උපකරණ මෙහෙදි සපය ගැනීම ගැටලුවක් තියෙන හින්දා නියෝජ්‍ය මිතුමා මට දැන් තවත් දෙයකට කලින් ගියා සම්පූර්ණයෙන්ම ස්ටඩි කරලා මේ ට්‍රේනින් සෙන්ටර් වල තියෙන භාණ්ඩ උපකරණ අලුතෙන් රිප්ලේස් කරලා නවීන තාක්ෂණයට වෙනස් කරන්න මම ක්‍රියාමාර්ග ගන්න අපි ඒකත්
0: සමහර මේ යන්ත්‍ර තියෙනවනේ ඉස්සර ස්විච් එකක් දාන්න තිබුණා දැන් පොඩි ටච් එකක් විතරයි
1: තියෙන්නේ. ඔව් අනිත් තාක්ෂණය වෙනස් කරන්න තියෙනවා. ඒ වගේ දේවල් මූලිකව අපි උගන්වනවා වොෂින් මැෂින් එකක් පාවිච්චි කරන්නේ කොහොමද, ඩ්‍රයර් එකක් පාවිච්චි කරන්නේ කොහොමද, ක්ලීනින් කරන්නේ කොහොමද, මොප් කරන්නේ කොහොමද, උයන්නේ කොහොමද, කෑම ඒ වගේම තමයි ඔවුන්ගේ ආහාර රටාවන්, ආහාර විදිය, කේක් හදන්නේ කොහොමද ඒ වගේ දේවල් ගොඩාක් අපි උගන්වන දවස් 27ක තමන්ගේ මොබයිල් එක පාවිච්චි කරනදී විතා විශාල වශයෙන් පුහුණු කරලා යනවා. මේ පුහුණුවේ හරහා සම්පූර්ණයෙන්ම රටේ ඉන්න කාන්තාව ලෑස්ති කරනවා ඒ පරිසරයට. ඕක තමයි ප්‍රධාන වශයෙන්ම සාර්ථක වෙන්න හේතුව. හැබැයි ඕක කොහොම ක්‍රියාත්මක වෙද්දි පසුගිය මෑත කාලයේ රජයක අමාත්‍යතුමෙක් හරහා ඔවුන්ගේ ලේකම්වරු හරහා ක්‍රියාත්මක වෙච්ච දූෂිත ක්‍රියාවලියක් හරහා නොපොහොණු ශ්‍රමිකයන් 32,000 පිටරටවල තියෙනවා. ඒකේදී විශාල වශයෙන් අපි දැකපු වංචාවක්. ඒකට අවශ්‍ය නිලධාරීන් අපි හොයාගෙන තියෙනවා, ඉන්ටර්ඩික් කරලා තියෙනවා, නඩුකියා මාර්ග අරගෙන තියෙනවා. ඉතින් තමන් රට ගිහිල්ලා කතා කරන වචනයක්වත් නොදන්න, භාෂාවක්වත් නොදන්න, කිසි දෙයක් නොදන්න කෙනෙක් රට ගියාට පස්සේ ඒ පැත්තේ ඉන්න අයට කේන්ති යනවා. මම මේ සල්ලි වේදන් කරලා ගෙනාපු කාන්තාව කිසිම දෙයක් බැරි, මුකුත් කරගන්න බැරි, කතා කරගන්න බැරි, වචනයක් දන්නේ නැති වුණාම කේන්ති යන එක සාධාරණ නෑ. අපි පිළිගන්නේ නැහැ කේන්ති ගන්න හොඳ නෑ. නමුත් මනස ස්වභාව තුළ කේන්ති ගන්නවා, පහර දෙනවා ඇති. ඒතකොට මේ පැත්තේ රස්සාවෙ පාවෙනවා, තිත්ත වෙනවා. ඊපස්සේ රන් කාඩ් කොහම හරි එන්න ගිහිල්ලා එළියට පනිනවා, එළියට ගමන් කරනවා, ආයතනින් පිටමං වෙනවා. ওই වගේ ආර්ථකර්තව අකරතැබ්බ කර්තව්‍යයන් වීම සම් ප්‍රමාණයකට අතිශය හොඳ විදිහට අපි පාලනය කරමින් ශේෂයේ නියාමනය කරමින් කෝස් එක දිනසිපය පාඨමාලාවට අපි ට්‍රේනින් අපිට තියෙන ඩිවිෂන් එක ට්‍රේනින් ඩිවිෂන් අපි නිලධාරීන් ගොස් ඒව නියාමනය කරමින් CCTV කැමරා දාලා ඇටෙන්ඩන්ස් එක බලමින් වගේ විශාල නියාමන කර්තව්‍යයක් කරමින් තමයි මේ ශ්‍රේෂ්ඨය යම් කිසි තැනකට අපි ගේන්නේ. ඒකදී මේ රජය විශේෂ මධ්‍යස්ථීමක් කරමින් උන්ට අසාධාරණයක් වෙන්න තැන් අඩුපාඩු වෙන්න තැන් සුපරීක්ෂා බලමින් විශේෂ නියුක්තිකාරංශ කර්තව්‍යතුට අපි ඒක නියාමනය කිරීමම තමයි මම දකින්නේ. මේක හොඳට
0: දින 28ක මේ පුහුණුව අනිවාර්යයිද?
1: අනිවාර්යයි. ඒ කියන්නේ පළවෙනි වතාවට යනවා නම්
0: දැන් අපි දැකිනවනේ මේ මේ අපේ මාධ්‍ය ආයතන ඇතුළේ පව සමහරලාට අපි රේඩියෝ එකේම අහගෙන ඉන්නවට කියනවා පාස්පෝර්ට් නැතත් නැතත් එන්න සතියෙන් විදේශගත වීමේ අවස්ථාව තියෙනවා. ඔන්නෝම ඇඩ්වර්ටයිස්මන්ට් තවමත් අපිට ඇහෙනවනේ
1: සපාර. ඒක තමයි ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දානවා නම් ලියාපදිංචි රැකේජන්සි ආයතනයක් ඒකට නියාමන ක්‍රමවේදයක් තියෙනවා. පාස්පෝර්ට් නැතත් නැතත් එන්න වගේ වචන පාවිච්චි කරන නීතියෙන් ඉඩක් දීලා නැහැ. එහෙම ඇඩ්වර්ටයිස්මන්ට් හම්බුනම අපි ඔය ගිහිල්ලා වැටලීම් කරලා අත්අඩංගුවට ගන්නවා, සස්පෙන්ඩ් කරනවා, නීතියට ක්‍රියාත්මක කරනවා. එහෙම කරන්න බෑ.
2: දැන් අපි මේ කතාව කරනකොට කොසල වික්‍රමසිංහතුමනි ඔබතුමන් දැන් මේ සභාපතිවරයා වශයෙන් ඔබතුමා කුවා මම ඒ කාලේ අවුරුදු 17ක් විදේශ සේවයේ හිටියේ. අද්දගීම් තියෙන විදේශ සේවා කටයුතු සහ රැකියා සම්බන්ධයෙන් සුබ සාධනය වුණ වෙනින් පෙනී සිටීමේ කියන රාජ්‍ය බලය නැති කාලවල ඔබතුමන්ලා පෙනී හිටිය අපිට හොඳට මතකයි. සුනිල් හඳුන්නෙත් එමතුමා රට රටවල ගිහිල්ලා ඔවුන්ගේ අසාධාරණකම් සම්බන්ධයෙන් ඒ කාලේ කතා කරා අපිට මතකයි. දැන් ඒ කාලේ ඉඳලා අපි කතා වුණු කතාවක් තමයි අපි මේ ගෘහ සේවය කියන වෘත්තියට එහෙම නැත්නම් ගෘහ සේවය කියන කොටස දිරිගන්වන්නේ නැහැ. ඊට වඩා අපි වෘත්ති කියන්නේ යවන්න තමයි. දැන් ඒකේ ටිකක් ඉහළ තික තමයි කියා গিয়ে. එහෙම නැත්නම් සාත්තු සේවක කියන වෘත්තිමය පළපුරුද්දත් එක්ක ඒ ට්‍රේනින් එකත් එක්ක අපි යවමු. අපි මේ තවදුරටත් ගෘහ සේවය කියන එක නෙමෙයි ගොඩක් සෙක්ටර්ස් තියෙනවා. IT වෙන්න පුළුවන්, එහෙම නැත්නම් පිළිගත් රැකියාව වෙන්න පුළුවන්, ගිවිසුමකට යටත් රැකියාව වෙන්න පුළුවන්. අර ඒවට යවන්න ගමු. තවදුරටත් අපි මේ අපේ අම්මලව රට යවන රටක් නොවෙමු. ඒ සඳහා දිරිමත් නොකරමු කියන ප්‍රතිපත්ති ඒ කාලේ ඉඳලම ඉන්න උත්සාහ කරා. දැන් කොහොමද ඔබතුමා දෙක දෙනකද කිව්වා මට හිතුන අහන්න. ඒක දිරිමත් කරන්න නැතුව අපි වෙන වෙන වෘත්තියන් වල තමයි ප්‍රමුඛත්වය ලබා දෙන්න උත්සාහ කරන්නේ කියලා. ඒ පිළිබඳව දැන් ඒ කියන්නේ ඉස්සරට වඩා දැන් යනවා අඩුයිද?
1: ඔව් දැන් ඒ ක්‍රමයෙන් අපි දත්ත බැලුවොත් දේශගත වෙන ශ්‍රමිකයන්ගෙන් බහුතරය අතිබහුතරය ගැහැණුන් කාන්තාවන් වගේ තැනක තමයි මේ ශේෂය තිබුණේ. ඒක පහුගිය වසර කීපයේ සිට ක්‍රමකෙන් අඩු වෙලා පිරිමින් තමයි බොහෝතර දැන් යන්නේ. කාන්තාවන් 137ක් දක්වා අඩු වෙලා තියෙනවා. සමස්ත ප්‍රතිශතයෙන් කාන්තාවන් 137යි. පහුගිය වසරේ ඊට වඩා චුට්ටක් වැඩි. ඒකෙදි අපි එකක් තමයි ඔබ මෙතුමා සඳහන් කරපු කාරණාවට 100ක් එකඟයි. අපි මේ ඉන්නේ අන්තර් කාලීන පරිසරයක. අපි ගෘහ සේවය කියන එක අපි විශ්වාස කරන්නේ එතුමිය යනවට වඩා එතුමියගේ දරුවා ස්කිල් කෙනෙක් විදිහට යවනවා නම් ඒක සෝෂල් ඉම්පැක්ට් එක අඩුයි. කාන්තාවක් රට යැවීම තුළ වෙන අසරණ භාවයන් කාන්තාවක් වීමම නිසා වෙන්න පුළුවන් ගැටලු අපි අත්දැකීම් ලැබලා තියෙනවා. අපි මමත් පුද්ගලිකව මැදිහත් වෙලා තියෙනවා. ඒ தත්ත්වය වෙනස් කර ගැනීම අපේ ප්‍රධාන ඉලක්කයක්. ඒක ඒ ඉලක්ක කරගෙන අපි ඒ ඉලක්ක තුළ අපි දැනට ඉන්න හින්දා තමයි මම ඉස්සෙල්ලා පැහැදිලි කරේ. මේ මොහොතේ අපි ඉන්නේ මේ ක්‍රියාවලිය තුළ නිසා අපි නියාමනය ක්‍රියාවලිය ක්‍රියාත්මක කරනවා. මෙතුමා සඳහන් කරා වගේ අපි විශ්වාස කරන්න අපි හරි කැමති ගෘහ සේවයට ලංකා කාන්තාවන් නොයා ඉන්න ඕන. ඒක අපිට ඉදිරි වසර 4-5ක් වගේ එන්න පුළුවන්. දැනට වසරකට 80,000ක් වගේ ගෘහ සේවයට කාන්තාවන් විදේශගත වෙනවා. ඒ සමස්ත 103 ඇතුලේ යාලා දැන් පොඩි පංගුවක් වෙලා තියෙනවා. ඒකෙදි අපි විශ්වාස කරනවා මේ ගෘහ සේවයට යන කණ්ඩායම අඩුවීමට බලපාන්න තහ බති කරගන්න පුළුවන් තත්ත්වයට ස්කිල් මයිග්‍රේෂන් වැඩි කර ගැනීම, තරුණයන් පොළඹවා ගැනීම වගේ දේවල් රාජ්‍ය අනුග්‍රහය යටතේ ඒ අදාළ වෘත්ති පුහුණු ආයතන අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක වෙලා විදේශ නීති කාර්යාංශයට සහයෝගිතා සංවර්ධනයක් යටතේ එකතු වෙලා වැඩ කරනවා නම් මේ කර්තව්‍ය අපට ජයග්‍රහණයකට ගෙනියන්න පුළුවන් කියන එක නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ වොකේෂනල් රිටේරි ට්‍රේනින් ඉන්ස්ටිටියුෂන් නයිටා ඒකට උසස් සදන අමාත්‍යාංශය සමඟ අපේ අමාත්‍යාංශය නියෝජ්‍ය මිතුම යටතේ කාර්යසාධන බලකයක් හදලා තියෙනවා. අපි ක්‍රියාත්මක වෙමින් තියෙනවා මේකෙදී කොහොමද මේ ෆොරින් මයිග්‍රන්ට් වර්කර් ස්කිල් එක ඩෙවලොප් කරන්නේ ලෝකයේ තියෙන ඉලක්ක සහගත වැඩපිළිවෙලක් යටතේ. අමිතුමා යටතේ ඩිවිෂන් එකක් අමිතුමා නියෝගයක් දීලා තියෙනවා ළඟට ලිපියක් ආවා. විදේශ කටයුතු අමාත්‍යාංශයේ යටතේ විදේශ රැකියා කොටස තුළ අපගේ තියෙනවා ඒකකයක් පිහිටවලා අපගේ අතිරේක ලේකම්තුමෙක් යටතේ එතන අපි විශේෂ යුනිට් එකක් පිහිටවනවා. ලෝකයේ තියෙන වෙළඳපොළ තුළ රැකියා ඉලක්කගතව කොහොමද ලෝකයේ රැකියා වෙළඳපොළ හැසිරෙන්නේ, ඒකෙදි රැකියා නිර්මාණය වෙන්නේ කොහොමද, ඊටතව ලංකාවේ රැකියා වෙළඳපොළ හසුරු වීම, පුහුණු කිරීම, ඉලක්ක සහගතව ගමන් කිරීම වගේ වැඩපිළිවෙළක් අපි ක්‍රියාත්මක කරනවා. ඒක මේ වසරේ අවසානකට පටන් අරගෙන වසර දෙක තුනකදී ක්‍රියාත්මක වෙමින් ස්කිල් එක වැඩි කරලා වැඩි පඩියක් ලබා ගන්න. එතකොට ඒ කරා ඕක අඩුවේ කියන නමුත් යථාර්ථය මානුෂීය යථාර්ථය තමයි තවමත් ගම්වල ඉන්න දුප්පත් පවුල්වලට රැකියාවක් හොයාගන්න බැරි වෙනකොට ස්වාමියා අසරණ වෙච්ච තැනක, ස්වාමියා ළඩ වෙච්ච තැනක, ස්වාමියා හම්බ කරන එක, ජීවිතේ ගත ගහ ගන්න දරුවන් උගන්නන්න පුළුවන් බැරි පරිසරයක මව රට යාම කියන එක තාමත් යථාර්ථයක්. ඒක බ්ලොක් කරන්න අපි උදහස්, අපි සඩන්ලි නතර කරන දහසක් නෑ. ක්‍රමික වේක ඩිකේ වෙන්න ඇරලා අපි මේක වෙන තැනකට පරිවර්තනය කරනවා කියන තැන තමයි අපි නේ සදා කියමඟ අපි අරගෙන තියෙන්නේ.
2: අපි පොන්චි විරාමයක් ගමු. විරාමෙන් පස්සේ නැවත අපි කතා කරමු. ඒ අතරේ ඔබට කතා කරන්න පුළුවන් 2774606 කින් දුරකථන අංකය, 2775285 කින් දුරකථන අංකය, 0703939357 කියන අපේ WhatsApp අංකයට ඔබ මැසේජ් එවන්න. එහෙම ආපු ප්‍රශ්න කිහිපයක් අපි මේ විරාමෙන් පස්සේ සභාපතිතුමාට යොමු කරන්න සූදානම්. අපි ගන්නවා විරාමයක්. උදේ 9:20 වෙලාව. වෙලාව ඔබ
3: වෙත ගෙන ආවේ සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 106,550 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසී, කොයි කාටත් වාසී.
4: SLT Mobitel Fiber එක ගැදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable unlimited තෝරගන්න package ප්‍රසක්. SLT Mobitel Fiber.
5: David Peris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම. අමතන්න 0114 600 600.
6: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැළඳ ගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ, ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.
7: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLB හනහඩ බලාගන්න.
8: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්‍ර 5ට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරන පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරන පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථනාංක 0111 286 1 1 1 286 11 ශනිගමතුම් 19,000.

රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: ස්වාභාවික ගුණෙන් පිරි විජය මිරිස් කුඩු තුන පහ කුඩු ගම්රි සහ කහ කුඩු
1: ලංකාවෙන් පිටරට තතියන විජේ ප්‍රොඩක්ට්ස් රස හඳුනන පිට අග ඇති නම විජේ ප්‍රොඩක්ට්ස්
0: ඉදර කිචන් ස්ටාර්
2: David Peer's Motor Company within Rajya Sevak Opata Pidana DPMC Rajya Pranama Amatanna 01114600
3: Dan etoda tamun edinda kuli weda thamai karanne
4: Ehemai
3: Ehema kiyana balanda piti hati electric bike ganna ratra madu ganna kohinda tamanta me tarana salli
4: ha Danne nadda sir dan hemadaama vasini
3: vasi kohinda kiyala thamai me niyo mathanne
4: vasina mena kohinda sir DLB vasilotarayen arenna
5: සංවර්ධන ලොතරැයි හඳුන්වාදන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 5 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදි ඇතුළු තවත් තෑගි ගන්න DLB වාසි කොයි

දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස් අපි සොයන්නේ නුඹේ හඬයි. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස්

0: හඬ ආරුණිජෝති ඉරිදා රාත්‍රී 7ට හිමාලික ජෝති රාත්‍රිය
1: රටම

එම් ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාදාංක අංක 2 වාසනාවන්ත අංක 19 24 51 සහ 71 දන නිදානේ ඉසෙඩ් ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 17 25 46 සහ 55 ඉසෙඩ් 17 25 46 55 අඳහනේ උෂ්චික ලග්නයේ වාසනාවන්ත අංක 22 44 45 50 උෂ්චික ලග්නයේ 22 44 45 50 අද සම්පත ලොතරැයි අංක රටාව 15 9 15 2 9 15 T 15 9 15 දෙක නවය එක පහටි එනල්බි ජයලොතරයේ ඩී ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 6 5 7 2 ඩී 6 5 7 සහ 2 එනල්බි සුබ දවසක් ලොතරයේ කන්‍යා ලග්නයේ වාසනාවන්ත අංක 1 35 45 කන්‍යා ලග්නය 1 35 45 විශේෂ අංකය 83 46 අද සුපිරිතෑගි ගණනාවක් තියෙනවා වැඩි වැඩියෙන් ජාතක ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි බිලට ගන්න උදේ 9:31 වෙලාව

0: රටේ බොහෝ පිරිසකට ප්‍රයෝජනවත් වෙන කතාවක් අද අපි ඉටු කරමින් ඉන්නේ. කෝසල වික්‍රමසිංහ මැතිතුමන් සභාපති ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පොලියන් කොටසක් රජය ගෙවන ඉතිර දිරිය ණය යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් අපි කතා කරන ප්‍රධාන මාතෘකා කරගත. නමුත් විශේෂයෙන්ම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා කෙරෙන කාර්යභාරය හඳුනාගත් ප්‍රශ්න ගැටළු මේ සියල්ල පිළිබඳව අපි සාකච්ඡා කරමින් ඉන්න තොරතුරේ ප්‍රායෝගික තලයේ ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ විදේශගත ශ්‍රමිකයින් එහෙම නැත්නම් ඔවුන්ගේ පවුල්වල උදවිය. ඔබට ගරු සභාපතිතුමාව ඍජුව සම්බන්ධ කරගෙන ප්‍රශ්න විමසන්නට අවස්ථාව තියෙනවා. 2775285 2774606 යලි දුරකථනාංග ලියාගන්න 2775285 2774606 0703 93 5 93 7 WhatsApp අංකය ඔස්සේත් ඔබට ඔබේ අදහස් ලියන්න පුළුවන්කම තියෙනවා. අපිට දුරකථන මතුවක් තියෙනවා නේද?
1: අපිට දුරකථන මතුවක් තියෙනවා වික්‍රමසිරි මහත්මයා. ඔහු යොමු කරන සභාපතිතුමාට ප්‍රශ්නයක්. වික්‍රමසිරි මහත්මයා, අයිබෝන් සුබෝදේශන.
2: අයිබෝන් බුද්ධමාට තෙසින් වේවා.
0: ඔව්, ප්‍රශ්න අහන්න බලමු බුදුමාට.
2: ඔව්, ව්‍යාපාර කටයුත්තක් වෙනුවෙන් යම් කිසි දෙයකින් කතාවකට එහෙම නැත්නම් බාරෙන් එකට යන්න සූදානමක් තියෙනවා. මේ පිළිබඳ තිබෙනව ක්‍රමවේදය, ඒ කියන්නේ විදේශ වණිකාරයන්ට තුල තිබෙනව නීතිමය තත්ත්වය පැහැදිලි කරගන්නයි ඕන.
0: හොඳයි.
3: ව්‍යාපාර කටයුත්තකට අනේකේදී විදේශ නීතිකාරයන්ගෙන් මැදිහත්වීමක් අපි කරන්නේ නැහැ. රැකියාවගේ සුමක් සරහාට යන සඳහා පමණයි අපි මැදිහත් වෙන්නේ. ඔබතුමා ඒ සම්බන්ධයෙන් සම්බන්ධ
1: නැහැ. මේක සභාපතිතුමා, මේ ඔබතුමා දුරකථන ඉන්නවා නම් තව පැහැදිලි කරන්න. එතුමා අවුරුදු දෙක කාලයකට ව්‍යාපාර කටයුත්තක් සඳහා සම්බන්ධ වෙන්න යනවා කියන මේකේ දැන් අහේ. එතුමාගේ අයිඩියා එක පොඩ්ඩක් අපි පැහැදිලි කරමු. අවුරුදු දෙකකට එහෙමවත් හරි ව්‍යාපාරයක් කරන්න රැකියාවක නිරත වෙන්න යනවා කියන අදහසක් මට ආවා. අපි ඔබතුමා පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ, මොකද්ද ව්‍යාපාර කටයුත්ත කියන්නේ? ඔබතුමාගේ දෙයක් පටන් ගන්න යනවද? මොකද එතකොට සභාපතිතුමාට ලේසි පැහැදිලි කරන්න.
2: නෑ, මගේ යාළුවෙක් දැනට කරගෙන ඉන්න ව්‍යාපාරයකට සම්බන්ධ වෙන්න යන්නේ.
3: නොකියන කරුණු සම්බන්ධයෙන් කතා කරන්න බෑනේ. ආයෝජනය කරනවා කියන දහස උඩ එතුමා කියන්නේ රස්සාවක් නෙවෙයි නම් අපිට ඒක ආදාළ වෙන්නේ නෑ. අපි එතුමාට අවශ්‍ය අංශවලින් කතා කරලා එක ක්‍රියාත්මක කරන්න පුළුවන්. ආයෝජනයක් සඳහා යනවා නම් ඒ රටේ ආයෝජනය කරන්න තියෙන ක්‍රමවේද ඇති. ඒ රටේ කම්පැනි එක රෙජිස්ටර් කරන්න ඕනකමක් ඇති. ඒ අරහා නීති අනුකූල ආයෝජනයක් විදියට යනවා වගේ වෙන්න ඕනේ කියලා මං හිතනවා. ඉතින් ඒක විදේශ නීතිකාරංශ විශේෂපතේ නෙවෙයි තියෙන්නේ.
0: සාමාන්‍යයෙන් දැන් අපි එහෙම මේ හිතන්නකෝ, ඔබතුමාගේ ව්‍යාපාරයක් තියෙනවා. මම හිතවතෙක්. මම අවුරුදු දෙකක විතර කාලයකට මේ මෙතුමා කියනවා වගේ හරි පැහැදිලි චිත්‍රයක් නැහැ. සමහර විට යම් කිසි මුදලක් අපි මේ ව්‍යාපාරයට හොර මාර්ගයකින් හරි හිතවත්කම මත හරි එහෙම නැත්නම් මේක කරගෙන යන්න යම් කිසි දායකත්වයක් දෙන ආකාරයෙන් හරි යනවා. එතකොට ශ්‍රමිකයෙක් විදිහටත් නෙමෙයි, අපි හිතමු ඒකේ මම නිකන් මැනේජර් වගේ තනතුරකට මොකක් හරි එහෙම පොඩි මේකේ කොටස් කරුවෙක් විදිහට වගේ යනවා නම් එතකොට ඇත්තටම ඔබතුමන්ලගේ මැදිහත් වීමක් අවශ්‍ය නැද්ද?
3: ඔව්, එතකොට දැන් ඒකෙදි යන කෙනා තීරණය කරන්න ඕනේ. ඔහුට රැකියාවද ලැබෙන්නේ එහි ගිහිල්ලා, ඔහු දැන් සල්ලි තියෙනවා නම් එහි ගිහිල්ලා ආදායමක් උපයන්න ඕනේ නැත්නම් බිස්නස්මන් කෙනෙක් විදිහට රටකට ගිහිල්ලා බිස්නස් වීසා තියෙනවා, විසිට වීසා තියෙනවා, ඒක උපකරණ ක්‍රමවේද තියෙනවා. ගිහිල්ලා රටේ ඉන්න පුළුවන්. විසිට වීසා වල නම් නිශ්චිත කාලයක් තියෙනවා, බිස්නස් කාලයක් තියෙනවා, ඒක එක්ස්ටෙන්ඩ් කරගන්න පුළුවන්. ඒ රටේදී ඒ ව්‍යාපාර සම්බන්ධ වෙලා පාර්ට්නර් කෙනෙක් වුණාම බිස්නස් වීසා එකක් එක්ස්ටෙන්ඩ් කරගන්න පුළුවන් කාලයක් ඉන්න. හැබැයි යාළුවෙක් වැඩ කරවා වුණත්, මම ඇනිපත්තික යාළුවෙක් වැඩ කරවා වුණත් රැකියාවකට නම් යන්නේ. යාගේ රෙස්ටුරන්ට් එකේ අපේ මැනේජර් නම් ඒක වෘතියක්. වෘතියක් සම්මනම් යනවා නම් විදේශ නීතිකාරය ලෑපංචල යන එක යාළුවාට, විදේශ නීතිකාරය ලෑපංචල යන එක යාළුවාට අගතියක් නෙවෙයි. යාළුවා දිරිමත් කරන්න ඕනේ මෙතුමා රිජිස්ටර් වෙලා ඉන්න කියලා. මෙතුමා හෝ කවුරු හරි රිජිස්ටර් වෙලා ඉන්න කියලා. ඒකෙදි එයාට දරන්න පුළුවන් වගකීම් වලින් එහාව ගැටලුවක් ආවෙලා විදේශ නීතිකාරයන්සෙ ඉන්නවා.
0: මම අපි අර කියපු විදිහට මරණයක් සිද්ධ වුණොත් ඒහට මැදිහත් වෙන්නේ, එහෙම නැත්නම් දැන් ඔය මේ අපි ප්‍රධාන මාතෘකාව අද අපි කතා කරන්නේ මේ නයෝජනා ක්‍රමයේ, ඒ නයෝජනා ක්‍රමයේ කොටස් කරුවෙක් වෙන්න, රක්ෂණ ආවරණය ලබා ගන්න, මේ වගේ පිටිපස්සෙන් තියෙනවා වරප්‍රසාද
3: ගන්න ප්‍රතිලාභ ගොන්නක්. ඒක මගහර ගන්න යාළුවා හින්දවත් ඒක මගහර ගන්න අවශ්‍යතාවයක් නැහැ කියලා මම හිතන්නේ කවුරු හරි දන්න කෙනෙක් හින්දවත් මගහර ගන්න ඕනේ නැහැ. ඒ ප්‍රතිලාභ ලබා ගැනීමේ හැකියාව සහ අවස්ථාව මගහර ගන්න එපා කියලා අපි කියන්නේ. ඒක කරගන්න ඒ රස්සාව කරන ගමන් එයා යාළුවට ඉන්වෙස්ට් කරනවා නම් ඉන්වෙස්ට් කරගන්න මං කියන්නේ. ඒක බට බාධා කරන්න අවශ්‍යතාවයක්වත්
0: නැහැ.
3: අපි කියන්නේ දැන් ඒ ප්‍රතිලාභය මගහර ගන්න ඕනේ නැහැ. ඒකෙදි නෛතික පසුබිම මගහර ගන්න ඕනේ. ජීවිත හානියක් වුණොත් ලංකාවට එන්න ගියාම ඒක රිපැට්‍රියේට් කරගන්න ලංකාවට මුර්ධදේහය වන්න ගියාම යමතුමාගෙන නෙවෙයි මම මේ කියන්නේ ඕලම කෙනෙක් ගැන කියන්නේ. මුර්ධදේහය වන්න ගියාම එතුමාට කොහොමත් රාජතාන්ත්‍රික සහයෝගයක් මැදිහත්වීමක් කරගන්න වෙනවා. ඒතකොට ඉන්වෙස්ට් කෙනෙක් විදිහට යන කෙනෙක්ට වුණොත් අපි ලංකාවේ මේ දැන් විශේෂ නියුක්ති කාර්යාංශ 25න් පරිබාහිර ශ්‍රී ලාංකික රජිතයක් වුණොත් ඉන්වෙස්ට් කෙනෙකුට එහි ඉන්න සිටිසන් ඩුවල් සිටිසන් ගත්ත කෙනෙකුට ශ්‍රී ලාංකික පුරවැසියෙක් නම් අපේ තානාපති කාර්යාලය මැදිහත්වීමක් කරනවා. ඒකෙදි ප්‍රතිපාදන දේවල් නම් ලැබෙන්නේ නැහැ. ඔකිය ඉන්ෂුරන්ස් ස්කීම් වල නැතුව ඔහුට සහයෝගයක්ද ඔහුගේ මුදලෙන් වියදමින් ගෙන්වා ගන්න උදව් කරනවා.
0: අපිට ප්‍රශ්න දෙකක් තියෙනවා සභාපතිතුමා. පළවෙනි ප්‍රශ්නේ දකුණු කොරියාවෙන් ඉන්නේ සංජේත මම යොමු කරන්නේ. විදේශ ශ්‍රමිකයන් සඳහා හඳුන්වා දී ඇති ටැක්ස් ෆ්‍රී විදුලි වාහන වගා කටයුතු සඳහා ඉඩම් ලබා දීම සහ ඊතර දිරිය නිවාස ණය වැඩසටහන පිළිබඳව පැහැදිලි තොරතුරු ලබා දෙනවද? විශේෂයෙන් විදුලි වාහන වැඩසටහන මේ වන විට ක්‍රියාත්මක නොවන්නේ නම් එයට හේතුව කුමක්ද සහ නැවත ක්‍රියාත්මක කිරීමට රජයේ සැලසුමක් තිබේද? එමෙන්ම වාහන සඳහා ලබා දෙන බදු සහනය සුදුසුකම් හා අයදුම් කිරීමේ ක්‍රමවේදය නිවාස ණය සඳහා රජයේ ලබා දෙන පොලිස් සහනය සහ උපරිම ණය මුදල කුමක්ද කියලා ਉਹ ප්‍රශ්න කීපයක් එක ප්‍රශ්නයකට යොමු කරනවා.
3: ඔව්. විදුලි වාහන කතාව කිව්වොත් විදුලි වාහන ක්‍රියාත්මක වුණේ පසුගිය කාලේ අපි මේ නව රජය බලයට පත් වෙන කලින්. ඒක ක්‍රියාත්මක වෙද්දී අතිවිච කැබිනට් අප්‍රූවල් සහ අවශ්‍ය නිසි ක්‍රමවේදය වෙලා තියෙන්නේ. විගමනයකට ලංකාවට විගමනයක විසින් රට ගිහිල්ලා රෙජිස්ටර් වෙච්ච

0: ගත්ත ලොකු මාතෘකාවක් වේ, විශාල මුදලක් අගතිය විදියට පාවිච්චි වුණා. සමහර කම්පැනිස් මැදිහත් වෙලා ලංකාවෙන් ඒක යූස් කරලා මිස්යූස් කරලා වාහන ගෙන්න ගත්තා වගේ තැනකට. ඒකට අමාත්‍යාංශ ලේකම්තුමාටත් යම් විදියට චෝදනා රැසක් තියෙන ඒ වෙලාවේ ක්‍රියාත්මක වෙච්ච ඒ වෙලාවේ අමාත්‍යාංශයට අමාත්‍යයට විශ්ව නීති කාර්යාංශයේ කිසිම මැදිහත් වීමක් කිසිම ගනුදෙනුවක් කිසිම ලේවිල්ලක් කරා නෙවෙයි ඒක වෙලා තියෙන්නේ. ඒ වෙලාවේදී කම්කරු අමාත්‍යාංශය රැකියා අමාත්‍යාංශය හරහා තමයි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වෙන්න අදහසක් දැනට නැහැ. ඒ ක්‍රමය හරහා වෙච්ච අගතිය වළක්වා ගැනීම අපි කරලා තියෙනවා, දැනට නවත්තලා තියෙනවා. වෙච්ච හානිය පියව ගැනීම නීතිමය මාර්ග අරගෙන තියෙනවා. දෙවෙනි කාරණාව එතුමා සඳහන් කරා වගා ඉඩම් ගැන. දැන් මෙහෙමයි, මේ නව රජයේ යටතේ වගා ඉඩම් කියන්නේ ඌන සංවර්ධිත ඉඩම් කියලා හඳුනාගත්ත ඉඩම් තියෙනවා. ශ්‍රී ලංකාව තුළ පරණ ජනසතු ඉඩම් ජනසතු වගා ඉඩම් සමහර අතහැරලා දාපු රාජ්‍ය ඉඩම් වලට විගමනික ශ්‍රමිකයන්ට පුළුවන් නම් මැදිහත් වෙලා හෙක්ටයර් 4ක ප්‍රමාණය ඉඩමක් කොටසක් ඔහුට දෙනවා. ඕවේක වගා කරගන්න ඕන. එය විගමනික ශ්‍රමිකයන්ට දෙන අවස්ථාවක් වශයෙන් තමයි කැබිනට් පත්‍රිකා කැවිලා තියෙන්නේ. ඒකත් ළඟදී ඉඩ දැක්වුවා. කෙනෙක්ට මේ වෙනකොට අපි විශ්වාස කරන්නේ ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයෙක් විදේශගත වෙලා රට රැකියා කරලා යම් කිසි මුදලක් උපයාගෙන තියෙනවා නම් ලංකාවට වෙලා තමයි යමක් ව්‍යාපාරයක් ව්‍යාපෘතියක් ව්‍යාපාරික වැඩ කරන සුබදානම් නම් ඕන සංවර්ධිත ඉඩම් වල ඉල්ලීමක් කරලා ඒ රටේ තානාපති කාර්යාල හරහා හෝ ලංකාවට වෙලා ලංකා විශ්ව නීති කාර්යාලය හරහා හෝ ඒ ස්කීම් එකට එන්න පුළුවන්. ඒකදී සමන්ත විද්‍යාරත්නම තමයි අරතේ තියෙන විශේෂපතෙන් තමයි ඉඩම් ලබා දීම කරන්නේ. විද්‍යා නීති කාර්යාංශය කරන්නේ විගමනයක වශයෙන් සත්‍යාපනය කර දීම.
1: විද්‍යා
0: ලංකාවේ සල්ලි එවුවා වගේ තහවුරු කිරීමක් කරන්නේ. ඒ දෙවෙනි කාරණාව. තුන්වෙනි කාරණාව අපි අද කතා කරන
1: මාතෘකාව
0: ඉතර දිරිය. ඉතර දිරිය කියන වැඩසටහන අපි ආත්ම කරන්න බලාපොරොත්තු වෙනවා සහ බලාපොරොත්තු වුණා. දැන් ඒක අපි මේ වෙනකොට සමාජගත කරලා තියෙන්නේ. විශේෂයෙන් ගත්තොතින් ශ්‍රී ලාංකිකයේ රට යද්දී මමත් රට යද්දී තිබ්බ සිහිනයක් තමයි ගෙයක් හදන එක. ගෙයක් හදනවා කියන එක ලොකු සිහිනයක් සහ බලාපොරොත්තුක්. ඒක යථාර්ථයක් කරගන්න පුළුවන් දෙයක්. ඒකෙදී අපි බලන්නේ ශ්‍රී ලාංකික විගමනයකේ රට ගිහිල්ලා ලංකාවට සල්ලි එවන කෙනෙක් නම් මාස 6ක වගේ මුදලක් මාස 6ක් තුළ ඔහු ප්‍රේෂණය වෙලා තියෙන්න ඕනේ. ඒක අපි බලනවා. ඒක අවශ්‍යතාවයක් අපි නැත්නම්
1: ක්‍රමවේදය
0: හරහා සල්ලි එවන එක
2: අපි
0: වචනේ කියන්නත් ලොකුවට අකමැති කැමැත්තක්
2: නැහැ. ප්‍රශ්නේ දාන්නම් ඔය මැද්දට. මාලදිවෙන්නේ මේ ප්‍රශ්නේ එන්නේ. මාලදිවෙන්නේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් මුහුණ දෙන බරපතල ගැටලුවක්. අපි විදේශ රටවල වෙහෙසි උපයන මුදල් ලංකාවට වීම සඳහා දැනට පවතින බැංකු සහ මුදල් හුවමාරු ක්‍රමවල විවිධ සීමාවන් සහ අපහසුතා පවතී. එම හේතුවෙන් බොහෝ සේවකයන් තමන් උපයන මුදල් අවශ්‍ය පරිදි සහ පහසුවෙන් ලංකාවට වීමට නොහැකි වී ඇත. මේ තත්වය නිසා ඇතැම් පුද්ගලයන් නීත්‍යානුකූල නොවන ක්‍රමවේ කිව්වා වගේ ඒ සේවකයන්ට මෙන්ම රටටද අවදානම් සහිත තත්වයකි. එබැවින් විදේශ සේවකයන් උපයන විදේශ විනිමය රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙන බැවින් මෙම ගැටලුව කෙරෙහි කඩිනම් අවධානය යොමු කර ඊට සුදුසු විසඳුමක් ලබා දෙන ලෙස මාලදිවෙනේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඉල්ලා සිටිනවා කියලා ඔහු කියනවා.
0: ඔය අර කලින් කතා කරපු එක ඉවර කරලා ඉන්නම මම ඒකද අපි කියන්නේ නියෝජනා ක්‍රමය. ඒක අපි
2: සුදුසු කන්ටික
0: තෙර දිවියනේ. තෙර දිවියයකට මාස 6ක වක ප්‍රමාණයක විගමනික ප්‍රේෂණ ලංකාවට බැංකු හරහා වෙලා තියෙනවා. ව්‍යාපාරික ශ්‍රී ලාංකික විගමනික එක්ක වෙන්න ඕනේ. ඊළඟට තමයි ඔහුට අපි ප්‍රධාන වශයෙන් ඔහුට ඉඩමක් තියෙනවා නම් ඒ ඉඩමේ ගයක් හදන්න ලෝන් එකක් අපි දෙනවා. ඒකදී බැංකුව තමයි ණය දෙන්නේ. විදේශ නීති කාර්යාංශයෙන් ණය දෙන්නේ නැහැ. අපිට අපේ විශේෂපතෙන් පිට. අපි කරන්නේ අපි ලක්ෂ 5 සිට ලක්ෂ 100 දක්වා ණය දෙනවා. කෙනෙකුට ලක්ෂ 5ක් ගන්න පුළුවන්. ලක්ෂ 5 ඉඳලා ඕනම මට්ටමක ලක්ෂ 6 7 8 9 10 50 70 ගන්න පුළුවන්. ඒක ඔහුට ඔහුට තියෙන
2: හැකියාව
0: ආදායම බැංකුව බලන විදිය පොඩ්ඩක් අපි දන්නවා වෙනස් විදියකින් බැංකුව බලන්නේ. ඒ හරහා ඒ සඳහා බැංකුවට මෝගේජ් කරන වත්කමක් තියෙනවාද? බැංකුවේ කය කරගෙන මෝගේජ් කරලා ඒකෙන් හානි පූර්ණයක් කර ගැනීමට හැකි මුල්ෙමේ අදායකත්වයේ සමග තමයි නැහැ තියෙන්නේ. ඒකේ විදේශ නීති කාර්යාංශය 140 සිට 113 දක්වා ප්‍රමාණික ඔහු ගෙවන පොලිය අපි හිතමුකෝ වසර 10කට ණයක් ගන්නවා. ලක්ෂ පහක් ගන්නවා. සීයට දොළහක් දහයක් වගේ අගයක් වුණොත් ඔහු ඔහුට ඔහු ගත්ත මුදලට අමතර

0: ගෙවන්න වෙන මුදලක් තියෙනවනේ. මම පොලිය වශයෙන් ගෙවන මුදලෙන් අපි පබ්ලිෂ් කරලා තිනවා. ඒක විවිධ ණය ප්‍රමාණයට විවිධ ගණන්. ලක්ෂ පහට මට පැහැදිලි ලක්ෂ 140ක් වගේ. ණය මුදල ලක්ෂ 5ක් නම් ඒකෙන් 140ක්. ණය මුදල නෙවෙයි. පොලිය ලක්ෂ 5ක් නම් ඒකෙන් 140ක්. ජන නියුක්තිකාරාංශය මාස 6කට සැරයක් ඔහුට ගිණුම් ගත කරනවා. එහෙනම් ඔබතුමා ලෝන් එකක් ගත්ත නම් ඔබතුමා පොල ලක්ෂ 5ක ණයක් කරන් තියෙනවා. බැංකුව එකඟ වෙලා තියෙන ලක්ෂ 5ක ණයක් දෙන්න. ඔබ ගෙදර කොටසක් හදන්න හෝ වගේ එකකට තමයි එකඟ වෙලා තියෙන්නේ. ඒකට ඔබතුමා ගෙවන ණය මුදල අපි කැල්කියුලේට් කරමින් මාස 6කට සැරයක් ඒ ගෙවපු ණය මුදලෙන් 140ක් දෙනවා. ඊළඟ මාස 6දී ගෙවපු ණය මුදලෙන් 140ක්. ණය මුදලට සහනයක් ලබා දීමේ ක්‍රමයේද. ණය මුදලට පොලිය මුදල ගෙවලා පොලියට අපි එකතු කර සහනයක් ලබා දෙනවා. ගෙවන්න වෙන පොලිය අඩු කරනවා. 114 හෝ 15 හෝ ඔබ ගෙවන්න සමස්ත. ඒක ලංකාවේදී නෑනේ. අපි ලංකාවේදී විගමනයේ නොවන කෙනෙකුට ණය ගත්තොත් අනිවාර්යයෙන් පොලිය ගන්න. පොලිය දිවා ගැනීමේ දුෂ්කරතාවයක් ආවොතින් ඔහුට යන්න තැනක් නෑ. විගමනයේ කුණොත් පොලිය ගෙවා ගැනීම දුෂ්කරතාවයකදී අපි ගෙවන පොලිය මාස 6න් ඇට ප්‍රතිපූර්ණ කරලා දෙනවා. කෝටියක් ගත්තොතින් කෝටි ගන්න කෙනාට ලක්ෂ 12ක වගේ මුදලක් අපි පරිපූර්ණ පූර්ණ කරලා දෙනවා. සමස්ත ණය මුදල නෙවෙයි පොලිය මුදලෙන් 100ට ගණනක් අපි ගෙනා දෙන එක විවිධ මට්ටම් වල වෙනස් වෙන එක බැංකුව සහ විසිනිත කරන්ස් පහදිත ගණනක් කැමති.
1: දැන් බැංකුවල මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් තමයි මේ කියලා තියෙන්නේ. සභාපතිතුමනි ඔබතුමන්ලා මේ අවස්ථාව උදා කරලා දුන්නොත් ලංකාවේ බැංකු පද්ධතිය ඇතුලේ ණයක් ලබා ගැනීම කියන්නේ ලේසි පහසු දෙයක් නෙවෙයි. අපි ඉල්ලන මුදල වගේ දහගුණයක විතර දේවල් අපි ලබා දෙන්න ඕනේ. එතකොට විදේශගත ශ්‍රමිකයන් සඳහා විශේෂ මේ මැදිහත් වීමක් කාර්යංශය පැත්තෙන් සිදු කරනවාද? සමහර වෙලාවට බැංකුවට ගිහිල්ලා ණයක් ඉල්ලුවම ඔවුන්ගේ කන්ඩිෂන් ඔක්කොම කිව්වට පස්සේ ඒවා අපිට සම්පූර්ණ කරගන්න බැරි වෙනවා. එතකොට විදේශගත ශ්‍රමිකයෙක් වීම කියන කාරණාව උඩ අපිට මේ ණය ලබා ගැනීම සඳහා මැදිහත් වීමක් ඔබතුමන්ලගේ පාර්ශවයේ කරනවද කියලා තමයි අහන්නේ.
0: ඔව් දැන් ඔක මේ ගත්තොත් අපට අයිති රාජකාරියක් නෙවෙයි බැංකුවට මැදිහත් වෙන්න අපට බෑ. හැබැයි ඇයි කියන කතාවේ යම් තාර්කික සත්‍යයක් තියෙනවා.
2: ආයි මෙහෙ ඉන්න ඕනේ අනුමත කරගන්න.
0: දැන් ඔබ බලන්න පහුගිය කාලවල සමහර අති දවැන්ත ව්‍යාපාරිකයන් ණය දීලා තියෙන සමහර බැංකු අපකරියක්වත්
1: නැහැ.
0: බෝල් ණය විදිහට කපාලත් හරිනවා. ඒක අර නිලධාරීන් කැසිරීමේ ක්‍රියාවලිය තියෙන අඩුපාඩුවක්. අපි ওই ප්‍රශ්නය යොමු කරමු බැංකු වෛති රාජ්‍ය ආයතනයට. මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව නිලධාරීන්ට අපි කතා කරන්න අපිට කියන්න පුළුවන් ණය ගන්න අයගේ මේ වගේ ගැටලුවක් තියෙනවා. විගමනික ප්‍රජාව සම්බන්ධයෙන් මේ ලිහිල් ප්‍රතිපලයක්
2: හරියට
0: බලන්න
2: අපිට
0: කියන්න බෑ හවල් දේ කරන්න කියලා. අපිට ඒක අපි විශේෂ මැදිහත්වීමක් කරලා කතා කරලා බලන්නම්. දැන් දාන නීති විධිවිධාන වළක්වන්න බෑ. ඊළඟ තමයි අර උණ්ඩියල් කතාව කිව්ව අපි මේ වෙලාව උත්තර දෙනවද?
2: අපි පුංචි විරාමයකට ගිහිල්ලෙමුද මද සංග? ඊට පුංචි විරාමයකට ගිහිල්ලෙමු. උදේ 9යි විනාඩි 46යි දැන් වෙලාව.
3: විලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මොටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මොටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි
4: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
5: David Peris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600.
6: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB ධනනිධානය නුතරයෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙල දීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
7: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
8: සුපිලිපන් රටක්. පසුගිය දවසර තුලදී අල්ලස් හෝ දෝෂණයට සම්බන්ධ පැමිණිලි දහස් ගණනක් විභාග වෙමින් ඒවාට සම්බන්ධ පුද්ගලයන්ට තරාතිරමක් නොබලා නීතිය ක්‍රියාත්මක වුණා. දෝෂිතයන්ට නඩු ගොනු වෙමින් දඬුවම් ලැබෙමින් පවතිනවා. බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපේ බලාපොරොත්තුව. මේ තමයි අපේ ජනවරම. මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට.
9: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
10: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
11: David Pierce Motor Company within Rajya Sevaka Opata Pidana DPMC Rajya Pranama Amatanna 0114 700 600
12: NLP Hadahana Lankawē Wedima Tæki Dena Tæki Avastha Wedimalu

0: ஃபிளாஷ்லைட்.
1: என்எல்பி ஹதஹன லங்காவே වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLB හඳහන ඔබත් අදම NLB හඳහඳ බලාගන්න.
2: උදේ 9 විනාඩි 49 අපි ගරු සභාපතිතුමත් එක්කලා කතා කරමින් ඉන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශ කෝසල වික්‍රමසිංහ මැතිතුමන්. අපි කතා කරමින් හිටියේ පොලියෙන් කොටසක් රජයේ ගෙවන මේ ඊතර දිවිය ණය යෝජනා ක්‍රමයේ සම්බන්ධයෙන්. ඒ අතරතුරේ සභාපතිතුමනි අර අපි යොමු කරපු ප්‍රශ්නයක තිබුණා උන්ඩියල් ගැන කතාවක්. ඔබතුමා ඒක පැහැදිලි කිරීමක් කරන්නම් කියලා කිව්වා.
3: ඔව් උන්ඩියල් සහ නීත්‍යානුකූල බැංකු පද්ධතියට මුදල් ගලා යන ක්‍රමවේදයෙන් පරිබාහිර කිසි ක්‍රමවේදයක් අපි අනුමත කරන්නේ නැහැ. එසේ එවන මුදල් හරහා ජාත්‍යන්තර ජාවාරම් සහ අගතිකාමී වැඩ සිදු වෙනා කියන එක ලෝකේ පුරාම දන්නවා. තමන්ගේ තමන් ජීවත් වෙන රටේ තමන්ගේ දරුවන්ගේ ආරක්ෂාව සහතික කරන රටේ තමන් රට ගිල්ල මුදල් ලැබුවට පස්සේ ඒ මුදල් රාජ්‍ය ආන්දරයට ඇවිත් රටේ සංවර්ධන දායක වෙන ක්‍රමවේද තියෙද්දි අර වගේ දේවල් කරන්න එපා කියන එක අපි ඉල්ලා සිටින්නේ. සමහර රටවල් වලදී තියෙන ඇත්තටම තාක්ෂණික ප්‍රශ්නයක් තියෙනවා. බැංකු කරගත ක්‍රමවේද හරහා මුදල් ලැබීමේදී අය කරන මුදල වැඩි,
2: ඒ
3: කොමිස් මුදල වැඩි. අපි ඒක මහා බැංකුවත් එක්ක සාකච්ඡා කීපයක් අපි තියලා මේකදී ඉල්ලීමක් කරා මේ සම්බන්ධයෙන් සාකච්ඡා මෙහෙවන්න කියන එක. අපි සම්බන්ධයෙන් ඉදිරියේදී යම් ප්‍රමාණයකට අපට උදව් කරන හැකියාව ලැබේ. ඒක සේවෙතත් ඔබට කොමිස් මුදල වැඩි වුණත් ඔබ අමතිස්සේම බැංකු පද්ධතිය හරහා මුදල් ලවන්න පාවිච්චිකමේ පාවිච්චි කරන අපි ඉල්ලා සිටිනවා. මාලදිවයිනේ විශේෂ තත්ත්වයක් තියෙනවා කියන එක මට පුද්ගලිකව ලොකු අදහසක් නෑ. හැබැයි බැංක් මාලදිව හරහා සල්ලි එවන ක්‍රමවේදයක් තියෙනවා. විශේෂ ගැටලු තිබ්බා රුසියාවල, රුසියාවෙන් සල්ලි එවන්න, රුමේනියාවෙන් සල්ලි එවන්න, රුසියාවෙන් නම් සල්ලි එවන්න බැරි ගැටලුවක් තිබ්බා සැන්ක්ෂන් සහ ගැටලු හරහා. අපි එතකොට සෙලා සම්පත් බැංකුව මැදිහත්වලා ඒකට ක්‍රමවේදයක් අපි හදලා දුන්නා. අපි විශේෂ සෑහෙන වහන්සියක් කරන් ඒ ක්‍රමවේද හදලා දුන්නා. රුමේනියාවෙත් මම ගැටලු තියෙනවා, ඒවත් අපි විසඳමින් ඉන්නවා. මාලදිවයින් ප්‍රශ්නය මම හොයලා බලලා සඳහන් කරලා මුස්සියෙන් පිළිවෙලක් හදලා දෙන්නම්. ඔබතුමා ඉල්ලපු ගැටලුව අපි නිශාකරව නිසි විදියට හොයලා බලලා මම දෙන්නම්. හැකි තරම් අපි කියන්නේ තාතා උණ්ඩියල් ක්‍රමය වගේ අනක්‍රමානුගමනය නොකර රාජ්‍යාන්තරයට මුදල් දෙන්න කියලා.
4: දැන් මේ අවසාන විනාඩි කිහිප නිසා අපිට කෙලින්ම සම්බන්ධ වෙන්න පැමිණිලි කරන්න අර කෙටි අංකය සහ මේ පැමිණිලි වලට නිසි සාධාරණයක් උනේ නැත්නම් නැවත ඔබතුමා හරහා මේ මොනිටර් වෙන සිස්ටම් එකක් තියෙනවද, හඳුන්වාදී මේ අංකයක් තියෙනවද? අපි ඒ ටිකක් පොඩ්ඩක් සටහන් කරොත් වටිනවා.
3: 1989 තමයි අපේ අංකය මේ විදේශ නීති කාර්යාංශයට පැමිණිලි කරන එක. ඊට අමතරව අපට පුළුවන් දැනුවත් කරන්න ඔබතුමාට තව අංකයක් තියෙනවා. මට
4: කියනවා මේ මැසේජ් එක ගෙවපු කෙනා මාලදිවයින් එවන්න බැහැ කියලා. ඒහු නැවත මැසේජ් එකක් දාලා තිනවා. අපි සභාපතිතුමා දැන් කෙලින් මේක හොයා
3: බලන්න. මට පුද්ගලික WhatsApp අංකය
2: පුද්ගලිකව අපි සභාපතිතුමාව සම්බන්ධීකරණය කළ දෙන්න නිවැරදිව අපිට මේ පිළිබඳ තොරතුරු ලබා දෙන්න. ඒත් එක්කම දැන්
4: අවසාන වශයෙන් අපි නම්බරේ හොයා ගන්නකම් සභාපතිතුමා අපිට විනාඩි කිහිපයක් තියෙන නිසා මේ හුඟක් අය බලාපොරොත්තු වෙනවා ඉන්ස්ට්‍රායල රැකියා සම්බන්ධයෙන් හුඟක් අය බලන් ඉන්න 3000ක විතර කටියක් බලන් ඉන්නවා කියලා අපිට ප්‍රශ්නකුත් ඇවිල්ලා තිබ්බා. රැකියා කෝටාව සම්බන්ධයෙන්
3: රැකියා කෝටාවක් අපට දෙනවා ඉස්රායල් රාජ්‍යයෙන්. අපි ලොකු වැඩපිළිවෙලක් ඔස්සේ ගිහිල්ලා කණ්ඩායම් තෝරලා රැකියාගත කිරීමක් අපි කරමින් තියෙනවා. ගිය අවුරුද්දේ 5000කට ආසන්න ප්‍රමාණයක් විදිහට කරා. යුද්ධ වාතාවරණයත් එක්ක ඇති වෙච්ච පරිසරය තුළ ගවර්න්මන්ට් එකකින් පිටට යන ක්‍රමය සම්පූර්ණයෙන්ම නැතුව ගුවන්පත වසා දැම්ම, ගුවන් සීම වසා දැම්මට පස්සේ ඒක ගොඩාක් ඩිලේ වුණා මාස දෙකම ආරක් විතර. දැන් ටික ටික අපි රැකියාවට යන්න පටන් ගන්න තියෙනවා. අපි විශ්වාස කරනවා රැකියා කෝටාවේ අඩුවීමක් ලොකුවට පෙන්නුම් කරන්නේ නැති වේ වසර වසාන විද්දී යම් ප්‍රමාණයක් අපි සාධාරණකට ගේන්න පුළුවන් කියන එක. ඊළඟට විශේෂයෙන් සමාජ දැනුවත් කරන ඕන කාරණාවක් තියෙනවා. අපි ශ්‍රී ලාංකිකයන් දකින්නේ විගමනික ප්‍රජාවක් වශයෙන් දකින්න කණ්ඩායම විදේශගත වෙන්න අවශ්‍ය මං අරකපු ක්‍රමවේද තුනම අපි අනුමත කරලා තියෙනවා. රජයෙන් විදේශගත වීම, පොත්ගලික ආයතන හරහා විදේශගත වීම සහ සෙල්ෆ් විදේශගත වීම. ඒකෙදී කිසිම රටකට අපි පොත්ගලික අංශ හරහා විදේශගත වීම අධෛර්ය කරන වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඊශ්‍රායලත් ඒක අපි අදාළයි. රජයෙන් ගියත් පුද්ගලිකව ගියත් මම ඕපන්ලි කියන්න කැමතියි. ඒ සියලුම දෙනා ශ්‍රී ලාංකිකයන් තමගේ පවුලට, තමගේ දරුවන්ට සල්ලි එවන, තමගේ ජාතිකයේ ගොඩනගන රංගකව හරහා සල්ලි එන, සල්ලි රටේ ආර්ථිකයට දායකත්ව වෙන ක්‍රමවේදයක්. කිසිම විදිහකවත් කවුරුත් හිතනවා නම් අපි රජයේ රැකියා කෝටා ක්‍රමය අතහැරලා දාලා තියෙනවා. එහෙමත් නැහැ. අපි ඒකත් කරනවා. විදේශ නීති කාර්යාංශයේ පිහිටීමේ මූලික අරමුණ තුළ රැකියා දීමේ ක්‍රමවේදයක් නැහැ. ඒ වගේම තමයි රජයේ රැකියා දෙන ක්‍රමවේදය තුළ රැකියා සහතික කරන්න අපිට බෑ. අපි කරන්නේ රැකියා ලබා දීමේ ක්‍රමවේදය තුළ අවශ්‍ය කරුණු සම්පාදනය කර කෙනෙක් ලෑස්ති කිරීම තමයි. කවුරුහරි කියනවා නම් රජයේ රැකියා හරහා යන්නේකමට අයිතිවාසිකමක් අහිමි වීමක් කියලා. එහෙම අයිතිවාසිකමක් කියලා මේ සේසේ නෑ. ඒක කෙනෙක්ගේ අයිතියක් වශයෙන් පත් වෙන විදේශ නියුක්ති කාර්යාංශයේ රැකියා දීමට බැඳී සිටිනවා නම් පමණයි විදේශ නියම නියුක්ති කාර්යාංශයේ කිසිම විදේශ රැකියාවක් ලබා දීමට බැඳී නැහැ. එවන කෝටායක හැමදෙස්සෙම නිශ්චිත නැහැ. එවන කෝටායකින් රැකියා ගන්න නැති වෙලාවලු තියෙනවා ඊශ්‍රායෙල්. එවන කෝටායකට වඩා වැඩිපුර රැකියා දෙන වෙලාවලු තියෙනවා. ඒක නිශ්චිත නැහැ. ඒ කාරණාව ඒ රටට බලපාන රටේ නීති බදල කාරණාවක්. අපි කරන්නේ ඒ රැකියා කෝටයක් අපිට තියෙනවා නම් අපි කරන්නේ අවශ්‍ය මානව සම්පත ලෑස්ති කරලා ඉදිරිපත් කිරීමක්. එහෙම තෝරගන්න එකෙන් රැකියාවක් ලබා දීම නොලබා දීම ඒ රටේ කර්තව්‍යයක් නිසා එසේ රැකියා නොලැබීමේ අවස්ථාවක් ඇති වෙන්න පුළුවන්. අපි පැහැදිලි කරලා තියෙනවා ඉන්ටර්වයුව කරාට ප්‍රොසෙස් එකට ගලවන්නට ඇප්ලයි කරාට රැකියාවක් දෙනවා කියලා බැඳීමක් නෑ, අනිවාර්ය නෑ. ඒක තීරුම් ගන්න ඕන මුල් වශයෙන් රැකියාවක් ලැබෙන එක නොලැබෙන එක නිශ්චිත නැති හන්ද. පුද්ගලික අංශයෙන් රැකියාවකට යන එක අපි අධෛර්යමත් කරන්නේ නෑ. අපි නිශ්චිත මුදලක් සඳහන් කරලා තියෙනවා ඊශ්‍රායෙල් රාජ්‍යයට යනවා නම් ලක්ෂ 12ක වගේ මුදලක් තමයි අපි සඳහන් කරලා තියෙන්නේ. ඒක පිට මුදල් ගන්න නම් කම්ප්ලේන් කරන්න අපි අත්තරම් කොට ගන්න මොන ලයිසන්ස් ඒජන්සි වුණත් කවුරුත් අපිට ලෙවල් එකක් නැහැ. අපි වරදක් කළොත්
4: අපි අඩුවෙන් තමයි යන්න ඕනේ.
3: ඔව් ඒ ලක්ෂ 12 කියන එක අපි නිශ්චිත කරලා තියෙන්නේ. ඒකෙදී ඔබ නීති කඩනවා නම් අපි ඔහුට වැඩිපුර මුදල් දෙනවා නම් ඒක ඔබේ වගකීමක්. අපේ වගකීමක් නෙවෙයි.
2: ඒ කියන්නේ රජය පිළිගන්න නියාමනයේ වෙච්ච මුදලක් තියෙනවා. මෙන්න මේ ගාණ තමයි ලක්ෂ 12. එතනින් එහාට දුන්නත් වැරදි. ඉතින් ඒක කැමති නම් කරකමක් නැහැ.
3: ලක්ෂ 12 ලක්ෂ 16 වගේ අතරක තියෙනවා. මොකද අපි කියන්නේ රැකියාව පඩිය පඩිය වගේ දෙකක්. පඩිය වගේ තුනක් වගේ තමයි අපි නිර්ණායක හදලා තියෙන්නේ. එහෙන් කියනවා නම් පඩිය ලක්ෂ 10 කියලා ලක්ෂ 30ක් ගන්න පුළුවන්. පඩිය ලක්ෂ 10 කියලා නිර්ණායක අපි ලක්ෂ 20ක් දෙන්න ගන්න පුළුවන්. එහෙම සාර්ථක වීමක් නැහැ. අපි ජීව නිර්ණායක යටතේ සල්ලි දෙන්න රට යන්න. එසේ පිටින් ඔබ රැකියාවට යන සල්ලි දීලා අපි මෙච්චර මුදලක් අපෙන් ගන්නවා කියන චෝදනාව මාධ්‍යයට කියලා වැඩක් නැහැ. ඒ චෝදනාව ඔබ කරන්න ඕන අපිට ලිඛිතව කරන්න ඕනේ. අදාළ ගත්ත ආයතනේ පෙන්වන්න. අපි නීති ක්‍රියාත්මක කරනවා. නීති ක්‍රියාත්මක කරන්න උදව් කරන්න. එසේ නැතුව මාධ්‍ය වලට කියලා කරුණු කිව්වට අපිට පෙනී සිටින්න බෑ. මේකදී විදේශ නියුක්ති කාර්යාලය හරි පැහැදිලි අමාත්‍යමත් පැහැදිලි කරා මේ කාරණාව. රැකියා කෝටාය ගන්නු අපි ලෑස්ති කරමින් තියෙනවා. ඒ කෝටායකම නොයන්නත් පුළුවන්, වැඩි ගන්නත් පුළුවන්. ඒක අපේ තීරණයක් නෙවෙයි. අපේ වගකීම විශ්ත කරමින් ඉන්නේ.
2: සබබතුම මේ තව ප්‍රශ්නයක් තියෙනවා. බහුගේ කාලේ සමහර ඒජන්සි කරන අපේ හිතවත් අය ඉන්නවා. ඒ අය අපි තරහ වෙන්නේ නැති වෙයි කියලා විශ්වාස කරනවා. ආණ්ඩුවේ කෝටාගේ මෙච්චර ප්‍රමාණයක් අපිට අවිල්ල දිනවා. උන්නම් වැඩි කරලා දෙන්න පුළුවන් කියලා කතා කරනවා. දැනුත් මේ ආණ්ඩුව එහෙම කෝටා දෙනවා හොඳ හිතවත්.
3: මේ ආණ්ඩුව ආවට පස්සේ ඔබට කතා කරලා තියෙනවද? මම නම් හිතන්නේ.
2: මෑතකදී කතා කරේ.
3: 24 සැප්තැම්බර් මාසෙන් පස්සේ ආණ්ඩුවේ කෝටායකින් අපි ගත්තා කියන කතාව කියන්න කිසිම හේතුවක් නැහැ, කියන්න කිසිම හැකියාවක් නැහැ. එහෙම ක්‍රමවේද අපි සම්පූර්ණයෙන් නැත කරලා තියෙන්නේ. ආණ්ඩුවෙන් නම් ආණ්ඩුවේ යවනවා, ප්‍රයිවට් නම් ප්‍රයිවට් යවනවා. මේ ශේෂය වඩා විශාල කර්තව්‍යයක් කරන්නේ ප්‍රයිවට් ලයිසන්ස් ඒජන්සි ආයතන. ආණ්ඩුවෙන් අවුරුදු යවන්නේ 15,000 20,000 විතරයි. ලක්ෂ 3ක් රට යනවා. ඒකෙන් ලයිසන්ස් ඒජන්සිස් ලක්ෂ 1,000කට වැඩි රට යවනවා. විතන ආණ්ඩුවේ 15,000ක් යවද්දි ලයිසන්ස් ඒජන්සි ලක්ෂ 1,000ක් කරනවා කියන්නේ මේ දැවැන්ත ශේෂය තුළ දැවැන්ත කාර්යයක් කරන ලයිසන්ස් ඒජන්සිලා ප්‍රයිවට් ආයතන රට යන එක අවප්‍රමාණය හෝ කන්ට්‍රෝල් කරන්න ගියොත් ලංකාව රට එන කඩ වෙනවා. ඊශ්‍රායලටත් අපි තියෙන මේ ප්‍රතිපත්තියමයි. ඊශ්‍රායලයේ පුද්ගලික ඒජන්සි වලට අවස්ථාව ලැබෙනවා නම් ලක්ෂයක් වුණත් යවන්න අපි විරුද්ධ නැහැ. හැබැයි නිසි ක්‍රමවේද යටතේ නිසි ක්‍රමය හරහා අපි අනුගත ක්‍රමවේද හරහා වැඩිපුර සල්ලි ගන්නවා නම් කම්ප්ලේන් කරන අපි අත්තරම් කොට ගන්න පුළුවන්.
4: බොහොම ස්තුතියි ඔබතුමන්ට. අද දවසේ අපිත් එක්ක කතාව ටිකක් තුනක් ඉදිරියේදී ඔබතුමාගේ විවිධ අංශ තියෙනවා. නීති අංශය, මේ විවිධ රැකියා අංශ, ඒ පිළිබඳවත් නිලධාරීන් නෙවන්න මේ ජනතාව බලන් ඉන්න
3: ඔබතුමාලා
2: දුරකථන ඇමතුම් සියල්ලට අපි සම්බන්ධතාවය ලබා දුන්නේ නැහැ. මොකද ඇත්තටම මේක කළමනාකරණය කරගෙන මේ අවස්ථාවක් තිබුණු නිසා. කොහොම වුණත් අපිට කතා කරපු සභාපතිතුමාව විමසන්න එකතු වුණු අපි වහගෙන ඉන්න හැම ගණනම විදේශගත වෙලා සල්ලියවන සියලු දෙනාගේ ජීවිත බාර අරගෙන පරිස්සම් කරන්න ඔබතුමන්ට හැකියාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.

0: দশম পাহা অনুতনাই দশম হাতা লাখান্ড রেডিও ITN সেভে শ্রীলঙ্কা হান্ড
1: විලාබ ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ යුදේශුක ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුන් දිලංකලින ආරච්චි
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනිපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
0: විදේශයක නිෂ්පාදිත බෝර 12 කිරියාවක් ඇතුළු අවි ආයුධ සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා එක් අතරේ ගෙදර ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ වැටලීමකදී එම ප්‍රදේශයේ දවසක් පරීක්ෂා කිරීමේදී බෝර 12 වර්ගයේ කිරියාවක් විදේශික නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් හා ජීව පතුරු බහයක් සුවා කෙරුණා අත්අඩංගුවටගත් සැකකරෝ 47දී කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි කරවේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදු කරනවා චීන ජනාධිපති ෂී ජින්පින් හා ඉන්දියා ක්‍රාබාති නරේන්ද්‍ර මෝදි අතර හමුවක් සිදු වුණා. ඒ ඉන්දියාවේ නවතිලි නුවර පැවැත්වෙන බ්‍රික්ස් රාජනායක සමුළුව අතරතුරදී. චීන සහ ඉන්දියාව ඉදිරියටත් හවුල්කරුවන් ලෙස කටයුතු කිරීම පිළිබඳ එංගතාවක් ඇති කරගෙන තිබෙනවා. චීනය සම්විටම චීන ඉන්දියානු සබඳතා උපාය මාර්ගික හා දීර්ඝකාලීන දෘෂ්ටි කෝණයකින් සලකා ඒ ප්‍රවර්ධනය කිරීමට සහය ලබා දී ඇතැයි ෂී ජින්පින් මහතා එහිදී පැවසුවා. ඔහු මෙහිදී ඉන්දියානු සබඳතාවල ස්ථාවර සංවර්ධන ප්‍රවර්ධනය කිරීම සඳහා යෝජනා හතරක් ඉදිරිපත් කර තිබෙනවා. නරේන්ද්‍ර මෝදි මහතා කියා සිටියේ ඉන්දියාව සෑම විටම ඉන්දියානු චීන සබඳතා දෙස උපාය මාර්ගික හා දීර්ඝකාලීන දෘෂ්ටි කෝණයකින් සලකා බලන බවයි. මේලක ලක්කඩ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පෙරවරු 11ට.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

Good morning. Udah 10යි විනාඩි 12යි වෙලාව. මම දන්නවා. අද ඉතින් ඔයාව බලාගෙන ඉන්නේ මම මෙතන මේ කතා කරන එක නෙවෙයි කියලා. රිද්ම වීරවර්ධන තාම එන ගමන් හැබැයි. අර තව චූටි වෙලාවක් දෙන්න යාට. එයා දැන් එන ගමන් ඉතින් අද පුළුවන් වත්තේ ඔයාට රිද්මත් එක්ක කතා කරන්න රිද්මගෙන් අහන දෙයක් තියෙනවා නම් අහන්න. ඒ හැමදේම කරන්න chance එකක් තියෙනවා. මම පැත්තට message එකක් දාන්න. අද මං විතරක් නෙවෙයි ඉන්නේ. මාත් එක්ක රිද්ම එකතු වෙලා ඉන්න. ඊළඟට මම රිද්මත් එක්ක තමයි කතා කරන්න ලෑස්ති වෙලා ඉන්නේ. දැන් මේ පේන මාන ඉන්නේ. පොඩ්ඩක් ඉන්න ඕන ඉක්මනින් ඉන්න රිද්ම මාව අහගෙන නම් ඉන්නේ මේ වෙලාවේ. හරියනම් ඉතින් අද මියුසික් ගරාජ් රවින්දත් එක්ක තනියම නෙවෙයි ඔයාට අහන්න පුළුවන් වෙන්නේ. අද මාත් එක්ක ඉන්න රිද්ම වීරවර්ධන ඔය ආදරය කරන ඔය ආස කරන කෙනෙක් ඉදෙන රිද්ම කියලා කියන්නේ අද යාගේ සංගීත ජීවිතය ගැන වගේ මෙයාගේ නොදන්න දේවල් ගැන යාගේ පෞද්ගලික ජීවිතය ගැන ගොඩාක් දේවල් කතා කරන මම ලෑස්ති වෙලා ඉන්නවා මම දන්නා රිද්මට කොහොම උත්තර දෙයිද කියලා මමත් එක්සයිටින් අද නම් මම දන්නා මම වහගෙන ඉන්න ඔබත් එමය කියලා ඉක්මනින්ම යන ලකන්නපේ පේජ් එකට මගේ වෝල් පොස්ට් එක වට බලා ගන්න පුළුවන් රිද්මත් එක්ක අපේ තින වෝල් පොස්ට් එක ගහ ගිහිල්ලා ටග් ගාලා සර්ච් කරලා ලකන්න කියලා සර්ච් කරලා අපේ වෝල් පොස්ට් දකට පස්සේ කමෙන්ට් එකක් දාන්න රිද්මගේ මොනව හරි අහන්න දෙයක් තියෙනවා නම් ඒ පෝස්ට් එකෙම කමෙන්ට් එකක් දාන්න ඔයාට අවස්ථාව තියෙනවා. ඒ විතරක් නෙවෙයි අපේ නම්බර් එක විවෘතයි වෙනද වගේම 07.03.93.5.97 07.03.93.5.97 නම්බර් එකට මැසේජ් එකක් දාන්නත් ඔයාට අවස්ථාව තියෙනවා. රිද්මත් එක්ක කතා කරන්න ඕනි. දැන් මේ දැන් විතරයි මම මේ තනියම කතා කරන්නේ. ඊට පස්සේ දවල් 12 වෙනකන් මායි රිද්මයි ඔයයි තමයි මෙතන ඉන්නේ. හරිද? දැන් අහන්න දෙයක් තියෙන නම් මතක තියාගෙන එක්කෝ මට කෝල් එකක් දෙන්න නැත්නම් මැසේජ් එකක් දාන්න නැත්නම් වෝල් පෝස්ට් එකට කමෙන්ට් එකක් දාන්න. උදේ 10යි විනාඩි 14යි අද මියුසික් ගරාජ් රවින්දයාත් එක්කම රිද්ම වීරවර්ධනත් ඉන්නවා.

0: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
1: ලක්කඩ Golden Voice.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
3: ලෙන්ස්ටික් අයිකිය හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකිය හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
4: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද
5: ජීවිතේ ගොඩ යන පාට පේන්නම නැද්ද
4: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්
6: කලාවක් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
5: සතියේ දිනවල උදේ 10ට
4: 18 වංගුව
5: හැම වංගුවකම අලුත් කතාවක්
4: 18 වංගුව
5: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
4: 18 වංගුව 18 වංගුව
1: සම අනුග්‍රහය
7: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ එන්එල්බී දන නිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
3: දියබැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයිකියා රෝහල බත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
8: ඇසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩි
9: සැලෙන ලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
10: ඉල් දාල මෙහින් දාල යන අතරින් අපතින්න ඉවිනි ෆ්‍රයි

0: අදෑවට හිනා වෙවි සින්දුවහන්න ඊවින් රයිවි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය යුත්තකගේ නොයාගේ ෆියචේකට ප්ලස් පයින් එකක් RDB Youth Plus යුත්තකටම සෙට්වන බැංකින් පාට්න RDB Youth Plus කිනවා
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
4: David Pierce Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රී රෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600

0: ඔද 10යි විනාඩි 31යි වෙලාව. ඉතින් දැන් මන් දන්නවා මේ බලාගෙන ඉන්නේ දැන් රවින්ද කියවන එකෙක් එක්ක ගිනෙනවා කියලා. දැන් ඒ ළමයා අද ෂුට පරක් වෙලා තමයි මේ පැත්තට ආවේ. එනිසා මොකද කරන්නේ මේ ගැල? ආයි බොවන් රිද්ම.
1: ආයි බොවන්.
0: කොහොමද?
1: හොඳින් ඉන්නවා.
0: මං හිතන්නේ මේ තමයි ෆස්ට් ටයිම් මං හිතන්නේ මේ තමයි ෆස්ට් ටයිම් ලක්ෂණ අපිත් එක්ක ප්‍රෝග්‍රෑම් එකට ජොයින් වෙන්නේ රිද්ම.
1: කරන් යනවා තවල්ලුත් අප්ඩේට්ස් තියෙනවා. ඉතින් තේවල් තියෙනවා කරනවා මේ දවස්වල.
0: හරි දැන් රිද්ම ගැන කතා කරද්දී දැන් අද අලුත් වැඩ ගොඩක් අපිට මේ පැත්තෙන් කරන්න තියෙනවා. සොන්ග් එකක් තියෙනවා අපිට රිලීස් කරන්න. ඊට පස්සේ තව අලුත් දෙයක් තියෙනවා. ඒ ගැනත් අපි කතා කරන්න හිතාගෙන ඉන්නවා. ඒ ගැන පොඩි හින්ට් එකක් මම හිතන ඕන නැහැ. අපි ඒ ගැන කතා කරමු ඉස්සරහට දිගටම ආගෙන ඉන්න මියුසික් ගරාජ්. ඉතින් හරි දැන් මේ පැත්තට එද්දී මම කැමති මුලින්ම දැනගන්න රිද්මගේ කොහොමද පොඩි කාලේ ගෙවුනේ? රිද්ම කියන්නේ මොන වගේ චරිතයක්ද පොඩි කාලේ? කොහොමද ඒ විස්තර ටික කතා කරමු රිද්ම අපි.
1: පොඩි කාලේ මම හිතන්නේ මම ටිකක් ඉන්ට්‍රෝවර්ටඩ් ඒ කියන්නේ සයිලන්ට් පැත්තකටලා ඉන්න කැමති චරිතයක් කියලා තමයි මට මතක ඇත්තටම. ඒ කියන්නේ වුණාට ඒ කියන්නේ මියුසික් පැත්තෙන් ගත්තොත් මම හිතන්නේ ඉස්කෝලවල එහෙම මම ඒ ගොඩක් ඉදිරිපත් වෙලා වැඩ කරේ නැහැ ඇත්තටම. ඒ කියන්නේ ඔව් එහෙම ඩ්‍රයිව් එකක් තිබුණේ නැහැ එහෙම ඉස්කෝලේ කාලේ. ඒ වුණාට පවුලේ දේවල් වලදී ඒ කියන්නේ ෆැමිලි ගෙට් ටුගෙදර්ස් වලදී ට්‍රිප් එකක් යනකොට ඒවැයේදී කොහොමත් සින්දු කියන සෙට් වෙනවා මට. එතකොට අර පවුලේ ඉන්න ගායකයන්ගෙන් එක්කෙනෙක්. ඒ කියන්නේ අපි හරි මියුසිකල් කියන්නේ අපි කසින්ස්ලා යම මොම අනකට හරි මියුසිකල් ෆැමිලියක්. ඉතින් අපි ගිහිල්ලා වාහනේ නැගගලින සින්දු කියනවා. ඉතින් ඒක තිබ්බා. සා පොඩි කාලේ ඉඳන් මම හිතන්නේ අර මියුසික් කියන එක එක ශානරයන් වල ඒව අහන්න හම්බ වුණා පොඩි කාලේ. කියන්නේ නාට්‍ය නූර්ති අපිට කැසට් එකක් තිබ්බා. එතුවිට සරච්චන්ද්‍ර සූරිගේ ඉතින් ඒව තිබ්බා. අබා තිබ්බා, හින්දි සින්දු අහන්න තිබ්බා, අපේ මාස්ටර්ගේ සින්දු තිබ්බා, ලුණු දෙහි වගේ සින්දු අහන්න හම්බුණා. අපි කියන්නේ ශ්‍රී ලංකාවේ ඉතින් ඒ වගේ ගොඩක් වෙරයිටි එකක් අහන්න හම්බුණා පොඩි කාලේ නම්. ඉතින් ඉතින් එහෙම එහෙම තමයි පොඩි කාලේ ගත වුනේ.
0: පොඩි කාලේ ගත වුනේ. එතන අම්මයි තාත්තයි සංගීතයට සම්බන්ධ මම සම්බන්ධ නැහැ. මම දන්නා වෘත්තියක් කරා. එතකොට දැන් ඒකත් එක්ක කොහොමද හිතුනේ මියුසික් කියන ෆීල්ඩ් එකට එන්න ඕනේ කියලා තීරණය කළා? දැන් කොච්චර කාලද රිද්ම?
1: තීරණයක් නෙවෙයි. ඇත්තටම තීරණයක්
0: ඉබේ සිද්ධ වුණාද?
1: ඉබේ සිද්ධ වුණ දෙයක් කියන්න පුළුවන්. හා තීරණයක් කියන මම හිතන්නේ ඩ්‍රයිව් එක ඇතුලේ තියෙන නැති අනිවාර්යෙන් මේ කියන්නේ උමනාව සහ ඒ අර කික් එක තියෙන්නේ. කියන්නේ ගොඩක් දැන් ওই පොඩි කාලේ ඒ කියන්නේ පොඩි කාලේ දැන් ලක්කනු නම් මේ කල්පනා කරගෙන ආවෙනකොටත් ලක්කනට කියන්නේ අර පොඩි කාලේ කෝ මෙමරි එකක් අර මේ පාන්දර නැගිරිනකොට ලක්කන රේඩියෝ එක දාලා තියෙනවා. ඒකේ සින්දු යනවා. ඒකත් එක්ක තමයි මම ඒ කියන්නේ කොයි වෙලෙවත් ඒ කාල පොඩ්ඩක්වත් හිතුවේ නැහැ සහ හිතුනෙත් නැහැ මම හිතන්නේ මම මේ පැත්තේ ඉඳී කියලා මගේ සින්දුවක් එතන ප්ලේ වෙයි කියන එක. ඒක තාමත් මම ඇත්තටම අර එක දැන් සාමාන්‍යයෙන් දෛනික දේවල් යනකොට ඒක සාමාන්‍ය වෙලා සාමාන්‍යකරණය වෙලා තියෙන්නේ. ඒනට පොඩ්ඩක් නැවතිලා චුට්ටක් ඇත්තටම පොඩ්ඩක් පිටිපස්ස හැරිලා බැලුවාම හරිම ග්‍රේට්ෆුල් හරි ස්තුතිවන්ත වෙන්න තියෙන්නේ ඒ ජර්නි එකට ඒ ගමනට ආපු ඇවිල්ලා තියෙන දුරට ආපු ඒ දේවල් හැබදේම සිද්ධ වෙච්ච විදිහට හරිම grateful.
0: ඒ කියන්නේ දැන් රිද්ම ගත්තට පස්සේ ස්ටේජ් එකේ රිද්ම ඉන්න රිද්මමද මේ මෙතන වාඩිලා සහ යාළුවොත් එක්ක ඉන්න වෙනස්ද නැත්නම් ඒ රිද්මමද?
1: මෙහෙමයි තියෙන්නේ. ඒක මම හිතන්නේ එක එක තැන්වලදී අපිට හැඩ ගැහෙන දේවල් තියෙනවා. කෝ ඒකේ මනුස්සයාගේ කෝ එක ඒ කියන්නේ අර මොකක්ද කියන්නේ ඒක ඒක සාමාන්‍යයෙන් එක වෙන්න පුළුවන්. ඒ වුණාට මම හිතන්නේ එක එක ස්ථානවල දැන් ෂෝ එකකදී ඒ එතන ස්ටේජ් එක උඩදී මම හිතන්නේ මම මාර විදිහට නිවිලා ඉන්නේ. මොකද ස්ටේජ් එක උඩදී සිං කරනවා කියන්නේ ඇස් දෙක වහගෙන ඒක භාවනාවක් වගේයක්. ඒ වුණාට එතනින් බැස්සෑම් පස්සේ ඊට පස්සේ ෆෑන්ස්ලා හම්බ වෙනවා. එතකොට ආයේ වෙන තැනකට අපිට ට්‍රාන්ස්ෆෝම් වෙන්න වෙනවා. මොකද නැත්තම් අර සෝන් එකේ හිටියොත් අපිට ඒක එක තැන්වලදී ඒ විදිහට හැඩගැහින් තොර යාළුවොත් එක්ක ඉන්නකොට වෙනම සතෙක් ඉන්නේ. ඒක මංහිතන්නේ එක තැන්වල්ද එක විදිට හැඩගැහෙන්න්න වෙන ති කෝ එක එකම වුණාට
0: වෙනස් වෙන දැන්ගෙන හරි අද ඉතින් අපි කතා කරන රිද්ම වීරවර්ධනත් එක්ක අද කතා කරන ගොඩාක් දේවල් තියෙනවා දැන් පරක් වෙලාව නිසා මම අඩිපුර කතා කරන ප්‍රමාණය වැඩි කරනවා දැන්
1: ඉස්සරහට
0: දඩුවමක් දෙන්න වෙයි නේද ඒ නිසා හරි ඔයාලට ප්‍රශ්න තියෙන නම් අපෙන් අහන්න පුළුවන් මැසේජ් එකක් දාන්න 0703 93 5 93 7 දැන් ඔය මැසේජ් එක දාද්දී ඔයාලට පුළුවන් ඉල්ලන රිද්ම ගැන රික්වෙස්ට් කරන්න රිද්ම පොඩක් මේ සොන් එක චුට්ටක් කියලා පිටතර මම කියනට වඩා ඔයාල කිව්වොත් මම හිතනවා රික්වෙස්ට් එක මෙතනින් ඕකේ අපි අද අද අපිත් එක්ක ජයින්නලා ඉන්නේ මියුසික් ගරාජ් එක රිද්ම වීරවර්ධන මේ තමයි මම රිද්මගේ ආසම සිද්ධු මම හිතුවා මේක තමයි හොඳම වෙලාව රිද්මගේ මේ සොන් එක ප්ලේ කරලා වැඩේ පටන් ගන්න එහෙනම් දෙකටම හරිනේ මියුසික් ගරාජ්

0: මිසි ගරාජාගනන වෙලා උතේ දහයයි විනාඩි 41යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: රිය පැදවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.
3: ඒකියා සුරැකීම මගතොට
4: වාර්තා පිට වාර්තා තමනි කෝටි අටේ NLB දනට තහනය ලොතරයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියකු වන්න.

0: දහයයි විනාඩි 47යි වෙලාව. මං ගොඩාක් කතා කරන්නම් කියලා හිතන් ඉඳිට දැන් පළවෙනි පැය ඉවර වෙන ඕන්න මෙන්න වෙලා තියෙන රිද්ම. සමාව දෙන්න බෑ. ඒ නිසා සින්දුවක් කියන්නේ සිද්ධ වෙනවා.
1: තව පැය භාගයක් වැඩි වුණා.
0: නිවුස් එකේ පාතද කට්ටියට. මේ නිවුස් එක නැත්තම් මොකක් කරගෙන
1: ඉන්නේ? මම නිවුස් කියන්නේ.
0: අපි තව ටිකින් දැන් ඒකලට පැයෙන් පැය නිවුස් කියනවාට පස්සේ අහලා බලමු යාලකින් හොඳද කියලා. හරි රිද්ම. මේ මට දැනගන්න ඕනි වැඩිපුරම රිද්ම කියන්නේ සිංග කරන්න කැමති කෙනෙක්ද, ඩාන්ස් කරන්න කැමති කෙනෙක්ද, නැත්නම් ඇක් කරන්න කැමති කෙනෙක්ද?
1: සිංග කරන්න.
0: ඇයි ඒ? එතන අර්ධික
1: නෑ ඉතින් ඒකට මං කියන හිම අඩු වැඩි වශයෙන් නෙමෙයි මං කියන්නේ. මං හිතන්නේ මං ගොඩක්ම කම්ෆර්ටබල් සහ කෙනෙක් මේ වෙලාවේ මේ මොහොතේ මට
0: මේ මොහොතේ රංගපානියෝ මෙතන ලයිව් රේඩියෝ එකේ දෙන්න
1: නෑ. මේ මොහොතේ කියන්නේ මේ වෙලාවේ නෙවෙයි මේ ජීවිතේ මේ සම්දිස්ථානේ. තේරුණානේ. එතකොට ඒ කියන්නේ සිංග කරන එක ඒ කියන්නේ සෑහෙන රිලීස් එකක් ලැබෙනවා. මම සෑහෙන හීල් වෙනවා. මාව හීල් කරගන්නවා කියලා මං හිතනවා. සා ඒක සෑහෙන ලොකු භාවනාවක් මට. ඉතින් ඒක ඔව් සිංග කරන එක තමයි මට ඔනස්ට්ලිම දැනට ඒ කියන්නේ මේ වෙලාවේ කිසිම ප්‍රශ්නයක් නැතුව කරන්න බල ඉදිරියේදී දේවල් ඒ කියන්නේ
0: ඉදිරියේදී නෙවෙයි දැන් වෙලානේ තේරවල තියෙන්නේ ඒක
1: කතා කරන්නේ හරිය උනාට ඉතින් මං කියන්නේ කම්ෆර්ටබල් ඇහුවේ කැමති දේස කම්ෆර්ටබල් මදේ සිංග කරන එක
0: හරි. ඒත් එක්ක මං කැමති දැන් වල ගොඩක්ම කියනවනේ ඔයාගේ ට්‍රැඩිෂනල් අමුතු සයිඩ් එකකුත් පොඩි දෙන වොයිස් එකනේ අමුතු එකකුත් තියෙනවා. ඒ පස්සේ හින්දි පැත්තත් ඔයා වැඩිපුර රෂ් කරන එකකුත් තියෙනවා. ඔය මියුසික් වීඩියෝත් මට මතකයි ඉන්දියා වල ගිහිල්ලා කරපු ඒවා එහෙම එහෙම ෂූට් කරපු ඒවා තිබුණා. ඒ වගේ වෙනසක් කරන්න කැමති? ඒ කියන්නේ පැත්තට වැඩිපුර කැමතිද?
1: මම හිතන්නේ ඒ අපේ ඉන්දියන් සබ් කොන්ටිනෙන්ට් එකේ දේවල් පොඩි කාලේ ඉඳන් මගේ ඒ කියන්නේ කෝ මෙමරි එකේ තියෙනවා. ඒ කියන්නේ සොබනායකට ඉන්දියාවේ යන්නෙත් ඒ තැන්වල මූවිස් ෂූට් කරලා තියෙන තැන්. ඒ අපි ඒ ගත්ත ඒ බංගලාවේ එහෙම නැත්නම් ඒ මන්දිරය වගේ තැන ඒ බූල්බුලයියා ෆිල්ම් එකෙත් තිබ්බ අරන් තිබ්බ හවේලිය. ඒ වගේම ළඟදි දැසේ කියලා එකක් කරන්න කාශ්මීර් වලදී. ඉතින් ඒ ඔක්කොම අර මගේ පොඩි හීන ටිකක් මේව කරන් තමයි ඒ ගිහිල්ලා ඒක එක්ස්පීරියන්ස් කරන්න මං ආසයි. ඒ කියන්නේ පොපියුලර් කල්චර් එකේ ජනප්‍රිය ඒ කියන්නේ ෆිල්ම්ස් කරපු තැන් මියුසික් වීඩියෝස් කරපු තැන් ඒව දකින්න ආසයි. අයිකොනික් තැන්. ඉතින් ඒවත් එක්ක තමයි ඉතින් අර පොඩි ලිවිං ද බොලිවුඩ් ඩ්‍රීම් වගේ එකක් තියෙන්නේ. ඒක අනිත් ඒක සිකින් පැත්තෙන් ගත්තොත් මම හිතන්නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ ගොඩාක් ආභාෂාව එක එක තැන් වලින් ගොඩාක් ඉන්ස්පයර් වෙච්ච ගොඩාක් කට්ටිය ඉන්නවා. ඒ වගේම එක තැනක් තමයි ඉන්දියාවේ ඉන්දියන් මියුසික් කියන කැලල ඉන්දියන් සබ් කොන්ටිනෙන්ට් එකේ මියුසික් ඒ කියන්නේ බෙන්ගාලි වේවා සවුත් වේවා බොලිවුඩ් වේවා ඒක හැටියට ගත්තොත් ඒකෙන් ආභාෂ වුණා. ඉතින් ගොඩක් දේවල් වලින් එහම ආභාෂි තිබ්බා. අරක ගොඩක් මට රෙසනේට් වෙච්ච එක මට අර ගොඩක් දැනෙච්ච තැනක් තියෙනවා. ඉතින් ඒකත් එක්ක මම හිතන්නේ මම පස්සේ තමයි මට හිතුනේ මම වෙලා තියෙන්නේ මම ඒක කියන්න උත්සාහ කරලා තියෙනවා. ඒගොල්ලෝ කියන විදිහට උත්සාහ කරලා තියෙනවා. ඒකත් එක්ක තමයි මම හිතන්නේ මේ ආභාෂය මම ඒ කියන්නේ අර පොඩි වාකිව වගේ ඒ ක්ලාසිකල් ටච් එකත් ඇත්තේ සහ ඔව්
0: දැන් ඒත් එක්ක මට හිතනෙත් මහන්න දැන් සාමාන්‍යයෙන් අපි දැන් මේ වර්තමානයේ ගත්තට පස්සේ සින්දුවක් ගත්තට පස්සේ ඒකේ මියුසික් වීඩියෝ එක ඒකේ අපි හිතමුකෝ TikTok වෙන්න පුළුවන් සෝෂල් මීඩියා ප්ලාට්ෆෝම්ස් වලින් ඒ වගේත් ලොකු ඉම්පැක්ට් එකක් තියෙනනේ song එකක් දැන් marketing කියමුකෝ අපි සින්දුවක් market කරනවා කියමුකෝ දැන් ඒ පැත්තට ගියට පස්සේ රිද්ම හිතන්නේ මොකද දැන් ඔය ඉන්දියා ගෙලා shoot කරන එකක් වෙන්න පුළුවන් ලංකාවේ මොකද වෙනස් තැනක කරන shoot එකක් වෙන්න පුළුවන් ඒ වගේම ඔයා හිතන්නේ කොහොමද දැන් අලුතෙන් එන සින්දුවල දෙන support එක එහෙම නැත්තම් එහෙම කොහොමද
1: මම ඇත්තටම ඒ සින්දුව හදන ප්‍රොසෙස් එකේ වැඩි හදන ප්‍රොසෙස් එක මම ආරුදින එන්ජොයි කරනවා. මම ඉතුරු ටික ඇත්තටම මම ලොකු එන්ජොයි කරන්නේ. ඒ මාකට් කර මම ඇත්තම කියන්නේ අර මාකට් කරලා ගිහිල්ලා ඒකට නටන්න වෙන එකයි ඒක ඇත්තටම මට ටිකක් අමාරුයි. ඒක කරන්න සමහර වෙලාවට ඒක කරන්න අකමැති දේවල් වත් කරන්න වෙන අවස්ථා තියෙනවා. මේ තැනේ ඉන්නකොට මොකද ඒ කියන්නේ වෙලා තියෙන මම කියන්නේ උදාහරණයක් ගත්තොත් දැන් අවුරුදු 3කට කලින් 2023 තමයි සොබනා රිලීස් කරන සොබනා මියුසික් වීඩියෝ රිලීස් කරන.
0: එතකොට ප්ලස් වියුස් ගිහලා තියෙනවා
1: මන්ද. ඔව් එතකොට ඒක දාලා පැත්තකටලා ඉන්න පුළුවන්කමක් කාලයක් තිබ්බා. ඒ කියන්නේ ඒක රිලීස් කළා හරි සින්දුවක් දැම්මා. එතකොට ඒක එහනවා ඒ කියන්නේ රීල්ස් දෙකක් විතර ඔහේ කපලා දැම්මා. එච්චර තමයි මම හිතන්නේ කරන්නේ නැත්තේ. ඒ වුණාට ඊට පස්සේ මම ආයේ මෑත කාලෙදි ගිහිල්ලා ඉන්දියාව ගිහිල්ලා කරන් ආපෙකින් මට තේරුණා ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් සිස්ටම් එක එක පාට මේ අවුරුදු අපි ඕනම විදිහ මේ තාක්ෂණයේ වෙනස් වෙන විදිහ සෑහෙන වෙනස්. දැන් මේ පහුගිය අවුරුදු 5 ඇතුළත තේරෙන්නේ නැති නිකන් සෑහෙන ලීප් එකක් කරන් තියෙනවා. ඉතින් අපි කතා කරන සමහර භාෂාවල් අපි කතා කරන වචන වලට ඒ කියන්නේ ChatGPT කියන එක AI කියන එක අපේ අවුරුදු 4කට කලින් ලොකුට භාවිතය අවුරුදු 3කට කලින් භාවිතය තිබුණා. ඉතින් දැන් ඒක අපේ සාමාන්‍ය ජීවිතේ කොටසක් වෙලා තියෙනවා. ඉතින් ඒවත් එක්ක මම හිතන්නේ මේ චේන්ජ් එකට ඇඩැප්ට් වෙන්න ඕනේ. මම ටිකක් පරක් වෙලා තමයි ඇඩැප්ට් වෙන්නේ. ඉස්සර ඉඳන්ම පොඩි හැමයක් තිබ්බා, පොඩි මුරණ්ඩුකමක් තිබ්බා ඒකට හැඩ ගැහෙන්න සමහර තැන් වලදී. ඒත් කරන්න ඕන දේවල් ටික කරලා ඒ විදිහට හැඩ ගැහිලා කරන්න වෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒකට ලෑස්ති.
0: හරි. දැන් කටිය බලන්නේ රිද්ම වගේ ලයිව් සොංග් එකක් අහන්න තුමට මේ පැය ඉවර කරන්න බෑ. හරිද?
1: හරි. පොඩි කැලක්
0: කියමු. ලස්සන කැලක්. ඕකේ.

0: ඒ අප යහවැලිත්මගේ මං හිතන්නේ කට්ටිය ගොඩාක් අය ආසම සින්දුවක්. අතර හැමෝම ආස සින්දුවක්, හැමෝම දන්න සින්දුවක්. ඕකේ, අපි අලුත් පැයකට යන්නත් ඕනි. සින්දුවක් අහලා තව ෂුට්ටක් කතා කරමු. මේ පැයේ බෑ, ඊළඟ පැයේ තමයි හම්බෙන්නේ නිවුස් වලින් පස්සේ. කමක් නැහැ නේ.
1: කිසි ප්‍රශ්නයක්
0: නැහැ. අද මන්දලා අමාරු නිකන් තියාගෙන ඉන්නවා මේ පැත්තේ. නෑ නෑ, දලා වෙනකන් ආගෙන ඉන්න. මම පැත්‍ර මැසේජ් එකක් තාන්නේ. ඊළඟට මම මැසේජ් පැත්‍ර එනවා. 07.93935 93.5 අපේ නම්බර් එක විවෘතයි. 10:54 වෙලාව.

0: වෙතින් රාජ්‍ය සේවක ඔබට පිදෙන BPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ උදේශක ඇතිරි වීර ප්‍රවෘත්ති සංස්කරණයේ සපුන් දිලංකලින ආරච්චේ
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලු සමට දැනුම් දීමයි
1: අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
0: දෙවයිනේ බොහෝ ප්‍රදේශවල අත්තේදේ සවස්කාලයේදේ තැනින් තැන ගිගුරුම් සහිත වැසිදවීමට හිතකර වායුගොලි තත්ත්වයක් පවතින බව කාලගුණ වෙද්‍යා දෙපාර්තමේන්තු පවසනවා. උතුරු මැද මධ්‍යම සබරකබුව බස්නාහිර සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 30ක පමණ තද වැසි ඇතිවිය හැකියි. බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තු පවසන්නේ. ගිගුරුම් සහිත වැස් සමග ඇතිවිය හැකි අනතුරු වලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙනවා. දකුණු සෞදි අරාබියේ පිහිටි ෂරුරා හමුදා කඳවුරකට ඩ්‍රෝන සහ මිසයිල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. යෙමනේ ඉරාන හිතවාදී හෝති කැරලිකරුවන් මෙම ප්‍රහාර එල්ල කළ බවයි ඔවුන් නිවේදනය කර ඇතේ. යෙමනේට එරෙහිව ප්‍රහාර බෙහෙව නර්ධන මධ්‍යස්ථානයක් හා ආයුධ කබඩ ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කළ බවයි හෝති හමුදා ප්‍රකාශක යහයා සාරි CX කිනු මෙහි සටහනක් තම්බෙන් ප්‍රකාශ කර ඇතේ. සෞදි අරාබියේ යෙමනේට එල්ල කරන ප්‍රහාරවලට ප්‍රතිචාරයක් ලෙස මේ සිදු කළ බවත් ප්‍රහාර නතර නොකළහොත් ඉදිරියේදී භූමිය අභ්‍යන්තරයට තවදුරටත් ප්‍රහාර එල්ල කරන බවටත් ඔහු අනතුරු අඟවා සිටිනවා. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ 10වල් 12ට.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: එකලහයි විනාඩි 9යි වෙලාව. දැන් අපි ඉන්නේ රිද්ම වේවර්ධනත් එක්ක කතා කරන ගමන්. රිද්ම
1: ඔව්
0: ඉතින් අලුත් සින්දුව කොහොමද?
1: අලුත් සින්දුව තියනවා ෂිප් එකේ.
0: ෂිප් එක යනවා. කියමු විස්තර ටිකක් අලුත් සින්දුව ගැන.
1: අලුත් සින්දුව රූකඩ නාරි. ඒක කම්පෝස් කරන්නේ සහ ප්‍රොඩියුස් කරන්නේ ස්ටෙෆාන් පාකිනාතන්. ඒ වගේම ලිරික්ස් කරන්නේ පද රචනය අන්සා ෆමිල්. ඉතින් ඒකේ එයා ලස්සන කොම්බිනේෂන් වලද තමිල් සිංහල මුස්ලිම් තුනම ඉන්නවා රිප්‍රසන්ට් කරන්න. ඉතින් ඒක එහෙම
0: ආතලෙක.
1: ඉතින් රූකඩ නාරි එකට රූප රචනයකුත් එක්ක රිලීස් කරලා තියෙන ස්ටෙෆාන්ගේ චැනල් එකේ තමයි තියෙන්නේ. ඉතින් ඒකේ ලස්සන කතාවකුත් එක්ක තමයි ඒකේ තියෙන්නේ. මේක කියන්නේ රෝම ජිප්සි කමියුනිටි, යුරෝපියන් ජිප්සි කමියුනිටි කියන රෝමා රොමානි කියලා ඒගොල්ලන්ගේ ඇත්ත වෙච්ච කතාවක් එක්ක, කියන්නේ ඇත්ත ස්ටෝරියක් එක්ක, කියන්නේ කතාවක්, කියන්නේ කියවපු කතාවකින් තමයි තියෙන්නේ. ඇත්ත වෙන්න පුළුවන්, ප්‍රබන්ධයක් වෙන්න පුළුවන්, බට් ඒකෙන් ආභාෂ වෙලා තමයි තියෙන්නේ. ඉතින් රූකඩ කියන එක මම හිතන අපේ සංස්කෘතියේ අපිට තියෙනවා. ඒ වගේම අපි මේ ඉන්දියාවේ, ඒ වගේම ලෝකෙ ගොඩක් තැන්වල තියෙනවා මේ දේ කරනවා. ඉතින් ඒකත් එක්ක ආභාෂයෙන් ගත්ත එකක් තමයි මේක. ඉතින් ලොකු ටීම් එකක් එක්ක වැඩි සිද්ධුන, විශේෂයෙන්ම වීඩියෝ ප්‍රඩක්ෂන් එක. ඔඩියෝ එක ගැන කතා කරොත් මහිරුගේ තමයි, අපි මහිරුගේ ස්ටුඩියෝ එකේ තමයි රෙකෝඩ් කළේ, තමයි මික්ස් මාස්ටර් කළේ. තව තුන ලොකු ටීම් එකක් එක්ක ඉන්වෝල් වෙලා වෙච්ච වැඩක්, එක ලස්සන වැඩක්. ගොඩක් අය ස්තුතිවන්ත වෙන තියෙනවා. සම්මානී ඔලිව් කටුව යාළුවෙක් තමයි කොස්ටියුම් සහ එතන කොන්සෙප්චුවලිත් සෑහෙන හෙල්ප් එකක් දුන්නා. තොර හරිනී කියන්නේ ආ තමයි මේන් මොඩල් හැටිදී හිටියා, තමයි මේන් පපට්. තව ජෑස් තමයි වීඩියෝ ඩිරෙක්ටර්. යත් ඉටලි වල කෙනෙක් ස්ටෙෆානු තින්නේ ඉතාලියේ. ඉතින් ඒ දෙන්නම ඉතාලියෙන් තමයි හම්බ වෙලා තින්නේ. ඉතින් ඒ වෙන හැකින් බලලා කරපු වැඩක් කියන්න පුළුවන්. රූකඩ නාරි ඒක රිලීස් කරලා තියෙන YouTube එකෙත් තියෙනවා, ඔයගොල්ලන්ට අහන්න කියලා ආරාධනා කරනවා.
0: yes අනිවාර්යෙන් අද දන් දිගටම ලක්කඩෙන් අහන්නත් පුළුවන්. ඉතින් අද දිගටම රූකඩ නාරි තමයි කියන්නේ තියෙනවා.
1: හොඳයි. මේ කතාව ඇත්තටම මේ ස්ටෙෆාන් කියපු කතාවකින් තමයි මේක මේ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ එක්සර ඒ ජිප්සි කමියුනිටිස් ඒගොල්ලෝ ඒ රූකඩ සංදර්ශනය කරන කපල් එකක් තියෙනවා. ඒගොල්ලෝ එක ගම්වලට, එක එක නගරවලට එහෙම ට්‍රැවල් කරලානේ ජිප්සි අයිකුන්ට කියන්න පුළුවන්. මට ඊට වැඩිය ලස්සන වචනයක් තියෙනවද?
0: තියෙනවද? නෑ මං හිතන්නේ. මං දැනුවත්
1: නෑනේ ඔ ජිප්සි කියලා තමයි කියන්නේ. ඉතින් එක එක ඒ ගම්වලට ගිහිල්ලා, ඒ නගරවලට ගිහිල්ලා කරන. ඉතින් ඒ කොහොමරි ඒගොල්ලෝ පර්ෆෝම් කරලා ඒ කපල් එක දැන් කරත්තේ, ඒගොල්ලන්ගේ කාලේ කරත්තනේ. කරත්තේ ඒගොල්ලෝ බඩු ටිකයි ඔක්කොම අරන් යන අතරේ මංකොල්ල කාර ටිකක් ඇවිල්ලා ඒගොල්ලන්ව මංකොල්ල කන. එතකොට ඊට පස්සේ කියන්නේ ඔක්කොම එකගේ තියෙන කියන්නේ ඒ props ද ඒගොල්ලෝ සෙට් එකද හැම එකම ඒගොල්ලෝ කරත්තෙත් මේවා කරන ඒගොල්ලෝ ජීවන උපායත් නේ. ඊට පස්සේ යාගේ wife එතන wife යාට කරදර කරලා, ඉතින් යාවත් එතන යාවත් wife උත් නැති වෙනවා. එතන wife උත් වත් ඒ මංකොල්ල කාරයෝ මරනවා. ඉතින් ඊට පස්සේ මෙයා දැන් මෙයා ගොඩක්ම වැටිලා, ඒ කියන්නේ ડિප්‍රෙස් වෙලා. ඉතින් යා ටික කාලෙකින් පස්සේ ආයේ එයා මේ පපට්‍රි, ඒ කියන්නේ ඒ රූකඩ කරන වැඩේට එයා දැන් තනියෙන් යන්න ලෑස්ති වෙනකොට එයා දැන් හිතනවා එයාට වෙච්ච කතාවත් එයා ඒ පපට්‍රි වලින් පෙන්වන්න ඕනේ ෂෝ එකේ කියලා. ඉතින් එයා යාගේ ඒ වයිෆ්ව අඹනවා. ඒ කියන්නේ රූකඩයක් හැටියට අඹනවා. ඉතින් එතකොට ඒ එන ෆීලිං එකයි ඒවත් එක්ක තමයි මේ ඒ පස්සේ එයා එක දකින විදිහ. අනිත් එක එයාට ඒ එයා ඊට පස්සේ එයා බොන්න අබ්බැහි වෙනවා වගේ එකක් වෙනවා. ඉතින් ඒකත් එක්ක එයාට ඒ කියන්නේ ඒ එයාගේ වයිෆ්ව පේන්න ගන්නේ ඒ පපට් එක ත්‍රූ, ඒ පපට් ත්‍රූ පේන්න ගන්න එයා ඒ අර වැදිලා ඉන්නකොට, එයා බීලා ඉන්නකොට, එහෙම නැත්නම් එයා අර සිහිය පොඩ්ඩක් සිහිය නැතුව සිහිය විකල් වෙලා ඉන්නකොට, අර හයි වෙලා ඉන්නකොට. ඉතින් ඒක ඒකත් එක්ක තමයි මේ සින්දු ඒ වගේ තැනකින් තමයි පටන් ගන්න. ඉතින් අර ඉන්ටොක්සිකේෂන් එකත් එක්ක ඒ කියන්නේ බීලා තමයි, ඒ කියන්නේ මම මේ සින් කරන ටෝන් එකත් ඒකේ වෙනස්. මොකද ඒකේ අතර අර පොඩ්ඩක් අර මයි රෆ් කටහඬක් තිබ්බේ. මොකද අර ඒක ගණ්ඩ වුණු වුණා ඒකේ අර පොඩ්ඩක් ඒ දුක සහ ඒ බීලා ඉන්නේ ඒ දෙක ඒ මූඩ්ස් ටිකක් එක්ක තමයි ඒ සින්දු යන්නේ. ඉතින් ඒක විෂුවලි ලස්සන්ට මාරු විදිහට ඇවිල්ලා තියෙනවා කියලා මම හිතන්න පුළුවන්. වෙන එක්ස්ප්‍රෙෂන් එකක් ඔඩියෝ එකත් මට වෙන අත්දැකීමක්. අලුත් ප්‍රොඩියුසර් කෙනෙක් එක්ක වැඩ කරන එක ස්ටෙෆාන් වගේ, ඒ වගේම අන්සාෆ් එක්ක මම කරන දෙවනි සින්දුව, අන්සාෆ්ගේ තව සින්දුව මාරුතේ එකත් ඔගොල්ලෝ ගාව තියෙනවා
0: නේද?
1: ඔව් ඒක ෆිල්ම් එක කරපු එකක්. ඒත් අන්සාෆ් තමයි ලියන්නේ. ලස්සන්ට ලියනවා. ඔව් ලස්සන කට්ටියක් එක්ක මුද්‍රිකුණුත් ඒකට සෑහෙන සපෝට් එකක් දුන්න හැමෝම එකතු කළා. ප්‍රොඩක්ෂන් මැනේජර්යා ලොකු ටීම් එකක් හිටියා. මම හිතන්නේ කලාව ඒ කියන්නේ කලා අධ්‍යක්ෂණයේ පැත්තෙනුත් ලොකු හෙල්ප් එකක් ආවා. එතන ඒ වැඩේ තව වෙන ලෙවල් එකකට ගෙනියන්න. ඉතින් වීඩියෝ එක බැලුවොත් ඔයගලන්ට තේරෙනවා ඒක හැමතැනම මොනවා හරි දේවල් තියෙනවා.
0: ඒ
1: කාලෙට ඔව් ඒක අපි ලංකේ එක සිංහල සින්දුවක් හැදිට ඒකට අපි පොඩ්ඩක් ශ්‍රී ලංකනයිස් කරලා තියෙන්නේ. ඉතින් ඒ පොඩ්ඩක් අපි ට්‍රයි කරලා තියෙනවා ඒ ඔරිජිනල් යුරෝප් ඒ කියන්නේ ජිප්සි වයිබ් එක තියාගන්න. ඉතින් ඒකත් එක්ක තමයි ඒ යන්නේ. ඉතින් කට් එන්ජොයි කරයි
0: අනිවාර්යයෙන්ම. ඉතින් අද ඉඳන් දිගටම ලක්කන ගහන්නත් ඔබට පුළුවන් යන YouTube එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මේකේ විෂුවලි බලන්න කොහොමද කියලා. ITN එකට බලන්න පුළුවන් මේකේ විෂුවල් එක ඉස්සරහට. එනිසා ඉතින් අහලා අපිට කමෙන්ට් එකක් දෙන්න නේද සින්ද කොහොමද කියලා නේද?
1: අනිවාර්යයෙන්.
0: දිගටම අහන්නේ නම් ලක්කනේ ලෝකඩ නාරි අපේ රිද්මගේ අලුත්ම සොන්ග් එක අද ඉඳන් මියුසික් ගරාෂ් වෙනුත් දිගටම අහන්න පුළුවන්.

0: 11 විනාඩි 20යි දැන් වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සම්බන්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5යි 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.
4: විශේෂ පොළේඩම් පුනරුත්ථාපන සහනාධාරය 2006 වර්ෂයේ අක්කර පහට අඩු පොළේඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළදරන පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්කරයකට රුපියල් 44,000ක්. පළදරන පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්කරයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදි කිරීම සඳහා අක්කරයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථන අංක 011-286-1031 011-286-1011.
5: වේගයෙන් නැගී සිටින රටක් ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා. 2025 අපේ ආර්ථිකය 5%කින් වර්ධනය වුණා. 2026 පළමු කාර්තුවේදීත් 5.1%ක වර්ධනයක්. 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක්. අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්.
6: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
7: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකේ.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
3: ලෙන්ස්ටික් අයිකිය හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකිය හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
4: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
0: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි. දැන් ළඟම Keel Super ශාඛා මගින් මිලදී ගත හැකියි.

0: අනේ අනේ මන් දන්නේ මේ කොච්චර ඇහුවත් ෂාරුක් කී සින්දුවක් ඇහිද්දි ඒ තියෙන කවදාවත් නැති වෙන්නේ නැහැ මං හිතන්නේ. Thank you so much. ලස්සන සින්දුවක් කිව්වට. හරි. රිද්ම. දැන් අපි පොඩි ගේම් එකක් කරමු. ඔයා රෙඩිද? මුත්‍රි කිව්වත් දන්නේ නැමෙව. නෑනේ මේව කියන්න ගියේ නෑනේ ඔයා. අනවශ්‍ය විදිහට හැමදේම කිව්වේ නෑනේ. නැත්තම් වැඩක් නෑනේ මේක අහලා.
1: මේ සර්ප්‍රයිස් එකද?
0: සර්ප්‍රයිස් එකක්. ඔව් මං මේ බැලු මුත්‍රිත් අපි කිව්වත් දන්නේ නෑ. කිව්වද?
1: නෑනේ.
0: හරි මම අහනවා ඔයාගෙන් පොඩි يعني මම ඔයාලට සිලෙක්ෂන් මන් දෙකක් දෙනවා. ඒ දෙකෙන් එකක් තෝරගන්න ඕනේ. හරි.
1: හරි. හේතු දක්වන්නත් ඕන නැත්තම් තෝරන්න විතරක්.
0: චූටි හේතුවක් කිව්වත් කමක් නෑ. මියුසික් ඔ ඩාන්ස් එක උත්තර දුන්න හැබැයි.
1: මියුසික්.
0: මියුසික්. හරි. හිල් හිල් සයිඩ් එක නැත්තම් ඩවුන් සවුත්.
1: ඒකට වැඩිය පොඩි ආසාවක් තියෙන පොඩ සීතලේ අර ගස් එක ගස් ගොඩක් එක කන්දක් මුදුනේ එක පොඩි ඇලපාරක් එක ඒක ඊට වැඩිය මම ආස
0: කැමති. ඕකේ. සොලෝ ට්‍රැවල් කරන්න කැමතිද නැත්නම් යාළුවොත් එක්ක ට්‍රැවල් කරන්න කැමතිද?
1: යාළුවොත් එක්ක ට්‍රැවල් කරන්න. සොලෝ මම ට්‍රැවල් කරලා තියෙනවා කීප සැරයක්. ඊට වැඩිය මම හිතන්නේ යාළුවොත් එක්ක අර එක වගේ වයිබ් එකක් කට්ටියත් එක්ක ඉන්න යාළුවෝ කට්ටියක් එක්ක යන්න ආසයි.
0: කලර්ස් ගතොත් බ්ලූ ඕ ග්‍රීන් නැත්නම් පින්ක්?
1: ග්‍රීන්. කොහොම හරි අර 2:00-4:00 ඩීප් ස්ලීප් එක එන විදිහට 12:00ටවත් නිදා ගන්න ඕනේ. කොහෙද පොට්ටක්වත් බෑ.
0: මම දන්නේ දැන් මම වෙලාවකට කල්පනා කරනවා සමහර අය කියනවානේ මේ උදේ නැගිට මාර ෆ්‍රෙෂ්. දන්නේ නැහැ මට හම්බෙන කවුරුත් එහෙම නැහැ.
1: එහෙම ඇත්තට මම එක කාලෙක මට මතකයි එහෙම ෆ්‍රෙෂ් මට ඒ ෆීලිං එක තිබ්බා. මොකද හරි දවස දිගයි. සහ
0: දවස දිගයි.
1: සහ එතකොට ගොඩක් කරන්න දේවල් තියෙනවා. ඔයා මාර ඇක්ටිව්. අර එහෙම එකක් තියෙනවා. පොඩි එකක් තියෙනවා ඒකේ.
0: අද වැඩිපුර
1: ඒ එක එක්කෙනාගේ මම හිතන්නේ අර
0: අර
1: ඩිපෙන්ඩ් වෙනවා නොක්ටර්නල්. ඒ කියන්නේ අර ජීවියාගේ හැටියට මම හිතන්නේ පොඩි පර්සන්ටේජ් එකක් ඉන්නවා. ඒ මම හිතන්නේ ඈත කාලේ ඉඳන්ම ඒ අර ඉවෝල්ව් වෙලා ආපු ඒ පොඩි කොට්ටාසේ තමයි මම හිතන්නේ ගොඩක් වෙලාවට ආර්ට් ෆීල්ඩ් එකේ ඉන්නේ. මියුසික් කරන්නේ ওই ෆිල්ම්ස් වල ඉන්නේ සහ
0: ඔයා කෙනු දෙන්න නැගිටිනවා කියලාද
1: කියන්නේ? නෑ.
0: මං දන්නේ මෙතනට ආව හැම ආටිස් කෙනෙක්ම කවුරුවත් කිව්වේ නෑ උදේ නැගිටින්න කැමති.
1: ඔව් මම හිතන්නේ අපේ රස්සාවත් හැටියට අපි පුරුදු වෙනවා. ඊට පස්සේ ශරීරය ටිකක්
0: ෂෝස් වෙන්න පුළුවන් වැඩ වෙන්න පුළුවන්
1: ඉඳහසේ. ඒ කියන්නේ ඉස්සර මම වර්ක් කරපු කාලේ මම මතකයි මම උදේ 6 ඒ කියන්නේ එහෙම වැඩ කරපු කාලයක් තිබ්බා. ඒ කියන්නේ උදේ 6ට ඒ කියන්නේ නැගිටලා උදේ හැරෙන ඊට කලින් නැගිටලා ඊට පස්සේ 6:00 විතර බස් එකේ නැගලා යන කාලෙකුත් තිබ්බා. ඉතින් ඔව් කොහොම කරාද කියලා දැන් නම් හිතන්න අමාරුයි.
0: හරි එතකොට ඔයා කැමති වැඩිපුරම ස්ටේජ් පර්ෆෝම් කරන්නද නැත්නම් ස්ටුඩියෝ රෙකෝඩින්ග්ස් වලටද වැඩිපුර කැමති?
1: ස්ටේජ් එකේ පර්ෆෝම් කරන එකේ වෙනම මැජික් එකක් තියෙනවා. මොකද ඒක භාවනාවක් වගේ. සහ එතන මේ මොහොතේ එක වෙලාවයි Tamanට ඔක්කොම දාන්න තියෙන්නේ. අරකේ ටේක්ස් ගන්න පුළුවන්. ඒ කොන්ෆිඩන්ස් එක තියෙනවා. ඉතින් තව ඒ කියන්නේ පර්ෆෙක්ට් කරගන්න පුළුවන්. පර්ෆෙක්ට් නැත්තම් බට් අතන හම්බෙන්නේ එක චාන්ස් එකයි. එතකොට ඔක්කොම ෆුල් එනර්ජි එක එතනට ફોකස් කරලා අර මොහොතේ ජීවත් වෙන එක ගොඩක් වෙලාවට ස්ටේජ් එකේදී වෙනවා.
0: හරි. ඒත් එක්කම ඔයා කැමති වැඩිපුර ෆෝන් කෝල්ස් කරනවද නැත්නම් ටෙක්ස්ට් මැසේජ් කරනවද?
1: ටෙක්ස්ට් වලට වැඩිය දැන් නම් කියන්න තියෙන දෙයක් කියන්නේ කෝල් එකේම ගත්තොත් ලේසි. දැන් ඇත්තටම ආසනේ වැඩිය කෝල්ස් වල ඉන්න.
0: අර ඉස්සරද දැන් අපි කියන්නේ මේ කාලේ දැන් අපි ඉන්නේ ස්පීකර් ෆෝන් දාලා කතා කරන කාලේ කේ වගේද? අර ඉස්සරද ඔව්
1: ස්පීකර් ෆෝන් දාලා මුදේ කේ කතා හරි මලි හරි හරි හරි ඕකේ ඕකේ කියලා තමයි ඉවර
0: කරන්නේ. හැබැයි මුද්‍රික් නම් එක කෝල් එකක් මිස් කරන්නේ නැහැ. මගේ එක මං අද මෙයාත් එක්ක කීකේ රිද්ම කැමති නැති නිසා තමයි මං හිතන්නේ මේ මුද්‍රික් වැඩේ කරගෙන
1: යන්නේ. නෑ ඔ ටෙක්ස්ට් එක කියන්නේ වොයිස් නෝට්ටලින් මහිතන්න ටෙක්ස්ටකින් අපි අපි කියන්න උත්සාහ කරන දේත් අර එකක් වෙලා යනවා ටයිප් කරන එක අනිත් එක
0: අපේ ෆීලිංග්
1: එක අර එක එකේ කාලවල වල ඔව් ෆීලිංග් එක හරියට ට්‍රාන්ස්ලේට් වෙන දෙකේ කාලවල වල තිබ්බනේ අපි ටෙක්ස්ට් එකට ආස වෙලා තිබ්බා ඉතින් මහිතන්නේ දැන් එක එක කාලවල ඉවෝල්ව වෙනවනේ ඉතින් අපි දැන් ගොඩක් අය ආස නැහැ මං හිතන්නේ වොයිස් නෝට් හරි කෝල්ස් හරි තමයි
0: Facebook ද TikTok ද Instagram ද
1: අනිත් දෙකම මට තේරෙන්නේ නැහැ. ඉස්සර Facebook එකේ හෙනව ස්ටාර් කෙනෙක්. ඒ කියන්නේ ඉස්සර කොච්චර කොහොම වෙලා තිබ්බද කියන එක මට හිතා ගන්න බැයි. ඒ කියන්නේ ඉස්සර කොහේ හරි එළියට ගිහිල්ලා ආවත් ඇල්බම් එකක් දාලා එඩිට් කරලා ඇල්බම් දාන්න තරම් එනර්ජි එක තිබ්බා. දැන් ඇත්තටම ඒකත් බාර දීලා ඉන්නේ ගොඩක් වෙලා. Instagram මේ වුණාට මට මං ආසයි සහ මට ඒක ලේසි. සහ ඒක
0: අනේ කාලෙත්තික මිනිස්සු කෙනෙක්ට
1: වෙනවා TikTok කියන එක මට අතුරු මට ෆැමිලිය වෙන වෙලාවක් තිබුණෙත් නැහැ ඒක කෙලින්ම අර
0: මමත් දැක TikTok එච්චර ඇක්ටිව්
1: නෑ මං ඇක්ටිව් ඇත්තම නෑ ඒ කියන්නේ ඒක හරි අවුල් ඒක මොකද අර මං කිව්වා වගේ අර ටිකක් මුරණ්ඩුයි අර ජස්ට් ඉන්න ටිකක් මුරණ්ඩුයි මේ අර ට්‍රෙන්ඩ් එකත් එක්ක යන්න ටිකක් මුරණ්ඩුයි
0: ටිකක් අමාරු පොඩනේ
1: අමාරු කියන්නේ ඒකට එන එනර්ජියක් දාන්න
0: නේ මේ මහන්සි වෙන්නේ නැහැ ජීවිතේ මං ඉද්ද කතාලා දාලා තියෙන්නේ මුද්‍රික් ඉන්නෝනේ මට කියලා දීලා තියනවා කොහේ
1: නෑ ඒ ඒ වෙලාවට ඒ අදිසිය දැන් අවුරුදු තව අවුරුද්දකින් කිව්වොත් TikTok නැතුව ජීවිත දැන් මම මියුසික් කරන්න ලෝකයක් නෑ කියලා ඒක එතකොට ඒ වෙලාවේ ඔක්කොම වාගෙන කටවාගෙන කරන්න වෙනවා
0: ඒක තමයි හරි මේත් එක්ක මට හිතනවා මේ රිද්ම මෙන්න මෙහෙම කතාවක් සාමාන්‍ය ආටිස්ට් කෙනෙක් කියලා කියන්නේ හරිම ග්‍රේට්ෆුල් අපිට අපේ ජීවිතේ සමහර තැන් තියෙනවා මාරු විදිහට ස්ට්‍රගල් කරනවානේ ඔයා දන්නේ නැතුනට ඔයාගේ සින්දුවක් අහලා ඔයාගේ මියුසික් එකක් අහලා ඔයාගේ මුඛක් මාන දෙයක් අහලා මිනිස්සු ඇති තමන්ගේ ස්ට්‍රෙස් එක රිලීස් කරගන්න. ඒ කියන්නේ එකක් මං හිතා අපිට ලැබෙන බ්ලෙසින් එකක්. අපේ වොයිස් එක නිසා මතව මිනිස්සෙක් නිවෙනවා කියලා කියන එක හැමෝටම ඒ chance එක හම්බෙන්නේ. අපි හිතමු artist connect specially actor connect වෙන්න පුළුවන් singer connect වෙන්න පුළුවන් ඕනම artist connect ලැබෙන special එක blessing එකක් ඒක නෝම මොකද හිතන්නේ
1: ඔව් ඇත්තටම මම ඒක සෑහෙන්න කල්පනා කරලා සෑහෙන grateful මම කියන artist කෙනෙක් විතරක් නෙවෙයි මම හිතන ඕනම art එකක් කියන්නේ chef කෙනෙක්ට artist කෙනෙක්
0: ඔව් මම කියන ඔක්කොම ඔක්කොම
1: ඒ හැම විදිහෙම ඒගොල්ලන්ට මොකක් හරි කරලා ඉස්සෙල්ලා තව කෙනෙක් අහලා ඒක එක ඒක ඊකට මම එන්නම් පස්සේ ඉස්සෙල්ලා තමන්වම හීල් වෙන එක කරන්න පුළුවන් මාර්ගයක් තමයි ආට් කියන එක. يعني
0: ඕනම තමන්ව නෙවෙයි. අපිට තමන්ව හීල් කරගන්න පුළුවන්. දැන් ඕන තරම් අපේ ජීවිතේ නෝනිට. මේ හැබැයි අපේ ජීවිතේ දැකලා නැති මිනිස්සු.
1: අපි එහෙම හිතුවට මම personal experience වලින් කියන්නේ අනිවාර්යෙන් ඒ කියන්නේ මට මම වැටිලා ඉන්න වෙලාවක මට ගොඩක් වෙලාවට මෙසේජ් එකකින් කියලා තියෙන ඔයාගේ සින්දුවක් අහලා මම එක්සෑම් එක හොඳට කරගත්තා. වාගේ සින්දුවක් අහලා මගේ බ්‍රේකප් එක මට ලේසි වුණා. වාගේ සින්දුවක් අහලා මං සුයිසයිඩල් වෙලා හිටියේ. ඒක නැති වුණා. ඒ අහන මං ඇත්තටම මං හිතන් ඉන්නේ හරි මගේ පර්පස් එක කියන එක මං අතන එතනින් අල්ලගෙන තමයි ඉන්නේ. ඒ කියන්නේ ඒක සමහරවිට විහිළුවක් වගේ වෙන්න පුළුවන්. බට ඒක මට ඒක මාර ස්පෙෂල් දෙයක්. මොකද මම වැටිලා ඉන්න වෙලාවල් වලට ඒ කියන්නේ අපිත් හියුමන්. මටත් ඒ කියන්නේ අප්ස් ඇන්ඩ් ඩවුන්ස් දින ඕනම කෙනෙක්. මං කියන්නේ ඔය ආර්ට් ෆීල්ඩ් එකේ ඉන්න මිනිස්සුන්ට තමයි ගොඩක්ම ඔය ඉන්සිකියොරිටි කියන දේ ඒ
0: කියන්නේ කමෙන්ට් එකක් උනත් සමහරට අපි ඔය වටන්න
1: පුළුවන් දැන් ඕන තැන තියෙන. ඒක නිසා අර හරි පිහාට්ටක් වගේ ඉන්නේ අපි. ඇත්තටම අර ඒ කියන්නේ දැන් මං රැකියාවක් කරන කාලේ අර 9 to 5 ජොබ් එකක් කරන කාලේ එතකොට දන්නව මොන දේ කරත් Tamanට මාසේ අන්තිමට හම්බ වෙන්න තියෙන එක තියෙනවා. එුණාට මේකෙදි තමන්වම يعني තමන්ගේ ටැලන්ට් එක මාකට් කරන්න ඕනේ. තමන්ව මාකට් කරන්න ඕනේ. ඉතින් ඒක හරීම වල්නරබල් තැනක්. ඒක හරි සමාහලාට يعني තමන්ගේ පර්සනැලිටි ගන්න ඕනේ. මම ෂේප් එකේ ඉන්ට්‍රෝවර්ටඩ් පහුගිය يعني පොඩි කාලේ එහෙම චරිතයක්. يعني දන්න කට්ටියත් එක්ක මම මාර විදිහට ඕපන් බට් අර පැත්තකට වෙලා මං පොඩි කාලේ ඕනුනේත් මම පැත්තකට වෙලා ජීවිතයක් ගත කරන يعني සාමාන්‍ය රස්සාවක. ඒත් දැන් මම අනිවාර්යෙන් grateful මේ කරන දෙයට. මොකද ඒකෙන් මම තව කෙනෙක්ව heal කරගන්න එක ඒක මට ඊට වැඩිය මට ගොඩක් මොකද මම මාවම heal කරගන්න ඕනේ මම අර වගේ තැනකට එන්න කලින්. ඒ තව කෙනෙක්ට ඒක දැනෙන්න කලින් මම මාව heal කරගෙන තියෙන්න ඕනේ. ඒ කියන්නේ පොඩ්ඩක් හරි ඒ journey එකේ ඉතින් ඔව් අන්නේ ඒ දෙක මම ආරම grateful මං ඒ දෙයට. ඒ කියන්නේ තව කෙනෙක්ට සහනයක් හම්බ වෙන්න පුළුවන් කියන එක, තව කෙනෙක්ට නිවන්න පුළුවන් පොඩ්ඩක් දෙකින් හරි එහෙම කරන්න පුළුවන් එක, සහ ඒ වගේම මට මාවම හීල් කරගන්න පුළුවන් එක.
0: අනිවාර්යෙන්ම මගෙතන ඒක අර හැමෝටම ලැබෙන chance එකක් නෙවෙයි. හැබැයි ඒක අර හැම ඒ කීප දෙනෙක්ට ලැබෙන එක මගෙතන මාරම blessing එකක් කියලා මම හිතනවා.
1: මාරම blessing එකක්.
0: හරි. එහෙම ලබන comments වල හරි තියෙනවද ජීවිතේම ඕන තරම් ඇවිල්ලා තියෙන messages අරම ඒවා හැම.
1: ඒක තමයි මම අර කිව්වා වගේ අර ඒ කියන්නේ වෙන්නේත් අර මට දැන් හිතෙන අවස්ථා තියෙන මේක නම් ඇති මට දැන් දමල ගහලා මට කම්මැලි මට මහන්සි මට අර එන overwhelm වෙලා වෙන අවස්ථා වලත් අර එක මෙසේජ් එකක් ඇති ඒ වගේ ඒ කියන්නේ මම ඒක දැන් මේ ළඟදී නම් මම කරන්නේ මම ඔය ස්ක්‍රීන්ෂොට් ගා ගන්නවා ඊට පස්සේ මට හරිසිහරි ඔය අර අර අවුල් ගිය වෙලාවක ඔය ඇත්තටම කියවන්න ඒ කියන්නේ මොන වගේ ඉම්පැක්ට් එකක්ද අපි නොදැනුවත්ව අපි නොදැනුවත්ව අපි ඒ කියන්නේ අපි මේ තනි පුද්ගලයෙක් නෙවෙයි අපි තනියෙන් සල්ලි හම්බ කරන් තනියෙන් උඩ යන එකක් නෙවෙයි මේක තියෙන්නේ ඒක කොහෙත්ම නැහැ
0: ඒකේ දෙයක් අපි හිතන්නේ නැතුව වෙන දෙයක්
1: ඒක කට්ටියක් එක්ක යන එක වෙන කට්ටියක් එක්ක යන ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක් වෙන්න පුළුවන් ආටිස්ට් කෙනෙක් ඒ කියන්නේ ඇක්ටර් කෙනෙක් ඇක්ට්‍රස් කෙනෙක් ඒ කියන්නේ ඒ ඉන්ඩස්ට්‍රි එකේ ඕනම කෙනෙක් ඒ ආර්ට් ෆීල්ඩ් එකට සම්බන්ධ ඕනම ඒ කියන්නේ බිහයින්ඩ් ද කැමරා වුණත්
0: ඔව් සමහර එඩිට් එක වෙන්න පුළුවන්
1: හැමදේම අනිවාර්යෙන් එඩිට් එකක් කියන්නේ භාවනාවක් මම ඒ කියන්නේ පහුගිය කාලේ මම ගොඩක් වෙලාට යාළුවෙක් කෙනා අශෝද එයා ගාව එඩිට්ස් එහෙම බලනවා ෆිල්ම් එකේ එඩිට් එක ඒ වගේම මේ සින්දු වල එඩිට්ස් එහෙම ඒක මාර හීලින් ප්‍රොසෙස් එකක් ඒ කියන්නේ කොච්චර එඩිට් ආතේ කොච්චර දෙයක් තියනවද කොච්චර වගකීමක් තියනවද කියන එක තේරුම් ගන්න එක සහ යාගේ ඒ බලන් ඉන්නකොට ඒක මාරම හීලින් ප්‍රොසෙස් එකක්
0: හරි එම් බ්ලෙසිං එක්කත් ඉතින් අපේ ආද දැන් මෙතනට නෑ මෝඩම් වගේ තියෙනවා මම හිතන්නේ ඒක මාරම දෙයක් ඉතින් ඒක සමහරට අපි සමහර මිනිස්සු සල්ලි දීලා ගන්න බැරි දේවල් නෙවෙයි මම අපේ ජීවිතේ කවදාවත් ඒ නිසා ඒවා ඉතින් හම්බෙනවා කියන්නේ ඇත්තටම ඉතින් අපි වාසනාවන්තයි කියලා තමයි කියන්න තියෙන්නේ හරි දැන් අපි අහන්නේ යන්නේ කාංචනා ගලු song එක අද කාංචනාගේ birthday
1: කාංචනාගේ birthday එක අපි happy birthday කියමු happy birthday
0: කාංචනා අයන අපි කාංචනාගේ සින්දු අහලා ආයෙත් රිද්මත් එක්ක කතා කරමු 11:37 වෙනවා

0: නඩි 44යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. David Peters Motor Company within Rajya Sevaka Obata Pidana DPMC Rajya Pranama Amatanna 0114 700 600

0: ಹದ ಜೋತಿ ಇರಿದ ರಾತ್ರಿ ಹತ್ತಟ ಹಿಮಾಲಿಕ ಜ್ಯೋತಿ ರಾತ್ರಿಯ
1: 11:42

0: මියසික් රාජාගෙන ඉන්න වෙලාව 11:45.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදි ඇතුළු තවත් තෑ ගිදිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි.
3: මං හිතන්නේ ලබන සතියෙන්ද මං එන්න ඕන. දැන් ඩීජේ කරන්න විතරක් කරෝඩි ආවම ඇති වෙලාවල් කියන්න පුළුවන් නේ?
0: අනිවාර්යයෙන්.
3: පොඩක් කලින් කිව්ව හැබැයි.
0: කොහොමද හත්පයි වරෙන් කලින් ගන්නවා කියන්නේ.
3: කලින් ටයිම් චෙක් එක ගත්තේ අපේ රිද්ම දන්නේ අපි කට්ටිය අහගෙන ඉන්නත් දැන්. ඕකේ, දැන් අපි කතා කරන්නේ ස්පෙෂල් දෙයක් රිද්ම. රංගන හැකියාව ගැන කතා කරන්න හදන්නේ. දැන් මූවි එකකුත් කරලා තිනා, දැන් ඒක ඉස්සරහට එන්නත් තියෙනවා. අහස තරන්නේ කියමුක විස. දැන් මට මම දැන් ඕක ගැන හද රිද්ම මේ ෆස්ට් ටයිම් නේද? නෑ, ඔයාලා දැකලා නැතුනට මං කරලා තියෙනවා කියලා කිව්වා.
0: ඒක ඔව්, ඒවා ඒ අපි මූවි එක ගැන කතා කරමු. මොකද ඒක තව ගොඩක් ලොකු ඉස්ට්‍රියක් එක. මූවි එකේ නම අහස තරම්. මූවි එකකට ආරාධනාවක් ආවහම ඉතින් මම ඒ කියන්නේ මං ගොඩක් මම හිතන්නේ දැකලා ඇති ඔඩියන්ස් එක දැකලා ඇති මගේ රූප රචන වලින් මියුසික් වීඩියෝස් වලින් ගොඩක් කරලා මම තමයි ඒවා ඉන්නේ. ඉතින් ඒ ඒකට වඩා සෑහෙන ලොකු ප්‍රොසෙස් එකක් සහ වෙනස් එක්ස්පීරියන්ස් එකක්. ඉතින් මේකට ආවන් පස්සේ චැලෙන්ජ් එකක් හරියට මම ඒක බාර ගත්තා. ඉතින් මේක ලව් ස්ටෝරි එකක් සහ ආදරය ගැන කතා කරන එක, ඒක ෂේඩ්ස් ගැන කතා, ඒක ආදරේ එක එක විදි ගැන කතා කරන සහ එහෙම මේකක්. ඒක ඉතින් මාත් එක්ක ඉන්නේ රශි ප්‍රභා, සංදීපනි. ඉතින් තව එක ඉන්නවා මයුර, උමාසේනි, වගේම අපේ භාග්‍ය, වාසනා දීච කෙනෙක්. ඉතින් ගොඩක් දෙනෙක් ඉන්නවා. ඩිරෙක්ටර් නම ප්‍රසාදී අපේ ගුණරත්න. ඒ වගේම චතුරංගන දිසිල්වා තමයි කෝ ඩිරෙක්ටර්. ඒ තමයි චතුරංගන. ගොඩක් අය දන්නවා මියුසික් වල ඉන්න කෙනෙක්. මොකද කොහෙ යන්නද මා වගේ ලස්සන සින්දු කම්පෝස් කරපු කෙනෙක්. ඒ වගේම සෝලෝ ටවුන් කියලා මූවි එකක් කෝ ඩිරෙක්ටර් කෙනෙක්. ඉතින් ලස්සන පොඩි කට්ටියක් එකතු වෙලා කරපු, පොඩි කට්ටියක් කියන්නේ පොඩි ළමයි නෙවෙයි, පොඩි පිරිසක් එකතු වෙලා කරපු ලස්සන ලස්සන වැඩක් කියන එක ලස්සන එක්ස්පීරියන්ස් එකක් වුණා. ඒකේ මට අමුතුම එක්ස්පීරියන්ස් එකක්. මොකද මම වට පුරුදු මගේ කම්ෆර්ට් සෝන් එකෙන් සෑහෙන එහාට ගිහිල්ලා දවස් අර එක දිගට දවස් 10ක ෂූට් එකකට මම ගිහිල්ලා නෑ. ඒ කියන්නේ එහෙම මේ ඉතින් ඒකේ එක එක ඒ කියන්නේ වෙලාවට වෙලාවේ රික්වයර්මන්ට් එක හැටියට එතන ගන්න සීන්ස් උත් අර එක එක තැන් වලින් ගන්න. ඉතින් අමුතුම එක්ස්පීරියන්ස් එකක්, අලුත්ම එක්ස්පීරියන්ස් එකක්. සෑහෙන එන්ජොයි කරා, සෑහෙන හීල් වුණා. මං කියන්නේ ඇක්ටිං කියන්නේ සෑහෙන අර කලින් කිව්වා වගේ මියුසික් වගේම හීල් වෙන්න පුළුවන් දෙයක්. ඉතින් මං ගොඩක් මගේ හිතන මගේ ඇතුළේ තියෙන දේවල් එළියට දාගත්ත දෙයක් වුණා මං හිතන්නේ ඒ රංගනයෙනුත්.
3: ඒකත් වෙනස් වැඩක් නං. ඒක බලන්න පුළුවන්. තව තුට්ටි වෙලාවයි තියෙන්නේ රිද්ම මොකක්ද.
0: Sorry. ආ ඒක එන්නේ 30 වෙනිදා සැප්තැම්බර් 30 ළඟම තියෙන සිනමා හල් වලට එනවා හසතරම් චිත්‍රපටි.
3: ඒක මේන් කැරක්ටර් කරන අපේ රිද්ම වීරවර්ධන. ඒක බලන්න පුළුවන්. මේ අපි සින්දුවක් කරලා කතා කරමු. මේ දැන් අහගෙන ඉන්න කට්ටිය සින්දුව අහන්න දෙන්නත් එපේ ඉතින්.
0: ඔව්නේ.
3: නැත්තම් හරි නෑ. තව චුට්ටි වෙලාවයි තියෙන්නේ. මම පැත්තට එන්න පුළුවන්. 07.09 93.5 93.7

0: එකලහයි විනාඩි 53යි වෙලාව. අපිට යන්න වෙලාව තමයි රිද්ම ඇවිල්ලා තියෙන්නේ. මොකද කරන්නේ?
1: හරි දුකයි තියෙන්නේ.
0: ඉතින් ඔයාලට කොහොමද මේ පැය දෙකක් දිනන්? පැයකමාරු කොහොමද ඔයාලට?
1: එහෙම ලොකුවට දැනුන්නේ නැහැ.
0: ආ ඉක්මනින් ගියාද?
1: ඔව් ඉක්මනින් ගියා.
0: ප්‍රශ්නයක් නැහැනේ.
1: ප්‍රශ්නයක් ඇත්තෙම නැහැ.
0: ඉතින් කියන්න දැන් මොකද ඊතුනේ අද දවස ගැන? අද ෆස්ට් ටයිම් ලක්හඬට ආවේ, අපිත් එක්ක ප්‍රෝග්‍රෑම් එකකට ආවේ, ITN එකට අවිල්ල තිබුණාට ලක්හඬ ෆස්ට් ටයිම් ආවේ. මොකද හිතෙන්නේ? මොකද කියන්න තියෙන්නේ අහගෙන ඉන්න අයට?
1: බොහොම සූති කතා කරාට මේ ප්‍රෝග්‍රෑම් එකට එන්න කියලා. ඉතින් එකිනෙකට මට ඇත්තටම මම දැනගෙනවා, මම ඉස්සෙල්ලා කිව්වා වගේ අර මං කවදාවත් තුන් හිතකින්වත් හිතලා තිබ්බ දෙයක් නෙවෙයි. කියන්නේ ඒ කාලේ ඒ channel එක අහනකොට ඒ පොඩි කාලේ ඉඳන් ඇහිච්ච channel එකක් අපි පොඩි කාලේ ඉඳන් තිබ්බා. ඉතින් ඒක අහනකොට මෙහෙම මේ ඒක ඇවිල්ලා මගේ සින්දුත් play වෙනවා කියන එක සහ මම දැන් මේ ස්ටුඩියෝ එක ඇතුළට එනකොට මගේ සින්දුවක් play වෙවි කියනකොට මට ඒක
0: වෙනම
1: thrill එකක්. මට අමතක වෙලා තිබ්බත් මඩේ මගේ සින්දු තියනවා දානවා කියන channel එකේ
0: දිනේ මුජික් මුණාද මේ කියන්නේ
1: නවත් අවුත් කරේ මං කියන්නේ බෑග් එක ගලවලා එන්නේ නේ සම
0: එහෙම තමයි නේ ජීවිතේ. අපි හිතන්නේ දේවල් වෙන එක තමයි ජීවිතේ කියලා කියන්නේ. ඉතින් thank you so much මම invite කරාට පස්සේ එක message එකකින් හා කියලා ආවට පොඩ පරක්කුණක් කමක් නැහැ බෑ ආවා. ඒක ඉතින් ආලස්සන සින්දුවක් කියලා අපි වැඩි ඉවර කරමුනේ.
1: ඔව් මං කියන්නම් අපි අලුතෙන් තියෙන ෆිල්ම් එකේ තියෙන සින්දුවක්. ඒක උමාසිනි තමයි ලියන්නේ, සතරංග නැහැ තමයි කම්පෝස් කරන්නේ. සා ඒකේ සේනාංග සිං කරනවා. ඒ වගේම මාත් ඒකේ කොටසක් කියනවා. ඉතින් මං ඒක පොඩි කැලක් කියන්නේ.

0: එහෙනම් අපි අන්නයි හදන්නේ. තැන්කියු සෝ මච් අදත්තාද අපි ආදරෙන් අහගෙන ඉරියට යන්නම් කියලා කියන්නේ. ඉතින් ආයෙ එන්නම් කියලා කියන දවසක.
1: ආයෙ දවසක ඉන්නම්. දැන් වේලාව 11යි විනාඩි 56යි.
0: තැන්කියු. එහෙනම් අපිත් එක්ක එකතු වෙනට ඉන්න බොහොම ස්තුතියි. වටින වේලාවක් කැප කරගෙන පය දෙකක් පුරාට අතන අපිත් එක්ක එකතු වෙන්න මහන්සි වෙනවා. තැන්කියු සෝ මච්. ආයෙ දවසක හම්බෙමු. එහෙනම් ගින් එන්නම්. ආයෙත් ලබන සතිය මං එනවා. රිද්ම නැතුණාට මං එනවා. හරිද? උදේ 10ට අහන්න.
1: ලබසති කවුද එන්නේ?
0: ලබසති මං විතරයි. හැමදාම ඉන්නේ සතිර්ද මාස දවසක් එක්කෙනෙක් මං ස්පෙෂල් කෙනෙක් එක්කන් එනවා. මේ මාසේ ස්පෙෂල් කෙනා තමයි ඔයා. ඕකේ. ගින් එන්නම්. සතුටින් පරිස්සමෙන් ඉනාවෙලා ඉන්න මන් රවින්ද්‍යා. මන් රිද්ම කියන්නේ.
1: මම රිද්ම.

0: වෙලාව මධ්‍යහන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
1: බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා මේ තමයි අපට අවශ්‍ය සුපිලි පන් රට
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි
4: Youth again no yage future ekata plus point ekak RDB Youth Plus Youth ekama set wenna banking partner RDB Youth Plus kinuma
5: Prabhuti sirastala
6: Krushikarmate dagasitu wanda gojaratawata janapati gen sahana rasa දිට්වාවෙන් විනාශ වනු උඩරට දුම්රිය මගේ රබුක්කර සිට බලන දක්වා පරීක්ෂණ ගමන ඇරඹේ. ගෙවුණු මාස 8දී ඩොලර් මිලියන 6000ක විදෙස් ප්‍රේෂණ. රුපියල් 1,59,00,000 වටිනා දුම් වැටි තොගයක් සමග දෙදෙනෙක් කටනායක දී තැලේ. සෞදි හමුදා කඳුරකට හූති කැරලිකරුවන්ගෙන් ඩ්‍රෝන් මිසයිල් ප්‍රහාරයක්. විසය විශ්වාසය කුසලාදී අවසන් සටන අද
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති
6: ලකඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණී උදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුන් දිලංකලීන රජී ගෝවිජනතාවට ලබා දෙන රුපියල් 30,000ක පොහොර සහනාධාරය අඛණ්ඩව ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර සනායක මහතා පවසනවා එම සහනාධාරයේ ලැබෙන ඛණ්ඩයේ සිට අතිරේක භෝග වගාව සඳහාද ලබා දීමට අවශ්‍ය පීවර ගෙන ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. පොළොන්නරුව බඩකලපු ප්‍රධාන මාර්ගයේ පරාක්‍රම සමුද්‍ර ඉදිරිපිට දීප උයර පරිශ්‍රයේදී ජනාධිපති අනුර කුමාර සනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ගෝජන් රැලිය පැවැත්තුණා. පොළොන්නරුව ප්‍රදේශයේ ගෝජන්තාව විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටියා. පැමිණි සිටි ගුජරතාව ඇමතු ජනාධිපති අනුර කුමාර සනායක මහතා ප්‍රකාශ කළේ සමස්ත ගුජරතාව සුරක්ෂිත කිරීමේ වගකීම ජාතික ජනබල වේග රාජ්‍ය මුළුමනින්ම භාර කණ්ඩා බවයි.
7: ඊළඟ කන්නේ ඉඳන් කුඹුරු වල අත්‍රේක භෝග වගා කරන අයටත් ඒ රුපියල් 30,000 පොහොර සහනාධාරය ලබා දෙනවා. මොකද වීවලෙන් අපි ගොඩක් ඉස්සරහට අවිල්ල තියෙනවා. දැන් අපිට අනිත් භෝග අවශ්‍යයි. එළවලු අවශ්‍යයි. පිටරට යවන්න පුළුවන් ඒවා අපි හදන්න ඕන. නේද? ඒ නිසා අපි කුඹුර මුළුමනින්ම අපිට අවශ්‍ය වෙන ප්‍රමාණයට අපි හාල්ලා දමු. ඉතුරු ටික අපි අනිකුත් භෝග හදන්න ඕන. ඒ විදිහට අපි හොඳ වගා සලසුමක් අපි හදන්න ඕන. පොහොර සහනාධාරය දෙනවා විතරක් නෙවෙයි. අද අපේ රටේ ගොවි ජනතාවට මේ යොදන කෘමිනාශක ගැන සැකයක් තියෙනවා. මේ වල්නාශක ගැන සැකයක් තියෙනවා නේද? ඉස්සරහන් කෝ ගොජරි බජරි මාරු කාදි වැල්පල එකපාරින් නැසනකොට දැන් නැසෙනවද එකපාරින් දැන් එකපාරින් නැසින්නේ ආයතන අපිට කියන ප්‍රමිතිය තියෙනවා කියලා හැබැයි ආයතන ප්‍රමිතිය කිව්වට වැඩක් නැහැ කුඹුරට ගිහිල්ලා ගාපුවාම ගොවි මහත්තයා තමයි දන්නේ ප්‍රතිඵලදායකද නැද්ද කියලා ඒ නිසා දැන් අපි මොකද කරන්නේ සිපෙට්කෝ ආයතනය හරහා අපි ලබන අවුරුද්දේ ඉඳන් සාධාරණ මිලකට ප්‍රමිතියෙන් යුතු කෘමිනාශක සහ වල්නාශක ලබා දෙන්න කටයුතු කරනවා දැන්ට සැලසුම් හදලා තියෙන්නේ ආණ්ඩුවක් හැටියට වී මිල දී ගැනීම සඳහා වැඩිම මහන්සිය සහ වැඩිම වැය බර දරපු ආණ්ඩුව අපි මුගලන්ට කියන්නේ අපි අපි එනකොට ගබඩා හිල් වෙලා තිබී මීයෝ හිටියේ මම ඉතන ගබඩා ධාරිතව මෙට්‍රික් ටන් 102,000ක් ගබඩා තිබුණ දැන් 105,000ක් ගබඩා ධාරිතව තව ගබඩා ප්‍රසන්න විශාල වීදමක් දරුවා ඊළඟ කන්නේ සිට මෙම ගැටලුව ඇති නොවීමට ඉඩ නොදෙන ආකාරයෙන් සැලසුම් හදලා තියෙනවා මම වීයාල මණ්ඩලයට කිව්වා මේ සර අයවැයලිය කෙනෙක් කිව්වා වීයාල මණ්ඩලයේ දීපු සතයක් වත් අපව ආණ්ඩුවට එපා වෙනද කරන්නේ වී ටික විකුණලා අපිට සල්ලි දෙන්න ඕන කෝටි 2450ක් අපි වීයාලි මණ්ඩලයට දෙනවා වීයාලි මණ්ඩලය ඒක තමන්ගේ සංචිතයක් හැටියට ආරක්ෂා කරගෙන වී ටික ගන්න විකුණන්න මුදල් ටික තැම්පත් කරන්න නැවත ගන්න විකුණන්න මුදල් ටික තැම්පත් කරන්න ගොවි ජනතාව බලාගන්නේ අපේ ආණ්ඩුව නෙවෙනම වෙන කවුද අපි තමුන්නාස්සලගේ ආණ්ඩුවක් මේ රටේ ජනතාවගේ ආණ්ඩුවක් එනිසා අපි කුසිකර්මාන්තයේ නියැලෙන ගොවි අම්මා තාත්තා මුහුණ දී තිබෙන හැම ගැටලුවකට විසඳුම් හෙවීම සඳහා අපි මැදිහත් වෙනවා අපි ආරම්භ කරලා තියෙනවා හිමිකම කියලා වැඩසටහන හිමිකම කියන වැඩසටහන අර අපි මොකද කරන්නේ මේ අවුරුදු දෙකමාර ඇතුළත අපි ඔප්පු ලක්ෂ 20ක් ගොවි ජනතාවට ලබා දීලා තමන්ගේ ඉඩමේ අයිතිය නිරවුල් කරනවා
6: පසුගිය වසර දෙක තුනදී සිදු කළ ජනතා සේවයට වඩා නොදෙවිනි සේවාවක් ඉදිරි වසර කිහිපයේදී රජය සිදු කරන බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. පුනරුදේ පුරවර සංකල්පයේ යටතේ හපුතලේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළා.
8: නීතියක් දැන් ක්‍රියාත්මක වෙනවා. ජනාධිපති කෙනෙක්ට හිටපු පුතෙක්ට ඒව අදාළ නැහැ. හොරකමට වංචාවට එරෙහිව මේ විදිහට නීතිය ක්‍රියාත්මක වෙනවා හොඳද නරකද? හොඳයි. නැත්තම් මේවට සමාව දුන්නොත් එහෙනම් තවත් කට්ටිය හොරකම් කරයි. තවත් කට්ටිය අල්ලස් ගනී. මේවා පරිත්‍යාගනේ මේවා වංචා. මේවා දූෂණ, මේවා අල්ලස්. ඒවට වෙන වෙන නම් දා ගන්න හදනවා. මේ රට දැන් හොඳ පැත්තට හැදලා තියෙන්නේ. අවුරුදු දෙකකට මෙච්චර වැඩක් කරා නම් අවුරුදු තුනක් යනකොට තව කොච්චර කර ගන්න පුළුවන්. අවුරුදු පහක් මේ ආණ්ඩුව ගෙනිච්චොත්, අවුරුදු 10ක් ගෙනිච්චොත් රට හොඳ තැනකට එනවා කියලා තේරෙන්න ඕනි. ඉන්න හිත ඇතුලේ කොළ පාට, නිල් පාට, රතු පාට තියාගන්න එපා. එක එක කණ්ණාඩි වලින් බලන්න එපා. ඒ හොඳ දෙයට හොඳ ඉදින් සහය දෙන්න. දැන් මේකට කකුල් මාට්ටු දාලා මේ යන ගමනේ විනාශ කරන්න අපරාධකාරයන් ධුමනා වුණාට ගමේ අය ධුමනාවක් තියෙන්න බෑ. එහෙනම් මම ඉල්ලන්නේ මේ ගමන වැටුවොත් නැති වෙන්නේ අන්න සහෝදරගේ ජනාධිපතිගමවත් අපේ මැතිඅමැතිගම්වත් නෙවෙයි. මේ රට වැටුනොත් වැටෙන්නේ ඔබේ දරුවගේ අනාගතේ.
6: හපතලියේ දේතලාව දුරම්පත් බහුකාර්ගොඩගලේදී කිරීම ආරම්භ කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. අබලනු පැවති ප්‍රජාශාලා වෙනුවට මහල් තුනකින් යුක්තව එයිද කිරීම රියෝජිත අතර ප්‍රජාශාලා ගොඩනැගිල්ලේ පළමු අදිර එයිද කිරීම සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 2ක්. මාස 8ක කාලයක් තුල මෙරට ලැබී ඇති විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකා ඩොලර් බිලියන 6000 ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙනවා. පසුගිය වසරේ අගෝස්තු මාසයේ ඇමරිකානු ඩොලර් බිලියන 688.8ක් මෙරට ලැබී තිබෙනවා. මේ වසරේ අගෝස්තු මාසයේ මෙරට ලැබී ඇති විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකා ඩොලර් බිලියන 748.6ක්. ඒ අනුව මහ බැංකු වාර්තාව පෙන්වා දෙන පරිදි එය පසුගිය වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව වර්ධනයක් පෙන්눔 කර තිබෙනවා. මේ අතර මුල් මාස හට තුල විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබී ඇති සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් බිලියන 6131ක් බවට මහ බැංකු වාර්තාව පෙන්වා දෙනවා. පසුගිය වසරේ මාගේ සටහන් වූයේ ඇමරිකා ඩොලර් බිලියන 5116ක් ලෙසයි. මෙරටින් පලාගොස් ඉන්දියාවේ රැකවරණය ලබා දැනට ඉන්දියාවේ අත්අඩංගුවේ පසුවන මද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් දස දෙනෙකු නැවත මෙරට ගෙන්වා ගැනීමට ජනාධිපති අනුර කුමාර සනායක මහතා ඉන්දියාවෙන් සහාය ඉල්ලා තිබෙනවා. පසුගිය දහවර දවසන් වූ ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ තුන් දින නිල සංචාරය අතරතුර පැවති රැස්වීමකදී මෙම එල්ලීම සිදු කර ඇත්තේ ඉන්දිය දිවර යාත්‍රා නැවත නැවතත් ශ්‍රී ලංකා බෝධි සීමාවට ඇතුළු වීම සහ ශ්‍රී ලංකාවේ මුහුදු සම්පත් විනාශ කරන දිවර ක්‍රම භාවිත කිරීම වැළැක්වීම සඳහා ඉන්දියාවේ බැදිහත් වීම අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා මෙහිදී පවසා තිබෙනවා. ශ්‍රී ලංකාව මුහුණ දෙන විශාලම ජාතික ආරක්ෂක තර්ජනය ලෙස මද්ර වෙළඳාම් මතුවී ඇති බව පැවසූ ජනාධිපතිවරයා කලාපීය මද්ර විචාවරම් ජාලය මැඩපැත්වීම සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවද අවධාරණය කර තිබෙනවා. මද්ද විචාවාරම සහ සංවිධානාත්මක අපරාධ බැඩලීම සඳහා රජය බලයට පත්වීමෙන් පසුගෙන ඇති පීවර පිළිබඳ ජනාධිපතිවරයා ඉන්දිය ආරක්ෂක අමාත්‍යවරයා දැනුවත් කළා. මෙරටින් පලා ගොස් සිටින අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේදී ඉන්දිය සහයෝගිතාවේ වැදගත්කමද ජනාධිපතිවරයා අවධාරණය කරනවා. විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හෙරත් මහතා තායිලන්තයේ නිල සංචාරයක් සඳහා හෙට දෙවරින් පිටත්ව යනවා. තායිලන්තයේ කම්කරු අමාත්‍යවරයාගේ ආරාධනයකට අනුවයි අමාත්‍යවරයා මෙම සංචාරයට එක්වන්නේ. හෙට සිට ලබන 16 වෙනිදා දක්වා අමාත්‍ය විජිත හෙරත් මහතා මෙම සංචාරයට සහභාගී වෙනවා. එහිදී තායිලන්තයේ කම්කරු සංචාරක අමාත්‍යවරුන් සහ වැඩබල විදේශ කටයුතු අමාත්‍යවරයා සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. සංචාරයේදී කම්කරු සහයෝගිතාව පිළිබඳව අභූතා ගිවිසුම සහ තායිලන්තයේ ශ්‍රී ලංකික ශ්‍රමිකයන්ගේ සේවය යෙදවීම පිළිබඳ එකතා ගිවිසුමත් සැරකිරීමටද සැලසුම් කර තිබෙනවා. දිට්ව සුලිකුඩාටුවෙන් දිවස හැම වූ පවුල් සඳහා දිවස ලබා දීම වෙනුවෙන් වෙන්කළ කුඩසාලේ අක්කර 30ක ඉඩම කැබලි කිරීම ආරම්භ වුණා. දිවසාහිමි ඌ පවුල් 132ක් සඳහා මෙම ස්ථානයේ ඉඩම් ලබා දීමට නියමිතයි. රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් කුණ්ඩසාලේ දුනුහපාව මෙම ඉඩම දිවස අහිමිවන් සඳහා ලබා දීමට වෙන් කිරීම සහ අභ්‍යන්තර මාර්ග සකස් කිරීම ආරම්භ කර තිබෙනවා. ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම ඉඩම නිදහස් කිරීමට රාජ්‍ය වැවිලි සංස්ථාව පියවර ගත්තා. දිට්ව වෙන් දිවසාහිමි වූ පන්විල කුණ්ඩසාලේ පාතදුම්බර ගඟ ඉහළ කෝරළය උඩපළාත සහ උඩුදුම්බර ඇතුළු ප්‍රාදේශීය ලේකම් කොට්ටාස කිහිපයක ජනතාවට මෙහි ස්ථිර නිවාස ඉදිකිරීමට නියමිතයි. දිස්ත්‍රික් රසකට බලපා ඇති වියලි කලකුණෙන් ජනතාව තවදුරටත් දැඩි පීඩාවට පත්ව සිටිනවා. වැව් බොහෝ බයක් සිදී ගොස් ඇති අතර ජලාශ රැසකම ජල මට්ටම් සීග්‍රයෙන් පහළ යමින් පවතිනවා. වැල්ලවාහි ප්‍රදේශයේ ප්‍රධානතම ජලාශයක් වන හදපාණ්ඩාකල ජලාශයේද ජල මට්ටම පහළ කුස් තිබෙනවා. මෙලෙස ඉතා සීග්‍රයෙන් ජලය අඩුවූයේ වසර ගණනාවකට පසුව බවයි ජනතාව පවසන්නේ. පොළොන්නරුව, හල්බිල්ල වැව, වැව මැද, බේබියා වැව ඇතුළු කුඩා වැව් සියල්ලෙන් පාහේ සිදී ගොස් තිබෙනවා. ජලයේ සොයා වැව්තාවුලට පැමිණෙන වන අලෙන් ගම්වෙදීමද දිනෙන් දින ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර ගිරාදුරු කෝට්ටේ ප්‍රදේශයටද පසුගිය කාලේ පැවති දැඩි වේලිකාල ගුණයට සහනයක් වෙමින් ඊයේ දිනේ ගිරාදුරු කෝට්ටේ නගරයට වර්ෂාව ලැබී තිබෙනවා. එහෙත් එම් ප්‍රදේශයේ අවට වර්ෂාව නොමැති වීමෙන් ජනතාව දැඩි අපහසුතාවයටයි පත්ව සිටින්නේ. කෙසේ වෙතත් කාලුකුත විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ නැගෙනහිර, ඌව, උතුරුමැද, මධ්‍යම සහ සබරගමු පළාත්වලත්, වවුඩියාව, බණ්ඩාරම සහ කුණ්ඩෑගල දිස්ත්‍රික්වලත් ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. වැසි සමග ඇතිවිය හැකි අනතුරු වලින් ආරක්ෂා වීමට පීවර කඩා ලෙස කාර්යනිරත කාලකුණ විද්‍යාඥ කසුන් පැස්කේල් බහතා ජනතාවට දරුම් දෙනවා.
9: මේ වන විට ශ්‍රී ලංකාව ආශ්‍රිතව පහළ වායුගෝලයේ සුළං රටාවේ වෙනස් වීමක් සිදුවෙමින් පවතිනවා. ඒ හේතු කොටගෙන අද දිනේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් තමයි වර්ධනය වෙමින් පවතින්නේ. අද දිනේදී උතුරුමැද, මධ්‍යම, සපරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වැසි අපේක්ෂා කරන්නත් පුළුවන්. එවැගේම ගිගුරුම් සහිත වැසි සමග ඇති වෙන තාවකාලික තද සුළං වලින් සහ අකුණු අනතුරු වලින් ආරක්ෂා වෙන්න කටයුතු කරන්න කියලා ජනතාවට මතක් කර සිටිනවා. මේ වන විට අන්තර් මෝසම් තත්ත්වය ස්ථාපිත වෙලා නැහැ. නමුත් නිර්දිග මෝසම් තත්ත්වයේ සුළං රටාව යම් ප්‍රමාණයකට දුර්වල වීමක් අපි නිරීක්ෂණය කරනවා. ඒ සමගම තමයි ගිගුරුම් සහිත වැසි වර්ධන වීමක් අපි බලාපොරොත්තු වෙන්නේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල. ඒ තත්ත්වය අද දිනේ සහ ඉදිරි දින කීපෙදීත් අපි බලාපොරොත්තු වෙනවා. බොහෝ දුරට දවස් හතරක් පමණ අපි දැනට තියෙන තත්ත්වය යටතේ තරපක තද වැසි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම උතුරුමැද, නැගෙනහිර පළාත්වලත්, ඒ වගේම සපරකමුව සහ මධ්‍යම පළාත්වලත් සමහර වෙලාවට බස්නාහිර පළාත් දක්වා එම සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තියෙනවා. ඉදිරි දවස් කීපයේදී තරමක වැසි ඇතැම් ස්ථානවලට දැනට වියලි කාලගුණයක් තියෙන ප්‍රදේශවලට ලැබෙනවා.
6: රුපියල් බිලියන 300කට වැඩි මුදලක් වැය කරමින් ප්‍රතිසංස්කරණය කළ උඩරට තුම්රිය මාර්ගයේ රඹුකඩ සිට බලන දක්වා පරීක්ෂණ තුම්රිය අද ධාවනය කරනවා. දිට්වාසුලිකුණාටුව හේතුවෙන් තුම්රිය මාර්ග පද්ධතියට දැඩි බලපෑම් එල්ල වුණා. ඉන් වැඩි මහණියක් සිදු වුණේ උඩරට තුම්රිය මාර්ගයටයි. එම මාර්ගයේ අදියර කිහිපයක් යටතේ ප්‍රතිසංස්කරණය කිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. රඹුකඩ සිට බදුල දක්වා තුම්රිය ධාවනය පසුගිය නොවැම්බර් මාසයේ සිට සම්පූර්ණයෙන්ම නැහිට තිබුණා. එම මාර්ගයේ දරුණුතම විනාශය සිදු වුණේ රඹුකඩ සිට කඩුගඩාව අතර පිහිටි කඳු හෙල් සහිත දුෂ්කර රේල් කොටසෙයි. එම කොටස ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් බිලියන 300ක් යෙදවන අතර මාස 4ක් වැනි කාලයක් තුළ කඩිගමුවේ ගල්බින්ගේ අසල දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කෙරුණා. ඒ අනුව රඹුකඩ සිට බලන දක්වා කොටසෙහි මාර්ගය පරීක්ෂා කිරීමේ පරීක්ෂණ තුම්රියයි අද සිට ධාවනය කෙරෙන්නේ. එහි ආරම්භක අවස්ථාවට අමාත්‍ය ධම්මික පටපැති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත රණසිංහ යන මහත්වරුන්ද එක්ව සිටියා. රුපියල් 1,59,00,000 වටින විදේශීය දුම්වැටි තොගයක් සමගද දෙනෙකු රෙගෝ බගින් අත්තරංකුවට ගෙන තිබෙනවා. ඩුබායි සිට කට්නායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබූ මොවුන් දෙදෙනා ගුවන්තොටුපළ පරයන්තේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති හරිත භවත ඔස්සේ පිටවයාමට සූදානම්ව සිටියා. එහිදී රෙගුලි ධාරයෙන් ඔවුන් රැගෙන ගමන් මළු 4ක් පරීක්ෂා කළ අතර ඒවාෙහි තිබී විදේශීය නිෂ්පාදිත දුම්වැටි 1,60,000ක් අඩංගු කාටුන් 533ක් සුවගත්තා. මෙම සැකරුවන් කොළඹ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකින් බවයි අනාවරණය වී තිබෙන්නේ. දකුණු සෞදි අරාබියේ පිහිටි ශරූරා හමුදා කඳුරකට ඩ්‍රෝන් සහ මිසයිල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. යෙබනේ ඉරාන හිතවාදී හූති කැරලිකරුවන් මෙම ප්‍රහාර එල්ල කළ බවයි ඔවුන් නිවේදනය කර ඇත්තේ. යෙමනිට එරෙහිව ප්‍රහාර මෙහෙවන අර්ධන මධ්‍යස්ථානයක් හා ආයුධ කබඩා ඉලක්කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කළ බවයි හූති හමුදා ප්‍රකාශක යහියා සාරේ සිය එක්ස් ගිනුබෙහි සටහනක් තම්බින් ප්‍රකාශ කර ඇත්තේ. සෞදි අරාබි යෙමනයට එල්ල කරන ප්‍රහාරවලට ප්‍රතිචාරයක් ලෙස මේ සිදු කළ බවත් ප්‍රහාර නතර නොකළහොත් ඉදිරියේදී භූමිය අභ්‍යන්තරයට තවදුරටත් ප්‍රහාර එල්ල කරන බවටත් ඔහු අනතුරු අගවා සිටිනවා. ආසියා කුසලාද පදුවාර 20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් පහ තරගය අද පැවැත්වෙනවා. ඒ ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද රාත්‍රී 8:00 තරගය ආරම්භ වන්නේ. ශ්‍රී ලංකා සහ ඉන්දියා කාන්තා කණ්ඩායම් අවසන් පහ තරගයේ සුසුකම් ලැබුවා. ශ්‍රී ලංකා කාන්තා පිල මෙහෙවන්නේ චබරි අත්තපත්තු විසින්. හර්බන් ප්‍රීත් කෞර් ඉන්දියා පිල මෙහෙවනවා. ඒකාණ්ඩේ තරග වැදුරු ඉන්දියාව මුරදුන් තරග තුනම ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු 6ක් ලබා ගත්තා. ශ්‍රී ලංකාව බී කාණ්ඩේ ප්‍රසාද ලකුණු 6ක් ලබා ගත්තේ මුරදුන් තරග තුනම ජයග්‍රහණය කරමින්. කෙසේ වෙතත් ලකුණු ලබා ගැනීමේ වේගෙන් ඉන්දියාව ඉදිරියෙන් සිටිනවා. ලක්කණ්ඩ ප්‍රවෘත්ති යලි සිරස්තල. කෘෂිකර්මාන්තයේ නගා සිටුවන්ට ගොවි ජනතාවට ජනප්‍රතිගෙන් සහන රැසක්. දිප්වාවෙන් විනාශ වුණු උඩරට දුම්රිය මගේ රබුකන සිට බල දක්වා පරීක්ෂණ ගමන ඇරඹේ. ගෙවුණු මාස 8 ඩොලර් බිලියන 6000ක විදෙස් ප්‍රේෂණ. රුපියල් 1,59,00,000 වටිනා දුම්වැඩි තොගයක් සමග දෙදෙනෙක් කටනායක දීතලේ. සෞදි හමුදා කඳුරකට හෝතී කැලිකරුවන්ගෙන් ඩ්‍රෝන මිසයිල් ප්‍රහාරයක්. 2020 ආසියා කුසලාදේ අවසන් සටන අද. මිලක ලක්කඩ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පසුරුවකට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
6: දැන් ස්පෝර්ට්ස් ෆ්ලෑෂ් විශේෂාංගය.
10: ජයග්‍රහණයේ රිද්මය සොයා යන ක්‍රීඩා පිළගැස්ම ස්පෝර්ට්ස් ෆ්ලෑෂ්.
11: අයිබෝන් ප්‍රිය ක්‍රීඩාලෝල හිතවතුනි, ක්‍රීඩාපීඩියේ උණුසුම අරගෙන ස්පෝර්ට්ස් ෆ්ලෑෂ් ආරම්භ කරන්නයි සූදානම් වන්නේ. අද අපි ආරම්භය ලබා ගන්නේ ආසියානු මල්ල ක්‍රීඩා උළෙලෙන්. ජපානයේ අයිචි ප්‍රාන්තයේ සහ නගෝයාහි පැවැතෙන තරගාවලිය පිළිබඳව තොරතුරු වාර්තා කරන්න මේ මාසේ 19 වෙනිදා ඉඳලා ඔක්තෝබර් මාසේ 4 වෙනිදා දක්වා තරගයේ සවු පැවැත්වෙනවා ජපානයේ. එක් ආසියාවක් ගැන හිතන්න තේමා පාඨය කරගනිමින් මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ. සමාරම්භක උත්සවය සහ සමාප්ති උත්සවය නගෝයාහි පැවැත්වීමටයි සංවිධායක මණ්ඩලය කටයුතු කර තිබෙන්නේ. ආසියානු රටවල් 45කට අධික සංඛ්‍යාවක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10,000කට වැඩි සංඛ්‍යාවක් මෙවර තරගාවලිය නියෝජනය කිරීමට නියමිතයි. ක්‍රීඩා 43ක් යටතේ තරගයේ සවු 460කට අධික සංඛ්‍යාවක් පැවැත්වෙනවා. සාම්ප්‍රදායික තරගවලට අමතරව ක්‍රිකට් තරග T20 ෆෝමැට් එකේ තරග පැවැත්වීමටත් සංවිධායක මණ්ඩලය තීරණය කර තිබෙනවා. ජපානය තමයි සත්කාරකත්වය ලබා දෙන්නේ. 3 වෙනි වතාවට ආසියානු මල්ල ක්‍රීඩා උළෙලට ඔවුන් සත්කාරකත්වය ලබා දෙන්නේ. ශ්‍රී ලංකාවෙන් මෙවර තරගාවලියට සුපුරුදු විදියට සංචිතයක් නම් කර තිබෙනවා. 238 දෙනෙක් ඉන්නවා මේ සංචිතයට. නිලධාරීන් 82ක්, ඒ වගේම ක්‍රීඩිකාවන් 56ක් සහ ක්‍රීඩකයන් 100ක්, ඒ අනුව ක්‍රීඩක ක්‍රීඩිකාවන් 156ක් මෙවර තරගාවලිය නියෝජනය කරනවා ශ්‍රී ලංකාව පැත්තෙන්. තරගයේ සවු 25ක් යටතේ අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරඟ කරනවා. මලල් ක්‍රීඩා, ක්‍රිකට්, බැඩ්මින්ටන්, රග්බි, ජූඩෝ, ජිම්නාස්ටික්, බොක්සින්, බර ඉසිලීම, කරාටේ, කබඩි, වෙරළ වොලිබෝල් ඇතුළු ක්‍රීඩා සවු රැසක් නියෝජනය කරනවා අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්. මේ පිළිබඳව දැනුවත් කිරීම සඳහා මාධ්‍ය හමුව පසුගියදා ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවතුණා. මේ පැවති මාධ්‍ය හමුවට ක්‍රීඩා අමාත්‍යරයා සුනිල් කුමාර ගමගේ මහතා සහභාගී වුණා. ඔහු එහිදී විශේෂයෙන්ම අප යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් සඳහන් කළේ මෙවර රන් පදක්කම් බලාපොරොත්තු පිළිබඳවයි අපි විමසීමක් කළේ. යානු රුමේස් තරංග සහභාගී වෙන ඉසව්ව පිළිබඳව වැඩි අවධානයක් වගේම තවත් ඉසව් ගණනාවකට ශ්‍රී ලංකාව පැත්තෙන් වැඩි බරක් තියලා තිනවා කියලා අමාත්‍යරයා සඳහන් කළා පදක්කම් ලබා ගැනීම සඳහා. ඒ නිසා ඒ පදක්කම් සීනිය සැබෑ කරගන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය සියලු පහසුකම් ලබා දෙන්න අමාත්‍යංශය පැත්තෙන් කටයුතු කළා කියලා අමාත්‍යරයා සඳහන් කළා. නමුත් අමාත්‍යරයා චෝදනාවකුත් එල්ල කරා එක පැත්තකින් ක්‍රීඩා සංගම් දෙසට ක්‍රීඩා සංගම්වල වැරදි නිසාවෙන් ඒ වැරදි අමාත්‍යංශය පැත්තට යොමු කරන්න උත්සාහ කරනවා. සමහර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මේ තරගාවලිය අයිමු වුණා කියලා අමාත්‍යරයා සඳහන් කළා. කොමුණත් අමාත්‍යරයා අමාත්‍යංශය පැත්තෙන් දෙන්න පුළුවන් උපරිම සහයෝගය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබා දී තිබෙන බව තමයි සඳහන් කළේ. ඒ අනුව වැඩි රන් පදක්කම් ප්‍රමාණයක් දිනා ගන්න අපිට හැකියාව තිබෙන බව තමයි අමාත්‍යරයා සහ අමාත්‍යංශය පැත්තෙන් සඳහන් කළේ. අපි ප්‍රාර්ථනා කරන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට බලාපොරොත්තු ඉටු කරගන්න වාසනාව ලැබෙන්නට කියලා. ඊළඟට අපි අවධානය යොමු කරන්න සූදානම් වන්නේ ඩයමන්ඩ් ලීග් මල්ල ක්‍රීඩා තරගාවලියට සහභාගී වුණු ඒ කිරුළ හෙල්ලවිසි කිරීමේ සවුවෙන් ජයග්‍රහණය කළ රොමේස් තරංග ලෝ ප්‍රමුඛතම මලල ක්‍රීඩකයන් සහභාගී වන වර්ල්ඩ් අල්ටිමේට් චැම්පියන්ෂිප් මල්ල ක්‍රීඩා තරගාවලියට එක්වීමට නියමිතව තිබෙනවා. හංගේරියාවේ මේ තරගාවලිය පැවැත්වෙන්නේ ලෝ අංක එකේ හෙල්ලවිසි කිරීමේ ශූරයා බවට පත්ව තිබෙන්නේ රොමේස් තරංග දැන් මේ තරගාවලියට ජුලියන් වෙබර් එවාගේම ග්‍රෙනඩාවේ ඇන්ඩර්සන් පීටර් ක්‍රිෂෝන් වෝල්කට් ඇතුළු ලෝ ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයන් මේ තරගාවලියට සහභාගී වෙනවා. මේ තරගාවලියේ ජයග්‍රහකයන් අතරේ බෙදා දීම සඳහා ලෝක මල්ල ක්‍රීඩා සංගමය ඇමරිකානු ඩොලර් මිලියන 10ක මුදලක් වෙන් කර තිබෙනවා. එනුත් හෙල්ලවිසි කිරීමේ ඉසව්වේ ජයග්‍රහකයන්ට 150,000 ඇමරිකානු ඩොලර් පිරිනැමීමට නියමිතයි. ශ්‍රී ලංකා මුදලින් කෝටි 5කට ආසන්න මුදලක් හිමි කර ගැනීමට හැකියාව තිබෙනවා. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා අපේ ශූරයා හෙල්ලවිසි කිරීමේ ශූරයා රුමේස් තරංගට මේ කිරුළ දිනා ගන්න වාසනාව ලැබෙන්න කියලා ස්පෝර්ට්ස් ෆ්ලෑෂ් තුලින් අපි ප්‍රාර්ථනා කරන්නේ. ඒ ක්‍රීඩා අතුරතුරත් එක්ක අපි සමු ගන්න සූදානම් යලි ලබන සතියේ හමුවීමේ බලාපොරොත්තුෙන් එතෙක් ඔබට සුවදායි සති අන්තයක්.
10: ජයග්‍රහණී රිද්මේ සොයා යන ක්‍රීඩා පෙළගැස්ම ස්පෝර්ට්ස් ෆ්ලෑෂ්. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
12: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
13: විශේෂ පොළේඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පොළේඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 011-286-1031 011-286-1011 ශනිගමතුම් 19:06.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි

0: මුහුදෙන්වත් කුමනින්වත් උඩුකේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන ලොල්ලුන සැමට දැනුම් දීමයි.
1: ඇසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩි.
2: සැලෙනලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා.
3: ඉතින් දාල මෙහෙන් දාල යන අතරේ නම් තියෙනවා ඉවිලි ෆ්‍රයි.

0: ಅಂತೆಯಾಗುತ್ತೆ. ಇನ್ನೇವಿ ಸಿಂಧು ಅನ್ನ ಇವಿ ರಾಯಿ ಚಮ್ ಅಂಡ್ ಚಾರು
1: ಸದೇ ದಿನವಲ ಸಮಸ ಹತರಜ
2: ಸಮ ಅನುಗ್ರಹಯ
3: ಎನ್ ಎಲ್ ಪಿ ಹದ ಹನ ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හඳහන ඔබත් අදම NLB හඳහන බලා ගන්න.
4: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: දවල් 12 විනාඩි 46 ලක්නහන් නින්න වෙලාව.
1: වෙලාව ඔබ වෙතගෙන ආවේ. අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel tire හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: වංගු ගහලා, චල්ලි අල්ලලා, සල්ලි හොයලා ඇති වෙලාද?
3: ජීවිතේ ගොඩ යන පාට පේන්නම නැද්ද?
2: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
4: කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
3: සතියේ දිනවල උදේ 10ට
2: 18 වංගුව
3: හැම වංගුවකම අලුත් කතාවක්
2: 18 වංගුව
3: දසුන් with යෂෝ සතියේ දිනවල උදේ 10ට
2: 18 වංගුව 18 වංගුව
1: සම අනුග්‍රහය
5: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ දොතරයින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිදහනේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: දියබැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: 아산입니다.
1: 나한테 얘기하려고 난기가 다 그랬네. 야, 메리라도
2: 사다 그러니 바보대. 홀딱가도 하긴 있는고.
0: 아택션이야. 샹자이라드나.
3: 팀 까무서 고마워도 알고 아무래도 가난한 내고 매매 매사근 해티. 어떻게 지웠더니? 또매 막이 난기게 내때 매매 무난. 망고 까우 말하기는 매래노.
4: මට තේනවා මං උනේ මරාගෙන මැරෙන්න තරම් මට ආදරේක නයිය කෙනෙක්. ඒත් මොකක්ද හේතුවකට? හරි හිතේ ශක්තිය දීලා තිබ්බට. හැඟට ශක්තිය දෙයු දීලා නැහැ.
0: සති අග රාත්‍රී 8ට ITN බලන්න. අසන්දිමිත. සංයමයක් නොමැතිව නිර්මාණය වූ ජීවිතවල රතු එළිය. Lakhanda Radio ITN.

0: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද?
1: ජීවිතේ ගොඩ යන පාට පේන්නෙම නැද්ද?
0: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
2: කලාවක් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
1: සතියේ දිනවල උදේ 10ට
0: 18 වංගුව
1: හැම වංගුවකම අලුත් කතාවක්
0: 18 වංගුව
1: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
0: 18 වංගුව 18 වංගුව

0: Aidashmapaha, Anutunaidashmahata, Lakhanda, Radio ITN, Sabha Sri Lankia Handa.
1: Villa the Pasverwekai.
2: විලාබ ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බී. ධනනිධානය නුතුරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: ලක්කන්ට ප්‍රවෘත්ති සමකෙන් මම සුලක්ෂණ යුදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුන් දිලංකලින ආරච්චි
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැන් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: ගම්පහ අස්කිරේ ප්‍රදේශයේදී අනුරුත්කා ධාවනය කළ වෑන් රථයකට පොලිසිය වෙඩි තබා තිබෙනවා මද්‍රව්‍ය බෙදාහරණය බවට ලැබුණු බුදු තොරතුරක් මත වැලිවීරිය පොලිසිය මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබු අතර ඒ අනුවයි අදාළ වෑන් රථය නතර කරන ලෙස සංජානනිකුත් කර තිබුණේ. එහිදී පොලිස් අනඩොතක වෑන් රථය ධාවනය කිරීම හේතුවෙන් වෙඩි තැබීම සිදු කළ බවයි පොලිසිය පවසන්නේ. මැදිපිරිති කලාපයේ පවතින යුදවේ තත්වය පිළිබඳ දැඩි කරස්සල්ල පළ කරමින් බ්‍රික්ස් රාජනායකයන්ගේ එකමුතුව එකමතිකව ඒකාබද්ධ ප්‍රකාශයක් සම්බන්ධ කරගෙන තිබෙනවා. අදාළ ප්‍රකාශය මගින් සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින්නේ තත්වය තවදුරටත් උග්‍ර වීම වැළැක්වීම සඳහා උපරිම සංගමයකින් යුතුව කටයුතු කරන ලෙසයි. කලාපයේ ස්ථාවරත්වය තහවුරු කිරීම වෙනුවෙන් රාජතාන්ත්‍රීය සාකච්ඡා සහ සංවාදයන් වගෙන් ගැටලු නිරාකරණය කර ගැනීමේ අවශ්‍යතාවද බ්‍රික්ස් නායකයින් බෙහිදී අවධාරණය කර තිබෙනවා. මේලක ලක්කඩ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පසුවරු දෙකට.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: ෆ්ලෑෂ්බැක්
2: ෆීඩ්බැක්
1: සන්ෆ්ලවර්
2: ඕල් රයිට්
1: සීතුව සකුරා
2: සහරා ෆ්ලෑෂ්
1: වායෝ
2: සානිදාප එදා මෙදා ඉතිහාසයේ ප්‍රාසංගික වේදිකාව තුළ රජ කළ පෙරලිකාරයෝ
3: දවල් 12යි තියටර් ගී රශ්මි
4: වලිකා විනාඩි 4යි වෙලාව ගිරාෂ්මි පටන් ගන්න හදන්නේ කටියෙන් FM 93.5න් අපේ FM 93.7න් හවස 4 වෙනකම්ම ගිරාෂ්මියට අහන්න පුළුවන් කැප තියෙනවා ඒ වගේම මැසේජ් එකක් දාන්නත් පුළුවන් කැප තියෙනවා මාතික ගිරාෂ්මිය අහනකොටට 07.3 93.5 93.7 07.3 93.5 93.7ට ගිරාෂ්මිය අහගෙන ඉන්න ගමන් මේ පැතර මැසේජ් එකක් එවන්න තමතික කරන්න එපා

0: රටට වග කියන රේඩියෝ.
1: දවලකයි විනාඩි 45යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
3: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 5 56 සහ 25

0: ඉතින් රාජ්‍ය සේවක ඔබට පිදෙන DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700යි 600යි
1: ටේකියා සුරකිමු මගතොට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේකියා මීළඟ වැඩසටහන
2: සැප්තැම්බර් 14 මාතලේ විජය

ප්‍රසංග වේදිකාවේ මීළඟ අධ්‍යක්ෂ ලක්කඩ ගී රශ්මිත් එක්ක එකතු වෙලා ඉන්න වෙලාව දවල් 1:43 වෙලාව. ඒ කියන්නේ දැන් කට්ටිය කාලා බීලා පොඩ්ඩක් මහන්සි අරින වෙලාවද, නැත්නම් ඕගාල වැඩ කරගෙන ඉන්න වෙලාවද, නැත්නම් ගෙදරට වෙලා ඔය සින්දුවක් අහගෙන ඉන්න වෙලාවද? ඒක දැනගන්න නම් ඔයා මේ පැත්තේ මැසේජ් එකක් දාන්න බෑනේ. කොබලන්න මර කට්ටිය මැසේජ් කරා නම් සතියකට පස්සේ තමයි මේ විදිහට මාත් එක්ක ගීරශ්මි හන් එකතු වෙලා ඉන්නේ. සතුටින් පරිස්සමෙන් ඉන්නවා කියලා මං හිතනවා. එතිකම අර බලංකම තියෙනව හවස 4 වෙනකම් ගීරශ්මි මාත් එක්ක අහන්න. ඒ වගේම ඉතින් කතා කරන්න, උපදූපයක් කතා කරන්න, විස්තර කතා කරන්න ඔයාට එන්න බලංකම තියෙනව මේ පැත්තට. 0703935937 අඩපලංකම තියෙන වෙනද වගේම ගීරශ්මි අහන ගමන් නටන ගමන් ඉන්නකොට මේ පැත්තට මැසේජ් එකක් දාන්න. ඒ විදිහට මට මැසේජ් එකක් දාලා තියෙන කට්ටිය තමයි මම මේ මතක් කරන්න යන්නේ. ඔයා මැසේජ් එකක් දානකම් මම එයාව මතක් කරනවා. ඩිලන් ඉන්නවා හංගල්ලින් දාංග සිද්ධුව කියලා තියෙනවා කියලා එකතු කර ගන්නවා ඩිලන්. ඊට පස්සේ දරණිය ගල පැත්තට යන්න හදන්නේ. දරණිය ගලෙන් ඉන්න උපේක්ෂා අම්මයි තාත්තයි අක්කයි අයියලා දෙන්නයි මා එකතු කරගන්න කියලා තියෙනවා. අද තමයි පළවෙනි වතාවට මැසේජ් එකක් දැම්මේ කියලා තියෙනවා. වෙරි ගුඩ්. ගොඩක් ආදරෙයි එහෙනම්. ගොඩක් ආදරෙන් එකතු කරගන්න උපේක්ෂා ඔයාව හැමදාමත් ලක්කඩ අහගෙන ඉන්න සද්දෙටම කියලාත් මතක් කරනවා. සුභ දවසක් මම අලව්වේ ලක්ෂ්මන් කියලා තියෙනවා. ලක්ෂ්මන් කොහොමද? ආවත් එකතු කරගන්න ගොඩක් ආදරෙයි. ඊට පස්සේ මම යන්න හදන්නේ මතුගම පැත්තට. මතුගමින් මට මැසේජ් එකක් එවලා තින්නේ පසන්සඳ කියලා. ආව එකතු කරගන්නවා. අද නම් වැඩ නෑ. අකි gedere ඉඳන් ආව අහගෙන ඉන්න කියලා තියෙනවා. ගීරශ්මිත් එක්ක නැටවෙන සින්දුවක් අපිට දෙන්න කෝ කියලා තියෙන්නේ. ඕකේ ඕකේ. දිගට මහගෙන ඉන්න අම්මා තාත්තා අක්කා අයියා මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. දෙවමනි භාග්‍ය කොහොමද? ඔයා බලාගෙන හිටියනේ මම මැසේජ් එක කියවනකම්. ඔන්න මගේ එහෙනම් ඔයාවත් ගොඩක්

මොන බස් එකේද කියලා අපි දන්නේ නෑ සමීර්. බස් එකේ කියලා තියෙන්නේ එහිඳා බස් එක මොකද්ද කියලා තිතින් මේ පැත්තේ එවන් කටි යන ගමන් ගීරශ්මී අහගෙන ඉන්නවා කියලා කියන්නේ සමීර වගේම අපේ රියදුරු මහත්තයා, එතකොට කොන්දොස්තර මහත්තයා ඇතුළු බස් එකේ යන කටියවත් එකතු කරගන්න බෑ. නැත්තම් ඒ කටිය තරහ වෙන්නේ. දවල් එකයි විනාඩි 46යි වෙලාව. එහෙනම් ඔහොමම ගීරශ්මී අහගෙන ඉන්න අපි අංග එහෙනම් සින්දුවකට නැත්තම් කතා කරනවා වැඩි කිව්වොත් එහෙම 0.7 0.3 93.5 93.4 තමයි. ඔයා WhatsApp message එකක් මේ පැත්තට දාන්න ඕනේ.

0: லகாண்ட ரேடியோ ITN
1: தவால கை வினாடி 59යි
2: விலாவ ඔබ වෙත ගෙන ආවේ
3: අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව විසින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
5: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ

0: নয় দশমিক পাঁচ নয় দশমিক সাত লাখান্ড রেডিও আইটিএন শ্রীলঙ্কা হান্ড
1: বেলা পাশ্বরু দেখায়
2: විලාබ ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බී ධනනිධානය නුතරයි රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණී උදේශිකායි දිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුන් දිලංකලින ආරච්චි
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: කොළඹ සිට බදුල බලා ධවනය වූ ලංකම් බස් රථයක් බිහිසුණු අනතුරකින් වළක්වා ගැනීමට ඒ රිදුරු ක්‍රියා කිරීම හේතුවෙන් ජීවිත රැසක් ආරක්ෂා කර ගැනීමට හැකි වුණා. කොළඹ සිට බදුල්ල හරහා බිබිල දක්වා ධවනය වූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් මගී ප්‍රවාහන බස් රථයක් මාර්ගයේ ඉදිරියෙන් ධවනය වූ ත්‍රිරෝද රථයක රෝදිය කැළවී විසිවි තිබෙනවා. එහිදී පාලනයෙන් ගිලිහුරු ත්‍රිරෝද රථය බස් රථයේ ගැටීම වළක්වා ලැබෙන් බස්වතී රේදුරු ක්ෂණිකවම ඒ මාර්ගයේ දකුණු පසට බර්කර ආරක්ෂිතව කනුවක් දෙස්ට යොමු කරමින් නවත්වාගෙන තිබෙනවා. රේදුරුගේ මෙම ක්ෂණික තීරණය නිසා බස්වතී ගමන් ගත් මගීන් රසගේ මෙන්ම ත්‍රිරෝද රථයේ ගමන් කළ පිරිසද ජීවිත හානියකින් තොරව බේරා ගැනීමට හැකි වුණා. අනතුරින් බස් රථයට සුළු හානි සිදු වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ජාව බුදේදී මගින් 243 දෙනෙකු රැගත් යාත්‍රාවක් අනතුරට ලක්ව තිබෙනවා. ඩෞකාවේ සිටි පුද්ගලික 23 දෙනෙකු බේරා ගැනීමට සමත් වී තිබෙනවා. අතුරුදන් වූ අඩෙක් පිරිස සොයා ඉන්දුනීසියානු බුදා ගැනීමේ කණ්ඩායම් අදාළ බුදු ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් ක්‍රත්ම කරමින් සිටින බවයි වාර්තා වන්නේ. හදිසියේ ඇති වූ අයහපත් කලගුණයත් සමග යාත්‍රාවේ පාලන බැදිරිය සමග තිබූ සම්බන්ධතා සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණා. දූපත් 10,000කට වඩා සමන්විත ඉන්දුනීසියානු දූපත් සමූහය තුළ නාවික ගමනාගමනය ප්‍රධානතම ගමනාගමන මාධ්‍යයක් ලෙසයි භාවිතා කෙරෙන්නේ. ගුවන් ගමන් සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවන බැවින් සාමාන්‍ය ජනතාව අඩු පිරිවැයක් සහිත මුහුදු මාර්ග භාවිත කිරීමට පෙළඹ සිටිනවා. ඒ රට නාවික ක්ෂේත්‍රය තුළ ආරක්ෂිත ප්‍රමිතීන් සහ රෙගුලාසි නිසලස ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මෙවැනි මාර්ග අනතුරු නිතර සිදුවන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. මේරදි ලක්කඩ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පස්වරු තුනට.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: බොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ.
1: ඇසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩි.
2: පැලෙනලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
3: ඉන්දාල මෙහින්දාල යන අතරින් නවතින්න.

0: දෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවිනි ්‍රයි චම් ඇන්චාරු
1: සතියේ දිනවල සවස හතරට

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්
5: Youth එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus Youth එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා
6: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice
7: අපි සොයන්නේ නුඹේ හඬයි
6: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice

0: දවල් දෙකේ විනාඩි 6යි.
1: විලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සංවර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි. 5, 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි. කොයි කාටත් වාසි.
3: ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය. ලක්හඬ ගී රශ්මි.
0: Right, okay. අපි ආයෙත් ගිරාෂ්මිත් එක්ක ඉන්න වෙලාව. අද පුලංකම තියෙනවා මේ පැයේදී මාත් එක්ක එකතු වෙන්න. ගිය පැයේදී මැසේජ් එකක් දැම්ම නැත්තම්, ඔන්න මේ පැයේදී වරද්දා නැතුව WhatsApp එකට මැසේජ් එකක් දාලා කට්ටියක් එකතු කරගන්න. ගිරාෂ්මිය හඳ 0703 935 937 0703 935 937 ගේ මැසේජ් එක මේ පැත්තට එවන්න.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගිදෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝම වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
1: රටේ සල්ලි දැන් රට වෙනුවෙන් පුරවැසියාගේ ජීවන තත්ත්වයේ ඉහළ නැංවීම රජයක මූලික වගකීමක්. ඒ වෙනුවෙන් මහජන බදුමුදල් නිසි පරිදි කළමනාකරණය විය යුතුයි. 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. ප්‍රාථමික අයවැය ශේෂය 5.4% අතිරික්තයක් වාර්තා කළා. මේක නිදහසින් පසුව වාර්තා වුණු ඉහළම අගයයි. රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙවා ප්‍රචාරයකින් ලද දැන්වීමකි.
4: වසට සිට රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රසගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකෙ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකෙම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, වැදපු තුන පහ කුඩු, ගම්මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
5: යහගුණ වඩන අපේ රස විජේ.
4: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
6: David Peeris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා. DPMC රාජ්‍ය ප්‍රණාම. අමතන්න 0114 700 600.

0: දවල් දෙකයි විනාඩි 45 දැන්.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: ඔය වයසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේ තමයි අමාරුම වැඩි.
3: සැලෙනලෙලෙන දලුව විලස නිතඹනලෝලා නිතඹනලෝලා නිතඹනලෝලා.
4: ඉතින් දාල මෙහෙන් දාල යන අතරින් නවතින්න ඊවිලි ෆ්‍රයි.

0: මමනන්දැ මානම රිලක්ස්.
1: අනම් මනංගල වදුනා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
2: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
3: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක්. RDB Youth Plus. යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර්. RDB Youth Plus කිනුමා.
4: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.

డబల్ దేఖా ఏ వినా జిహదలిస్తున్నాయి వినావ హో హో హో హో తరహం బలాగనే ఇన్నే పా ఓయా మతకరణ తమై బంబే ఆవే నేను కాటియ మాట బాయిని మత దాన్ని ఇన్నే హే నేను కీయరుది అపి మెసేజ్ ఇక దెమ్మి చారుడ తామతే ఉన్నాడు అపే నవదాం కివ్వే నేను కేలా మందన్నో అని ఆలగేటి హరి హరి ఏ కాటియ మతకరణ తమై బంబే పెద్దట ఆవే ఉన్న ఆడ పులాంకమ దీనవా మే పెద్దట మెసేజ్ ఇక దాన్న మంగిన్నో హంస హతర వెనకాం గోయాతిక్క కమగ్నేనిని బిందుయ హతై బిందుయ తునై అనుతునై పహై అనుతునై హత బిందుయ హతై బిందుయ తునై అనుతునై పహై అనుతునై హత జాడ పొలం కబదినో మే పెద్దట మెసేజ్ ఇక దాన్న హమో మిదిన్ సతియకట పస బలాగనిని గీరష్మి హన్నని పయ తునక ఎక దిగట సింధు అహన్న పులాన్నన్నే హొనైనిని మే దవల్ వరు ఓకే ఏమ తమాయి గీరష్మి వాట హన్న పులాం కబదిని ఎనిసా మే పెద్దట చగ్గాల మమ యానో వాట్సాప్ ఇక పెద్దట යටියන්තර පැත්තට මුලින්ම ගියොත් හොඳයි කියලා හිතනවා මොකද මැසේජ් 10ක් 15ක් විතර මට එවලා. පොඩක් ඉන්නේ තින් සින්දු ඉවර වෙන්නේ පැවා මතක් කරන්නන්නේ. තීක්ෂණ වාගෙන තමයි මම්මේ කියන්නේ ආවිකතු කරගන්න වගඩක් ආදරි. ඊට පස්සේ සුරන්නේ අයිනා මේ වෙලාවේ මහේෂ් එක්ක අකිමන් ගමේ යන ගමන් ඔයා වහගෙන යන්නේ කියලා තියෙනවා. ඕකේ ගොඩක් ආදරෙන් ආවිකතු කරගන්න පරිස්සමෙන් යන්න කියලාත් මතක් කරනවා. නුගාන ඉන්න මේ වෙලාවේ වැඩ කරන දෙන හැමෝමයි ගෙදර හොඳම යාළුවමයි. ගෙදර හොඳම යාළුවමයි කියන්නේ කවුද? කමක් නෑ හොඳම යාළුව එකතු කරගන්නවා. ඊට පස්සේ මදුගම් පැතෙන් අපිට මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. මැසේජ් එක දාපු කෙනාගේ නම නෑ. ඕකනේ කරන්න බැරි. ගෙදර කට්ටිය එකතු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ නිරෝෂන් ඉන්නවා පාදුකේ දා මැසේජ් එකක් දාලා. යාළුව කට්ටියම මේ වෙලාවේ මාව වහගෙන ඉන්නවා කියලා තියෙන්නේ එකතු කරගන්න කියලා තියෙනවා සින්දුවකට. දෙවමිනී හොව එකතු කරගන්නවා. මහරගම පැත්තේ නුවන් ඉන්නවා අපි වහගෙන. නුගාරට අපි සුබ පතමුනේ. මොකද නුගාරමට මැසේජ් එකක් දාලා ගීරශ්මි තහගෙන ඉන්නේ අක්කේ. එවනට අද මට සුබ දවසක් කියලා තියෙනවා. අපි කට්ටියත් එක බෙදාගමුනේ. සුබ දවස තමයි අද යා අලුතෙන් බයික් එකක් ගන්නවලු යාටම කියලා. ගොඩක් හොඳයිනේ. හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ඕන නුගාර අපි වාට ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දිගටම ලකනත් එක ඉන්න. ඒ වගේම තමයි බයික් එකක් ගත්තට කමක් නැහැ. පරිස්සමෙන් යන එන ගමන යන්න ඕනේ. ඒක තමයි මේ වෙලාවේ කියන්න තියෙන වටිනම දේ මං හිතන්නේ නේ. කෝ බලන්න කට්ටිය. මට එක ගයි නම් අත උස්සන්න.

කරගන්න. පේනෝවාගේ කියන්නේ. ඕකේ නුවන් එහෙම එකතු කර නුගානම එහෙම එකතු කරගත්තට පස්සේ නිරාශය ඉන්නෝ මේ වෙලාවේ සිතුම් දරංජය මේ කටියව එකතු කරගන්න කියලා තියෙනවා. ඕකේ එහෙනම් මම මේ කටියවත් එකතු කරගෙන ටග්ගාලා යනවා සින්දුවකට. ඔන්න බලන්න මේ පැතර මැසේජ් එකක් දාන්න. ඒව හොඳ වැඩ. තවල් දෙකයි විනාඩි 46යි. මැසේජ් එකක් දාලා තියන්නකෝ එහෙනම්. සමහර විට ඊළඟ පැයේදී වයිමයි හම්බ වෙයි.

0: இசை நுண்ணியன ஹட
1: ஆரங்கி
0: இருதா ராத்திரி ஹட்டட ஹிமாலிக்க ஜோதி ராத்திரிய ඔබ දන්නවාද වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 95,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍ය අංශ අනාවරණය කරන පරිදි දැනට 72 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන්න අනවශ්‍ය කැලිකසල වතුර එකතු වන ස්ථාන විනාශ කරන්න ඩෙංගු වසංගතය මෙරටින් තුරන් කිරීමට ඔබත් දායක වන්න.
1: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

ശക്തിയാക്കുമെന്ന് ഉപദിനവ റട്ടത്തിനുവത്ത് ധന നിധ.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ යුදේශිකයි ත්‍රිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ සුබුන් දිලංකලින ආරච්චේ
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
0: ගල්කිස් පොලිස් වසමේ නිවාස සංකේතයක සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මද්‍රව්‍ය සමග කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට බව පොලිසිය පවසනවා. පොලිස් විශේෂකාර බලකාය පොලිසිය සහ යුද හමුදාවෙක් වයි මෙම සෝදිසි මෙහෙයුම සිදු කර තිබෙන්නේ. කුෂ් මද්‍රව්‍ය ග්‍රෑම් 7ක්, හෑෂ් මද්‍රව්‍ය ග්‍රෑම් 32ක්, හෙරොයින් මද්‍රව්‍ය ග්‍රෑම් 4ක්, මත්පිටි 20ක් සහ මද්‍රව්‍ය ජාලෙන් උපයාගත් රුපියල් 108,400ක මුදලක් සොයාගෙනුණා. සැකකරුවන් අතර පසුගිය මස 4 වනදා දෙහිවල නදීබාල ප්‍රදේශයේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකුට වෙඩිතැබීමේ සිද්ධියේ සැකකරුවෙකු සිටින බවයි පොලිසිය පවසන්නේ. අත්අඩංගුවට සැකකරු සහ මද්‍රව්‍ය විමර්ශන සඳහා ගගිස්ස පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා. හෝමු සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන් නෞකාවකට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. වාණිජ්‍ය කන්ටේනර් නෞකාවකට එල්ල වූ ප්‍රහාරයත් සමග එහි සිටි කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මියගොස් තවත් 4 දිනකු තුවාල ලබා ඇති බවයි විදිස් මාධ්‍ය සඳහන් කළේ. නෞකාවට සිදු වූ හානිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබෙනවා. ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු පාර්ශවයක් බාරගෙන නැති බවයි විදිස් මාධ්‍ය පවසන්නේ. මේලක ලක්ෂණ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පස්වරු 4ට
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
3: Youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB Youth Plus Youth එකටම set වෙන banking partner RDB Youth Plus කිනුමා
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය Deep Tech Solar Water Pumps අදම අවතන්න 0.71 711 711 1
2: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
0: ලක්ෂණ මොඩින් ඒසල්
1: සම අනුග්‍රහය
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: හවස 3 විනාඩි 5යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සම්මාර්ථන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පටින් දිනපතා රුපියල් ලක්ෂ 10යි. 5යි. 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි. කොයි කාටත් වාසි.
3: ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය. ලක්හඬ ගී රශ්මි.
0: තමයි විනාඩි 6යි. ඊ රශ්මිත් එක අන්තිම පැයේ ඉන්නේ. අර පුලංකව දින මේ පැතර මැසේජ් එකක් දාන්න 0703 935 937 0703 935 937 අගේ වට්ස්ඇප් මැසේජ් එක මේ පැතර දාලා අර පුලංකව දින ඔගි රශ්මිත් එක එකතු වෙන්න.

0: හවසතුනයි විනාඩි 22යි.
1: SLT Mobitel fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable unlimited තෝරගන්න package රසක්. SLT Mobitel fiber.
2: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරන පොල් වගාවට පොහොර ඩොලමයිට් දා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරන පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් දා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක් ජල සම්පාදන පද්ධති ඉදිකිරීම සඳහා අක්කරයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක් දුරකථනාංක 0111 286 1031 0111 286 1011 ශනි ගැමතුම් 19,600
3: ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක් මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5-6 අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්න.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
5: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
6: ලක්හඬ Golden Voice.
7: අපි සොයන්නේ
5: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා
6: ලක්හඬ Golden Voice.

ඒ වෙලාවේ ආඩු බලංකම තිනෝ මේ පැතර මැසේජ් එකක් දාලා මාත් එක්ක එකතු වෙන්න.

0: හවස 3:40 වෙනකම්.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රස

හවස තුනයි විනාඩි 45 වෙලාව ලකඬ ගී රශ්මිත් එක්ක ඉන්න වෙලාවේ මට යන්නත් වෙලාව හරි යන කලින් කටයක් එකතු කරගෙනම මම යන්නේ කියලා හදුව හොඳ සින්දු සෙට් එකක් මුවට දැන් ඊට පස්සේ අහන්න පුළුවන් මං ගියාට පස්සේ කටිය සතුටින් කෑ ගහනවද මන්ද මම යන නිසා එකතු කරගෙන හදන්නේ කෑ ගාලින් මහේෂ් ගෙදර වැඩ කරන ගමන් සද්දට මහගෙන ඉන්නවා කියලා තියෙනවා පුතා දනිදුත් ඉන්නවා කියලා තියෙනවා ඕකේ මං එකතු කරගන්නවා අපිට නම් හොඳටම ආව කියලා තියෙනවා තරිදු ලක්ෂාන් ඔයාව එකතු කරගන්නවා මම ඊට පස්සේ ඌරා පොළ පැත්තට යන්න හදන්නේ ප්‍රියන්ත ඉන්න ඔය පැත්තේ මං එකතු කරගන්නම් ඔයාව අද සින්දු ටික ලස්සනයි කියලා තියෙනවා Thank you so much යටි අන්තටින් මැසේජ් එක දාලා තියෙන ධනුෂී ආවත් මං එකතු කරගන්න ගොඩක් ආදරෙන් ඊට පස්සේ හිමාෂා ඉන්නවා රත්මලානෙන් එකතු වෙනවා කියලා තියෙන්නේ ආවත් එකතු කරගන්නවා කීර්ති ඉන්නවා වලපනේ පැත්තේ මැසේජ් එකක් දාලා කීර්ති මං ආවත් එකතු කරගෙන එහෙනම් මං ගිහින් යන්න හදන්නේ අදට ලක්කරගී රශ්මිත් එක්ක ආයිත් ලබන සතියේ ඉරිදා දවල් එකට අපි දෙන්න හම්බ වෙමු එහෙනම් මං අදට ගිහින් එන්න අද සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා මම චාරු

0: flashback.
1: Feedback.
0: Sunflower.
1: All right.
0: Seed of a sakura.
1: Sahara flash.
0: Bio.
1: Sanidapa. එදා මෙදා ඉතිහාසයේ ප්‍රාසංගික වේදිකාව තුල රජ කළ පෙරලිකාරයෝ
2: දවල් 12යි තියට ගී රශ්මි
3: ලොවක් සනසන ඔහු

0: ලක්හඬ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ යුදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුන් දිලංකලින ආරච්චි
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: මද්‍රව්‍ය මෙරට හිතුරන් කිරීමේ ජාතික වැඩපිළිවෙල යටතේ ඊයේ දිනේදී වැට්ලීම් 724ක් සිදු කර තිබෙනවා සැක්කරුවන් 732ක අත්තරංගුවට ගෙනුණා ඉන් එකයිකු පුනරුත්ථාපනයට යොමු කළ අතර තවත් 11 ස්තිරිකු සඳහා රැඳුම් නියෝග ලපාකෙට තිබෙනවා එම වැට්ලීම් වලදී හෙරොයින් ග්‍රෑම් 423ක් අයිස් ග්‍රෑම් 550ක් ඇතුළුව කෝෂ් හෂිෂ් මත්පැති ඇතුළු මත්ද්‍රව්‍ය සුවගෙන තිබෙනවා හලවත සිට පුතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශයේ මුහුදු රළ මීටර 3ක් පමණ හෙළ යාමේ අවතානමක් පවතින බව කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා ඒ හේතුවෙන් ධීවර සහ නාවික කටයුතුවලදී විමසිලිමත් වන ලෙසටයි දැනුවත් කෙරෙන්නේ බහුද්‍රවීය ලෝකයක් එක්ව නිර්මාණය කිරීමට එක්ක වෙමින් නවදිල්ලි ප්‍රකාශයලි දැක්වුණා බ්‍රික්ස් රටවල නායකයන්ගේ 18 වැනි සමුළුවේදී මේ සිදු කෙරුණේ ඒ අනුව පසුගිය දශක දෙක කාලය තුළ පැවති සහයෝගීතාවේ පදන මත බ්‍රික්ස් සංවිධානය දේශපාලන ආරක්ෂාව ආර්ථික හා මූල්‍ය වෙන්ම ජනතාව අතර හුමාරු යන ප්‍රධාන අංශ තුන ඔස්සේ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට බ්‍රික්ස් නායකයෝ එකඟ වුණා බහුපාර්ශ්විකත්වයේ සහ බහුද්‍රව්‍ය ලෝකයක් ගොඩනැගීමට වෙන්ම ජාත්‍යන්තර නීතිය සහ ජාත්‍යන්තර පද්ධතිය තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානය සතු කේන්ද්‍රීය කාර්යභාරය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටීමේ අවශ්‍යතාවද ඔවුන් අවධාරණය කළා. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 6:30ට.
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ සතියක ලක්හඳ
1: හවස හතරයි විනාඩි 4 හේ

0: ලබන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: විශේෂ පොළේඩම් පුනරුත්ථාපන සහනාධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පොළේඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්, පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්, ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථන අංක 011 286 1131 011 286 1111 ශනිගමතුම් 19,600.

FM 93.5, FM 93.7, La Conda, Radio ITN. Satyagraha, La Conda.

සුබ සන්ධ්‍යාවක්. හවස හතරයි විනාඩි 12 වෙලාව. විනාඩි 12 කියනකොට ඔයා දන්නවනේ අද සැප්තැම්බර් 13 වෙනිද? සැප්තැම්බර් මාසෙ පටන් අරගෙන දවස් 13ක්ම ගිහිල්ලා ඉවරයි නේද? ඔයාට දැනුණාද මේ තරම් වේගෙන් වෙලාව සහ දින ටික ඉක්මනට ගෙවිලා යනවා කියලා? එහෙම හිතෙන්නේ නැතුව ඇති නේද? සමහර කාලවලට ඔයා අගෝස්තු මාසෙ හිතපු වැඩ ටික ඔයා මේ මාසෙට චුට්ටක් කල් දාගන්නද? එහෙම නැත්නම් ඔයා අලුත් වැඩ ටිකක් මේ මාසෙ පටන් ගන්න කියලා ඔයා හිතේ තියාගෙන ඉන්න ඇති නේද? එහෙම හිතාගෙන හිටියා නම් ඉතින් පරක්කු වෙන්නේ නැතු ඔය වැඩ ටික ඔයාට පටන් ගන්න පුළුවන්. ජීවිතේ අපි ඉතින් දවසින් දවස මහන්සි වෙන්නේ අපේ ජීවිතයේ තියෙන හීන ටික හැබෑ කරගන්න නේද? ඔයාත් ඒ වගේ හීන උදු පස්සේ දුවන හීන වලට මහන්සි වෙන කෙනෙක් වෙන්න ඇති. ආ දන්නවද අපි හීන වෙනුවෙන් කැප වෙන තරමටම දවසක ඒ හීන ඔයාව ලස්සන තැනකට අරගෙන යනවා. ජීවිතය ඔයා බලාපොරොත්තු වෙන තැනටම ඔයාට ගිහිලා නතර වෙන්න පුළුවන්. ඉතින් හීන තියෙන්නේ හැබෑ කරගන්න විතරයි. කවදාවත්ම ඒ හීන අතරමඟ නතර කරලා අතහැරලා දාන්න එපා. මොකද එහෙම වුණොත් ඔයාට ඔයා බලාපොරොත්තු වෙන තැනට යන්න හම්බ වෙන්නේ නැහැ. චුට්ටක් හිතලා බලන්න. මේ අලුත් මාසික අලුත් විදිහට වැඩ ටික පටන් ගන්න. කලින් වැරදුනා නම් ඒ වැරදුන තැනින් ඔයාට ආපහු පටන් ගන්න පුළුවන්. ඔයාට ඕනේ පුංචි හිතක් එක්ක අලුත් විදිහට හිතන්න විතර. ඒද ඔයාට අනිවාර්යෙන්ම පුළුවන්. ඉතින් එද මේ පැත්තට ආර ලස්සන සින්දු ටිකක් අහන ගමන් සතියන්තේ ලක්කන සතියන්තෙත් එක්ක මාත් එක්ක එන්න පුළුවන්. යශවිල්ල ඉන්නවා හවස හතර වෙනකතම. හවස හතර ඉඳලා 6:30 වෙනකන් ඉන්න මං මේ පැත්තේ. ඔන්නති පරක්කු වුණා කියන්න බැරි වෙන්නේ නැති වෙන්න මැසේජ් එකක් දැමු. මැසේජ් එක කිව්වේ නැහැ කියලා කියන්න නැති වෙන්න ඔයා ඉස්සෙල්ලාම මේ පැත්තට මැසේජ් එකක් කියවලා තියන්න ආද. අපි හමුද ලස්සන සින්දුවක්. ඔයාලා ගාටෝ ෆෝන් නම්බර් එක මතක් කරන්න. 0703935437 ඉක්මනට මැසේජ් එකක් කියවන්න ආද. මම මේ පැත්තට බලාගෙන ඉන්නවා ඔයා මැසේජ් එක එවනකන්. අපි දෙන්නම හමුද රිද්මගේ මේ ලස්සන සින්දුව. හෙට නාදගමේ සින්දුව.

0: හවස 4 විනාඩි 19යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතින් දිනපතා රුපියල් ලක්ෂ 10,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය තුළු තවත් ඈ කිදිනා ගන්න. TLB වාසි. කොයි කාටත් වාසි.

0: FM 93.5, FM 93.7, La Khanna Radio ITN. Rajya Bankuka Surakshita Bhavaya Ihalama Rakabarane Samagin Stavara Tanpatu Sandaha Ihalama Poliya RDB Bankuin.
1: കൃഷി ക്ഷേത്രത്തെ നവപണക് ലഭാ തിബിൻ കസാകല പ്ലാന്റേഷൻ മകിൻ ആരംഭ എത്തി പ്രധാന വ്യാപ്രതി അതര ഒബട സമീപ കസാകല ഗ്രീൻ സൂപ്പർ മാർക്കറ്റ് ചാലിയ ഇതാ അടു മിലകന നേരത്തെ ഒബേ പസു മീറ്റർ സഹനയക്ത മസകട രൂപ്യ 25000ක් ദക്വ മിലതി ഗിനിം സന്ധാ നയ സഹനയക്ത ഹന്ദുനാ ദുൻ ഇകമ സൂപ്പർ മാർക്കറ്റ് ചാലിയൈ
2: എൻഎൽപി ഹദഹന ലങ്കാവേ വെഡിമ തേകി ദിന തേകി അവസ്ഥ വെഡിമ ലുത്രയ എൻഎൽപി ഹദഹന ඔබත් අදම NLB හනහඩ බලා ගන්න.
3: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
4: කාර්යක්ෂම පොදු ප්‍රවාහනයකට බස් රථ 10කින් ආරම්භ කළ මෙට්‍රෝ ජාලය සැප්තැම්බර් සිට බස් 121ක් දක්වා ඉහළ දමමින් ලබන වසරේදී ගාල්ල, මහනුවර, යාපනය නගර කරාද ව්‍යාප්ත කිරීමට නියමිතයි. 2026 අයවැයෙන් ලංගම දුරගමන් සේවයට බස් 600ක්, බස් 300ක එන්ජින් ප්‍රතිස්ථාපනයට රුපියල් මිලියන 262ක්, නව දුම්රිය කට්ටල සඳහා රුපියල් මිලියන 3300ක් වෙන් කෙරුණා. දියුණු පොදු ප්‍රවාහන සේවයක් තව දුරටත් අපට සිහිනයක් නොවේ.
5: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
6: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
7: දැන් එතකොට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්නේ.
8: එහෙමයි.
9: සල්ලි හොයලා ඇති වෙලාද?
10: ජීවිතේ ගොඩ යන පාට පේන්නෙම නැද්ද?
9: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
11: කලාවක් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
10: සතියේ දිනවල උදේ 10ට
9: 18 වංගුව
10: හැම වංගුවකම අලුත් කතාවක්.
9: 18 වංගුව
10: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
6: සම අනුග්‍රහය
12: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බී. දනඩ නිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
3: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.

පළවෙනි පැය පටන් ගන්නගෙන හරියටම පැය භාගයක් ගිහිල්ලා ඉවරයි නේද? අර මම මුලින්ම කිව්ව වෙලාව යනවා අපිට තේරෙන්නම නැහැ කියලා. සමහරක් වෙලාවට වාගේ මෝඩ් එක ෆික්ස් කරගෙන හොඳම වෙලාවක් තමයි මේ වෙලාව. ඒ දන්නවද? ඉතින් ලස්සන සින්දුවක් ඇහෙනකොට ඔයාට පුළුවන් වාගේ මෝඩ් එක ෆික්ස් කරගන්න. පොඩක් මොන හරි ප්‍රශ්නයක් ඉන්නවා නම් හිතර ඉදීමක ඉන්නවා නම් මේ හැමදේම පොඩක් චේන්ජ් කරගන්න හොඳම වෙලාව තමයි ලස්සන සින්දුවක් ඇහෙනවා කියන වෙලාව. ඉතින් ඔයාට පුළුවන් මේ සතියන්තේ වැඩ කරලා කරලා මහන්සි වෙලා නේද ඉන්නේ. මම දන්නවනේ ඉතින් ඔයාට පුළුවන් මේ නිදා සතියන්තෙන් වාගේ මහන්සි චුට්ටක් අඩු කරගෙන ගෙදර ටික වැඩ ටික පොඩ්ඩක් නිදහසේ කරන ගම හෙට දවස වෙනුවෙන් ලෑස්ති වෙන්න. මොකද හෙට කියන්නේ අලුත් සඳ දවසක්, සතියක් පටන් ගන්න දවසක්. එතකොට ඔයාට ආපහු එක හුස්මට වැඩ කරන්න තියෙන්නේ. ඉතින් මේ වෙලාව කියන්නේ රස තේකක් හදාගෙන හෙව පොඩ්ඩක් ගෙදර අයත් එක්ක කතා බහ කරන ගම පොඩි වෙලාවක් තියන්න ගත කරන්න පුළුවන් හොඳම වෙලාව. ඒ ඉන්නකම ගාඩ පුළුවන් ලක්කනාගෙන ඉන්න FM 93.5 FM 93.7. මම හගෙන ඉන්න ගමන් මේ පැත්තට එන්න අමතක කරන්නෙපා. 0703 93.5 93.7 මැසේජ් එකක් ඉක්මනට එවන්න. ඒ විදිහට මැසේජ් කරපු අය ඉන්නවා මේ වෙලාවේ මේ පැත්තට ඇවිල්ලා ලක්කන සතියන්තිය හැගෙනෝ. ඒ අයව එකතු කරගන්න තමයි මේ හදන්නේ. සුබ සන්ධ්‍යාවක් ලක්කන කියලා තියෙනවා. ඔයාට සුබම සුබ සන්ධ්‍යාවක් වෙන්න ඕනේ. අයන් වර්ක්ස් එකේ වැඩ කරන වඩිගවව අපිත් එකතු කරගන්න කියලා තියෙනවා. සද්දරම ලක්කන හැගෙන ඉන්නවා කියලා තමයි තියෙන්නේ. ඉතින් මහන්සිය අන්නත් එක වාර බල ලක්කන සතියන්තිය හැගෙන ඉන්න අශෝක තමයි මට මැසේජ් එක දැම්මේ. අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. හැමදාම අපි ලක්කන එක ඉන්නවා කියලා තියෙන බොහොම ස්තුතියි. සුබ දවසක් ලක්කන හැමෝටම. අර සුබම සුබ දවසක් වෙන්න ඕනේ. ඉතින් හෙටින් පටන් ගන්න අලුත් සතිය සුබ වෙන්න ඕනේ. අක්කේ මගෙනවා දරුණියගලින් නෙත්මිනි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. මමවත් එකතු කරගන්න කියලා තියෙනවා සින්දුවක් අහන්න. මගේ අම්මා තාත්තා එවාගේ මායලා දෙන්නවත් එකතු කරගන්න කියලා තියෙනවා. අක්ක දෙන්න ඉන්නවා මාමයි මගේ යාළුවා ඉන්නවා. පොල්ගස්වත්තෙන් දෙව් මිනි යාගේ පවුලි හැමෝමයි අම්මයි තාත්තයි මල්ලිවයි එකතු කරගන්න කියලා තියෙන ලස්සන සින්දුවක් අහන්න. ඔය හැමෝම අපි එකතු කරගෙන අපි හමු ලස්සන සින්දුවක්. ලස්සන දවසක් නංගේ අපි තින්නවා කියලා තිනා කවුද මේ? දොල දෙන ඉන්නෝ වෙච්චදී උමන්දි අපි වහගෙන මාත්‍යා හේමන්ත සිල්වා ඉන්නෝ අම්මා අයියා නිමල් තිලක සිරි අපි වහගෙන ඉන්නවා කියලා තිනා බොහොම ස්තුතියි. සුදුක්ක ඉන්නවා මනෝහරි ප්‍රනන්දු අනෝමක්කා ප්‍රබනංගි ගම්මිණි අයියා. මෑ මේ විදිහට ඔය හැමෝම එකතු කරගන්න කියලා මට මැසේජ් එක දැම්මේ. මෑණිකේ තොමයි දෙඩම් ගස්ලන්නේ ඉඳලා. ආයෙත් පුළුවන් මේ විදිහට අපිත් එකතු වෙන ලස්සන සින්දුවක් අහන්න. ඔයා කැමති කෙනෙක් එකතු කරගන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් normal messages පැත්තෙන් එන්න. normal message එක උපකට්ටි එකතු කරගන්න ඕනි. සුබ දවසක් කියලා තිනවන සුබම සුබ දවසක් වෙන්න ඕනි. මමත් සින්දුවකට එකතු කරගන්න කෑගල උමේදෙනි. උපනන්ද තමයි message එක දාලා දෙන. උපනන්ද ඔබත් එකතු කරගන්න හරි මාතරින්. සන්තුවත් එකතු කරගන්න ඕනේ. පුතා ශහයි සහන් ඉන්න ශහන් ඉන්නවා. දුව මිතුලියා ඉන්නවා. හැමෝම එකතු කරගන්න කියලා දෙන සින්දුවක් ගන්න. සතියගේ ලක්කරහගෙන ඉන්නවා කියලා තිනා වසන්ත කුමාරි ගම්පල ඉඳලා. ඉතින් මේ හැමෝම එකතු කරගෙන අපි අමුද කහෙටද අපි අමුද හින්දි සින්දුවක් අහන්න. මොකද කියන්නේ? ඔයාට මටයි බලුවන් මේ වගේ ලස්සන සින්දුහන් හවස අයයි 30 වෙනකම් මං ඉන්නවා. ඔයා තික්මලට පරක් කරන්න නැතුව මේ පැතර මැසේජ් එකක් තියලා තියන්න.

0: Pratite Vagakijan Radio.
1: ඔය වයසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩේ.

0: ඇවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන්චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය යුත්තකෙයි නොයාගේ ෆියචේකට ප්ලස් පයින්් එකක් RDB යුත් පලස් යුත්තකටම සෙට්වන බැංකින් පාට්න RDB යුත් පලස් කිනුවා
3: වාර්තාපිට වාර්තා තබන කෝටියටේ NLB ධනනිධානය ලොතරයිෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධනනිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියකුවන්.

0: முதலாளி அறாலும் ரூஃபிங் ஷீட்டுக்கு
1: சார் கியானே ரைனோ பிரீமியர்
0: உட வத்துர ரெந்தின்னெத் நெத்தி தியசேல பெந்தின்னெத் நெத்தி
1: ரைனோ பிரீமியர்
0: එතකොට යට මැටි කෝටින් එක තියෙන
1: සීනිමක් නැතුවත් ලස්සන එකනේ සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරු
2: සේවන පවන අභිමානයයි රයිනෝ
3: ශ්‍රී ලංකාවේ අංකයිකේ රූෆින් සසීලින් ෂීට්
4: ටේකියා සුරකි මුමකටට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
5: සැප්තැම්බර් 14 මාතලේ විජය ජාතික පාසල මාතලේ
6: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
7: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටේක්යා සුරකි මුමගතොට

0: 93.7 லாகானா ரேடியோ ITN காடக்கலின் பத்து விஸ்தர சமக அலுத்தும துருத்துரு தனகல்ல உனசும் மன தேசபாலனைய விதிஸ் கிரீடா துருத்துரு சவிஸ்தரம
1: லாகானா மோமனின் ஏசல்
2: சம அனுக்‍රහය
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: NLP 4000 ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP 4000 ඔබත් අදම NLP 4000 බලා ගන්න
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: සුපිලිපන් රටක් පසුගිය දවසර තුළදී අල්ලස් හෝ දෝෂණයට සම්බන්ධ පැමිණිලි දහස් ගණනක් විභාග වෙමින් ඒවාට සම්බන්ධ පුද්ගලයින්ට තරාතිරමක් නොබලා නීතිය ක්‍රියාත්මක වුණා. දෝෂිතයන්ට නඩු ගොනුවෙමින් දඩුවම් ලැබෙමින් පවතිනවා. බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපේ බලාපොරොත්තුව. මේ තමයි අපේ ජනවරම. මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට.
6: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
7: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකේ

0: Lakhanda Radio ITN.
1: හවස 4 විනාඩි 58 වෙලාව ඔයා බලන්න මේක පාර ඇහෙන්න නේද කිය මොකද කියලානේ එහමද වල ඉති ගැද පොළෝ ඒක හරි ගියා ඉක්මනටම ඉතින් අපිට තව විනාඩි දෙකක් වගේ තමයි තියෙන්නේ හවස 5ට යන්න ඒ කියන්නේ ඔයාගේ මගේ දෙවෙනි පැය පටන් ගන්න හදන්නේ ඔයාට පුළුවන් මේ විදිහට මැසේජ් එකක් එවන්න ආදරෙන් එකතු වෙන්න 0703 93 5 93 7ට මැසේජ් එකක් එවලා තියන්න

0: சத்தியாக லக்கான சத்தியாக லக்கான
1: සත්‍යයක ලකන අගෙන ඉන්න වෙලාව සවස් 5යි විනාඩි 3යි වෙලාව. එයාට පුළුවන් මේ පැත්තට එන්න. මම ඉන්නවා මේ පැත්තෙන් ආත් එක්ක සින්දුවක් අහන්න ලෑස්ති වෙලා. කෙස් කරන්න පුළුවන් මේ සින්දුව මොකක්ද කියලා. කෙටක් හිතලා බලන්න. ඒ සින්දු එනකන් මං කෙක්. එකතු කරගන්නම් කට්ටියක්ව මාව අහගෙන ඉන්නේ කවුද කියලා මතක් කරන්න ඕනේ. මඩපතු ලක්ෂ්මණෝව එකතු කරගන්න ඕනේ. තමරා නිෂාන් ඉන්නවා. චේතනා පුංචි පුත්තා තේජාවෝර් ඉන්නවා අපිව හැගෙන. ඒ වගේම කේඩියේ සමරසිංහවත් එකතු කරගන්න කියලා තියෙනවා. ආයෙ බොවන් සුබ සන්දේවක් යෂ් ගර්ල් කියලා තිරා. කොහොමද ප්‍රියංකා ඔයාට? අපි ගමනක් ගිහින් දැන් ගෙදර ආවි කියලා තිනු මාංශය අතත් එක්ක දෙන්න ලස්සන සින්දුවක් හැම කියද්දි කොහොමද ලස්සන සින්දුවක් දෙන්නතු ඉන්නේ නේද? මගේ ෆැමිලි එකේ හැමෝමයි මාවයි හරිම ආදරෙන් එකතු කර ගන්නවා කියලා තියෙන ප්‍රියංකා බොහොම ස්තුතියි. ඉතින් මේ තරම් අපිත් එක්ක ඉන්න මට මහරගම පැත්තේ රෙදි ෂොප් එකේ කියලා සද්දරම ඔබ වහගෙන ඉන්නවා. කලමනාකර ඩිලංකන අදේශය නෝම එකතු කරගෙන රසික ගයාන් අනුර තව ගොඩාක් අය ඉන්නවා එකතු කර ගන්න ඕන රෙදි ෂොප් එකේ මේ වෙලාවේ අපි වහගෙන ඉන්න. ඉතින් මේ හවස 5 විනාඩි 4 වෙලාව අපේ දෙන්නගේ දෙවෙනි වැය තමයි මේ විදිහට පටන් අරගෙන තියෙන්නේ. ආරත් පුළුවන් ඉක්මනට මේ පැත්තට එන්න. පණක් වෙන නැතුව ඉක්මනට එන මැසේජ් එකක් දාලා තියන්න හද. මේ කරුණාරත්න දේවල්ගේ මහත්මයාගේ කන්න කිරීලියේ සින්දුවක්.

0: සිසු දැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478 මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය ඩීප් ටෙක් වේස්ට් මෝටර් පම්ප් අමතන්න 077 777 7374 දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
1: සංවර්ධන ලොතරැයිය හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 5,50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
2: ඔය වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩේ.

0: දෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන්චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලාගන්න.
4: The channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
1: සතියගේ ලක්ෂණ අහගෙන ඉන්න වෙලාව සවස 5 විනාඩි 15යි.
5: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
6: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5යි 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් තෑ ගිතිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
4: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN.

සසු පහය විනාඩි 18යි කියන්නේ ආව වෙලාවෙ. ඕලස දෙයක් හැම වෙන ගම පොඩක් රිලැක්ස් එකේ ඉන්න වෙලාවත්. හිත නිදහසේ ඉන්න වෙලාවත්. අර පොඩක් මෙතනසෙන් පොඩි වැස්සක් ආවා මේ පැත්තට නම්. සමහරක් වෙලාවට අවුව දිනවන වාරදිජික වේලකෙන ගෙදර වැඩටි කිවර කරගන්න තියෙනු හොඳම වෙලාව තමයි මේ ඉරිදා කියලා කියන්නේ නේද? ඊට පස්සේ දැන් ඔන්න ටික ටික රැවෙගෙන එන රැඩි කැම්බ ටික හදන ලෑස්ති වෙනකම වෙන්නේ නැති. එහෙම ඉඳ කෙනෙකුත් අපි වහගෙන ඉන්නවා කියලා කිව්වා. නලෝයි මෙල්මෙනි රැඩි කැම්බ ටික හදන ගමන් නේද ඉන්නේ ලක්කඳ හනකම. ඉතින් ආව හරි මාදුරෙන් එකතු කරගන්නවා මේ ළඟ සින්දුවට. දර්ශනීමට කෝල් එකක් දුන දර්ශනී කිව්වා යගේ පවුලේ හැමෝමත් එකතු කරගෙනම ලස්සන සින්දුවක් අහන්න ඕනේ කියලා. එයා කතා කරේ කලතුරු ඉඳලා. ඉතින් මම හරි මාදුරෙන් එකතු කරගන්නවා දර්ශනී. සුබ සන්ධ්‍යාවක් කියලා තියෙන මාව පිටිපෙන ඉඳලා මට මැසේජ් එකක් දාලා තිනවා මල්ටි උපේක්ෂ. එවගේම අම්මා ඉන්නවා අංචුලා. ආත උපුල් ඉන්නවා හැමදාම ලක්කන අහනවා කියලා තියෙනවා. අයගේ අක්කාගේ කටහඬ හරිම ලස්සනයි කියලා තියෙනවා. බොහොම ස්තුතියි. ප්‍රශ්නයක් අහන්නද කියලා අහලා තියෙනවට විතරයි ප්‍රශ්නයක් ගහලා නැහැ. මොකද කියන්න බලන්න ඔයගේ ප්‍රශ්නේ. විසඳුමක් තියෙනවා නම් අපි විසඳුමක් දෙන්න කාද? මැසේජ් එක ඔන්න කිව්වා මම ඔයාගේ හරි මාදරෙන් ආව එකතු කරගන්නම අපේ ඊළඟ ලස්සන සින්දුවට. කලින් දුන්න සින්දුවට ගොඩාක් කැමතියි කියලා දින කොණ්ඩ කිරිලි සින්දුවට. ඉතින් ගොමි සෝති අපි ආදරෙන් අහගෙන ඉන්නවට. මම හයි කියලා දෙනවා. හයි කොහොමද? මයි මගේ පවුලේ හැමෝමයි ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා දැරණියගලි. ඕෂිතා තමයි. ඕචිතාද? ඕචිතා වෙන්න ඕනි මැසේජ් එක දාලා තියෙන. ආවට හරිම ආදරෙන් එකතු කරගන්නවා. ඔයාටත් බලන් මේ විදිහට මැසේජ් එකක් තියන්න. FM 93.5 FM 93.7 සතියක ලක්කන අහගෙන ඉන්න ගමන්. ඉතින් බරක් වෙනතු ලස්සන මැසේජ් එකක් දාලා තියන්න. ඉරිදා වුණාම ඔයා කොහේ හරි එළියට ගියාද අවදින්න? අර ඉස්සර හොරෙන් ලව් කරන කාලේ හොරෙන් ආදරේ කරන කාලේ එහෙම ගෙදර ආයෙත් හොරෙන් අවදින්න යනවද? මේ සින්දුවේ වගේ ඔයාටත් කරදරකාර මස්සිනා කෙනෙක් හිටියද? අහලා බලන්න. එහෙම හිටියනම් පොඩක් මැසේජ් එක දාලා යන්න මාවත් දැනුවත් කරන්න. ඊට පස්සේ අපි ඊගෙන කතා කරමු. හාද?

දවස්සු පහයි විනාඩි 28යි වෙලාව. ඔයා මව හැගෙන ඉන්න. මව හැගෙන ඉන්නකම ඔයාට මේ පැත්තට එන්න ඕනි කියලා හිතනත් හිත හිත ඉන්න දෙයක් නැහැ. මනර මේ පැත්තට එන්න. මට හිතුණා ඔයත් එක්ක චුට කතා කරන්න ඕනි කියලා. ආද ඉන්නවද හොඳම යාළුවෙක්? මට නම් ඉන්නවා හොඳම යාළුවෙක් කියපු දෙනෙක්. හොඳම යාළුවෙක් කියලා කියන්නේ අපිට ජීවිතේට ඉන්න හොඳ බෙහෙතක් වගේනේ. අපේ ජීවිතේ හැම දුකකදීම කරදරයක් වුණාම ඉතින් අපේ ජීවිතේ දේවල් බෙදා ගන්න ඉන්නේ හොඳම යාළුවෝ තමයි. හැබැයි කාලයක් ගියම සමහර යාළුකම් එක්ක අලුත් යාළුවෝ ජීවිතේට හම්බ වෙනවනේ. එතකොට අර අපිට ජීවිතේ අමාරුම කාලවලදී හිටපු යාළුවෝ චුට්ටක් විතර මගහැරිලා අලුතෙන් එන යාළුවෝ ටික ජීවිතේට අපිට ලං කරගන්න ගත්ත යාළුවෝ සමහරක් වෙලාවට ඇතනේ. ඔයාව අමතක කරලා ඔයා දන්නවද ජීවිතයේ මිතුරුකම් අලුත් කොහොම විදිහට අපිට එකතු වුණත් ඔයාගේ ජීවිතයේ අස්වීරුම කාලවලදී ඔයා ළඟින් හිටපු මිනිස්සු කවදාවත් අමතක කරන්න එපා. ජීවිතයේ අඳුරුම කාලවලදී ඔයාට පහනක් වෙලා ඔයාව එළිය කරපු යාළුවන්ව කවදාවත් අමතක කරන්න එපා. ඒ දන්නවද එහෙම වුණොත් ඒ යාළුවාගේ හිත ගොඩාක් රිදෙන්න පුළුවන්. ඉතින් ඔයාට බැරි කාලේ ඔයාගේ ළඟින් හිටියනේ. ඉතින් ඔයාට පුළුවන් වුණ කාලෙදී ඒ යාළුවන්ව අමතක කරන්න එපා. ඒ අමතක නොකරනවා කියලා කියන්නේ ඔයා හොඳම හොඳ යාළුවෙක්. බලන්න ඔයත් මේ වගේ හොඳ යාළුවෙක්ද කියලා. එහෙම නැත්නම් හොඳ යාළුවෙක්ව අමතක කරපු කෙනෙක්ද කියලා චුටක් හිතලා බලන්න. යාළුවගෙන් පස්සේ අපි අමුදල මේ වෙලාවේ කවුද මාව අහගෙන ඉන්න යාළුවා කියලා බලන්න. මාව මේ වෙලාවේ අහගෙන ඉන්නවා අපිව සින්දුවකට එකතු කරගන්න කියලා. ලොකු දුව සයිරි ඉන්නවා, පොඩි දුව සංසාරි බුදා සිතුමින එකතු කරගන්න කියලා තියෙනවා. කෙතල් වලින් කාංචනා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. කාංචනාව ඔයාව හරිම ආදරෙන් එකතු කරගන්නවා අපේ ඊළඟ සින්දුවට. හැමදාම දවස පුරාම අපි හොනේ ලක්කන තමයි ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න. අජිත් රංගතුමයි අතුරුගිරි ඉඳලා මැසේජ් එක දාලා තියෙන්නේ. මේ අහලා බල නේද? එයාව හරිම ආදරෙන් එකතු කරගත්තුවා. FM 93.5 FM 93.7 මේ සතියගේ ලක්කන්නට. සුබ සන්ධ්‍යාවක් කියලා තිනවා යශෝදුව. කොහොමද? මම ගොඩාක් හඳින් ඉන්නවා සින්දුවකට අපිව එකතු කරගන්න කියලා තිනු. අදත් ලක්කන අහන්නේ ගෙදර ඉඳන්. අද ජය මාමට මං හිතන නිවාඩු දීලාද කොහෙද? මම මදකේ කලින් දවසක කිව්වා ගෙදර ඉන්නවා කියලා. මොකද දිග නිවාඩුවක් ඉල්ල ගත්ත ජය මාමා. වයිෆ් ඉන්නවා කුසුමලත, අම්මා සෝමාවතිය, පවනි, ගණිදු ඉන්නවා අපි වහගෙන. ආදරෙන් ජය මාමට ඔබේ මැසේජ් එක දාලා තියෙන්නේ. ආරත් වල මේ විදිහට ලස්සන මැසේජ් එකක් එකතු කරන්. ඔය ආදරේ කරන කෙනෙක් එකතු කරගන්න. මේ ඕන දෙයක් පුළුවන් ඉතින් හවස 6:30 වෙනකන්. ඉතින් තව චෝටි වෙලාවයි තියෙන්නේ. ඔයා පරක් වෙන්න නැතුව මේ පැත්තට එන්න. මංගලට ෆෝන් නම්බර් එක මතක් කරන්නම්. 07:03 93537 ඉක්මනට මැසේජ් එක කියවලා තියන්න. ඉතින් පරක් වෙන්න නැතුව මට පුළුවන් ආව එකතු කරගන්න ඊළඟ ලස්සන සින්දුවට. මේ සින්දුව මගින් ඔයාට

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
1: සිහින් හැඩැති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
0: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
1: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
0: නොවිනස් වන රසවත්ම රසය.
1: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
0: විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහඳ බලාගන්න.
0: වේගයෙන් නැගී සිටින රටක්, ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා. 2025 දී අපේ ආර්ථිකය 5%කින් වර්ධනය වුණා. 2026 පළමු කාර්තුවේදීත් 5.1%ක වර්ධනයක්. 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක්. අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්.
3: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
4: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකේ.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: සොරකම් කරන දේශපාලනයට දුරට වහන අරාගතයක් නිර්මාණය කරන බවට ජනප්‍රතිගෙන් සහතිකයා ආණ්ඩුවට වසර දෙකයි රටට සුභයි කහට ගස්තිගලියට සහ නොච්චයාගමට මහාජන ගගා ඉන්දීය අත්තරංගුවේ පසුවන බෙරට අපරාධකරුවන් දස් දෙනෙක් යලිගෙන් පාගන්න ජනපති අනුර ඉන්දියාවේ සහය ඉල්ලයි සෞදි හමුදා කඳවුරකට හූති කැරලිකරුවන්ගෙන් ඩ්‍රෝන් මිසයිල් ප්‍රහාරයක්
2: ලක්කඩ ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න.

0: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එල්වි ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු
1: වන එල්වි හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයිය එල්වි හදහන ඔබත් අදම එල්වි හදහන බලා ගන්න
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
1: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හදහන ඔබත් අදම NLB හදහන බලා ගන්න
3: දැන් එතකොට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්නේ
4: එහෙමයි
5: රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
6: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස් අපි සොයන්නේ නුඹේ හඬයි සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා

0: Radyo'da Vaga Kiyene Radio. Satyaga Lakhanı.
1: සපහයි විනාඩි 54 වෙලා ඔබ අපි හෙඩ්ලයින්ස් අහලා හැම ආවනේ මේ පැත්තරනේ අර පුළුවන් ඉක්මනට මේ පැත්තරේ එන ලස්සන සින්දුවක් අහන ආගිනමින්ම ඉතින් සින්දුව අහන්න ඕන එකතු කරගන්නත් පුළුවන් 0703 93 5 93 7ට මේ සින්දුවෙන් පස්සේම නම් ටික කියන්න ගහද මැසේජ් එකක් දාලා තියන්න හැමෝ මේ හයන සින්දුව අමරසිරි පීරිස් මහත්මයාගේ ලස්සන සින්දුවක්

0: සත්‍යයෙන් ලකනහගෙන ඉන්න වෙලාව සවස 6යි.
1: සත්‍යයක ලකන
0: සවස 6යි කියලා කියන්නේ ආගේ මගේ මේ අන්තිම පැය තුන්වෙනි පැය නේද? හරිම ඉක්මනට වෙලාව ගිහිල්ලා තියෙනවා. ඉතින් ආතල් තාම මේ පැත්තට එන්න බැරි වුණා නම් ඉක්මනට එන්න. තාම පැය භාගයක් වගේ පුංචි වෙලාවක් තියෙනවා. ඉතින් මේ දෙවෙනි පැය ඔයාට පුළුවන් ලස්සන සෙල්ලුවක් අහන්න ඔයා කැමති කෙනෙක්ව එකතු කරගෙන. ඔයා දන්නවද අපි ජීවත් වෙලා ඉන්න කාලේ අපි පුළුවන් තරම් දේවල් අපි ළඟින් ඉන්න අයට කියන්නේ. අපි හිතේ තියන් හිටියට අපිට ඒ දේවල් එයාට දැනනවද කියලා අපිට හිතෙන්න පුළුවන් නේද? කෙනෙක් ජීවිතේ සමුගන්න කරින් එහෙම නැත්නම් යා ජීවිතය අතහරින්න කලින් අපිට යව මගහැරෙන්න කලින් ජීවත් වෙලා ඉන්න කාලේ එයාගෙන් එයාට කියන්න තියෙන හැම දෙයක්ම කියන්න. ආගේ අම්මා තාත්තා වයින පුළුවන් එහෙම නැත්නම් ඔයා ආදරය කරන කෙනා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාගේ හොඳම යාළුවා වෙන්න පුළුවන් නේද? සමහරක් වෙලාවට ආත මේ දැන් ඇහුණොත් එයා ජීවිතේ සමුහරගෙන කියලා ඔයාට පසුතැවෙන්න වෙන්න පුළුවන් නේ. හිතරිදෙන්න පුළුවන්. ඉතින් හිත රිද ගන්න නැතුව ඇගේ හිතේ තියෙන හැම දෙයක්ම දැම්ම කියන්න. ජීවිතේ සමහරක් වෙලාවට අපිට ආදරේ කියලා කියන්න හම්බ වෙන්නේ එක විනාඩියක් වෙන්න පුළුවන්. එක වචනයක් වුණාට සමහරක් වෙලාවට කෙනෙකුගේ ජීවිතයක් සම්පූර්ණයෙන්ම සතුටෙන් පුරවන්නේ වචනයකට පුළුවන්. ඉතින් ඔබරක් වෙන්න නැතුව එයාගින් ළඟම අයව සතුටෙන් තියන්න අමතක කරන්න එපා. සවස 6යි විනාඩියක වෙලාව. මේ වෙලාවේ කවුද මම හගෙන ඉන්නේ කියලා බලන්න ඕනේ. යන්නලා චැට් එක පැත්තට ආයුබෝවන් කියලා තිනවා. මඩපොතු සුබෝති වැඩිහිටි සමිතිය මේ වෙලාවේ ආනන්ද හේමපාලු කරුණාදාස මවාගෙන ඉදෝ. සොමදාස වගේම රංජිත් ඉලෙප්පෙරුම එකතු කරගන්න කියලා තිනවා. නන්දලා ශ්‍රී කුමාර ඉනවා ජයතිස්ස මේ හැමෝම එකතු කරගන්න කියලා තිනවා. අපි ලක්කන හගෙන ඉන්නවා කියලා තිනවා. මානදේ රෙස්ටෝරන්ට් එකකින් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. කිචන් එකේ ස්ටාෆ් එක ඉන්නා මේ වෙලාවේ සංජේ ඉන්නවා ෂෙෆ්. ඒ වගේම පනාගොඩ වෙන්න ඕනේ. පනාගොඩ ෂෙෆ් ඉන්නවා. අශාන් ඉන්නවා. චාමික හිමංජ ඒ වගේම චාමිකා හරි හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ඉතින් මාවත් එකතු කරගන්න තියෙනවා. විශේෂයෙන්ම බොහොම ස්තුතියි. සිංදුවක් දෙන්න කියලා තියෙනවා. රස කෑම හදලා රස කර කර කන්න අනිත් අතට ආදර දෙනවා නේද? මයාවත් එකතු කරගන්න. අපි ගොඩක් දවසක් ට්‍රයි කරා කියලා තියෙනවා. අපේ මැසේජස් කිව්වේ නෑ කියලා. ඔන්න හරි. ඒකට හරියන්නම මම අද ඔයාගේ නම මතක් කරා. අතරගිරිය පැත්තට යන්නත් ඕනේ. අතරගිරියෙන් රංගා, අජිත් ඒ වගේම නිශාන්ත මේ හැමෝම එකතු කරගන්න කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. හරි ආදරෙන් ඔයාවත් එකතු කරගන්නම්. සුබ සන්ධ්‍යාවක් කියලා තියෙනවා. ඔයාට සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා. ටිකනෝමලී තුල්සිපුරේ ඉඳලා තමයි අපි වහගෙන ඉන්නේ. වසන්ති තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. මාධ්‍ය රංජිත් ඉන්නවා. දුෂ්‍යහානී පුතා නිශාන් චුටි දෝනි යනවරවත් එකතු කරගන්න කියලා තියෙනවා. අක්කා ගෞතමී ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ. ඔය විදිහට මහගෙන ඉන්න මට පුළුවන් මේ පැත්තට මැසේජ් එකක් තියන්න. ආ කැමති කෙනෙක් එකතු කරගෙන ඒ විදිහට තව එක මැසේජ් එකක් කියලා අපි සින්දුවක් අහන්න යමු. ආද අගොරස්සෙන් තමයි මැසේජ් එක මේ ඇවිල්ලා තියෙන්නේ. සුජීව මැසේජ් එකක් දාලා තියෙනවා. ගොඩාක් ආදරෙන් මාව අහගෙන ඉන්නවා කියලා. බොහොම ස්තුතියි සුජීව. අයවත් හරිම ආදරෙන් එකට කරගෙන අපි යමු මේ කවින්ද අධිකාරී ගියේ ලස්සන සින්දු අහන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපේම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි

0: මුහුදෙන්වත් කුමනින්වත් උඩුකේන්න එපා. කොහොමකිනාවත් අල්ලනවා විකුණන නොල්මුන සැමට දැනුදීමයි.
1: කෘෂි ක්ෂේත්‍රයට නව පනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරබා ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුබිමට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: ඇසේසු දැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.

0: ஜேக்கியா சுரக்கிமு மகதோட்டா கிளீன் ஸ்ரீ லங்கா வெடசதான யடத்தை ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්කියා මීළඟ වැඩසටහන
1: සැප්තැම්බර් 14 මාතලේ විජය ජාතික පාසල මාතලේ
2: සංධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
3: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටේක්කියා සුරේකිමු මගතොට FM 93.5 FM 93.7 Lakhana Radio ITN
4: Sausahaya Ivinak 13

0: FM 93.7 Lakhana Radio ITN
1: එහේ අපි ඇඩ්වයිචයි කුඩි මහත්මයාගේ ලස්සන සින්දුවක් අපි දැනුත් අහන්න ලැස්ති වෙන්නේ තරම්ම ලස්සන සින්දුවක් දේවදූතියක් සින්දුව මේ සින්දුව හඳ මම එකතු කරගන්නවා මාව මට මැසේජ් කරපු අයව ඉතින් මේ වෙලාවේ අහගෙන ඉන්නවා අපිට හොඳ සින්දුවක් දෙන්න කියලා තියෙනවා ඇහැලිය ගොඩින් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ තුසර ඕව එකතු කරගන්න ඕනේ මේ ඇහෙන සින්දුවට අම්මා සිරියවති ඉන්නවා නංගි චමිලා පුතා බොමිදු ඉන්නවා එකතු කරගන්න කියලා තියෙන ලස්සන සින්දුවක් හනෝ එවගේම මම මැසේජ් එකක් දැම්මා කියලා තිනු තමරා කුමාරියව එකතු කරගන්නවා හරි මාතරින් ඊ ලස්සන සින්දුවකට හයියක්ේ කොහොමද කියලා අහලා තිනු මම ගොඩාක් හොඳින් ඉන්නවා මම සින්දුවකට එකතු කරගන්න කියලා අහලා තිනු ඔයා අහලා තිනු මැසේජ් එකකට මට ඔන්නෑ උත්තරයක් දෙන්න බෑ හරි කමක් නෑ හැමෝම එකතු කරගෙන අපි මේ හන සින්දුව අහමුනේ

0: එල්.පි. හදහන ලංකාවේ වැඩිම තෑගි අවස්ථා වැඩිමලුතරයිය. එල්.පි. හදහන ඔබත් අදම එල්.පි. හදහන බලාගන්න.
1: ඇසේ සුදැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජී අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
2: විශේෂ පොල්ලිඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්කර පහට අඩු පොල්ලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසුන් කිරීම සඳහා අක්කරයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසුන් කිරීම සඳහා අක්කරයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්කරයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 0111 286 1031 0111 286 1011. ශනිගමතුම් 19:06.
3: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice.
4: අපි සොයන්නේ නුඹේ හඬයි.
3: සෑම සඳා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා ලක්හඬ Golden Voice. Sanasana O.

0: නොමියන හඬ
1: ආතරගේ ජෝති
0: ඉරිදා රාත්‍රී 7ට හිමාලික ජෝති රාත්‍රිය
1: FM 93.5 FM 93.7 ලකන්න රේඩියෝ ITN
2: සවසහය විනාඩි 25යි. ඒ කියන්නේ හිත මෙතන තියලා මට ආන්න වෙලාව ඇවිල්ල කියලා නේද? ආයත බලන් මම නැති වුණාද ලස්සන සෙන්ද ටිකක් අහන්න. මං ඇතුළට ගිහිල්ලා එන්න. අපි ආය හම්බ වෙමු. පරිස්සමට සතුටින් ඉන්න. හැට අලුත් සතියක් පටන් ගන්න. කරන කියන හැම වැඩක්ම ඒ විදිහටම සාර්ථක වෙන්න ඕනේ. මම යෂ්.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපට අවශ්‍ය සුපිලි පන් රට.
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
4: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus. යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා.
5: ප්‍රවෘත්ති සිරස්තල
6: හොරකම් කරන දේශපාලයට දුරට වහන අනාගතයක් හදනවා. ජනපතිගෙන් අනුරාධපුරයේදී සහතිකයක්. ආණ්ඩුවට වසර දෙකයි රටට සුභයි. කහටගස් දෙගලියට සහ නොච්චියා කබට මහජන ගඟක්. ඉන්දීය අත්තරක්වේ පසුවන බෙරට අපරාධකරුවන් දස දෙනෙක් යළි ගෙන්වා ගන්න ජනපති අනුර ඉන්දියාවේ සහය ඉල්ලයි. නව අධ්‍යාපන ක්‍රමය තුල කිසිවෙකුටත් බගහැරෙන්න ඉඩක් දෙන්නේ නැහැ. අගමැතිරිය කියයි. දිට්වාවේ විනාශ වූ රට දුම්රිය මගේ රබුකර සිට මරණ දක්වා පරීක්ෂණ ගමන ඇරඹේ. සෞදි හන්ද කඳුරකට හෝති කැරලිකරුවන් ගෙන් ඩ්‍රෝන් මිසයිල් ප්‍රහාරයක්. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්ති සමගෙන් මම සුලක්ෂණී උදේශිකා ඉදිරිවීර. ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුන් දිලක්කලී නාරච්චි. අපේ රට දීර්ඝ කාලයක් අරක්කිර සිටේ පෞල් දේශපාලනයට තිත් තැබීමේ දේශපාලන හැරෝබ සැන්ටුවහන් කළ ජාතික ජනපල වේග ආණ්ඩුව ඉදිරියේදී රට බහර දෙන්නේ නව නායකත්වයකට බව ජනාධිපති අනුර කුමාරසාරක මහතා අවධාරණය කරනවා. ඒ දූෂිතයන්ට අපරාධකරුවන්ට මත්ජාවරම්කරුවන්ට නීති ක්‍රියාත්මක කිරීම කිසිත් නතර නොකරන බව පෙන්වා දෙමින් අනුරාධපුර රොච්චියාක ප්‍රදේශයේ පැවති ජන රැළිය අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා. ජාතික ජනබල වේග රජයට වසර දෙකක් සපිරීම වෙනුවෙන් අපේ ආණ්ඩුවට වසර දෙකයි රටට සුභයි යන තේමාවෙන් ජනරලි මාලාවක් සංවිධාන කර තිබෙනවා. එහි අනුරාධපුර රොච්චියාගම ජනරලිය අද පස්වරුවේ පැවැත්තුණා. ප්‍රදේශයට ඇදහැරළු අධික වැසි හමුවේ වූද විශාල පිරිසක් ජනරලියට එක්ව සිටියා. ජාතික ජනබල වේගයේ නියුජතීන් මෙන්ම මැති ඇමතිවරුන් ජනරලිය ඇමතුවා. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා කියා සිටියේ ගොවි ජනතාවගෙන් වී මිලදී ගැනීම සඳහා වැඩිම මුදලක් වෙන් කළේ වත්මන් ආණ්ඩුව බවයි.
7: දැන් අනුරාධපුරයට කට්ටියක් ආවා. අනුරාධපුරයට එකතු කරලා පෙන්වන්න හැදුවා අපි නැවත නැගිටලා. හැබැයි සමහරට නැගිට ගන්න බැරුව වැටිච්ච තැන් වලම හිටියි. වේදිකාවේ එක පැත්තක් මෙහෙම බලනකොට ඉන්නවා. අප පිට ඉන්න කණ්ඩායම අනිත් පැත්ත බලනකොට ඉන්නවා. සැක පිට ඉන්න කණ්ඩායම සමහරු ඔන්ද වේ හිරගෙදරට අපි කියපු වැඩේ කරන ඔබ දබෝ විශ්වාසය රකිපු මේ ජනතාවට ගෞරවය පිරිනමන ආණ්ඩුවක් ඔබ අපි හැදුවා. දැන් මේ වෙනකොට දීලා තියෙනවා සුළුහා මධ්‍ය පරිමාණ මෝල් නිමියන්ට පොලි නැතුව ලක්ෂ 250 මාස අටකින් ආපහු ගෙවන්න. හැබැයි වීටික ගන්න ඕනේ 120ට. ගොවි ජනතාවගේ නමෙන් තියෙන්න ඕනේ වීටිකයාගේ ගබඩාවේ අරන්. ගබඩාවල තියෙන වී වලට මේ වැඩේ කරන්න බෑ. ඒ නිසා ඒගොල්ලෝ වී ගන්න එකඟ වුණා. අපි දුන්නා මිලියන 7500ක් වෙන් කරා. ඒ මිලියන 7500ෙන් මිලියන 25 ගානේ ලක්ෂ 250 ගානේ අනුරාධපුරේ මෝල් 62ක් එහා පැත්තේ අපේ විලච්ඡේ සමුපකාරේ මැදවච්චේ සමුපකාරේ එක මෝල් 62ක් මේ මිලියන ලක්ෂ 250 අරගෙන දැන් වී මිලදී ගන්න කටයුතු කරනවා. ඒ විතරක් නෙමෙයි වී යාලේ මණ්ඩලයට ගිය මහකන්නේ මිලියන 10000යි කෝටි 1000යි මේ යල් කන්නේ මේ වෙනකොට කෝටි 600යි ඊට අමතරව දැන් හෙට කැබිනට් මණ්ඩලයට එනවා තවත් කෝටි 250ක් ඒ කෝටි 250ත් එක කෝටි 850යි එතන මේ අවුරුද්දට විතරක් වී ගන්න කෝටි 1850ක් ඉතිහාසයේ ගොවියාගේ ප්‍රශ්නේ වෙනුවෙන් වී යාලේ මණ්ඩලයට වී ගන්න දීපෝ වැඩිම මුදල දුන්නේ ඔබේ ජනතාවාදී ආණ්ඩුව කියන එක අපි මේ වෙලාව ඉතාම ගෞරවෙන් කියනවා සිහිපත් කරනවා ආයෝජකයාට කිව්වා ඉඩමක් ඔයලා ගේන්න අමු වීටික ගන්න වැඩපිළිවෙල හදන්න අන්න දැන් ලංකාවේ වැඩිම වී අස්සන තියෙන අනුරාධපුරේ සහ අම්පාර දිස්ත්‍රික්ක දෙක පදනම් කරගෙන වී මිලදී ගැනීමත් එතනින් එහා තවත් නිෂ්පාදන වලටත් යන්න පුළුවන් දැවැන්ත කර්මාන්ත ශාලා දෙකක් හදන යෝජනාව ආවා මිහින්තලේ ගල්කුලමත් අතර අක්කර 100ක ඉඩමක දැන් ඉඩමේ කටයුතු අපි අවසන් කරලා තියෙන්නේ මේ මාසේ හෝ ලබන මාසේ මුල වෙනකොට මුල් ගල තියලා වැඩ පටන් ගන්නවා අනුරාධපුරේ වී වල විතරක් මිලදී ගත්තොත් ගොවියාගේ වී වලින් 150ක් ගන්න පුළුවන් තරමේ මෝලක් හදන්නේ මෙට්‍රික් ටොන් 150,000ක දාරිතාවේ තියෙන අනුරාධපුරේ දැවැන්තම ආයෝජනය මිහින්තලේ ගොවියෝ වෙනුවෙන් සිදු කරන්න දැන් කටයුතු කරලා තියෙනවා. අපි ඒ වෙනුවෙන් දැන් වැඩපිළිවෙළ හදලා තියෙනවා.
6: මෙහිදී ජනරලිය ඇමතු ජනාධිපතිවරයාව ධාරණය කළේ අපරාධකරුවන්ට සහ දූෂිතයන්ට නීති ක්‍රත්ව කිරීමේදී සීමාවන් සොයන පිරිසක්ද බිහිවි ඇති බවයි.
5: බහුතර ජනතාවගේ අපේක්ෂාවක් තිබුණේ මොකද්ද? මේ ජනතාව ඉස්සෙල්ලම අපේක්ෂා කරේ මොකද්ද? දූෂණය නතර කරන්න දූෂිතයන්ට දඬුවම් දෙන්න. ඒතර කට්ටිය කිව්ව මොකද්ද? පහුගිය කාලේ කිව්ව මොකද්ද? කෝ ෆයිල් දැන් ඇහෙනවද? දැන් අහන්නේ. කෝ කැම්ප් එක පුරවලා තිබ්බුවා. දැන් අහනවද? දැන් අහන්නේ. මේ ළඟදි මණ්ඩක හිටපු ඇමතිවරයෙක් කියනවා හොරු අල්ලන එකේ සීමාවක් තියෙනවලු. ඒ හොරු අල්ලන සීමාවක් කොහෙද? සීමාවක් නැතුව අල්ලනවා තමයි. මතක තියාගන්න. ඇයි? ජනතාවයකට ජනවරමක් දීලා තියෙනවා. ඒතර කවුරු හරි අර්ථකථනය කරන්න පුළුවන් මේක පරිගැනීමක් කියලා. නැඹ එක පරිගැනීම් නෙවෙයි මම ඕගලන්ට කියනම් පරිගැනීම් ඉතිහාසය පොන්සේකා මහත්මයා 2010 දී ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා ජනාධිපතිවරණේ ප්‍රතිඵල ඇහුවේ අපි එතුමා එක හෝටලයක නතර වෙලා ප්‍රතිඵල වලින් පරාද වෙනකොට මුළු හෝටලෙම වටලලා හමුදාව මෙහෙමයි තිබ්බේ හොඳේ හෝටලෙම වටලලා හමුදාව ගේට්ටුවෙන් එළියට යන්න දෙන්නේ නැහැ අන්න පරිගැනී ඊට පස්සේ එතුමා හිටියා එතුමාගේ කාර්යාලේ ඒගොල්ලන්ගේ සුවච කීකරු හමුදා කණ්ඩායම පැන්න උස්සගෙන අරන් ගිලා ජීප් එකට දාගත්තී මේ ඡන්දේවල සතියයි දෙක යන්න පරිගැනී සමහර නාලික ආණ්ඩුව විවේචනය කරා රැට ගිලා බෝම්බ ගැහුවා අන්න පරිගන්නේ එහෙමයි සමහර මාධ්‍යවේදීන් ආණ්ඩුවට විරුද්ධව ලිව්වා මහපාරේ වෙඩි තියලා ඝාතනය කරා අන්න පරිගනී සමහර මාධ්‍යවේදීන් ආණ්ඩුවට විරුද්ධව ලිව්වා සුදු වෑන් වලින් උස්සගෙන ගිහිල්ලා අතපය කඩලා පාරේ දාලා ගියා පරිගනී සමහර රාජ්‍ය නිලධාරීන්ට රට දාලා යන්න සිද්ධ වුණා පරිගනී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂතුමා ආවා සතිය දෙකයි දැම්ම හිරේ අන්න පරිගනී අපි පරිගන්න දේශපාලන ව්‍යාපාරයක් නෙවෙයි හැබැයි අපි අවුරුදු දෙකක් මේ වංචනිකයන්ට දූෂිතයන්ට අපරාධකරුවන්ට දඬුවම් දෙන්න පරීක්ෂණ කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ශක්තිමත් කරා අල්ලස්ව දූෂණ විමර්ශන කොමිසම සභාව ශක්තිමත් කරා ඒකට අවශ්‍ය වෙන නීති හදලා දුන්නා නීති ප්‍රතිපාර්තමේන්තු ශක්තිමත් කරා අලුතෙන් අධිකරණ හැදුවා කොළඹ විතරක් මහ අධිකරණ හතක් හැදුවා දැන් වැඩේ තියෙන කාගාවද පරීක්ෂණ කරන්න ඕන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නඩුගොඩ කරන්න ඕන නීතිපද දෙපාර්තමේන්තු නඩු විභාග කරන්න ඕන අධිකරණේ විධිමත්ව සිද්ධ වෙනවා අපි එහිදී යම් ප්‍රමාණයකට ඇපියස් බැඳගෙන ඉන්නේ ඒ නිසා කවුරුවත් ඇඬුවට අඬන එක අපිට පේන්නේ මතක තියාගන්න අපි තරාතිරම නොබලා කවුද කිඳ මන්ද නොබලා පවුලේ එක්කෙනාද පවුලේ පස් දෙනාමද අපිට අදාළ නැහැ අපි අස් බැඳගෙන ඒ නිසා අපිට කියන්න එපා නේද පුතා ගිහිලා තාත්තා අඬනවා කියන්න එපා අපිට පේන්නේ නැහැ සමහර පරීක්ෂණ වල තොරතුරු එන්න ඕන වෙන වෙන රටවල් වලින් ඒවා ලියලා ගෙන්න ගන්න ඕන සමහර අපරාධකරුව රටවල් වලට පැනලා ඉන්නේ ඒගොල්ල රාජතාන්ත්‍රික සබත්තා ලියලා ගිවිසුම් ගහලා ගෙන්න ගන්න ඕන මේක නතර වෙන වැඩක් නෙවෙයි ඒ නිසා මම හිතන මොකද්ද අපි අපිට ජනතාව අපේක්ෂාව කරා වංචනිකයන් දූෂිතයන් දඬුවම් දෙන්න අපි එක් කරනවා අන්න දැන් රටේ ජනතාවට එන්න ඕන අදහසක් මොකද්ද අපි සભ્યත්වයෙන් පිරි සමාජයක් නම් අපේ රටේ දූෂිතය කොන් කරන්න ඕන දූෂිතය හුදකලා කරන්න ඕන දූෂිතය සමාජයෙන් විතං කරන්න ඕන සමාජයට නොයන පුද්ගලයෙක් බවට පත් කරගන්න දැන් එහෙම නෙවෙයිනේ අප්පා දූෂිතය වෙලා අද්දක වනන ස්ටේජ් එකේ තාමත් අර පැරණි ගෝත්‍රික අදහස් වලින් තියෙන සමාජීතා කුඩා පිරිසක් ඉන්නවා අපි ඒගොල්ලන් එක තරහ වෙන්න එපා අනුකම්පා කරන්න ඊ අනුරාධපුර හිටියේ ඒකෙන් ටිකක් පව්වේ ජනතාව එනිසා මේ ආණ්ඩුව අභිමුඛ වෙලා තියෙන කණ්ඩායමකට කවුද හොරා ඒ පැත්තේ අපි මේ පැත්තේ දූෂිතය ඒ පැත්තේ අපි මේ පැත්තේ පාතාලය මෙහෙවන්න ඒ පැත්තේ අපි මේ පැත්තේ කුඩු ව්‍යාපාරිකය ඒ පැත්තේ අපි මේ පැත්තේ ජාවාරම්කාරය ඒ පැත්තේ අපි මේ පැත්තේ දැන් මොකද වෙලා තියෙන්නේ ආණ්ඩුවට අභිමුඛ වෙලා තියෙන කවුද කුඩුකාරය ජාවාරම්කාරය පාතාලය නායකයෝ දූෂිතය අපරාධකාරයෝ හැබැයි ඒගොල්ලෝ ඒ පැත්තේ ජාතික ජන බලවේගයත් එක්ක ජනතාව මේ පැත්තේ ඒ නිසා මේ ජනතාවගේ හයිය තමයි හැම විටම මෙය අපිට බලය දෙන්නේ අපි ආරක්ෂා කරන්නේ ඒ නිසා අපි ඉස්සරලම මේ සමාජය යහපත් සමාජයක් බවට පත් කරන්න වංචාවෙන් දූෂණයෙන් නාස්තිවන්ත පාලනය ගොඩනගන්න සමාජය තුල නේද දූෂිතයට හොරා පිළිබඳ තියෙන පිළිකුල වර්ධනය කරන්න අපි අලුත් සමාජයක් හදනවා ඒ වැඩේ අපි කරමු එකතු වෙලා
6: වංචා දූෂණ වලින් තොර සැබටි සමාර නීතියක් ඇති කරමින් හොරකම් කරන දේශපාලනයට දොරටු වහන අනාගතයක් හදන බව ජනාධිපති අඬු කුමාර සනක මහතා පවසනවා. සැබට සමාන නීතිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ජනතාව ජාතික ජනබලවේග රාජ්‍ය පත් කළ අතර නීතිය ක්‍රියාත්මක වීමේදී ඇතැමුන්ට එය ප්‍රශ්නයක් බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ. ආණ්ඩුවට වසර දෙකයි රටට සුභයි ජනරලි බාලාවේ කහටගස්තිකිලිය ජනරලි අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. අධ්‍යාපනය තුල කිසිවෙකු අතහැරෙන්නට ඉඩ නොතබන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරණ්‍යාභර සූර්යාව ධාරණය කරනවා. පොතපත ලබා දීම පමණක් නොව ඉගෙනීම සඳහා අවශ්‍ය පරිසරය නිසි ලෙස නිර්මාණය කිරීමද නිදහස් අධ්‍යාපනයට අයත් බවයි අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ. ඒ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ස්වාමි විපුලානන්ද සෞන්දර්ය අධ්‍යාපනායතනයේ පැවති සරස විදේනියෝ අභිමන් වැඩසටහනට එක්වෙමින් මෙම ශිෂ්‍යාධාර වැඩසටහනේ තුන්වන වැඩසටහන ලෙසයි එය සංවිධානය කර තිබුණේ. දැනට මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යාපන ලැබෙන ආබාධ සහිත සියලුම සිසුන් ඇගයීමට ලක් කෙරෙන මෙම වැඩසටහනේදී එක්සිසුවෙකුට රුපියල් ලක්ෂයක එක්වරක් පිරිනැමෙන ශිෂ්‍යාධාරයක් ලබා දීමට ජනාධිපති අරමුදල කටයුතු කර තිබෙනවා. නැගෙනහිර අග්‍රදික විශ්වවිද්‍යාලවල අධ්‍යාපන ලැබෙන ආබාධ සහිත සිසුන් 50 දෙනෙකු ඇගයීමද සිදු කෙරුණා. මේදී අදහස් දක්වූ අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ රජයේ බූලික අභිප්‍රාය වන්නේ පෝසත් රටක් ලස්සන ජීවිතයක් සියලු දෙනා වෙනුවෙන් නිර්මාණය කර දීම බවයි.
8: ඔබ දන්නවා අපේ රජයේ මූලික අභිප්‍රායක් වෙන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් අපි සියලු දෙනා වෙනුවෙන් නිර්මාණය කර. ඒ ගමනේදී අපි කිසිම ශිෂ්‍යාවකට කිසිම සිසුවෙක්ට මොන පසුබිම තුලින් ආවත් මොන අභියෝගයක් එක්ක ආවත් අපි අතාරින්න ඉඩ දෙන්නේ නැහැ කියන අදිෂ්ඨානයත් එක්ක තමයි අපි මේ ගමන යන්නේ. අපි උත්සාහ කරන්නේ සියලු දෙනාටම ගෞරවණීය සියලු දෙනාට සමානව සලකන සමාජයක් අධ්‍යාපන පද්ධතියක් නිර්මාණය කරන්න. ඒ නිසා තමයි ආබාධිත සහිත ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් රජයක් හැටියට ඒ වගකීම බාරගන්න අපි ඉදිරිපත් වෙලා ඉන්නේ. අපි මේ වෙනකොට අඩු ආදායම් ලාභී පවුල්වල විශ්වවිද්‍යාල අධ්‍යාපන ලබන ආබාධිත සහිත ශිෂ්‍යාවන් සඳහා මාසකට රුපියල් 5000ක දීමනාවක් ගෙවීම අපි මේ වසරේ ඉඳගෙන ආරම්භ කළා තියෙනවා. ඒ වගේම තමයි මාසික ඒ දීමනාව අපි පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් අඩු ආදායම් ලාභී පවුල්වල ආබාධිත සහිත ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පාසල් දරුවන්ටත් අපි මේක වෙනුවෙන් රුපියල් මිලියන 50ක් වෙන් කළා තියෙනවා. පරිසරය හරියට හදන එකත් අපේ වගකීම කියලා. අපි දන්නවා මේ වෙනකොට විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් තමයි ඔවුන්ගේ නේවාසිකාගාර ප්‍රශ්න. ඒ නිසා තමයි අපි මේ අවුරුද්දේ ආරම්භ කළා තියෙන්නේ නේවාසිකාගාර හදන ව්‍යාපෘතියක්. ඒ අලුතෙන් නිර්මාණය කරන නේවාසිකාගාර ආබාධිත සහිත ශිෂ්‍යයන්ට ප්‍රවේශ ලැබෙන විදියට පහසුකම් ලැබෙන විදියට හදන්න තමයි

0: මහපල සිස්සද්ද ආධාර සඳහා. මේ ප්‍රමාණය සමස්ත ජනාධිපතිතුමාගේ වියදමෙන් 81.5ක්. ලොකු ප්‍රමාණයක් රටේ ජනතාවගේ අධ්‍යාපන වෙනුවෙන් මහපොළු වෙනුවෙන් ජනාධිපති අරමුදල වියදම් කරනවා. ඒ දිට්ටා සුලිකුණාටුව තිබුණා. ඒ සුලිකුණාටුවෙන් අධ්‍යාපන ලැබෙන දරුවෝ 206,001 රුපියල් මිලියන 260,000 එක දරුවෙකුට රුපියල් 10,000 ගානේ ලබන්න දුන්නා ජනාධිපති අරමුදල. මං හිතන්නේ වෙනත් තව මූල්‍ය ප්‍රභයකින් රුපියල් තව 15,000 හම්බුණා. හැම දරුවෙකුට රුපියල් 25,000 ගානේ ඒ අනුව හම්බ වුණා. සිද්ධලින්නයි අපි අපේ ඔක්කොම එකයි. එහෙනම් මේ ආබාධිත දරුවෝ 376ක් මං හිතන්නේ මම හරිනම් මේ වෙනකොට විශ්වවිද්‍යාල තුල අධ්‍යාපන ලැබනවා. මේ සෑම දරුවෙකුටම රුපියල් 100,000 බැගින් දෙන්න ජනාධිපති අරමුදල් තීරණය කරා.
1: උත්සව සභාව අවතමින් අමාත්‍ය සුනිල් හඳුනෙති මහතා ජනාධිපති අරමුදල පිළිබඳව කරුණු පැහැදිලි කළා.
2: ජනාධිපති අරමුදල මෙච්චර කාලයක් පාවිච්චි වෙලා තියෙන්නේ දේශපාලඥින්ගේ පවුල් වලට, හිතවතුන්ට, ඥාතීන්ට පහසුකම් සපයන්න තමයි. අපේ රජයේ තමයි ඒ ජනතාවගේ අරමුදලක් බවට පත් කරේ. විශ්වවිද්‍යාලයේ විවිධ දුෂ්කරතා නිසා අධ්‍යාපනය ලබන අයතරේ ආබාධිත දරුවෙකුට රුපියල් 100,000 එකවර ලැබෙනවා කියන්නේ ඒ විශාල සහනයක්. මොකද මේ ආබාධිත සහෝදරයෙක් සහෝදරියක් තමයි අගමැතිතුමිය. සමහර විට ඒ පවුලේ ප්‍රධාන ආර්ථික උපයන්න. ඒ නිසා විශේෂයෙන්ම කිසිවෙක් අත් නොහරන ඕල් ඉන්ක්ලූසිව් කියන පදනම යටතේ රජය ජනාධිපති අරමුදල මෙවැනි තීරණයක් ගැනීම මං හිතන්නේ මුළු ශිෂ්‍ය පරම්පරාවෙම ආදරයට ගෞරවයට ලක්වන තීරණයක්.
1: මෙරටින් පලාගු සිංතියාවේ රැකවරණය ලබා දැනට ඉන්දීය අත්අඩංගුවේ පසුවන මද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් 10 නැවත මෙරට ගෙන්වා ගැනීමට ජනාධිපති අනුර කුමාරසාරික මහතා ඉන්දියාවෙන් සහය ඉල්ලා තිබෙනවා. පසුගිය දහවරුද අවසන් වූ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ 3 නිලසංචාරය අතරතුර පැවති රැස්වීමකදී මෙම ඉල්ලීම සිදු කර ඇත්තේ. ඉන්දීය ධීවර යාත්‍රා නැවතත් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වීම සහ ශ්‍රී ලංකාවේ මුහුදු සම්පත් විනාශ කරන ධීවර ක්‍රම භාවිත කිරීම වැළැක්වීම සඳහා ඉන්දියාවේ මැදිහත් වීම අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා මෙහිදී පවසා තිබෙනවා. ශ්‍රී ලංකාව මුහුණ දෙන විශාලතම ජාතික ආරක්ෂක තාක්ෂණය ලෙස මද්‍රව්‍ය වෙළඳාම් මතුවී ඇති බව පැවසූ ජනාධිපතිවරයා කලාපීය මද්‍රව්‍ය ජාවාරම් ජාලය මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවද අවධාරණය කර තිබෙනවා. මද්‍රව්‍ය ජාවාරම සහ සංවිධානාත්මක අපරාධ බැටලීම සඳහා රජය බලයට පත්වීමෙන් පසු ගෙන ඇති පියවර පිළිබඳ ජනාධිපතිවරයා ඉන්දියා ආරක්ෂක අමාත්‍යවරයා දැනුවත් කළා. මෙරටින් පලා ගොස් සිටින අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේදී ඉන්දියාවේ සහයෝගිතාවේ වැදගත්කමද ජනාධිපතිවරයා අවධාරණය කරනවා. මාස 8 කාලයක් තුල මෙරට ලැබී ඇති විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකා ඩොලර් බිලියන 6,000ක් වා ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙනවා. පසුගිය වසරේ අගෝස්තු මාසයේ ඇමරිකානු ඩොලර් බිලියන 688.8ක් මෙරටට ලැබී තිබෙනවා. මේ වසරේ අගෝස්තු මාසයේ මෙරට ලැබී ඇති විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකා ඩොලර් බිලියන 748.6ක්. ඒ අනුව මහබෙක් වාර්තාව පෙන්වා දෙන පරිදි එය පසුගිය වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව වර්ධනයක් පෙන්ඳුම් කර තිබෙනවා. මේ අතර මුල් මාස 8 තුල විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබී ඇති සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් බිලියන 6,131ක් බවට මහබැංකු වාර්තා පෙන්වා දෙනවා. පසුගිය වසරේ එබාගේ සටහන් වූයේ ඇමරිකා ඩොලර් බිලියන 5,116ක් ලෙසයි. රුපියල් බිලියන 300කට වැඩි මුදලක් වැය කරමින් ප්‍රතිසංස්කරණය කළ උඩරට දුම්රිය මාර්ගයේ රමුක්කන සිට බලන දක්වා පරීක්ෂණ දුම්රිය අද ධාවනය කරනවා. දිට්වා සුලිකුණාටුව හේතුවෙන් දුම්රිය මාර්ග පදතියට දැඩි බලපෑම් එල්ලවුණා. ඉන් වැඩි වාහනයක් සිදු වුණේ උඩරට දුම්රිය මාර්ගයට. එම මාර්ගයේ අදියර කිහිපයක් යටතේ ප්‍රතිසංස්කරණය කිරීම මෙවන විට ආරම්භ කර තිබෙනවා. රබුක්කන සිට බදුල දක්වා දුම්රිය ධාවනය පසුගිය නොවැම්බර් මාසයේ සිට සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණා. එම මාර්ගයේ දනුතම විනාශය සිදු වුණේ රබුක්කන සිට කඩුගන්නාව අතර පිහිටි කඳුහෙල් සහිත දුෂ්කර රේල් කොටසෙයි. එම කොටස ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් බිලියන 300ක් යෙදවුණු අතර මාස 4ක් වැඩි කාලයක් තුල කඩිගමුවේ ගල්බින්ගේ අසල දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කෙරුණා. ඒ අනුව රබුක්කන සිට බලන දක්වා කොටසෙහි මාර්ග පරීක්ෂා කිරීමේ පරීක්ෂණ දුම්රියයි අද සිට ධාවනය කෙරෙන්නේ. එහි ආරම්භක අවස්ථාවට

0: බාතිධම්මික පටපති සහ පර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත රණසිංහ යන මහත්වරුන් දෙක්ව සිටියා. එෙහිදී අභාත්‍ය ධම්මික පටපති මහතා අභාත්‍ය වෙත අදහස් පළ කළා.
1: මාස හතරක් ඇතුළත තමයි මේ බිංගේ අවසන් කරන්න සැලසුම් කළේ. ඉතින් අනුව ඒ මාස හතර ඇතුළත මේ වෙනකොට ඒ බිංගේ ඊට උඩින් යන රේල් පාරත් ප්‍රතිසංස්කරණය කරලා අවසන් කරලා ඒ දුම්රිය ගමනාගමනය ආරම්භ කරන්න පුළුවන් විදිහට දැන් සකස් කරලා තියෙනවා. මේ පාලම සකස් කළ ඉවරනට පස්සේ තව කිසියම් ප්‍රතිසංස්කරණ ප්‍රමාණයක් කඩු ගන්නව දක්වා සිදු කරන්න තියෙනවා. ඒ ප්‍රතිසංස්කරණ කටයුතු දුම්රිය දෙපාර්තමේන්තුවත් ප්‍රවාහන අමාත්‍යාංශත් මැදිහත්වල කෙටි කාලයක් තුළ අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි විශ්වාස කරනවා ඉදිරි මාසයේ මුල් භාගය තුළ අපි විශ්වාස කරනවා අපිට පුළුවන් වෙයි කියලා පේරාදෙණිය සිට යලිත් ප්‍රමුක්කන හරහා දුම්රිය ගමනාගමන කටයුතු ආරම්භ කරා.
0: මන්නාරම දිස්ත්‍රික්කයේ සංවර්ධනයට අභියෝගයක්ව පැවති පරිපාලන ගැටලු හා බාධා වඩිවත් කර අවශ්‍ය මානව සම්පත් හා යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ප්‍රමුඛතාව ලබා දෙන බව අභාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පවසනවා. මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී අභාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
2: පහළ මල්වතුය ජලාශ ව්‍යාපෘති යටතේ ඉදිරියේදී මේ ප්‍රදේශයට ශාල සංවර්ධන කටයුතු රාශියක් ක්‍රියාත්මක වීමට නියමිතයි. එවගේ සියලු පහසුකම් සහිත රෝහලක් ආරම්භ කිරීම සඳහා මූලික කටයුතු පටන් ගන්නවා 16 වෙනිදා. ඒ ප්‍රශ්න සහ ප්‍රදේශයේ තියෙන ස්වභාවික සම්පත් පරිම ඵලදායිතාවෙන් අපි කොහොමද භාවිතා කරන්න කියන කාරණා පිළිබඳව සාකච්ඡා කෙරුණා. ඉතින් මේ සාකච්ඡාව මම හිතන්නේ ඉතාමත් ඵලදායකයි. ඒ අතර රාජ්‍ය නිලධාරීන්ට බලපාන ප්‍රශ්න පිළිබඳව අපි සාකච්ඡා කළා. යලකන්නේදී වගා නොකරන ඉඩම් වගා කිරීම සඳහා අවශ්‍ය කරන සාකච්ඡාවකුත් මේ අවස්ථාවේදී අපට සිදු කරගන්න පුළුවන්කම ලැබුණා. මන්නාරම දිස්ත්‍රික්කයේ ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහා අවශ්‍ය කරන වැඩසටහනක් අපි ආරම්භ කරලා තිනා. විශේෂයෙන් වවුනියාව නගර සභාව මහනගර සභාවක් බවට පත් කිරීමේ ක්‍රියාවලිය මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා.
0: රියනතුරු අවම කර ගැනීමේ අරමුණෙන් ක්ලීන් ශ්‍රී ලංකා ස්වාධීන රූපවාහිනිය සමග එක්ව සංවිධානය කරන ටේක්යා සුරික් බගතුට වැඩසටහනේ දෙවන අදියරේ තවත් වැඩසටහනක් හෙට පැවැත්වෙනවා. ඒ බාතලේ විජය ජාතික පාසලේදී. ඒ පිළිබඳ තොරතුරු කෙරෙන්නේ අපනියෝජිත ගිහන් ගේත් ඉෂේර.
3: මාර්ග අනතුරු හේතුවෙන් දවසකට අපේ රටට වටිනා ජීවිත 8ක් 10ක් අතර ප්‍රමාණයක් අපට අහිමිවන බව ඔබ දන්නවද? මේ රිය අනතුරු හේතුවෙන් දිනකට තුවාල ලබන පුද්ගලයන් සංඛ්‍යා දිනෙන් දින වැඩි වෙමින් පවතිනවා. මේ තත්ත්වය තේරුම් ගනිමින් වත්මන් රාජ්‍යයේ ප්‍රමුඛ පෙළේ වැඩපිළිවෙලක් වන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව රටට වග කියන මාධ්‍ය නාලිකාව විදිහට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය පූර්ණ මාධ්‍ය දායකත්වයේ සහිතව ආරම්භ කරන ලද ටේක්යා සුරකෙමු මගතොට වැඩසටහන් මාලාවේ දෙවන අදියර අපි මේ වර්ෂයේදී ආරම්භ කළා. හෙට දවසේදී අපි 19 වන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කරමින් උයි පවතින්නේ. අපි 19 වන වැඩසටහන සඳහා මෙවර සත්කාරක පාසල වශයෙන් තෝරා ගනු ලැබුවේ මධ්‍යම පළාතට අයත් මාතලේ දිස්ත්‍රික්කයේ මාතලේ විජය ජාතික පාසල එදින අදවසේදී ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයට ඒකේ අපේ කණ්ඩායම එවැගේම අපිත් සමගින් එකතු වන අනෙකුත් කණ්ඩායම අදවසේදී මාතලේ විජය විද්‍යාලයට මේ විදිහට පැමිණියා. ඉතින් හෙට මේ වැඩසටහන ආරම්භ කිරීමට අවශ්‍ය කරන සියලුම කටයුතු මේ වන විට අපි සංවිධානය කරමින් උයි පවතින්නේ. මාතලේ මහනගර සභාව මේ වැඩකටයුතු සිදු කිරීම වෙනුවෙන් මේ සංවිධානය කිරීම වෙනුවෙන් අපිත් සමගින් එකතු වෙලා ඔවුන්ගේ සහයෝගයත් අපිට ලබා දුන්නා. එවැගේම තමයි මේ වැඩසටහන් මාලාව සාර්ථකව සමස්ත දිවයිනේම මේ අධ්‍යාපන කලාපවල ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රමුඛත්වයෙන් කටයුතු කරන්නේ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය පාසල් අපිට සම්බන්ධීකරණය කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය අපිත් එක්ක මේ වැඩසටහන සඳහා එකතු වෙලා ඉන්නවා. පැමිණෙන සියලුම දූ දරුවන් දැනුවත් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය අපිත් සමගින් අත්වල බැඳගෙන ඉන්නවා. ලංකාවේ සාමාන්‍ය රක්ෂණයේ ප්‍රමුඛයා සාධාරණත්වයෙන් පෙරට ෆෑවස්ට් ඉන්ෂුරන්ස් ආයතනයත් මේ වැඩසටහන සාර්ථක කිරීමට අපිත් එක්ක එකතු වෙලා අත්වල බැඳගෙන කටයුතු කරනවා. ඉතින් මේ සියලු දෙනාගේම සහයෝගීත්වයේ සහිතවයි ටේක්යා සුරකිමු වගතොට වැඩසටහන් මාලාව අපි සමස්ත දිවයිනේම අධ්‍යාපන කලාප 100ක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කරන්නේ. අපි හෙට දවසේදී ආරම්භ කිරීමට නියමිත වෙලා තිබෙන්නේ 19 වන වැඩසටහන. ඉතින් අපි හෙට දවසේදී හමු වීමේ බලාපොරොත්තුෙන් සමුගන්නවා මාතලේ විජය ජාතික පාසලේ සිට මම ගිහන් ගීප්තිෂේ.
0: දකුණු සෞදි අරාබියේ පිහිටි ශරූරා හමුදා කඳුරකට ඩ්‍රෝන් සහ මිසයිල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. යෙබනේ ඉරාන හිතවාදී හූති කැලිකරුවන් මෙම ප්‍රහාරය එල්ල කළ බවයි ඔවුන් නිවේදනය කර ඇත්තේ. යෙමනිට එරෙහිව ප්‍රහාර මෙහෙවන අරදින මධ්‍යස්ථානයක් හා ආයුධ ගබඩා ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල කළ බවයි හූති හමුදා ප්‍රකාශක යහිරාසාහි සිය එක්ස් ගිනු බෙහි සටහනක් තබමින් ප්‍රකාශ කර ඇතේ. සෞදි අරාබිය යෙමනට එල්ල කරන ප්‍රහාරවලට ප්‍රතිචාරයක් ලෙස මේ සිදු කළ බවත් ප්‍රහාර නතර නොකළහොත් ඉදිරියේදී භූමිය අභ්‍යන්තරයට තවදුරටත් ප්‍රහාර එල්ල කරන බවටත් ඔහු අනතුරු අගවා සිටිනවා. ආසියා කුසලාන පතුවාර විශ්ව කතා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහතරගය අද පැවැත්වෙනවා. ඒ ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද රාත්‍රී 8:00 තරගය ආරම්භ වන්නේ. ශ්‍රී ලංකා සහ ඉන්දිය කාන්තා කණ්ඩායම් අවසන් මහතරගයේ සුසුකම් ලැබුවා. ශ්‍රී ලංකා කාන්තා පිල මෙහෙවන්නේ චබරියතපත්තු විසින්. හර්මන් ප්‍රීත් කෞල් ඉන්දිය පිල මෙහෙවනවා. ඒකාණ්ඩේ තරග වැදුරු ඉන්දියාව මුහුණ දුන් තරග තුනම ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු 6ක් ලබා ගත්තා. ශ්‍රී ලංකාව බී කාණ්ඩෙන් ප්‍රසාද ලකුණු 6 ලබා ගත්තේ මුහුණ දුන් තරග තුනම ජයග්‍රහණය කරමින්. කෙසේ වෙතත් ලකුණු ලබා ගැනීමේ වේගයෙන් ඉන්දියාව ඉදිරියෙන් සිටිනවා. හොරකම් කරන දේශපාලයට දුරට වහන අනාගතයක් හදනවා. ජනපතිකෙන් අනුරාධපුරයේදී සහතිකයා. ආණ්ඩුවට වසර දෙකයි රටට සුභයි. කහටගස්තිගලියට සහ ඩොච්චියාගමට මහජන කගා. ඉන්දිය අත්තරංගුවේ පසුවන මෙරට අපරාධකරුවන් දස දෙනෙක් යළි ගෙන්වා ගන්න ජනපති අනුර ඉන්දියාවේ සහය ඉල්ලයි. නව අධ්‍යාපන ක්‍රමය තුල කිසිවෙකුටත් මගහැරෙන්න ඉඩක් දෙන්නේ නැහැ. අගමැතිනිය කියයි. දිට්වාවෙන් විනාශ වූ රට දුම්රිය මගේ රමුක්කන සිට බල්ල දක්වා පරීක්ෂණ ගමන ඇරඹේ. සෞදි හමුදා කඳුරකට හූති කැරලිකරුවන්ගෙන් ඩ්‍රෝන් මිසයිල් ප්‍රහාරයක්. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මින් නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු හෙට පෙරවරු 9ට.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: விரහவே வேதனாவ
1: හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
0: ආදරණීය ජීවිතය ඉරිදා රාත්‍රියේ හතට හිමාලික
1: ජෝතිරාත්‍රය සහයෝගීතා අනුග්‍රහය
2: හිසට සිසිලසක් මෙන්ම සුවපර නින්දක් ලබා දෙන පාරම්පරික ඖෂධීය සත්කාරය සඳුන් රාජ කේශා දේතයිඩය වැඩි විස්තර සඳහා 0076 325 25 අමතන්න

0: Lakhanda Radio ITN.
1: රාත්‍රී 7යි විනාඩි 4යි වෙලාව. මේ ආදරණීය ජ්‍යෝතිගේ ජීවමාන ආදරේ

0: ITN රටට වග කියන රේඩියෝ රේඩියෝ
1: එයාද දැක්ක වෙලාවේ
2: ආදරේ හිතෙනවා දැක්කම දෙවඳන වාගේ ලස්සනයි
1: එයාගෙන් ආදරේ හිතෙන වෙලාවේ
2: කයි මහල්ලක් තනවන් නෙමෙයි මත්
1: ජීවිතේ දුකේදී සතුටේදී හැම වෙලාවකදීම ඇහෙන එයාගේ හඬ

රාත්‍රි 7යි විනාඩි 9 වෙලා වාදනීය ජෝතිවා ආදරෙන් අහන් ඉන්න වෙලාවේ තමයි ඉතින් ඔන්න ඒ පැය දෙක තමයි මේ විදිහට අපි ආරම්භ කරන්නේ. ඉතින් කොහොමද ජීවිතේ හරියටම සතියකට පස්සේ අපි ආදරණීය ජෝතිගේ ආදරණ ළඟ වෙලා තියෙනවා. ඉතින් රාත්‍රි 9 වෙනකන් 93.5 93.7 ආදරණීය ජෝතිගේ උණුහුමේ ඉන්න කියලා ආදරෙන් ආරාධනා කරන වෙලාවේ යාලුවන්ට මතක් කරනවා 011-2-775-766 011-2-775-285 සුපුරුදු දුරකථන අංක දෙකම විරුතයි. ඉතින් ආදරේ බෙදා ගන්න අපිට කතා කරන්න ඕනේ. ඒ වගේම තමයි ඉතින් අදත් ඔන්න ඔබට ගීතයක කොටසක් කියන අවස්ථාව තියෙනවා. ආදරණීය ජෝතිගේ ආදරේ කරන ගීතයක ආදරේම දැනන ගීතයක කොටසක් ඒ ආදරේ වෙනුවෙන් ඔන්න අද කියන්න පුළුවන්. ඉතින් කතා කරන්න ඕන රාත්‍රි 9 වෙනකම් වෙලාව තියෙනවා මේ ආදරේ බෙදා ගන්න. ඒ වගේම තමයි ඉතින් WhatsApp අංකේ මතක් කරන්නම් 0703-93-93-7. ඉතින් අපිට ඔන්න අදත් ක්‍රියේටිව් විදිහට මැසේජ් එකක් එවන්න ඕන ආදරණීය ජෝති වෙනුවෙන්. රාත්‍රි 9 වෙනකම් අපිට තියෙනවා මේ ආදරේ බෙදා ගන්න. ජීවිතේ කොහොම වුණත් මොන බාධක ආවත් අපි අපේ ඉලක්ක ජය ගන්න ඕන. කොහොමද උත්සාහවන්ත වෙන්න ඕනේ නේද? අපි උත්සාහවන්ත වුණොත් අපේ වාසනාව අපි ළඟට මේවි. ආදරණීය ජෝති ජීවිත කතාව දන්න ඔබට මම හිතන්නේ ජීවිතේ උත්සාහවන්ත වෙන්න ඕන අපේ ජීවිත ජය ගන්න. ඉතින් ආදරණීය ජෝතිගේ ජීවිතේ ජයගත්ත හින්දාම අපිටත් ඒ මතකයන් එක්ක අපේ මතකයන් බෙදා ගන්න පුළුවන්. ඔබේ ජීවිතයේ තනිකම විලාව ආදරය ඔබ සතුටින් ඉන්න අවස්ථාවක වුණත් ආදරණීය ජෝතිගේ ගීතයක් ඔබේ හදවතට ඔබේ මතකෙට නැගෙනවා. ඒ ඔබේ මතකයත් එක්ක මුසු කරගන්න ඔබට හැකියාව තියෙනවා. ආදරණීය ජෝති ඒ තරමට අපේ ජීවිතවලට සමීප වෙන්න ගීත ගායනා කරා. එහෙම නේද? හරි ඉතින් මේ ආදරේ අපි රාත්‍රි 9 වෙනකම් පිටාගමු. මේ ආදරේ ජීවමාන ආදරේ ආදරණීය ජෝතිගේ.

0: റേഡിയോ ITN രാജ്യ ബാങ്കുകൾക്ക് സുരക്ഷിത ഭാവയ ഇഹലമ റെക്കവറിനെ സമഗിൻ സ്ഥാപന തൻപത്തു സന്ധാ ഇഹലമ പൊലിയ RDB ബാങ്കുവിൻ
1: ඇසේසු දැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල බත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
2: පුංචි ව්‍යාපාර ලොකු ආර්ථිකයකට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සහ මූල්‍ය පහසුකම් පුළුල් කිරීම හරහා කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීම රජයේ අරමුණයි. පසුගිය දවසර තුල ලබා දුන් එම මූල්‍ය පහසුකම් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කෙරුණා.
3: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
4: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
5: ටෙක්කියා සුරකිමු මගතොට. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
6: සැප්තැම්බර් 14 මාතලේ විජය ජාතික පාසල මාතලේ.
7: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
8: පූර්ණ මාධ්‍යම විවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය. ටේක්යා සුරකිමු මගතොට.
9: දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
10: ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
11: අපි සොයන්නේ නුඹේ හඬයි.
9: සෑම සඳුදා, බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.වි. දනඩ දහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
0: ආදරණීය ජෝති
3: රාත්‍රී 7යි විනාඩි 27යි වෙලාව ආදරණීය ජෝතිගේ ආදරේ උණුහුමයි විඳින ගමන් තමයි ඉතින් අපි යන්න අද යන්න හදන වෙලසරන්නේ මුලින්ම අපි බොරලස් ගමු පැත්තට අයිබෝවන්
4: හලෝ
3: අයිබෝවන් කවුද මේ
4: මම
3: ගිනිගත්තේ නේද ගිනිගත්තේ නේද පුෂ්ප කුමාරි
4: ඔව්
3: හරි ඉතින් කොහොමද ජීවිතේ
4: හොඳයි මල්ලි
3: හොඳින් සතුටින් ඉන්නවා
4: ඔව්
3: අද කවුද ආදරෙන් මේ වෙලාවේ ආදරණීය ජෝති වහගෙන ඉන්නේ
4: අහගෙන ඉන්නවා මහත්තයා සමන් පිටත් සඳුන් දුව රිද්මි ලොකු මල්ලිගේ පාවලෙන් නංගි සඳයි දුව ආලෝකා සචිනි පුතා අසිරු එතකොට මගේ යාළුවා ගිනිගත් කෙනෙක් නාලිකයි එයාගේ මහත්තයා රංජයයි ලොකු පුතා බාතියයි චුටි දුවයි අහගෙන ඉන්නවා
3: ගීතේ කොටසක් අද ගායනා කරනවද
4: පොඩි කොටසක් කියන්න
3: හරි කියන්න
4: සඳුරු ලොවට මල් ඇහැලා කවුති සාලි හත මෙදිලා හැඟුත් පහන් තාරකා කිමට පායලා
3: Thank you, Maldi. Do you want to talk about this dawasaka? I'm going to
4: talk
3: about it. I'm going to talk about it. I'm going to talk about it. Okay, let's see. I'm going to talk about it. බිඳුව හැතයි බිඳුවයි තුනයි අනුතුනයි පහයි අනුතුනයි හතට හරි චැටක මෙතන තමයි අපි ඉක්මනින්ම යන්න හදන්නේ සුබ රාත්‍රියක් හිමාල් මල්ලේ මේ මැසේජ් එක එවන්නේ ලලිත් කුමාර නේද හොරණින් තමයි මැසේජ් එක එවන්නේ ලලිත් කුමාරන්න ලලිත් කුමාරයාගේ මැසේජ් එක තමයි මේ විදිහට අපි කියන්නේ මේ වෙලාවේ ලලිත් කුමාරයාත් එක්ක ටියුඩර් ඒ වගේම ගුණසේකර මේ වෙලාව ජෝතිරාත්‍රියේ සද්දෙට මහන් ඉන්නවා ජයව ලක්ෂණ කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ ඉතින් ඔන්න අපි ආදරෙන් යාළුවෝ තුන්දෙනාම ආදරණීය ජෝතිගේ ඊළඟ ලස්සන ගීතයට එකතු කරගන්නවා යන්න දන්නේ වැල්ලවායේ පැත්තට වැල්ලවායෙන් චාතුර්ය තමයි මේ මැසේජ් එකෙන් සද්දටම ජෝතිරාත්‍රිය අහන ගමන් ඉන්නේ ජෝතිගේ ලස්සන ගීතයකට අපේ පවුල හැමෝම ආදරෙන් එකතු කරගන්න දිලක්ෂි ඒ වගේම දයානන්ද අනුලා සෙව්වන්දි ආනන්ද හේෂානි සස්සරණි ඒ වගේම මල්ලිලා දෙන්නා කවිස්ක සුරංගි ඇතුළු පවුලේ සියලු දෙනාම ආදරෙන් එකතු කරගන්න කියලා ඔන්න ආදරෙන් ඉල්ලනවා කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ ඉතින් ඔන්න පවුලේ හැමෝම අපි ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝතිගේ ඊළඟ ලස්සන ගීතයට. ජෝතිමත් රාත්‍රියක් වේවා. ලස්සනම ලස්සන සින්දුවට අපිවත් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එක එවන්නේ. මොරවක ප්‍රියදර්ශනි මොරවකින් තමයි මැසේජ් එක එවලා තියෙන්නේ. මහත්තයා මංගල, ඒ වගේම හේමා, කුසුමලතා, ගුණපාල, ඒ වගේම මෙලානි නේද? හරි. ශ්‍රියානි රුවන් සුරංග ඉමේෂ ඇතුළු මේ වෙලාව ජෝතිරාත්‍රිය හංගින සියලු දෙනාම ආදරෙන් එකතු කරගමු ආදරණීය ජෝති ලස්සන ගීතරි කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඉතින් ඔන්න මේ වෙලාවේ ජෝතිරාත්‍රිය හංගින අය ආදරෙන් එකතු කරගන්නවා ඊළඟ ලස්සන ගීතෙර. ඒ වගේම අපි යන්න දන්නේ කිරිඳිවැල පැත්තට. ඔන්න කිරිඳිවැලෙන් අපිට මේ මැසේජ් එක එවන්නේ පුංචි පුතෙක්. පුංචි පුතා තමයි ඊයේදින මාමේ අපි සද්දරම ජෝතිරාත්‍රිය අහන ගමන් ඉන්නේ මාමේ. පුතාගේ නම තිෂාන් එදීෂ. ඔන්න තිෂාන් එදීෂ පුතාගේ මැසේජ් එක තමයි මේ විදිහට කියන්නේ අම්මයි තාත්තයි අයියයි එක්ක මේ වෙලාවේ සද්දරම ජෝතිරාත්‍රිය අහනවා කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඉතින් අපි ඔන්න පවුල හැමෝම ආදරෙන් එකතු කරගන්නවා පුතාගේ ඊළඟ ලස්සන ගීතේ. ඉතින් තාම මැසේජ් එකක් කියවෙන්නේ නැත්නම් ඔන්න ක්‍රියේටිව් විදිහට මැසේජ් එකක් කියවනවා නම් ඉතින් 0703 93 5 93 7ට මේ ආදරේ ආදරණීය ජෝතිගේ

Anda Radio ITN. ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.

0: අටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලකඩ මොවලින් ඒසල්
2: සම අනුග්‍රහය.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
4: ඔය වයසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩ.

0: හැම් දෑවට හිනා වෙවි සින්දුවහන්න ඊවි ප්‍රයිමි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස 4ට

ජීවිතයේ දුකේදී සතුටේදී හැම වෙලාවකදීම ඇහුනේ එයාගේ හඬ.

0: ಆದರಣೀಯ ಜ್ಯೋತಿಗೆ ಉಣಹುಮೆಯಿಂದ ವೆಲಾವ ರಾತ್ರಿ ಹತ್ತ ವಿನಾಡಿ ಹತಲಿಸ್ ತೆಗಾಯಿ ಇದೀ ಮುನ್ನ ಮೀಟ ಟಿಕ್ಕ ವೆಲಾವಗಳ ಕಾಲಿಂಗ್ ಆದರಣೀಯ ಜ್ಯೋತಿ ಕೂಡ ಕಾದರೇಗರ್ನ ರದ್ದವರು ನಿನ್ ಗಾಮಿನಿಯ ಕಥಾಗಲ್ಲ ಗೋಪ ಅವಳು ಯಾವ ಮಾದರಿ ಎಕ್ಕತ್ತು ಕರಗಾನ ಕೇಳ ಆದರಣೀಯ ಜ್ಯೋತಿಗೆ ಇಲ್ಲ ಕನಸನ ಗೀತೆ ತಿಂಗಳ ನಪ್ಪಿ ಅನ್ನ ಹದನ್ನೇ ಗೋಣ ಪಿನೂಲ ಬೆತ್ತರ ತಮಾಯಿ ಹೈ ಭುವನ್
1: ಹೈ ಭುವನ್
0: ಕೊಹಮದಿ ತಿನ್ ಜೀವಿತೆ
1: ಹೊಂದಾಯಿ ತಿಂಗಳ
0: ಮೇರೆ ವಸಲ ಗಾಲ ಬೆತ್ತರ ವಾಹಿನವದ ආදරණීය ජෝතිගේ ඊළඟ ලස්සන ගීතයට කාවද අදරින් එකතු කරගන්නේ
1: එකතු කරගන්නවා මගේ මුණුපුරාගේ උපන්දිනය තිබුණා සැප්තැම්බර් 11
0: එහෙනම් අපි මුණුපුරාට ජෝතිමත් සුබ උපන්දිනයක් වේවා කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා
1: මයි බොහොම ස්තුතියි අද තියෙනවා උපන්දිනේ මගේ නංගිගේ දූගේ
0: දූගේ නම
1: චමෝ දෙව්දුණු නංගිගේ දූගේ නම යා එලෙවල් කරනවා මේ ඕලෙවල් පාසල මේ ගිය අවුරුද්දේ නිහාරා නේසදි
0: ඉතින් ඔන්න අපි නිහාරටත් ජෝතිමත් සුබ උපන්දිනයක් වේවා කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරලා ඉක්මනින් යාළුවට එකතු කරගමු
1: ඔව් මේ මම සමන්ති කලෝගා ජනපදේ මේ මගේ අක්කල නංගිලා ජන්ති වසන්ති ප්‍රියන්ති මගේ ලේලිය මේ ශානිකා පුතා සමීර දුව බාතිනි බෑනාජිත් මුණුපුරත් එකතු කරගන්නවා මේ වෙලාවේ ජෝති රාත්‍රිය යන හැමෝමයි මගේ යාළුවෝ ටික ඉන්නවා 86 ඕලෙවල් කරපු ඒ සෙට් එක ඉන්ද්‍රාණි චිත්‍රලතා රේණුකා සන්ධ්‍යා ජන්තා ඒ සියලු දෙනාම

ජිගක් උපරදී යාළුවන්ට මේ කියන්න 0703 93 97 WhatsApp message එකක් එවන්න ක්‍රියේටිව් විදිහට ඉතින් ආදරණීය ජෝතිර දින ආදරය කියන කියලා නේද හරි අපි chat එක පැත්තට තව ටික වෙලාවකින් යන්නත් ඕන ඒ වගේම තමයි මතක් කරගන්න ඕන මේ වෙලාවේ ජෝතිරාත්‍රිය අහන් ඉන්නවා අපේ රටේ නෙමෙයි අපේ රටේ අපේ අය නමුත් මේ වෙලාවේ ඉන්නේ පිටරටක අන්න ඒ අය අපි ආදරයෙන් එකතු කරගන්න හදන්නේ ඉතින් මතක් කරගන්න ඕන අපි ජපානයේ යාළුවෝ ටිකක් ඉන්නවා ඒ වෙලාවේ දුලාජේ වගේම සුරංගිවත් ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන්ම ඒ වගේම තමයි ඉතින් ඕස්ට්‍රේලියාවේ සුජාතක් කළා ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන් ඔන්න අපිට දීප්තියක්වත් නේද ආදරෙන් එකතු කරගන්න වෙලාවේ ජෝදානයක් කළා ටික යාළුවෝ ටික එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන් ඊළඟ ලස්සන ගීතයට යෝකේ වල ප්‍රියාකවත ආදරෙන් එකතු කරගන්න අතරේ දීපිකා රණේපුරක්කවත ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන් ඉතින් යාලුවෝ ටික ආදරෙන් එකතු කරගෙන ලස්සන ගීතයක් අහන්න දැන් තමා මැසේජ් එකක් කියමුනේ යාලුවන්ට මතක් කරනවා 0703 93 95 94 මැසේජ් එකක් කියවන්න ආදරණීය ජෝති වෙනුවෙන් මේ ආදරේ ආදරණීය ජෝතිගේ

0: ලකඳ රේඩියෝ ITN
1: වර්තාපිත වර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය නතරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLB හදහන ඔබත් අදම NLB හදහන බලා ගන්න
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: ඇසේසු දැවිල්ලද දියවැඩියාව ග්ලෝකෝම වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකෑ රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටෙක් අයිකෑ රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
5: From the channel that shaped generations From the stories you grew up with Movies that resonate Musicals that ignite the soul Documentaries that open your eyes All in one place All on your terms A legendary name returns Redefining entertainment And reshaping the Sri Lankan entertainment landscape This is not just streaming This is the future of Sri Lankan entertainment. ITN Max.
6: හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය.
7: ආදරණීය ජෝති.
8: රාත්‍රී 7:54 වෙලාව ආදරණීය ජෝති වාදරෙන් අහන් ඉන්න වෙලාවේ අපි යන්න හදන ඉක්මනින්ම අදුල්ල පැත්තට අයිබෝන්
9: අයිබෝන් සුබ දවසක් සුබ සන්ධ්‍යාවක් ආදරණීය ඔබට බදුල්ලෙන් සත්‍යක පරමාර්ථය ඥාන කුමාරි පෙරේරා
8: ඉතින් ඥාන මහත්මිය කොහොමද ජීවිතේ සුවෙන් ඉන්නවද
9: සංීපයන් නැති වුණා පහුගිය දවස්වල
8: ඉතින් මේ දවස්වල කොහොමද තත්ත්වය
9: දැන් නම් හොඳයි
8: එහෙනම් ඉතින් ඒක තමයි අපේ සතුට. අපි කවදා ආදරෙන් එකතු කරගන්නේ ආදරණීය ජෝතිගේ ඊළඟ ලස්සන ගීතයට?
9: ආදරණීය ඔබවත් ITN නාලිකාවේ සියලුම දෙනාවත් මාදි කල්දේරා ආනන්ද කල්දේරා නලි වර්කාබල පාතිමා නංගි ඉන්ද්‍රාණි පස්යාලේ ජගත් චන්ද්‍ර සිරි සිගත් මංජනායක සිලක සිරිද සිල්වා අනිල් මෙන්දිස් වීජි සුමනරත්න එතන කොමුදිකා කිරෝමි අවස්ථාව ලබා දුන්නට සිංස්ලිද සිල්වා අවස්ථාව ලබා දුන්නට ගොඩාක් ස්තුති තෙරුවන් සරණයි
8: අය දවසට
9: කිමස් සුබ රාත්‍රියක් නා පැතු දෙකෝ ගිජේ දෙන්න
8: අපි අය දවසකදී මේ ආදරේ විදාගෙන අපිට කතා කරන්න ඕන
9: අනිවාර්යෙන්ම කතා කරනවා
8: එහෙම තමයි ඉතින් ආදරණීය ජෝතිව අපි ආදරෙන් අහන් ඉන්න වෙලාවේ නේද තම මැසේජ් එකක් කියවපු නැති යාළුවන්ට අපි කියන්නේ 0703 93 5 93 7 ඔන්න ක්‍රියේටිව් විදිහට මැසේජ් එකක් කියවන්න ඕන අපි දෙවෙනි පැය ආරම්භ කරපු ගමන් WhatsApp chat එක පැත්තට යන්න තමයි හිමාලි තංගින් හරි ඉතින් ඒ වගේම තමයි 0112 775 766 0112 775 285 සුපුරුදු දුරකථන අංක දෙක විරුතයි රාත්‍රී 9 වෙනකන් ඉතින් කතා කරන්න අපි මේ ආදරේ බෙදාගමු මේ ආදරේ ආදරණීය ජෝතිගේ

ජීවිතයේ දුකේදී සතුටේදී හැම වෙලාවකදීම ඇහුනේ එයාගේ හඬ.

රාත්‍රී 8යි විනාඩි 8යි වෙලාව. ඔන්න ඉතින් අපි දෙවිනිපේට ඇවිල්ලා තියෙන ආදරණීය ජෝතිගේ ආදරේ තරගෙන ඉතින් තවත් ටික වෙලාවක් තියෙනවා අපිට මේ ආදරේ බෙදා ගන්න නේද? හරි අපි chat එක වැතර තමයි ඉතින් යන්න බලාපොරොත්තු වෙන්නේ. හිමාලයි කොහොමද ඉතින් සද්දරම වෙලාවේ live එකත් බලාගෙන ජෝති රාත්‍රී අහගෙන ඉන්න වෙලාවේ ජෝති රාත්‍රී අහන හැමෝම ආදරෙන් එකතු කරගමු කිය තමයි මේ ගමින් මදු අපිට message එකක් දා දිනුනා මදු ඔයාගේ message එක තමයි අපි මේ විදිහට කිව්වේ. හරි එහෙම කියලා අපි යන්න හදන්නේ යටියන්තර පැත්තට. යරෙන්දුනේ අපිට message එකකින් අයිය අපිත් සින්දුවල එකතු කර ගන්න චමින්ද තමයි මේ message එක එවන්නේ දුව අමාශි ඒ වගේම පුතා මලින්දු නොනා දමයන්ති යටියන්තර සීපොන් වලින් කියලා තමයි message එකේ තියෙන්නේ. ඔන්න යටියන්තර යාළුවෝ ටික අපි ආදරෙන් එකතු කර ගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන් අපි ඊළඟ ලස්සන ගීතයට. යරෙන්දුනේ ඉඳලා අපි යන්න හදන්නේ පානදුරේ පැත්තට පානදුරේ මදුපිටින් කුමාර තමයි message එක වලින් ජෝතිපල මහත්මයාගේ ලස්සන ගීතයක් අපිට දෙන්න. චුරිපදා තුහිනේ ඒ වගේම පුතා හිරුන් දුව යුවින්දි බිරිඳ මදුෂිකා අම්මා ලලිත ආදරෙන් එකතු කර ගන්න කියලා තමයි අපිට මදුපිටියේ කුමාර කියන්නේ කුමාරවාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කියවන පානදුරේ මැසේජ් එක. පානදුරේ ඉඳලා එහා පැත්තට යන දැනේ වාද්දුව පැත්තට. හිමාල් මල්ලි ජෝති රාත්‍රියේ අපිට දෙන්න ලස්සන ගීතයක්. වාද්දුවෙන් මහවිහාර පාරෙන් රූපසේන තිලන සුමিত্রා සුනන්දනී කරුණා ඒ වගේම රෝහණ ඇතුළු පිරිස ආදරෙන් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඔන්න වාද්දුවේ පානදුරේ යාළුවෝ ටික අපි ආදරෙන් එකතු කරගන්නවා ඔන්න දෙවෙනි පැයේ ඊළඟ ගීතයට. එවගේම තමයි දක්කරන්න ඕන බඩබල ආරිදාස වින්දිනී මහත්ය පවුලේ සියලු දෙනාත් එක්ක මේලා සද්දරම ජෝති රාත්‍රිය අහනවා කියලා තමයි මැසේජ් එකක් කියලා දෙනවා. පවුල හැමෝම ආදරෙන් එකතු කරගන්න කියලා දෙනවා ආදරණීය ජෝති වෙනුවෙන්. ජෝති රාත්‍රියට අපිවත් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන අපේ සාම කුලිය හේනේ යායේ. හැමදේම ජෝති කී අහනවා තිස්සමහරාම සාම කුලිය හේනෙන් ඩික්සන් එවගේම පීරිස්ස සහ සියලු දෙනාම ආදරෙන් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන. ඔන්න ඩික්සන්ගේ මැසේජ් එක තමයි අපි මේ විදිහට කියන්නේ තිස්සමහරාමේ යාළු ටික ආදරෙන් එකතු කරගන්නවා ඊළඟ ලස්සන ගීතයට. රත්රන් ජෝති රාත්‍රියක් වේවා ජෝති වල මහත්මයාගේ ඕනම ගීතයට අපිවත් එකතු කරගන්න රත්ගම වල්ලියපිටියෙන් තමයි වල්ලියපිටිය රෝහල් පාරෙන් නේද සෞම්‍යලදා ස්වර්ණ අමීර් සචින්දු එක්ක නන්දසීට තමයි මැසේජ් එක කියලා දිනන ආදරෙන් යාළුවෙක් එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන් ඊළඟ ලස්සන ගීතයට. ඒ වගේම තමයි ඔන්න අපිට සීලා ටීචර් මැසේජ් එකක් කියලා දෙනවා සීදුවෙන් හිමාල් පුතේ. ඉතින් කොහොමද ආදරණීය ජෝති ලස්සන ගීතයට යවත් ආදරෙන් එකතු කරගන්න කියලා තමයි සීලා ටීචර් කියලා දින සීලා ටීචර්ගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. මම දැන් සද්දටම අහන්නේ ලක්හඬ තමයි. මරත් ලස්සන සින්දුවක් දෙන්න ආදරණීය ජෝතිගේ. මැසේජ් එක එවන්නේ අචින්ත. තෙලිජ්ජවිල අචින්ත තමයි මැසේජ් එක දෙන්නේ. ඔන්න අචින්ත වාගේ මැසේජ් එක කිව්වා අපි ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝතිගේ ඊළඟ ලස්සන ගීතයට. ලස්සන ගීතයට අපිත් එකතු කරගන්න අපි ගණේ මුල්ලෙන් මර්සී අක්කා ඒ වගේම ජයල පවුලේ අයත් ගුණේ මිතුරු මිතුරින් ආදරෙන් එකතු කරගන්න කියලා තමයි මර්සී අක්කා කියලා දෙන්නේ. මර්සී අක්කාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. කෑගල පැත්තට තමයි අනදන්නේ අවිනිෂ් අශ්නිකනේ රශ්නික ගිම්හාන. මම හැම ඉරදම ජෝති රාත්‍රියේ අහනවා මරත් ලස්සන සින්දුවක් දෙන්න. අම්මා සුනීතා කල්යාණී ඒ වගේම තාත්තා සුරාජ් රණදුංග මල්ලි කවිස්ක බිරිඳ ශශිකලා බිරිඳගේ අම්මා තාත්තා ඒ වගේම මල්ලි ආච්චි සිය ආදරෙන් එකතු කරගන්න කියලා තමයි අපිට ගිම්හාන් කියලා ඉවලා තින්න. ඔන්න ගිම්හාන් වාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට ආදරෙන් කිව්වේ. ඉතින් ජෝති රාත්‍රියක් වේවා හලාවත කටුපත තෙරස් තමයි මැසේජ් එක ඉවලා තින්නේ. මට දෙනවද ආදරණීය ජෝතිගේ ලස්සන ගීතයක්. අනිවාර්යෙන්ම එකක් නෙමෙයි ගොඩක් දෙන්නම්. ඉතින් ආදරෙන් එකතු කරගන්නවල මේලා ජෝති රාත්‍රිය අහන සියලු දෙනාම ඉතින් ඔන්න ආදරෙන් එකතු වෙන ආදරණීය ජෝතිගේ ලස්සන ගීත ඉතින් ගොඩාක් තියෙන අතරේ අපි එන් එකක් අහන්න හදන්නේ ඉතින් නේද? තාම මැසේජ් එකක් කියවුණ දයාලුවන්ට මේ කියන්නේ 0703953594 ක්‍රීඩේ විතර මැසේජ් එකක් කියවන්න ඕන ආදරණීය ජෝති වෙනුවෙන්. ඒ වගේම තමයි 011127566 011127585 අපි සුපුරුදු දුරකථන දෙක විරුතයි රාත්‍රියේ 9 වෙනකන් මේ ආදරේ ආදරණීය ජෝතිගේ.

0: කියන්නේ වැලදෙනා කියන එකනේ.
1: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
0: කොහොමද බෙරිවිලා?
2: බෙරිවිලා විතර නෙවෙයි මේ. ඇලිලා.
0: තුමනි මේක හදලා බලන්නකො.
3: පුරවැසියාගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම රජයක මූලික වගකීමක්. ඒ වෙනුවෙන් මහජන බදු මුදල් නිසි පරිදි කළමනාකරණය විය යුතුයි. 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. ප්‍රාථමික අයවැය ශේෂය 5.4% අතිරික්තයක් වාර්තා කළා. මේක නිදහසින් පසුව වාර්තා වුණු ඉහළම අගයයි. රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
4: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
5: මෙය මුදල් ගෙවා ප්‍රචාරීකන් ලද දැන්වීමකි.
6: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
7: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
8: බොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: Lakhanda Radio ITN
1: SLT Mobitel Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package ප්‍රසක්. SLT Mobitel Fiber.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලා ගන්න.
4: ඩෙක්කියා සුරකිමු මගතොටා. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ඩෙක්කියා මීළඟ වැඩසටහන
5: සැප්තැම්බර් 14 මාතලේ විජය ජාතික පාසල මාතලේ.
6: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
7: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය. තේරේ ගියා සුරේකිමු මගතොට.

0: දිනමලා රාත්‍රී 7ට ලක්කනේ
1: සංගතිය දහ සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසයේ දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579
1: හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
3: ආදරණීය ජෝති
4: රත්‍රි 8:26 වෙලාව ආදරණීය ජෝතිවාදිරෙන් අහන් ඉන්න වෙලාව අපි යන්න හදන්නේ මාතර පැත්තට අයබෝවන්
5: නේ මල් මාත්මයා
4: කොහොමද ඉතින්
5: ජීවිතේ සුන්දරයි මේ ජෝති රාත්‍රිය අහනක
4: ඒකනේ නේද ඉතින් අද මේ වෙලාවේ වැඩ කටයුතු කරන ගමන්ද
5: ඔව් පැලින් නෝට්ලේ මේ ව්‍යාපාර කටයුතු කරගෙන මේ ජෝති රාත්‍රිය අහනවා ඉතින් මේ යන්න සතුටුයි සෑහෙන පිරිසක් මේ මාතර ප්‍රදේශයෙන් ආනෝ මේ ජෝති රාත්‍රිය.
4: ඉතින් අපි යාළු ටික අපි ආදරෙන් එකතු කරගමු ඊළඟ ලස්සන ගීතයට.
5: ඔව් මේ ගීතය ආන්න එකතු වෙනවා මාතර කුමාරතුමාගේ පර්ලින් නොර්ලි මම කිංස්ලි ද සිල්වා ශම්මි නිරෝෂන් විරෝෂන් ඉරේෂා සජානි අදාවතුන්ෙන් ගාමිණී වීරසිංහ ඇතුළු පවුලේ සැමත් අලව්වෙන් සුභාසිනි මත්තකොඩ අනිල් මෙන්ලිසුත් පදුල්ලේ ඥානා කුමාරිත් එකතු කරගන්නවා ඒ වගේම කියන්න සතුටුයි මේ ව්‍යාපාර කටයුතු කරන මුස්ලිම් කඩයක් මේ ජෝති රාත්‍රිය අහනවා නිව් චීප් සයිට් සාරි කඩේ සියලු දෙනාම එකතු කරගන්න කියලා මට මේ පහුගිය දවස්වල කිව්වා ඉතින් මගේ මාතර සියලුම යාළුවන් සමඟ භුවනේ මිතුණු විදිතයන් සමඟ නිමල් මහත්මයාත් මේ ගීතයට එකතු කරගන්නවා සුබ ජෝති රාත්‍රියක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.
4: ආයේ දවසක ඉතින් මේ ආදරේ බෙදා ගන්න අපිට කතා කරන්න ඕන.
5: හොඳයි බොහොම ස්තුතියි.
4: එහෙම තමයි ආදරණීය ජෝතිගේ හඬට ආදරේ කරන්න අපිට ඕන කෙනෙක්ට පුළුවන් නේද? ඒක තමයි ආදරණීය ජෝතිගේ තියෙන විශේෂත්වය. වයස් ભેදයක් නැහැ, ආගම් ભેදයක් නැහැ, ಜಾති ભેදයක් නැහැ. ඕනම කෙනෙක්ගේ හඬට ආදරෙයි, ඒ වචන වලට ආදරෙයි, ඒ කීත වලට ආදරෙයි. ඒ රටතරම් මිනිස්සයට ආදරෙයි. ඒක තමයි ඇත්ත. ඒ හින්දම තමයි ආදරණීය ජෝති අපිව දාලා කියලා දශකයක් වෙන්න ළඟයි වසර දශක නම් 4ක් වෙන්න ළඟයි අවුරුදු වලින් නම් 40ක් වෙන්න ළඟයි එහෙම වෙලාවක ආදරණීය ජෝතිට තියෙන ආදරේ පොඩකත් අපේ හිතේ හදවතේ අඩු වෙලා නැහැ ජෝතිව දැකපු ඒ රූපය සියසින් දැකපු ඒ සජීවීව හඬ අහපුවත් නැති අය ඒ තරමට ආදරණීය ජෝතිට ආදරේ කරන්නේ ඒ මිනිස්යාගේ ඇත්තම තියෙන අතරං හදවත නිසා වෙන්නේ නැති නේද කොහොමද ඉතින් ආදරණීය ජෝති වාගින්න වෙලාවේ අපි අනදෙන චටික පැත්තට ඉතින් අයි ඔන්න වෙනද වගේම අදත් අපි අහගෙන ඉන්නවා ජෝති රාත්‍රිය මැසේජ් එකේ වෙලා තියෙන හිමුඩානේ සතුස්සෙන් සුරේකක් අය වගේම සල්තු අයියා රේණුක ඇන්ටිවත් අපි කට්ටියවත් ඔක්කොම එකතු කරගන්න කියලා තමයි තිසර කියලා තමයි ඔන්න ටයිප් කරලා තියෙන්නේ කොහොම වුණත් ආදරෙන් එකතු කරගන්නවා අපි හිමුඩානේ සතුස්සේ යාළු ටික ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝතිගේ ඊළඟ ලස්සන ගීතේරේ සුබ ජෝති රාත්‍රියක් වේවා රාගම පොඩි වී කුඹුරෙන් තමයි මැසේජ් එක එවන්නේ අමන්ති අපිත් හැම ඉරදම ජෝති රාත්‍රිය අහනවා ජෝතිබල මහත්මයාගේ ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න අපි හරිම ආදරේ ආදරණීය ජෝතිගේ ඕනම ගීතයකට ඒ හඬ මායාවක් වගේ සමහර සින්දුව අහනකොට අපිට ඒ සින්දුවල ජීවත් වෙනා වගේ අපිටත් දැනෙනවා ඉතින් හස්බන්ඩ් ලක්මාල් ඒ වගේම තාත්තා රීරත්න පවුල හැමෝමත් ආදරෙන් එකතු කරගන්න කියලා තමයි අපිට අමන්ති කියනවා නමන්ති වාගේ මැසේජ් එක තමයි අපි මේ විදිහට කිව්වේ. ඉතින් ඇත්තටම ආදරණීය ජෝතිගේ ගීත අහන ඉන්නකොට ඒ ගීතවල අපි ජීවත් වෙනවා වගේ කියලා තමයි අපි දැනෙන්නේ. ඒ හින්දා තමයි අපි මේ තරමට මේ ගීතවලට වශී වෙලා ඉන්නේ නේද? අපි යනදන්නේ බයික් කාලේ පැත්තට සුබ සන්ධ්‍යාවක් වේවායි මේ ජෝතිබල මහත්මයාගේ ලස්සන ගීතයක් අපිට දෙන්න. අම්මා ප්‍රියන්ති තාත්තා වොෂින්ටන් නිසලා සෙව්වන්දි ශානු ජමිත් දෙවුලේ යෝතිකා තමයි මැසේජ් එක කිව්වල් දිනන්න. යෝතිකා ඔයාගේ මැසේජ් එක තමයි අපි මේ විදිහට කිව්වේ. වයිකාලින්දල යන්න හදන්නේ හැලියෙකුට මින්නානේ රංජිත් වේ වගේම ගන්ෆා ලොකුදුව ඒ වගේම පොඩිදුව සුදු පහන් පුතාවත් අරිඳු පුතාවත් මේ වෙලාව ජෝති රාත්‍රිය හැංගෙන හැමෝම ආදරෙන් එකතු කරගමු ජෝති රාත්‍රියක් වේවා කියලා තමයි තියෙන උන අපිට හැලියෙකුටින් මැසේජ් කියලා දෙන්න හැලියෙකුට යාළු ටික අපි ආදරෙන් එකතු කරනවා ආදරණීය ජෝති වෙනුවෙන් ඊළඟ රසන ගීතේද ඔන්න සුබ උපන්දිනයක් වේවා කියලා අපිට විශ් එකක් එවලා තියෙනවා තාත්තගේ උපන්දිනෙලුවද ප්‍රේමසිරි තලගල ඉතින් ජෝති රාත්‍රිය අපි හැම ඉරිද රාත්‍රියකම අහනවා ෆිල්ලන්තේ ඉඳලා තමයි මැසේජ් එක එවන්නේ අභිෂේකයි ඒ වගේම අයෝන් ශාමින් ආදරෙන් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ ඔන්න ප්‍රේමසිරි තලගලට මහත්මයාට ජ්‍යොතිමත් සුබ උපන්දිනයක් වේවා කියලා අපි ආදරෙන් එකතු කර ගන්නවා. ඉතින් එහෙම තමයි හිමාල් නිරන්තරයෙන් කියනවා, ලංකාවේ හිටියත් කොයි රටේ හිටියත් මේ වෙලාව නම් අනිවාර්යෙන්ම ආදරණීය ජ්‍යොතිර තියෙන ආදරයේ හින්දම අපි මේ පැය දෙක වෙන් කරන් තියෙන්නේ නේද? එහෙම කියලා අපි යනදන්නේ කළුතර පැත්තට. කළුතර සුරංග තමයි මෙසේජ් එකේ වල දින අපිත් ජ්‍යොතිරාත්‍රයේ එකතු කර ගන්න අනිවාර්යෙන්ම එකතු කර ගන්නවා. කළුතර කළුතර සුරංග ඔයාව අපි ආදරෙන් එකතු කර ගන්නවා ආදරණීය ජ්‍යොති වෙනුවෙන්. පස්සයාලේ මෙදිකැලේ වැතින් සුමුදු තමයි මේ මෙසේජ් එකේ වන්නේ. ජ්‍යොතිබාල මහත්මයාගේ යස් ලස්සන යුග ගීතයක් තමයි ඉල්ලන්නේ. බිරිඳ දරුවන් ඒ වගේම කම්මල් පිටියෙන් සුරංජි අක්කා, නිහල් අයියා, තුෂාරක්කා, ස්නේහයියා, ඒ වගේම සුනිල් අයියාවත්, ලතාක්කවත්, ජයදිලක මහත්තයාවත්, ඉන්ද්‍රාණි අක්කවත් ආදරෙන් එකතු කර ගන්න කියලා තමයි අපිට සුමුදු කියන්නේ. ඔන්න සුමුදු ඔයාගේ මෙසේජ් එක තමයි අපි මේ විදිහට කිව්වේ. සතියක ගෙවි සති අග එනතුරු හිනිමි බලා සියලුම වැඩනීම කර ආලින්දයට වෙලා ලක්කඬ දෙදරයි ජ්‍යොතිමත් රාත්‍රිය රැව්පිලි රැව් දීලා නිමල් හිමාල් මල්ලි ඔබද දෙත් විදෙස් රට සියලු දෙන හදවත් තුල රැඳිලා දිනුමෙන ජ්‍යොතිමත් ගීතය අප හදවත් සනසාලා කවියෙන්ම තමයි වැරදින්නේ නේද? පවුලේ සියලු දෙනාම ජ්‍යොතිමත් රාත්‍රියට ආදරෙන් එකතු කරගන්න කියලා තමයි විදුලියේ පුරෙන් මල්කාන්ති කියලා එවලා තියෙන්නේ. විදුලි වියගෙන් තමයි නේද මැසේජ් එක එවලා තියෙන්නේ. ආදරෙන් එකතු කරගන්නවා පවුල හැමෝම ආදරණීය ජ්‍යොති කියලා ලස්සන ගීතයට. ඇත සත් දිනක් සතියට නිමාවිය සය දිනක් වේසීම උදාවිය මා ප්‍රියතම දිනය අදයි මියුරුගී සේන ජ්‍යොති රාත්‍රිය. අම්මා තාත්තා අක්කයි අයියවයි අනෝම නැන්දවයි ගේ යගේම ලක්ෂ්‍ය ආච්චිවයි එකතු කරගන්න ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි වද්වෙන් ටිනු අපිට කියලා එළදින් ටිනු ඔන්න ඔයාගේ මැසේජ් එක තමයි අපි මේ විදිහට කිව්වේ. ඉතින් ආදරණීය ජෝතිගේ නම් ඉතින් හැම ගීතයක්ම ලස්සනයි. එහෙම නේද? ඉතින් ඒ ලස්සන ගීත අතරින් අපි එක ගීතයක් අහමු ආදරෙන්. මේ ආදරේ ජීවමානයි. ඒ ජීවමාන ආදරේ ආදරණීය ජෝතිගේ.

0: Jakhanda Radio ITN
1: NLP Hadhana Lankave Vedima Tagi Dena Tagi Avastha Vedima Lutraya NLP Hadhana ඔබත් අදම NLP හඳහඳ බලා ගන්න.
2: කාර්යක්ෂම පොදු ප්‍රවාහනයකට බස් රථ 10කින් ආරම්භ කළ මෙට්‍රෝ ජාලය සැප්තැම්බර් සිට බස් 121ක් දක්වා ඉහළ දමමින් ලබන වසරේදී ගාල්ල, මහනුවර, යාපනය නගර කරාද ව්‍යාප්ත කිරීමට නියමිතයි. 2026 අයවැයෙන් ලංගම දුරගමන් සේවයට බස් 600ක්, බස් 300ක එන්ජින් ප්‍රතිස්ථාපනයට රුපියල් මිලියන 262ක්, නව දුම්රිය කට්ටල සඳහා රුපියල් මිලියන 3300ක් වෙන් කෙරුණා. දියුණු පොදු ප්‍රවාහන සේවයක් තව දුරටත් අපට සිහිනයක් නොවේ.
3: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
4: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
5: ඔබ කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
6: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.
7: දශක තුනක ලක්කන අභිමානීය සමගි අවතම රේඩියෝ රියැලිටිය
8: ලක්කඩ ගෝල්ඩන් වොයිස්
9: අපි සොයන්නේ නුඹේ හඬයි.
7: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා
8: ලක්කඩ ගෝල්ඩන් වොයිස්

0: Lakhanda Radio ITN Ratata Vaga Kiyana Radio Hadata Denina Hangime Jeevamana Utkarshaya
1: Aadaraneeya Jyoti Aadaraneeya Jyoti Jyoti
2: රත්‍රියටයි විනාඩි 45යි ආදරණීය ජෝති වාදරෙන් අහන් ඉන්න වෙලාවෙදී ඔන්න ටික ටික වෙලාව යනවා නේද? එහෙම තමයි ඉතින් අපිට අල්ලගෙන තියාගන්න බෑනේ. වටින දේවල් ගොඩක් කොහොමවත් අපි අතේ අල්ලගෙන තියාගන්න බෑ. කොහොමවත් කාලය කියන්නේ අපිව දාලා වේගෙන් යන දෙයක්. හැබැයි එහෙම කියලා අපිට අපේ ජීවිතේ පස්සට යනකම් බලන් ඉන්නත් බෑ. කොහොමවත් අපි කාලය කළමනාකරණය කරගන්න ඕන ආදරණීය ඔබේ ජීවිතේ සාර්ථක කරගන්න නම් හරි අපි යන්න හදන්නේ වඩමුල්ලේකම පැත්තට අයිබෝවන්
3: අයිබෝවන් මාත්‍යා
2: ඉතින් කොහොමද ජීවිතේ
3: ඔය ඉන්නවද ලක්කන අනෝ ජ්‍යොති රාත්‍රිය
2: ලක්කන ජ්‍යොති රාත්‍රිය හගෙන ආදරෙන් ඉන්නව නේද
3: ඔව්
2: අපි කවද ආදරෙන් එකතු කරගන්නේ ඊළඟ ලස්සන ගීතයට
3: වඩමුල්ලේකම ජනිතනෝ අබේ රත්න
2: ඉරිඳ
3: කමලා උතාල දෙන්න මදුසංක ආදිත ජනිතනායක සමාන දීවත්තේ වණ්ඩාරියා වීරසේකර මහත්තයා ඇතුළු පිරිස මරාපිටියේ සංසදයේ සිටින ඇතුළු පිරිස පොත්තුක්කුළුම අසෝකයා කඩේ සිවුරු දෙනා කතානේ සුනිල් පංජන් ජ්‍යෝතිපාල මහත්තයාගේ ලස්සන ගීතයක් දෙන්න අවස්ථාව දුන්නාට බොහෝ සිවුරු දෙනාට බොහොම ස්තුතියි ජ්‍යෝතිමත් රාත්‍රියක් වේවා
2: ජ්‍යෝතිමත් රාත්‍රියක් වේවා ඔබතුමාටින් ආයෙත් දවසක මේ ආදරේ බෙදා ගන්න අපිට කතා කරන්න ඕන එහෙම නේද අයිබෝවන්
4: අයිබෝවන් අයිබෝවන් ජෝති රාත්‍රිය නේද
2: ජෝති රාත්‍රියෙන් ජෝති රාත්‍රියෙන් කවුද මේ
4: ආ මේ මම වේයන්ගල උත්සව ගාවත් එල්ලා උපාලි දැන්
2: ඉතින් කොහොමද ජීවිතේ
4: ජීවිතේ හොදා ගලවලා නෑ ජෝති රාත්‍රිය ආනවා
2: ජෝති රාත්‍රිය අහන ගමන් ඉතින් කවුද අද මේ වෙලාවේ ආදරණීය ජෝතිගේ ඊළඟ ලස්සන ගීතයට එකතු කරගන්නේ
4: එකතු කරගන්නවා මගේ ආදරණීය බින්ද වාසනාකාන්ති ජීයාගල්ල පුතා නුවන්තාම චතුරංග ලී මගේ වේලි ඉන්දු එකම මිනිගිරි ආමන්ත්‍රණය කරන ගන්න රන්දිමි ගෝල්ඩ් හවුස් එකේ වේයන්කොට ඒ මච්චල මහත්තයයි පොඩි මල්ලි ලොකු මල්ලි පුදුවර ගන්නවා කන්‍යාම අක්කල මහිපාලකොට යන්ත හෙද්දියාරච්චිත් එකතු කරගන්න ගෝනේ ඔබ කාම්
2: හරි ඉතින් ආයෙත් දවසක මේ ආදරේ පිතා ගන්න අපිට කතා කරන්න ඕන ජෝතිමත් රාත්‍රියක් වේවා.
4: එහෙම වේවා. එහෙම ජෝතිමත්. සින්දුවක් කියන්න හොඳ නැද්ද? වෙලාවක් නැද්ද?
2: කියමු කියමු.
4: මාල් දංග කිනේ ඉන්නව නම් ඔබ සීටි අමා ජීවිත හැමදා මාල් දංග දෙලිස්ටි ඉන්නව නම් ඔබ ලෝකය අමා ජීවිත හැමදා ඔබ සමගම ජෝති රාත්‍රියක්ම වේවා.
2: එසේම වේවා. එසේම වේවා. ඉතින් ඊළඟ හිනෙහේ ඉන්නවනේ තින් ආදරෙන් හැම කාලෙම නේද ආදරණීය ජෝති අභිගාව ඉන්න වගේ තමයි. ඒ ආදරේ ඉතින් මේ ජීවමාන ආදරේ ආදරණීය ජෝතිගේ

රාත්‍රී 8යි විනාඩි 55 වෙලාව ඉදින් ආදරණීය ජෝති වාදලෙන් අහන් ඉන්න අවසන් මිනිත්තු කිහිපය අපි ඉක්මනටම chat එකේ පැත්තට තමයි යනදන්නේ. හායයි අපිටත් ලස්සන සින්දුවක් දෙන්න පුළුවන් ද ගම්පා දනුෂ්ක අයියගේ පවුලේ සීරු දෙනාමත් වගේම පොල්ගහවිල මගේ පවුලේ හැමෝමත් මහව අක්කගේ පවුලේ හැමෝමත් ලක්කඩ ජෝති රාත්‍රිය අහන් ඉන්න හැමෝමත් ඒ වගේම ඔයාවත් ආදරෙන් එකතු කරගන්නවා කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඔන්න මැසේජ් එකේ ඔබ කෙනාගේ නම තමයි නැත්තේ. කොහොමවත් කමක් නැහැ. ඊළඟ දවසේ අනිවාර්යෙන් මැසේජ් එකක් කියවදී නමත් එවන්න ඕන ආදරණීය ජෝති වෙනුවෙන් නේද? හරි. අමරණීය ජෝති හඬ සමග ඉරිදායක් වෙන වෙලාවේ ඇහැලියගොඩ ලක්ෂ්මන්, ඒ වගේම චන්දසිරි සමග පුතා ලක්ෂාන්, කසුන් ඕසදීදුව, ඒ වගේම මිතුරු දයා චිකේරා නේද? හරි. ඒ වගේම ආර්ය එක්කර ජෝති කිය සවන් දෙන සියලු දෙනාම ආදරෙන් එකතු කරගමු කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඔන්න මිතුරන් හැම දෙනාම අපි ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන් ඊළඟ ලස්සන ගීතේ. වද්දු ගෝපියාවතින් හැරිසන් අංකල්, ඒ වගේම ලක්ෂ්මී ඇන්ටි, ගංගාරංගී, ඒ වගේම උපුල් මල්ලී ඇතුළු පවුලේ සියලු දෙනාම ආදරෙන් ලස්සන එකතු කරගමු ලස්සන ගීතයකට. ජනකය තමයි මැසේජ් එකේ වන් ජනකය වාගන්න මැසේජ් එක තමයි අපි මේ විදිහට කිව්වේ. ගීයක තනුව වී හදවතින් අතර වූ කාලය ගිවි ගියමුත් හඬ මැකී නොගිය වූ තවකිකු සිටින වද මෙතරම් සිත් නොමැ වූ ජෝති නොමඹ පමණයි සදා හඳේ රැඳි වූ සුබ ජ්‍යෝතිරාත්‍රියක් කිව ජ්‍යෝති වරමත් මහත්මයාගේ ලස්සන ගීතයට අම්මා ක්‍රිෂාන්ති, තාත්තා සරත්, ශමික ඇතුළු ජ්‍යෝතිරාත්‍රියට සවන් දෙන සියලු දෙනාමත් එමා ලොයාවත්, ඒ වගේම ආදරකන හැමෝමත් ආදරෙන් එකතු කරගමු කියලා තමයි ආශි අපිට මඩල් පැරල්ලෙන් මැසේජ් එකක් කිව්වා. දිනන ආශි ඔයාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. ඒක තමයි ඇත්ත නේද? අපේ හදවතට දැනෙන හැඟීම තමයි මේ විදිහට අපිට ඉවර තියෙන්නේ. දැන් ඉදදා එනතුරු ඇඟිලි ගන්න ඔබට තිබෙන ආදරේ සොයාගෙන ජෝති හදවතට ලං වෙන ලස්සන ගීත අප වෙත දෙසවනට ඇසෙනවා. පිළියඳල අනෝම සමන් සිරිපාල, ආනන්ද උපාලි, ගංගා, ලෙස්ලි, අශෝක, අසංක ප්‍රභාත්, ප්‍රසිලා, කමලා, ඒ වගේම බෙවන්, රින් ඇතුළු සේපාල, ඒ වගේම දීවිකා, අශෝක, සාන්ත ආදරෙන් එකතු කරගන්න කියලා තමයි අපිට අනෝම මැසේජ් එකක් කියලා දෙන්න. පිළියඳල යාළුවට ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන්. ඉතින් ආදරණීය ජෝති වාදලෙන් අහන් ඉන්නවලු මේ වෙලාවේ වියංගොඩ වරදින් ගීතානි, ඒ වගේම මහත්තයා හේම කුමාර, පවුලේ සියලු දෙනාම ආදරෙන් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඔන්න ඉතින් ඒ මැසේජ් එකත් එක්ක අපි හදන්නේ මේ වෙලාවේ අද දවසට ආදරණීය ජෝතිගේ ආදරෙන් සමුගෙන යන්නට. ඉතින් හරියටම දින 7කින් ඉරිද රාත්‍රී 7:53යි හරියටම ඉරිද රාත්‍රී 7:93.5 ආදරණීය ජෝතිගේ ආදරය අරන් එනවා. ඉතින් සතුටින් පරිස්සමින් ඉන්නවන හරියටම සතියක් තියෙනවා. පරිස්සමින් කල්පනාමින් ඉන්නවා ජීවිතේ ජය ගණනක් උත්සාහවන්ත වෙනවා. තමන්ගේ ඉලක්ක කරා යන්න නම් උත්සාහය කැපවීම අදිෂ්ඨානය කරගන්න ඕන. ජෝතිගේ ජීවමාන ආදරේ, ඔබේ හදවතට දැනෙන ආදරේ ලබන සතියෙත් මේ විදිහට විඳිමු. මේ ආදරේ ආදරණීය ජෝතිගේ යෙන්න. මම හිමාල්.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: රාත්‍රී 9:02.

0: Radio ITN ratata waga kiyana radio dashaka tunaka lakkhanda abhibhaniya samagi avathama radio reality lakkhanda golden voice api soyanne සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice. ඔබ කැමතිම ලක්හඬ වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්හඬ YouTube නාලිකාවට.
1: ලක්හඬ YouTube channel එක දැන්ම subscribe කරන්න.

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN. දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස් අපි සොයන්නේ නුඹේ හඬයි. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස්
1: රාත්‍රී 9:28යි.

0: FM 93.7 Lakhana Radio ITN
1: රාත්‍රී 10යි ජීවිතයේ සෙහිනේට වාසනාවේ ආශිර්වාද දී ආරකණයන ජාතික ලොතරැයි මණ්ඩලයේ සූදානම් වෙලා ඉන්න ඔබ ඊයේ දිනේදී මිලදීගත් ජාතික ලොතරැයි පත්වල දිනුම් මැදින් වාරය කොහොමද කියලා බලන්න. ඉදින් ඔබ මිලදීගත් ලොතරැයි පත් ටික අතට අරගෙන බලන්න මේ ඔබේ වාසනාව උරගා බලන වෙලාව.

0: අයිබෝන්. ඔබේ දවසේ මුල්ම ගණදෙනුවත් NLB. ඔබේ දවසේ අවසන් ගණදෙනුවත් NLB. ඔබේ දවසේ වාසනාවන්තම පුරුද්ද ජයග්‍රහණයක් කරාරගෙන යන මිනිත්තු 30යි මේ ආරම්භ වෙන්නේ. NLB ජාතික ජයවන්නේ වාසනාවේ අඩහෝරාව. මේ වාසනාවේ අඩහෝරාවේ දවසේ අපිට පරිගණක නිල වාර්තාව ලබා දෙන්නේ පරිගණක නිලධාරී සසංක ගමගේ මහතා අධීක්ෂණ මණ්ඩලය හා සමගින් එකතු වෙනවා. මුදල් අමාත්‍යාංශයේ කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් DWS රංජිත් මහතා, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ රංජිත් නානායකාර මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්ද්‍රසේකර බණ්ඩාර මහතා සහ ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී PGDR කුලසිංහ මහතා.
1: மதிப்புக்குரிய நடுவர்களா முன்னிலையிலே இன்று நாளுக்கான சீட்டிற்பானது NLB ஜெய மூலமாக இனிதே ஆரம்பமாகின்றது.
0: எம்னா அப்படி ஆரம்பிக்கிற முல்லோத்தராய்பாத் அட்டக வாசனாவந்த கமன் மகாக் ඔබේ අතට සල්ලි ලැබෙන ඔබේ අතට සල්ලි වෙනුවෙන්ම වෙන්පුණු NLB ජය 577 වන දිනුම් වාරයයි අපි මේ ආරම්භ කරන්න ගන්න. හැමනම් ජය උදා කරන NLB ජය ලොතරැයිපත් අතට අපි යමු දිනුම් වැඩිම වෙත. බලන්න ඔබේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක 4ක් තිරණය වෙමින් NLB ජය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය G ජයග්‍රහී අංක බවට පත්වෙන්නේ 6, 7, 8 සහ 1. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන NLB ජය ලොතරැයිපතින් මේ වසරේ රුපියල් 100,000 බැගින් දිනු වාසනාවන්තින් 342 දෙනෙක්, රුපියල් 50,000 බැගින් දිනු වාසනාවන්තින් 8,628 දෙනෙක් අපි රටට බිහි කළ තියෙනවා. බලමු අද වාසනාව. ස්තුතියි ಭಾರತ ජයංක මතක් කරලා.
2: Today selected English letters G and the winning numbers are 6, 7, 8 and the last number is 1.
0: අදනිල් බිජය වෙතින් රුපියල් 105 බැගින් දිනු වාසනාවන්තින් 2 දෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයිපත් අලෙවි කරන්නේ EA සමරසිංහ බුලත් සිංහල සහ TD ඩේන් වැල්ලම්පිටිය අපේ NLB අලෙවි නියෝජිතවරුන්. ඒ වගේමයි රුපියල් 50,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 30 දෙනෙකුත් අපි අද බිහි කරනවා. ඒ අනුව NLB ජය 577 වන දිනුම් වාරේ වාසනාවන්තින් 67,902 දෙනෙක් අතරේ රුපියල් 62,25,040ක මුදලක් අපි බෙදා දෙනවා. තවත් තැගි වැඩි වුණ නියත ධනයෝග හඳහනේ 1,618 වන දිනුම් වාරයට අපි දැන් සූදානම්. ඔබේ හඳහනට ගැලපෙන වාසනාවන්ත ලග්න සංකේතයයි අපි මේ දැන් ගලපා ගන්නේ. අද හඳහනේ වාසනාවන්ත ලග්න සංකේතය වෘශ්චික. එමනම් දැන් බලමු ජයග්‍රහී අංක 4 තිරණය වෙන්නේ කොහොමද කියලා. වාසනාවන්ත පළමු අංකය අංක 29. දැන් තෝරාගන්නේ දෙවන වාසනාවන්ත අංකය. දෙවනුව ඔබට වාසනාව ගෙනෙන්නේ අංක 35. බලමු තුන්වන ජයග්‍රහී අංකය. ඒ වාසනාවන්ත තුන්වන අංකය අංක 54. අපි දැන් මේ ගලපන්නේ ඔබේ හඳහනේ අවසන් වාසනාවන්ත අංකයයි.

0: ඒ අවසන් අංකය අංක 27. ශ්‍රී ලංකාවේ නාමය ලොව පතල කරවන ක්‍රීඩා ක්ෂේත්‍රය අභිවෘද්ධිය වෙනුවෙන් වන ක්‍රීඩා අරමුදලට සහ සමාජ සේවා අරමුදල වෙනුවෙන් රජයේ කබද්ද අරමුදලට දායකත්වය ලබා දෙන හඳහන ලොතරැයි පතෙන් මේ වසරේ සුපිරි ත්‍යාගලාභීන් 12 දෙනෙක් වගේම දස ලක්ෂ ප්‍රතිවාසනාවන්තීන් 177 දෙනෙක් අපි රටට බිහි කළා තියෙනවා. බොහොම ස්තුතියි. මරතන් අපි මතක් කළෙමු අද ජය අංක.
1: Today's selected zodiac sign is Scorpio and the winning numbers are 29, 35, 54 and the last number is 27.
0: අදහඳහනින් වාසනාවන්තින් 1,17,617 දෙනෙක් අතරේ රුපියල් 73,16,280ක මුදලක් අපි බෙදා දෙනවා. හෙට අපි හඳහනින් ඔබ වෙනුවෙන්ම වෙන් කරන සුපිරි තෑගේ වටිනාකම රුපියල් 33,56,640ක්. සතියේ සත්වන දවසේ සත් දිනම ජය නියත ගොවිසත 4551 වන දිනුම් වාරයයි අපි මේ ආරම්භ කරන්නේ. අපි සුපිරි තෑග රුපියල් කෝටි 8ක් ඉක්මවා ගනිමු. මුලින්ම අපි තෝරා ගන්නේ ඔබේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය R. මෙන්න අපි දැන් තෝරා ගන්න ඔබේ ජයග්‍රහී අංක 4. අද පළමුව ඔබට වාසනාව ගෙනෙන අංක 22. දැන් අපි තෝරා ගන්න දෙවන වාසනාවන්ත අංකය. ඒ දෙවන වාසනාවන්ත අංකය අංක 37, තුන්වන ජයග්‍රහී අංකය. තුන්වන ජයග්‍රහී අංකය අංක 41. දැන් අපිට තෝරා ගන්න ඉතිරිව තියෙන්නේ ඔබේ අවසන් වාසනාවන්ත අංකය. ඔසෙවන ඔබට වාසනාව ගෙනෙන්නේ අංක 15. අපේ රටේ කෘෂි කර්මාන්තය නගා සිටුවන්න දායක වන ගොවීන්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන ගොවිසිත ලොතරැයි පතෙන් මේ වසරේ සුපිරි ත්‍යාගලාභීන් 2 දෙනෙක් 20 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීන් 78 දෙනෙක් අපි රටට බිහි කළ තිනවා. බලමු අද ගොවිසිත වාසනාව. බොහොම ස්තුතියි. වරතන් ජයග්‍රහී අංක මතක් කරලා.
1: Today's selected English letter is R and the winning numbers are 22, 37, 41 and the last number is 15.
0: අද ගොවිසිතෙන් රුපියල් ලක්ෂ 20ක ප්‍රථම තෑගකට හිමිකම් කියන්ට ඔබ සමත් වුණා. ජයග්‍රහී ලොතරැයි පත අලෙවි කරන්නේ කදුරුවෙල NLB අලෙවි නියෝජිත ඉන්ද්‍රානි ස්වර්ණලතායි. වගේමයි රුපියල් 250,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 3 දෙනෙකුත් අපි අද බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයි පත අලෙවි කරන්නේ මෙන්න මේ NLB අලෙවි නියෝජිත වරුන්. W වාසුදේව බත්තරමුල්ල, ලාලනි වික්‍රමසිංහ පිළිමතලාව සහ V කෞශල්‍යා යාපනේ. ඒත් සමගින් වාසනාවන්තීන් 1,06,415 දෙනෙක් අතරේ රුපියල් 91,51,920ක මුදලක් අපි බෙදා දෙනවා. හෙට අපි ඔබ වෙනුවෙන්ම වෙන් කරන ගොවිසිත සුපිරි තෑගේ වටිනාකම රුපියල් 8,28,01,396. දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ඔබ ගන්නම ඕන තෑගි වැඩි වුණ ලොතරැයෙන් ඉලෙක්ට්‍රික් යතුරු පැදි හෝ රුපියල් 105 තෑගි, රුපියල් 50,000 තෑගි වගේම ප්‍රවර්ධන තෑග අංකය ගලපාගෙන රුපියල් 25,000 තෑගි රසක් මදි නොකියන්න දිනපතාම ඔබට දිනා ගන්න පුළුවන්. ඔයා ගන්නම ඕන ටිකට් එක සුබ දවසක් 425 වන දිනුම් වාරයයි අපි මේ ආරම්භ කරන්නේ. ඔබ ගන්නම ඕන ටිකට් එකේ සුබ ලග්නයයි අපි මුලින්ම තෝරා ගන්නේ. අද සුබ දවසක් සුබ ලග්නය තුලා. දැන් එහෙමනම් අපි තෝරා ගමු ඔබේ සුබ අංක 3. පළමු සුබ අංකය අංක 62.
2: පරිසේපට මුලා අපි සුබයි නැත්නම් පරමත්ව ඉරණි.
0: දෙවන සුබ අංකය අංක 37.
2: ඉරණ්ඩාවු සුබයි නැත්නම් 37.
0: සුබ අංකය අංක 28. රුපියල් 25,000 ඔබට දිනා දෙන ප්‍රවර්ධන ත්‍යාග අංකය මේ තෝරා ගන්න. අද සුබ දවසක් ප්‍රවර්ධන ත්‍යාග අංකය 4,609. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන සුබ දවසක් ලොතරැයි පතෙන් මේ වසරේ රුපියල් 105ක ඉලෙක්ට්‍රික් යතුරු පැදි දිනාගත් වාසනාවන්තීන් 324 දෙනෙක් අපි රටට බිහි කළ තිනවා. බලමු අද වාසනාව. ස්තුතියි. මරතන් අපි මතක් කළෙමු අද ජයංක.
1: Today selected zodiac sign is Libra and the winning numbers are 62, 37 and the last number is 28.
0: බර්තන් අපි අදත් බිහි කරන රුපියල් ලක්ෂ 5ක් හෝ ඉලෙක්ට්‍රික් යතු රුපියල් 10ක් දිනා ගන්න වාසනාවන්තෙක් ජයග්‍රහ ලොතරැයිපත අලෙවි කරන්නේ සෙල්ල කතරගම NLB අලෙවි නියෝජිත EJ ඒකනායක. ඒ වගේම රුපියල් 50,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 7 දෙනෙකුත් අපි අද බිහි කරනවා. ප්‍රවර්ධන ත්‍යාග අංකය ගලපාගෙන රුපියල් 25,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 36 දෙනෙකුත් අද සුබ දවසක් වෙතින් බිහි වෙනවා. ඒ අනුව වාසනාවන්තින් 95,501 දෙනෙක් අතරේ රුපියල් 84,45,640ක මුදලක් අපි බෙදා දෙනවා. මේ වාසනාවන්ත අද හොරාවේ තවත් ලොතරැයිපත් 4ක් සමගින් ඔබට වාසනාව උදා කරන්න මඟ බලාගෙන ඉන්නවා රසිකා සමගින් නිරූපිත.
1: මීළඟට මෙගා පවර්.
3: එක දිගට එක පෙළට වාසනාව හොයන ඔබ දන්නවා ලොතරැයි ඉතිහාසයේ රුපියල් කෝටි 47ක් වගේම රුපියල් කෝටි 23ක් දුන්නු එකම ලොතරැයිය මෙගා පවර් ලොතරැයිය. අදත් සුපිරි ත්‍යාග තුනක් සමගින් ඔබේ සිහින සැබෑ කරන්නයි මේ සූදානම. මෙගා පවර් බ්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයේ විදිහට ඔබ මේ දකින සුපිරි මෝටර රථය දිනා ගන්න අදත් ඔබට අවස්ථාව තියෙනවා. ඔබේ සිහින සැබෑ කරන මෙගා පවර් 2657 වන දිනුම් වාරයයි අපි අද සූදානම් වෙන්නේ. මෙගා පවර් කෝටි 30කට වැඩි සුපිරි ත්‍යාගය වෙනුවෙන් ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය මේ තෝරන්නේ. අද ඔබට වාසනාව අරගෙන ඉන්නේ ඉංග්‍රීසි අක්ෂරය W. මේ තෝරන්නේ සුපිරි අංකය. අද සුපිරි අංකය අංක 3. වාසනාවන්ත අංක 4ක් දැන් තෝරා ගන්නවා. මෙගා පවර් පළමු ජය අංකය අංක 28. දෙවන වාසනාවන්ත ජය අංකය අංක 35. තුන්වන ජය අංකය අංක 47. මෙගා පවර් 4වන ජය අංකය අංක 4. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මෙගා පවර් ලොතරැයියේ මේ වසරට සුපිරි ත්‍යාගලාභීන් 5 දෙනෙක් 20 ලක්ෂපති වාසනාවන්තින් 68 දෙනෙක් බිහි කරලා තියෙනවා. අපි බලමු මෙගා පවර් අද වාසනාව කොහොමද කියලා.
0: Today's selected English letter is W, super number is 3 and the winning numbers are 28, 35, 47 and 4.
3: අද මෙගා පවර් දිනුම් වාරයේ රුපියල් ලක්ෂ 2 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 3 දෙනෙක් බිහි වෙනවා. මේ ජයග්‍රහී ලොතරැයිපත ඔබට අලෙවි කරන්නේ මෙන්න මේ අලෙවි නියෝජිත වරුන්. විනිප්‍රඩා පෙරේරා කපුවත්ත, පී ඇලටින් පෙරේරා දිගන, ලකී වන් ඩිජිටල් ලොතරැයි සේවාවෙනු ජයග්‍රහී ලොතරැයිපතක් අද අලෙවි වෙනවා. ඒ අනුව වාසනාවන්තින් 1,06,948 දෙනෙක් අතරේ අපි අද බෙදා දුන රුපියල් 67,10,640ක මුදලක්. නිසකවම දිනන ලොකුම තෑගි දෙන ඔබේ විශ්වාසය යලි යලි තහවුරු කර මෙගා පවර් හෙට මෙගා සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 30,58,50,522ක් පවර් සුපිරි ත්‍යාගයේ රුපියල් කෝටියක් ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයේ සුපිරි මෝටර් රථයක්. මේ මහා ධන සම්පත ධන නිධානයේ ලොතරැය 2339 වන වතාවටයි අද දිනුම් අදින්නේ. අපි දැන් ධන නිධානයේ දිනුම් මැදීමට සූදානම්. නිධානය කෝටි 8කට වැඩි අද සුපිරි ත්‍යාගය මේ තෝරන්නේ ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය W. ජය අංක 4ක් දැන් තෝරා ගන්නවා. ධන නිධානය පළමු ජය අංකය අංක 20. දෙවන ජය අංකය අංක 55. තුන්වන ජය අංකය අංක 27. හතරවන ජය අංකය අංක 54. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන ධන නිධානයේ ලොතරැයියේ මේ වසරට සුපිරි ත්‍යාගලාභීන් 3 දෙනෙක් 20 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීන් 42 දෙනෙක් අපි බිහි කරලා තියෙනවා. බලමු ධන නිධානයේ අද වාසනාව. බොහොම ස්තුතියි.
0: Today's selected English letter is W and the winning numbers are 20, 55, 27 and 54.
3: අද ධන නිධානයේ ලොතරැයියේ රුපියල් ලක්ෂ 2 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 2 දෙනෙක් බිහි වෙනවා. මේ ජයග්‍රහී ලොතරැයිපත ඔබට අලෙවි කරන්නේ ජේ ජයචන්ද්‍රන් කිරන් කුලම්, MAD කුමාරි මල්සිරිපුර අපේ අලෙවි නියෝජිත වරුන්. ඒ අනුව වාසනාවන්තින් 78,837 දෙනෙක් අතරේ අපි අද බෙදා දුන රුපියල් 47,63,560ක මුදලක්. 2025 වසරේ සිට මේ දක්වා රුපියල් කෝටි 13ක්, රුපියල් කෝටි 12ක්, රුපියල් කෝටි 9ක් සහ රුපියල් කෝටි 8ක සුපිරි ත්‍යාග ඔබට ලබා දුන්නු ධන නිධානය හෙට අපි ඔබට අරගෙන වන සුපිරි ත්‍යාගයේ විදිහට රුපියල් 8,37,84,267.27ක්. ඔබේ වාසනාවේ කිරුල වෙනුවෙන් ලොතරැයි ලොව රජ කිරුල මහජන සම්පත අද දිනුම් අදින්න 6309 වන වතාවටයි. ඔබේ ලොතරැයි අතරින් මහජන සම්පත ලොතරැයි අතට ගන්න දැන් සූදානම් දිනුම් ඇදීමට. ලොතරැයි ලොව රජ කිරුල මහජන සම්පත වාසනාව වෙනුවෙන් ඉංග්‍රීසි අක්ෂරය සහ ජය අංක 6ක් අපි තෝරා ගන්නවා. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ D ජය අංක 1 5 6 6.2 රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මහජන සම්පත ලොතරැයියේ මේ වසරට සුපිරි ත්‍යාගලාභීන් 15 දෙනෙක් 125 ත්‍යාගලාභීන් 279 දෙනෙක් අපි බිහි කරලා තියෙනවා. බලමු මහජන සම්පත අද වාසනාව කොහොමද කියලා.
4: Today's selected English letter is D and the winning numbers are 156602.
3: අද මහජන සම්පත 6309 වෙනි දිනුම් වාරයේදී රුපියල් 125 ප්‍රථම ත්‍යාගලාභියෙක් බිහි වෙනවා. මේ වාසනාවන්ත ලොතරැයි පත ඔබට අලෙවි කරන්නේ TD ඩේන් වැල්ලම්පිටිය NLB අලෙවි නියෝජිත. ඒ වගේම රුපියල් 100 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 18 දෙනෙක් බිහි වෙනවා. ඒ ලොතරැයි පත ඔබට අලෙවි කරන්නේ මෙන්න මේ අලෙවි නියෝජිත වරුන්. ප්‍රියංගිකා ලක්මාලි මාතලේ, එස්.එල් වරාජා කල්මුනේ, WG සුමනදාස දෙවිනුවර, හෙට්ටි ආරච්චිගේ ප්‍රියන්ත හෝමාගම, සුරංග ඉලන්දර වරකාපල, හර්ෂ මොහාන් දෙහිඔබිට, WD ජයලත් දොඩම්ගස්ලන්ද, සංජීව ප්‍රනාන්දු මහනුවර, දනුෂ්ක අපුහාමි හලාවත, අනුරුද්ධ වීරසූරිය රිකෙලගස්කඩ, පි ප්‍රදීපන් මඩකලපුව, කපිල අමරසේකර වත්තේගම, එස් මදන් කල්මුනේ, NGC ප්‍රියදර්ශනී දඹුල්ල, ලයනද සිල්වා කටුපත, LSW සිරිවර්ධන වාරියපොළ, PJS ප්‍රනන්දු වෙන්නප්පුව සහ KGS ජයතිලක යටියන් තොට. ඒ අනුව අද වාසනාවන්තයෙන් 233,300 දෙනෙක් අතරේ අපි බෙදා දුන්නා රුපියල් 1,91,35,600 මුදලක් මහජන සම්පති. අද වියදමට අද සම්පත අද දිනුම් වාරය 884. ඔබ දන්නවා අද මහජන සම්පතින් තෝරා ගන්නා ලද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය සහ අවසන් ජය අංක 4 අද සම්පතින් ඔබට වාසනාව උදා කරනවා. ඒ අනුව අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ D ජය අංක 6 6.2. අද සම්පත draw number 884, selected English letter is D, winning numbers are 660 and 2. ඒ අනුව අද රුපියල් 250,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තෙන් දෙදෙනෙක් බිහි වෙනවා අද සම්පතින්. ඒ ජයග්‍රහී ලොතරැයිපත් ඔබට අලෙවි කරන්නේ මෙන්න මේ අලෙවි නියෝජිත වරුන්. ජේ සතුෂන් තිරුනේල් වේලි, ටිකිරි බණ්ඩාර රත්නපුර NLB අලෙවි නියෝජිත. රුපියල් 50,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 43 දෙනෙක් බිහි වෙනවා.
4: மற்றும் 50,000 රුපියල් ප්‍රමදියාන පරිසයෙන්ද 43 අස්සසාලිකල් වන්ත්‍රකරාවේ.
3: ඒ අනුව අද සම්පතින් අපි අද බෙදා දුන්නා රුපියල් 1,534,920 මුදලක්. අද වාසනාවේ සුබ අඩහෝරාවෙන් ලොතරැයිපත් 8කින් අපි වාසනාවන්තින් 829,951 දෙනෙක් අතර බෙදා දුන්නා රුපියල් 7,22,83,600 මුදලක්. හෙටත් මේ වගේ සුපිරි ත්‍යාග රසක් සමගින් ඔබ හමුවට එනවා. එතකල් හිතේ තියාගන්න ජීවිතයේ සිහිනයට
4: වාසනාවේ ආශිර්වාදය.
3: NA

දේශනාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිල වස්තු නගරාසන්නයේ මහා වනපෙත ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුද්ධඥා චරිතයට හසු කරමින් පවත්වන ලද මේ දේශනා විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමිනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේනම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තීන් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැදැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය

බුදුරජාණන් වහන්සේ සාරා සංඛේ කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව ධම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ යන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. ධම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන්

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

දහමේ අපූරු නිර්මාණයක් වන මේ ශරීරය දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණැසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සෝබා දහමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම උපකාරී වන්නේ මේ කය නැමැති මිතුරා නොවේද?

ඒ ස්වභාවය කයේ පවතින කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි. මොහොතක් සිතමු.

එයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්නවා.

අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත්

ආරේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කය රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගත හොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන

උත්තර නිකායි දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.

0: तजक सूत्र देशनाव देश ज्ञानन वहन से गंपुल मीथलाव कुहुमन रुवनपा मूल महाविहाराधिपति पूज्यपाद घने कुमरे शांत स्वामी वहन से
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීන්ද මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබෙන්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසම්බිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිධාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වී නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිප්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණ

රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජ බය සොර සතුරු කරදර ගිනිබිය තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුර වේවා.

මෙසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළේ වයඹ ශ්‍රීසත් ජය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ හා අනුගත වීම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ

මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සංසුන්, ඉතාම සංසුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද! ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරුවෙලිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද! මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද! පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසු කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි, කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය වචනය මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් කෙන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් කෙන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වෙනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලෝ පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

සුන්නතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරි ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්ත

වාසනාවන්ත පින්වත සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලය තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක් ආරක්ෂාව ග්‍රහදෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබයේ මෙනෙහි කිරීම තුලින් ඔබයේ සජ්ජායනා කිරීම තුලින් ඔබයේ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

සූවිසි මහා ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ.

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහහඬින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහහඬින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවාධාතුන් වහන්සේ, ලලාටධාතුන් වහන්සේ, කේසධාතුන් වහන්සේලා ඇතුළුකොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදීන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදීන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තු වෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් ශාන්තියක් වේවා.

0: FM 93.5 හතෙන් ලක්හඬ අහගෙන ඉන්න වෙලාව උදේ 5 විනාඩි 4යි.
1: FM 93.5 FM 93.7 ලක්හඬ Radio ITN.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ.

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

0: ලක්කන අහගෙන ඉන්නවලා උදේ 5 විනාඩි 17යි.
1: සම්බුදු රජාණන් වහන්සේගේ ශාසනයේ ලාභීන් අතර අගතන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා කරගන්න.